බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි මේ.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි.

ජීවිතයට දුම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

රජතුමා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: සංසාරයක් කියන්නෙම කතන්දර ගොඩක එකතුවක්. ඒ කතන්දර තුළ ඔබේ ජීවිතයක් තියේවි. හැම සෙනසුරාදම උදේ 8ට මතකයේ අවසන අතීත කතා එක්ක. net fm සංසාර කතන්දර.
1: ඔවුන්ම දොරට හරනු ඇත.
2: ඔවුන් මණ්ඩපයට කඩාවැදි යකඩ බුදුර වලින් පහර දෙනවා. සුගාඩම් පිරෙනනවා.
0: හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමා එකට සති අන්තයේ අලුත් වෙනසක්.
3: net fm සංසාර කතන්දර.
0: සෙනසුරාද උදේ 8ට අහමු නේද? දහම් සෙවන උදෑසන සිත් නිවන සර්වාගමික දහම් සදැල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
4: ප්‍රේමණීය දරුවෙනි, ඔන්න ඔබේ නිවහනට අද දවසෙත් මම සමිධානන් වහන්සේගේ නාමයෙන් ගොඩවදින්නේ පුංචි අදහසක් ඔබ වෙතට අරගෙන එමින්. උන්වහන්සේ එක්තරා විටකදී කියනවා මෙන්න මෙහෙම. යමෙකු මා අනුගාමී වන්නට කැමැත්තේද, ඔහු තම කම නසා කුරුසිය දරා මා අනුව ආවාවේ. මගේ ආදරණීය දරුවෙනි, අප සමිධානන් වහන්සේගේ වදන් අනුචාර කරන, අනුගමනය කරන, ජීවිතෙහි සනිටුහන් කර ඒවා පිළිපදින ජීවිතයක් ඇත්නම් ඒ ජීවිතයේ උන්වහන්සේගේ ශ්‍රාවකත්වයට සම්බන්ධ වුණු, ශ්‍රාවකත්වයට ඇතුළු වුණු අය. ක්‍රිස්තු ශ්‍රාවකත්වයේ අනු එසේ නම් කුමක්ද? ක්‍රිස්තියානිය ඇතුළේ කුමන ශ්‍රාවකත්වයක් ගැන කතා කරයිද? ගෝලයෙකු වන්න මොකක් කරන්න ඕනද? සමිධානන් වහන්සේගේ ගෝලයෙකු ශ්‍රාවකයෙකු වන්න කළ යුත්තේ පළමු කාරණාව, ජේසු සමිධානන් තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට කියන පළමු කාරණාව තම කම නැසීමයි. තම කම නැසීමත් කුරුසිය දැරීමත් ජීවිතයේ ඇත්තක්. ක්‍රිස්තියානිය ඇතුළේ මැජික් නැහැ. මේ ජීවිත යථාර්ථයට යථාර්ථානුකූලව මුහුණ දෙන්න ඕන. දුක, වේදනාව, බැරිකම, නොහැකිකම, දුබලකම, මේ සියල්ල අභිබවා යනු පිණිස ඔබ ආත්මවිශ්වාසයෙන් ඇදහිල්ලෙන් ජීවත් වෙන්න ඕන. ඔබේ අභියෝග ඔබ බාරගෙන ඒවා ජය ගන්න ඕන. එසේ වන්නට නම් තම කම නසන්නට ඕන. ඒ භාග්‍යවන්ත අත්දැකීම ඔබට ලැබේවායයි සමිධානන් වහන්සේ තුළ මා ප්‍රාර්ථනා කරනවා. ඔබට ජේසු පිහිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායික වජිර සිල්වා පියතුමන්. ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
5: ගෞරවනීය මා ආදරණීය සහෝදර සහෝදරියනි, ශුද්ධ කුරාණයේ අල්ලා දිව්‍යන් වහන්සේ අණ කරපු පළවෙනි අණ කිරීම ඉකරා ඔබ කියවන්න, ඔබ අධ්‍යාපනය ලබා ගන්න කියන එක. අල්ලා දිව්‍යන් වහන්සේගේ දෙවන අණ කිරීමත් ඉකරා ඔබ කියවන්න, අධ්‍යාපනය ලබා ගන්න කියන එකයි. ඒ නිසා අපිට අධ්‍යාපනයේ දැනුම කියන එකේ වැදගත්කම කොයිතරම් දුරට දෙවියන් කියලා දී තිනවද කියන එක අපිට වටහා ගත හැකි. නබිතුමාණන් කිව්වා දැනුම ලබා ගැනීම සෑම කෙනෙකුටම අනිවාර්යයි, වගකීමයි කියලා කිව්වා. එනිසාම උදේ පාන්දර තිබෙන නැමදුම් වේලාවෙන් පසුව නැමදුම් ඉටු කරලා එයින් පසුව නබිතුමාණන් කිව්වා මෙහෙම ප්‍රාර්ථනා කරන්න කියලා. අල්ලාහුම්මින්නි අස්අලුක ඉල්මන් නාෆියා ව රිස්කන් තයිබා ව අමලන් මුතකබ්බලා. ඕ දෙවියනි යා අල්ලා, මට ප්‍රයෝජනවත් දැනුම ලබා දෙන්න කියා ප්‍රාර්ථනා කරන්න කියලා කිව්වා. ඒ වගේම හොඳ ආහාර පාන එදිනෙදා අවශ්‍යතාවය ඉටු කර දෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න කියලා නබිතුමාණන් පැවසුවා. ඒ නිසා අපි සෑම කෙනෙක්ම දිනපතාම යම් දෙයක් ඉගෙන ගැනීමට කටයුතු කරමු. ඒ සඳහා අල්ලා දෙවියන් වහන්සේ අපිට වාසනාව ලබා දෙනු මැනව.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන්. ධර්මෙන් ඔබේ දිවියට.

0: FM 95 94.8 දිවයින පුරා
1: කලබල පැංචා පුංචි සිත්වලට ආදරෙන් තිරණ කරන්නේ
2: සතර සිස්සත්ත ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර.

උදැසන 6යි විනාඩි 2යි වෙලාව දැන්. අයිබෝන් සුබ උදැසනක් වේවා. අපි සූදානම් වෙන්නේ ආරම්භ කරන්න අද දවසේ නැත FM කලබල පෙන්ෂා. ඉතින් අද ජුනි මාසේ 6 වෙනිදා. 6 වෙනි මාසේ 6 වෙනිදා. හරිද? ඉතින් ඔන්න බලන්න අවුරුද්දේ ඔන්න මාස 6කුත් අපි පටන් අරගෙන තියෙන්නේ නේද? ඒක තමයි කියන්නේ ඉක්මනට කාලය යනවා. දැන් කල්පනා කරලා තින් අපේ දොළ පුතාලා 2026 පටන් ගත්තේ නිකම් මේ ඊයේ පෙරේද වගේනේ. එහෙම හිතනවා නේද? පොඩි හැටි විතරක් නෙවෙයි ලොක්කන්ටත් එහෙම හිතනවා. ඒක තමයි කාලේ ඉක්මනට යනවා කියලා කියන්නේ. හරි. එතකොට අපි පුංචි කාලේ නම් මොකද පුරුදු වෙන්න ඕන? කාලේ අපත යවන්නේ නැතුව අපේ වැඩ කටයුතු ටික කරගන්න. දැන් එතකොට මේ දවස්වල ටිකක් හුලං එහෙම සරයි නේද? පැංචයි පැංචි යවම අපි ඒ ගැනත් කතා කරමුකෝ. හරි, උදයට වෙනකම් කලබල පැංච වැඩසටහනින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න පුළුවන්. පුළුවන් නම් කියන තරඟ වටේ නිර්මාණ පිටුව සල්ලං ගෙදර තව ටිකකින් අපි සුරේෂ් මාමගේ කතාව අහනවා. ඒ අතරතුරේදී හරිම ලස්සන සින්දු තෝගලට අහන්න පුළුවන්. එහෙනම් උදයට වෙනකම් හැමෝම මේ පැත්තේ මගෙත් එක්ක එකතු වෙලා ඉන්න ඕන. එහෙනම් මේ ලස්සන සින්දුවෙන් අපි වැඩේ පටන් ගමු.

0: පිටි පිටියයි දාංගලේ පුරුබුහුටි.
1: ඔයා මේ අහගෙන ඉන්නේ නැත්ත ෆෙම් කලබල පැංචා.
2: FM 95 FM 94.8 net FM
3: නවලව දසන 6 වෙනි විනාඩි 15යි.
4: ඉගෙනුමට හොඳ මාත්‍රල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට

0: අයිය කෙනෙක් තමයි කිව්වා මේ සේවන කලේ කමල් බන්දුළු මහත්ය කියලා. කිහෙ ගියා. මම මාස 6කට බෙහෙත් ගත්තා. බෙහෙත් අරගෙන නැවතත් කරාපරි කියලා බැලුවා. කරාපරින් කියනවා මට එහෙම හාට් ඇටැක්ක් නැහැ කියලා. කමල් බන්දුළු මහත්ය ඉතින් ඇත්තටම දෙවි කෙනෙක් වගේ කෙනෙක්.
1: කතා කරන්න 0777 300 940.
2: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැම වෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
3: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
4: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
3: මාරයිනේ.
4: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-076-716-7672.
1: සංසාරයක් කියන්නෙම කතන්දර ගුඩක එකතුවක්. ඒ කතන්දර තුළ ඔබේ ජීවිතයක් තියේවි. හැම සෙනසුරාදම උදේ 8ට මතකයේ අවසන අතීත කතා එක්ක net fm සංසාර කතන්දර
5: ඔවුන් මදොරට හරනු ඇත.
6: ඔවුන් මණ්ඩපයට කඩාවැදි යකඩ බුදුරු වලින් පහර දෙනවා. සුභා උඩම් පිරෙනනවා.
1: හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමා එකට සති අන්තයේ අලුත් වෙනසක්.
4: net fm සංසාර කතන්දර
1: සෙනසුරාද උදේ 8ට අහමු නේද?
7: කලබල පැංච හංගින වෙලාව දැන් උදේ 6:17. තව ටිකකින් අපි අහන්න ලෑස් වෙමු සුරේෂ් මාමගේ කතාව.

0: රෙනයි කිචිපිචියයි දාංගලේ පුරුබුහුටි
1: ඔයා මේ අහගෙන ඉන්නේ

0: උදැස්සන 6යි විනාඩි 21යි වෙලාව දැන්. ඔන්න කලබල පැංච වැඩසටහනින් අපි සුරේෂ් මාමට අවස්ථාව දෙන්න තමයි ලෑස්ති වෙන්නේ කිත්ති කුමාරයාගේ කතාව කියන්න. සුරේෂ් මාමට අවස්ථාව දෙන්න කලින් අපේ දෝල පුතලට වැදගත් වෙන උදව් වෙන එතකොට අපේ දෙමාපියන්ට සනසිලිදායක ආරංචියක් තමයි මේ කියන්න හදන්නේ. දැන් ඉංග්‍රීසි විෂය දැනුම, ඉංග්‍රීසි දැනුම කියලා කියන්නේ අපි ඉදිරියට යනකොට ලෝකයේ අත්‍යවශ්‍ය දෙයක්. ඒ හින්දා අපි දන්නවා අපේ දෙමාපියන් අපේ වැඩිහිටියන් පුංචි කාලේ ඉඳලම දුවල පුතාලට ඉංග්‍රීසි දැනුම ලබා දෙන්න ගොඩාක් උත්සාහ කරනවා කියලා. ඉතින් ඔබ හිතනවා නම් ඔබේ දරුවාගේ ඉංග්‍රීසි විෂය පිළිබඳ දැනුව ටිකක් ප්‍රමාණවත් මදි වගේ, එහෙම කනස්සල්ලෙන් ඉන්න ඔන්න අම්ම කෙනෙක් නම් තාත්තා කෙනෙක් නම් ඔන්න සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩ පොත් පෙළ ඇවිල්ලා තියෙනවා. පියවරෙන් පියවර දරුවාගේ ඉංග්‍රීසි දැනුම ඔන්න වර්ධනය කරනවා. අර සමහර වෙලාවට අපි කියනවානේ ඔන්න එක පාර දේවල් වෙනවයි කියලා. එහෙම නෙමෙයි, පියවරෙන් පියවර තමයි පුංචි කාලේ ඉඳලා පුංචි දරුවන්ගේ පුංචි දරුවන්ට දේවල් දෙන්න ඕනේ. ඉතින් ඔන්න පියවරෙන් පියවර දරුවාගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරන දෙයක් තමයි සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩ පොත් පෙළ කියලා කියන්නේ. එක ශ්‍රේණිය ඉඳලා 8 ශ්‍රේණිය දක්වාම ඔන්න සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩ පොත් දැන් වෙළඳ පොලේ තියෙන මෙලතී ගන්න. ඉතින් අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර. හරි, එහෙනම් ඔන්න සතර ගැන මතක් කරාට පස්සේ සුරේෂ් මාමා බලාගෙන ඉන්න අපේ දොළ පුතලට කතාව කියන්න. එහෙනම් යන් කොයි පැත්තට?
1: පොළොන්නරු රාජධානිය ඇරඹූ මහා විජයබාහු රජතුමා කීර්ති හෙවත් කිත්ති කුමාරයාගේ කතාව.
2: අයිබෝන්, කොහොමද ලස්සනව ලස්සන සෙනසුරාදාවක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැබැයි ඉතින් සෙනසුරාදාව ඉරිදාව සතියන්තයේ ලස්සන වෙන්න නම් ඔයා පරිස්සමෙන් ඉන්න ඕනි. දැන් මං කියන්න හදන්නේ මොනවා ගැනද කියලා ඔයා දන්නවා. මේ වෙනකොට දැනගන්නමත් ඕනි. පරිස්සම කියන එක තමයි රත්තරන් ඔයාව ආරක්ෂා කරන්නේ. ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ මොකද මේ දවස්වල අනවශ්‍ය විදිහට ලෙඩක් පැතිරෙමින් යනවා. ඒක නරක තත්ත්වයට හැරෙන්න පුළුවන් ලෙඩක්. ඇඟපත රිදෙන, ඔළුව රිදෙන, හැම්බිරිසාව හැදෙන, උණ ගතිය වැඩි වෙන, නේද? මේ වගේ තත්ත්ව ගොඩාක් එන්න පුළුවන්. මොලේ උණක් බවට පත් වෙන්න පුළුවන්. ඒකට කරන්න තියෙනවා පරිස්සම් වෙන එක. දැන් කන බොන ඒවා බෙදා හදා ගන්න පුළුවන්. හැබැයි බාගේ බාගේ නෙමෙයි. වතුර බෝතලේ නම් දෙන්න විදිහක් නැහැ. කොහොම වුණත් බීපු වතුර එකක් ඔයා දෙන්නත් එපා, බීපු වතුර එකක් ඔයා බොන්නත් එපා, කාපු කෑම එකේ කොටසක් ඔයා කන්නත් එපා, ඔයා එහෙම කොටසක් දෙන්නත් එපා. මොකද මේ தත්ත්වය පහව යනකම් මගේ රත්තරන් දූල පුතාලා මගේ S2 වගේ වටින් නිසා පරිස්සම් වෙන්න ඕනේ. එතකොට තමයි අපිට මේ හැමදේම ජයග්‍රහණය කරන්න පුළුවන් නේ. දැන් ඔයා කිත්ති කුමාරයාගේ කතාවෙන් පරිස්සම ගැන නම් ඕනෝටත් වැඩි ඉගෙන ගත්තා නේ. තමන්ගේ අරමුණට යනකොට තමන්ගේ අරමුණ ජයගන්න මගේ රත්තරන් දූල පුතාලා පුතුම කැපකිරීමකින් ප්‍රශ්න ගොඩකට මූණ දෙමින් තමයි යන්න ඕනේ. ඒ යනකොට අපිට එනවා ලොකු ලොකු ප්‍රශ්නනේ. ඒ එනවා කියලා අපේ වැඩේ අපේ අරමුණ අතාරින්න බෑ. ඒවත් එක්කම තමයි මේ ජීවිතය අරන් යන්න ඕනේ. යමුක එහෙනම් අපේ කතාව පැත්තට. මේ වෙනකොට නම් විජයබාහු රජතුමා ඉන්නේ ඉතාම සුන්දර තැනක නේද? ලස්සන තැනක ජීවිතේ ලොකු කඩේමක්. ඒ කියන්නේ අවසාන සංග්‍රාමය තමයි දැන් මේ කරන්න හදන්නේ. ඒකට කල්යල් බලබලා තමයි හිටියේනේ. හා මෙයන්
3: මේ සන්නස අතපත් වන තුරුයි මා මග බලා සිටියේ. අනෝරත, එසේ නම් නුඹ මා සමගයි?
4: රාමඤ්ඤ දේශේ රජතුමන් යුදවැදීමට සූදානම්ද?
3: එසේමයි, එසේමයි. රජුන් දන්වා තිබෙනවා දැන් සටන් ඇරඹිය යුතු කාලය ලැබී තිබෙන බව. බුද්ධරාජ, සටන ආරම්භමු.
4: පස්වහන් දහසකට බුදුවන්න මහරජතුමනි, ඔබේ යන කිරීමම පමණයි අවැසි. සටන ආරම්භන්නට සියල්ල සූදානම්.
3: මා මග බලා සිටි කාලය එළඹ තිබෙනවා බුදල්ලා.
4: එසේය මහරජතුමනි, ඔබයි අපගේ සූර්ය උදාව.
2: දැක්ක කනේද මගේ රත්තරන් දුවේ පුතේ රජතුමාට තියෙන ආදරය සෙනෙහස ගෞරවය රජතුමාව විශ්වාස කිරීම රටේ අනාගතේ බාරගන්න ඉන්න හොත්තම කෙනා කියන ඒ අදිෂ්ඨානය මේ හැම දෙම රජතුමා වෙනුවෙන් රජතුමාගේ වටේ හිටපු හැම කෙනෙක්ගම හිත තුල දළුලන්න පටන් ගත්තා බෝ දෙමාපියෝ නෑදෑයෝ හිත මිතුරන් විතරක් නෙමෙයි එතකොට මැති ඇමතිවරු ගම්වැසියෝ රටවැසියෝ මේ සියලු දෙනාම විශ්වාස කරා වෙන එකක් තියාමගේ රත්තරන් දුවේ පුතේ සොලි සාමාන්තයාට එයාගේ විශ්වාසය නැති වෙන තරමට මේ දේවල් ගොඩ නැගෙන්න පටන් ගත්තා එතකොට සොලි සාමාන්තයාටත් විශ්වාස කරන්න සිද්ධ වුණා මෙයා නම් එසේ මෙසේ පුද්ගලයෙක් නෙමෙයි කියලා මෙයා නම්
5: යා ශාමී මුර්ගා කනුජානි නාන් වේනු
6: ඒ කඩවලේ මේකලා මේකලා අපේ මා රජාට විරුදවලා විරුදවලා
5: ඒ ශාමී
6: ඒකාදා මගේ සේනාව ගෙනිච්චා
2: අන්න දැක්කනේ දෙයාට සිද්ධ වෙලා තියෙන දේ. දැන් එතකොට මෙයාට අර කියන්නේ ගමේ විදියට ජන එනමක් නැතුව ඉන්නේ මොනවද කරගන්න ඕනි කියලා දන්නේ නැතුව ඉන්නේ. හැබැයි හැබැයි කියලා පටන් ගන්න කොටස කියන්න වෙන්නේ හෙට. වැඩි වෙලාවක් නැහැ නේ. හෙට උදේ 6 වෙනකොටත් එන්න. එතකොට මං කියන්නම්කෝ ඒ ගැන පරිස්සමෙන් ඉන්න ඕනේ, සතුටින් ඉන්න ඕනේ. මං ගිහිල්ලා එන්නම්. හැමෝටම ආදරෙයි, සුබ දවසක්.
1: පොළොන්නරු රාජධානිය ඇරඹූ මහා විජේබාහු රජතුමා කීර්ති හෙවත් කිත්ති කුමාරයාගේ කතාව
0: ඔන්න සුරේෂ් මාමා කිව්ව විදිහට කතාවේ ඊළඟට මොකද වෙන්නේ කියලා දැනගන්න හෙටත් උදේ 6 ඉඳන් 8 වෙනකන් කලබල පැංච අහන්න ඕන. බලව මතක් කරන්නද උදේ 6යි විනාඩි 28යි.

0: FM Anupaha, FM Anuhadrai Tashuma Ada, Net FM.
1: තමලව දසන 6 විනාඩි 31යි. කලබල පැංචා කුංචි සිත්වලට ආදරෙන් තිරින කරන්නේ.
2: සතර සිස්සද්ද ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර.
1: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම, අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-21-33-540.
3: Mobitel 368 budget එකන set වෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 2.5 GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා. දැන්ම රුපියල් 368ක් reload කරන්න.
4: අයියෝ, බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
5: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන කෙඩියරයි අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව කෙඩියරයි ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක්. 077-406-4394 කතා කරන්න.
6: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
7: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැඟිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ. 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ, මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
8: හිමව් අරණ, ගුරු අමරදේව, ගීතාවලිය,
9: සංඛ දිනය, සශිකා නිසංසලා,
10: සුනීර සුමංගා,
11: නුවන් විකාස සේනාරත්න,
12: අමීෂ මිනුවල්.
13: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී
14: ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
15: Tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
16: හොඳම දේ අඩුම විලට. තේපව්‍යාප්ත ශක්ක ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
0: FM 95.8 Net FM දිවයින පුරා

කලබල පැංචාගෙන වලවුදේ 6:41 අපි 6:45 net news අහනවා net news අහවට පස්සේ ආපහු වෙනවා පැංචවයි පැංචිවයි අරගෙන ඕගොල්ලොත් එක්ක කතා කරන්න කලබල පැංච වැඩසටහනින් එහින්දා කොහෙවත් යන්නේ නැතුව දිගටම net fm අහගෙනම ඉන්න ඕනේ

0: Lebele Pencea.
1: FM anu paha, anu hatrai dasama ata. Net FM divaina pura.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
5: දවල් උදෑසන 6:45යි

0: Net News. Net News. ඔබවෙත ගෙන එන්නේ. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදිව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. Travel Net.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 3672.
0: Net News.
1: අයිබුවන්, රටම අවදි කරන අලුත් දවසේ පුවත් පෙළගැස්ම Net News සුදැස්සන 6:45 සමගින් මම සමීර බණ්ඩාර වීරකෝන්, ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: Net News සිරස්තල.
1: වත්මන් ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය ගැන හිටපු විදේශ අමාත්‍ය අලි සබ්‍රි කතා කරයි. පරිසර විනාශයේ අඳුරු පැත්ත ගැන අනාවරණයක්. මදුරු මර්ධනය වෙනුවෙන් විශේෂ දින තුනක් ප්‍රකාශයට. ශ්‍රී ලංකා වර්ලත් මාධ්‍ය වෘත්තකයන්ගේ ආයතනය පිහිටුවීමේ 50 කෙටුම්පත ගැසට් කෙරේ. අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගගනගාමීන්ට නාසා ආයතනයෙන් නියෝගයක්.
0: Net News. ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්.
1: වත්මන් ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තියේ යම් යම් ගැටලු පවතින බව පෙනියන්නේ ඇයි හිටපු විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසනවා. ඔහු කියා සිටියේ පෙර ආණ්ඩු ක්‍රියාත්මක කළ විදේශ ප්‍රතිපත්තියම වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටියද ප්‍රායෝගික ජීවිතයේදී ගැටලු ඇතැයි පෙනෙන්නට ඇති බවයි. Net News YouTube නාලිකාව වෙනුවෙන් සචිනී සීලවර්ධන සමග රතුකට්ට දේශපාලන සංවාදයට සහභාගි වෙමින් හිටපු අමාත්‍ය අලි සබ්‍රි මහතා මේ බව ප්‍රකාශ කළා.

හිටපු විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා සහභාගී වූ net news රතුකට සම්පූර්ණ දේශපාලන සංවාදය net news YouTube නාලිකාවට පිවිස නැරඹිය හැකේ. ඩෙංගු මර්ධනයට විශේෂ වැඩසටහනක් ලබන 8 9 සහ 10 දිනවල පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව දිස්ත්‍රික්ක 14ක සෞඛ්‍ය නිලධාරි කොට්ටාෂ 72ක මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මේ සඳහා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගන්නා බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පැවසුවා. ඩෙංගු බෝවීමේ අධි අවධානමක් පවතින ප්‍රදේශ කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු කරනු ලබනවා. මදුරුවන් බෝවීමට සුදුසු පරිසරයක් පවත්වාගෙන යන පුද්ගලයන්ට එරෙහිව රතු නිවේදන නිකුත් කිරීමට සහ නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පැවසුවා. මෙම වසරේ ගත වූ කාල සීමාව තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 35,228ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පැවසුවේ. පසුගිය වසරට සාපේක්ෂව 30-44 ප්‍රමාණයක වර්ධනයක් එය පෙන්නුම් කරනු ලබනවා. වැඩිම රෝගීන් ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර එන් වැඩි සංඛ්‍යාවක් හමු ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු මරණ 20ක් වාර්තා වී ඇති බවද ජාතික ඩෙංගු මර්ධන ඒකකය වැඩිදුරටත් පැවසුවා. ශ්‍රී ලංකා වර්ලත් මාධ්‍ය වෘත්තකයන්ගේ ආයතනයේ පිහිටීමට අදාළ 50 කෙනුම්පත රජයේ විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව ජූනි මාස 5 වනදා ගැසට් පත්‍රය මගින් නිකුත් කර ඇති 50 කෙනුම්පතට අනුව මෙම යෝජිත නීති සම්පාදනය මගින් අදාළ ආයතන ස්ථාපිත මණ්ඩලයක් ලෙස ස්ථාපිත කිරීමට නියමිතයි. මාධ්‍ය ක්ෂේත්‍රයේ සමාජිකත්වය නියාමනය කිරීම, පුහුණු වැඩසටහන් පැවැත්වීම, විභාග පැවැත්වීම, වෘත්තීය ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා වන පූර්ණ බලතල එම ආයතනයේ සතුවනවා. මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලි සිටින වෘත්තකයන් සඳහා ඉහළ ප්‍රමිතීන් හඳුන්වා දීම සහ පවත්වාගෙන යාම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා වර්ලත් මාධ්‍ය වෘත්තකයන්ගේ ආයතනය පිහිටුවීමට අපේක්ෂා කරනු ලබනවා. පරිසරය වෙනුවෙන් කතා කරන්න එක් දිනයක් ඇද්ද? ඔබ දන්නවාද අනාගතයේ පරිසරයට ඇති අවධානම මේ ඒ ගැන සටහනක්.

0: Net News. Net News Nimava. Milang Net News Dahaval Dolahata. Veditorutur Sandha. Net News YouTube Nalikavata Zaha Net News. Dotel Kiapage Webbadi Veta Pivisen.
1: Net News. Ubavenuen. Divihimien. Net News. Ubaveta Genahavi.
2: අශෝක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
3: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙට් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 011-2-863-363-076-716-7272
1: FM Anupaha, FM Anuhatrai Dashma Atta, Net FM.
4: බල පැංචා කුංචි සිත්වලට ආදරෙන් තිරින කරන්නේ
5: සතර සිසත්ත ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර

0: උදේ 6යි විනාඩි 56යි වෙලාව දැන් ඔන්න net news අහුවට පස්සේ අර කිව්වා වගේ කලබල පැංච පටන් අරගෙන තමයි ලෑස් වෙන්නේ එක්කෙනෙක් මග ඉඳලා එන ගමන් මම කිව්වනේ අර මේ දවස් ටිකේ ලංකාව වටේම හුලං තියනවා කියලා ඔන්න එක්කෙනෙක් නම් මං හිතන්නේ හුලඟේ වේගෙට තල්ලු වෙලා හයියෙන් ඉක්මනට ඇවිල්ලා ඉන්නවා අනිත් එක්කෙනා හිමින් මං හිතන්නේ අර අපි කියන්නේ ගොළුබෙලි ගමන කියලා නැත්නම් ඉබි ගමන කියලා එයා එනවා ඉබි ගමනින් එක්කෙනෙක් හා ගමනින් පැන ඇවිල්ලා ඉන්නේ දැන් බලමු අපි හා ගමනින් පැන මේ පැත්තට ආවේ කවුද කියලා මම කියන්නේ කවුද ආවේ කියලා ඔන්න එයාගේ කටහඬ ඇහුවාම මේ බලන්න කවුද මේ ඒ කියලා කවුද මේ හා ගමනින් ඇවිල්ලා ඉන්නේ කවුද හා ගමනින් ආවේ හේ හේ කිව්වට බෑ කවුද හා ගමනින් ආවේ
1: මම කියන්නේ කවුද පැංචි
0: ආහා ගමනින් ආවේ පැංචි අර ඉබි ගමනින් ආපු එක්කෙනාව අපි තව ටිකකින් අල්ලගමු ඇයි ඉබි ගමනින් ආවේ කියලා පැංචි අයිබෝන්
1: සුබ උදෑසනක්
0: ඉතින් දැන් ඔයාව හුලඟට අහුන් නැද්ද
1: නැහැ
0: බොරු කියන්නේ මට ආරංචි ඔයාව හුලඟට අහුවෙලා ඉක්මනට මේ පැතට ආවයි කියලා දැන් මේ දවස්වල හරියට හුලං තියනා නේද ඔව් නේද හරි දැන් පැංචි ගිය සතියේ මොනවද කරේ
1: මම කරා ගිය සතියේ
0: මම ගණන් කරා දන්සල් ගොඩාක් තිබ්බා නේද ගිය දන්සල් ටික කියන්නකෝ
1: අපේ ජනවාම නුරු දන්සල දුන්නා අපි දුන්නා අච්චාරු දන්සල
0: මොන අච්චාරු දන්සලක්ද
1: අච්චාරු අනේ
0: ඒක තමයි ඉතින් මොන අච්චාරුද අච්චාරු එක එක ජාති වලින් තියනවනේ මොන අච්චාරු
1: ඊපස්සේ
0: පොඩක් ඉන්න මොන අච්චාරුද
1: ලුණු දෙයි නෑ වැරළුයි අම්බයි ඊපස්සේ ජම්බෝලයි ඊට පස්සේ කාරර ජම්බුයි දාලා
0: වෙරළුයි ජම්බෝලයි ජම්බුයි දාලා අච්චාරෝ කෙදුවා
1: ඔව්
0: හා දැන් මෙතනින් යනකොට එදා කිව්වනේ ජම්බෝල මට ගේනවා කියලා කොහොමගේ ජම්බෝල ගෙඩිය ඒව මතක නෑ මෙතනින් යනකොට හරි දැන් ගොඩක් අය ආවද පැංචිලගේ අච්චාරු දන්සලෙන් අච්චාරු ගන්න රහයි කිව්වද
1: රහයි
0: කිව්වේ නේද
1: ඉතින් ගෙදර ගිහින් නැකන්නේ
0: ඒකනේ ගෙදර ගිහින් නැකන්නේ ගෙදර ගියාට පස්සේනේ රහදන්නේ නේද දැන් පැංචි අච්චාරු හදන්න උදව් කරාද නැත්නම් බෙදන්න උදව් කරාද මොනවද කරේ දන්සලේ
1: අර සුදු තියෙන අර මේ
0: මොනවද අර
1: පොඩි අර දිව රතු පාට වෙන පළුතුර මේ ජැම්සන්
0: ඉතින්
1: අපේ අම්මලා අච්චාරු හදනකොට මං හොරෙන් ජැම්සන් මල්ල බෑග් එකේ දාගෙන ගෙතුල්ට ගිහින් ජැම්සන් ටික කෑවා.
0: හානි. ඔන්න කළා තියෙන උදව්ව. ඒ කියන්නේ පැංචි ඔක්කොම අල්ලා අච්චාරු හදනකොට ඔයා ජැම්සන් බෑග් එකක් හොරෙන් බෑග් එකේ දාගෙන
1: ගියා. මට අම්මා අලුතෙන් පොඩි බෑග් එකක් මහා දුන්නයි සෙල්ලම් කරන්න. එන්නේ ඒකට දාගෙන
0: දිව්වා.
1: බයික් එකේ නැකලා පද කකා ගියා.
0: හරි ෂෝක් උදව්ව. දැන් මං හිතන්නේ ඔගලන් ගෙදරත් ඉන්නේ ඇති මේ වගේ ගෙදරට උදව් කරන කට්ටිය නේද? හරි ගොඩාක් හොඳයි. දැන් අර අපි කිව්වනේ ඉබි ගමනින් මේ පැත්තට එක්කෙනෙක් එයි කියලා. ඔන්න ඉබි ගමනින් මේ පැත්තට ඇවිල්ලා ඉන්නවා එක්කෙනෙක්. අයිබෝවන් ඔයාට.
1: අයිබෝවන් කසුනන්දේ
0: කවුද ඔය ඉබි ගමනින් ආවට පස්සේ නම් ටිකක් අමතක කළා මට ඔව පේන්නෙත් නෑ පැංචෝ අයිබෝවන්
1: සුබ උදෑසනක්
0: ඉබි ගමනින් මේ පැත්තට විල දැන් ඔයාට මොකද උනේ ඔයාට ගිය සතියේ මොකද උනේ ඔයා මොනවද කරේ වැස්සේ තෙමිත් ඇවිල්ලා අනේ හරි පැංචෝ මොනවද වා කරේ ඔයා දන්සල් ගියේ නැද්ද දන්සල් වඳින්න ගියේ නැද්ද
1: ගියා
0: මොන දන්සල් වලටද වා ගියේ
1: ice cream dancer ලකට
0: ගියාද
1: මට
0: කියා මං අහන්න ගියේ කීයක් කෑවද කියලා. ඒ කියන්නේ ice cream 3ක් කෑවා. ඒ කියන්නේ එකපාරම පොලිමේ ඉඳලා 3ක් ගත්තද නැත්නම් ආපහු 3 පාරක් පොලිමේ හිටියද?
1: නෑ.
0: එහෙනම් කොහොමද කෑවේ? පව් කියලා පොඩි කියලා දුන්නද?
1: අපි දවසක්.
0: ඔව්.
1: එකක් කෑවා.
0: හරි.
1: අනිද්දා දවස දෙකක් කෑව ඒකත් එක තුනයි.
0: එක දවසක එකක් කෑව තවත් දවසක දෙකක් කෑව ඒකත් එක තුනයි. තව මොනවද තිබ්බ දාංශ? තව මොනවද තිබ්බේ? අයිස්ක්‍රීම් විතරද කෑවේ?
1: ඔව්.
0: හොඳයිනේ. දැන් මේ පැන්චිල අච්චාරු දාංශලකුත් දීලා ඔගල දාංශලක් දුන්නේ නැද්ද? ඔගල දාංශලක් දුන්නේ නැද්ද? නැද්ද? හරි. හරි ඔය ගිහිල්ලා තියෙන වටේ නේද? හරි. දැන් එහෙනම් අපිට තියෙනවා ඩිෂුම් ඩිෂුම් කතාවහන්. හරිද? ඊට කලින් තියෙනවා සින්දුවක් අහන්. හරිද? ඊට පස්සේ තියෙනවා තේරවිල්ලට උත්තරේ හොයාගන්න. ඊට පස්සේ තියෙනවා පුළුවන් නම් කියන තරඟ වාටේ සෙල්ලම් ගෙදර නිර්මාණ පිටුව මේ සේරම තියෙනවා. හැබැයි අපි ඊට කලින් ලස්සන සින්දුවක් අහලෙමුද? යංකෝ සින්දු අහන්න.
1: ඊට පස්සේ මගේ කතාව.
0: වගේ කතාවකුත් තියෙනවා. ඒකත් ආමුකෝ.

0: උදේ 7යි විනාඩි 6යි වෙලාව ඔන්න අපිට දැන් දිෂුම් දිෂුම් කතා වහන්න යන්න තියෙනවා. හැබැයි ඊට කලින් තියෙනවා මොකද්ද තියෙන්නේ ඊට කලින්?
1: තේරවිල්ල.
0: හරි. දැන් මට කියන්න ඔය දෙන්න ලේසි එකක් දෝනේ අමාරු එකක් දෝනේ?
1: ලේසි එකක්.
0: බෑ. දෙන්න මේකට ලේසි එකක් කිව්වොත් මම දෙනවා අමාරු එකක්.
1: අහන ලේ චුට්ටක් ලේසි එකකුයි චුට්ටක් අමාරු
0: එකකුයි. හරි. චුට්ටක් ලේසි එකකුයි චුට්ටක් අමාරු එකකුයි මම දෙන්න. ඊට කලින් පැංචට කතාවක් තියෙනවා කිව්වනේ නේද?
1: ඔව්.
0: කියන්නකෝ බලන්න මොකද්ද කතාව කියලා.
1: කතාවක් තියෙනවා.
0: කියන්නේ ඒක තමයි කිව්වේ ආර තියෙනවා කියලා. මොකද්ද තියෙනවා?
1: අපි නුවරඑළිය ගියානකොට ඩෙවන් වෝටර්ෆෝල් එකක් දැක්කා.
0: හරි.
1: තව
0: මොනවද දැක්කේ? එච්චරද? එච්චරද කතාව?
1: නෑ.
0: එහෙනම්
1: තියෙනවා.
0: කියන්නකෝ එහෙනම්.
1: අපි නාන්න ගියේ ගොඩ පල්ලේ හතියනේ.
0: හරි.
1: බිම් වැටි රෝල් වෙලා රෝල් වෙලා ගිලා
0: වැටුනොත් නේද?
1: ඔව්.
0: ඒක හොඳයි. නාපු නැති එක හොඳයි. හරි. තව කතාව දැන් මොකද්ද වගේ කතාව? නුවරඑළිය ගියා.
1: හරි. අපි වැස්ස නිසා නුවරඑළිය ගියේ. නුවරඑළිය වතුරේ වහින්න ගියේ නෑ.
0: හොඳම හොඳයි. දැන් මේ දවස්වලට වහිනවා හුලං තියනවා නේද?
1: ඔව්.
0: එතකොට අපි පරිස්සම් වෙන්න ඕනේ කොහේ ගියත්. නේද?
1: සීතලම සීතලයි.
0: සීතලම සීතලයිද?
1: ඔව්.
0: සීතලට මොකද කරන්න ඕන අපි? ජැකට් එකක් දැම්මද? හරි. තව මොනවද දැක්කේ? තව මොනවද කරේ නුවරඑළිය?
1: ගලවනවා දානවා.
0: ඇයි ඒ? ඇයි ගලවනවා දාන්නේ?
1: එක වෙලාවක රස්නි, එක වෙලාවකට
0: සීතලයි. ඒ හින්දා ගලවනවා දානවා. හරි. තව මොනවද කරේ නුවරඑළිය ගිහිල්ලා? දැන් පොඩි කිනකෝ දැන් අංගීම
1: අපි මොනාද මොකද ෆාම් එකට ගියා.
0: ෆාම් එකකට ගියා.
1: අම්බේ වෙල ෆාම් එකට.
0: ඒකට ගියාද? හරි.
1: කවුස් ලකිරි ගන්නවා දැක්කා.
0: බලන්න කොච්චර දේවල් දැකලා තියෙනවද කියලා.
1: බටින් ගහලා තමයි ඒගොල්ලෝ කිරි ගන්න.
0: එහෙමද? හරි.
1: අම්මා
0: කියලා දුන්නද? ගොඩක් හොඳයි නේ. ඒ කියන්නේ ගොඩක් දේවල් ඔය ඉගෙනගෙන තියෙනවා නේද? ට්‍රිප් එකක් ගියාට. හරි. දැන් පැංචිගි සින්දුවකුත් තියෙනවා කියලා මට ආරංචි. පැංචි කියනද සින්දුව දැන්? දැන් කියනද පැංචි සින්දුව? හරි. බෑද? එහෙනම් ඉන්න කොහොම. හරි. අපි එහෙනම් ඩිෂුම් කතා වහන්නත් යන්න ඕන. ඊට කලින් තේරවිල්ලට උත්තරේ හොයාගන්නත් ඕනනේ. මම කිව්වනේ තේරවිල්ලක් මම දෙනවයි කියලා. දැන් මට තියෙන ප්‍රශ්නේ දැන් චුට්ටක් ලේසි එකයි චුට්ටක් අමාරු එකයි නේ අහන්න කිව්වේ. හරි. දැන් අපි කියනවා අපි පුංචි කාලේ ඉඳලම ජීවිතේ ඉස්සරහට යන දේවල් කරන්න ඕන, දිනන දේවල් කරන්න ඕන කියලා. එක දෙයක් තියෙනවා දින්නම. දැන් සාමාන්‍යයෙන් පැංචෝ අපි දින්නම යන්නේ ඉස්සරහටනේ නේද පැංචෝ? දැන් රේස් එකක් වුණත් ඉක්මනටම ඉස්සරහට ගියොත් තමයි දිනන්නේ නේද? හැබැයි මේක දිනපු අය පස්සර තමයි යන්නේ. මොකද්ද මේ? දිනපු අය පස්සට යන්නේ, දිනන අය පස්සට යන්නේ. කල්පනා කරන්න මොකද්ද මේ කියලා. හරිද පැංචෝ? මොකද්ද කියලා මගෙන් ප්‍රශ්න ඇහුවොත් ඕගලන්ට මට පුළුවන් උත්තර දෙන්න. හරිද? එහෙනම් කල්පනා කරන්න අපි යන ඩිෂන්.
1: ඒගොල්ලන්ට ඇවිදින්න
0: පුළුවන්. ඒගොල්ලන්ට ඇවිදින්න.
1: පාට පාටත්
0: ඕනනම් පුළුවන්, එක පාටිනුත් පුළුවන්, ඕන එකක් පුළුවන්.
1: කට් අර වෙන අර දුවන්ගෙන කට්ටිය මේ වෙලාවකට යනවා මේ ඉස්සරහට. ඒගොල්ල දිනාදු අයියෙන් දුවන්ගෙන කට්ටිය දිනනවා. හිමීට දුවන්ගෙන කට්ටිය පඩ දෙනවා. ඒකනේ
0: නෑ. ඒක නෙවෙයි. මොකද්ද කතාවකට ගියා? ඒක නෙමෙයි හැබැයි. මේක දිනන අය පස්සට යනවා. හරිද? දැන් රේස් එකක නම් ඉස්සරහට නියන්නේ, ඉස්සරහට ගොඩ දිනනවා.
1: එහෙනම් අද ඉස්සරහට යන අය දිනන්න ඕනේ කියලා පස්සට යනවා.
0: නෑ, ඒක හරි කතාවක් නෑනේ. එහෙම බෑ දිනන්න ඕනේ. එහෙම මේ පැල්චි කතා හදනවා. එහෙම බෑ. මේකත් අපේ සෙල්ලමක්. හරිද?
1: බැට් එකක් තියනවා.
0: නෑ, බැට් එකක් නෑ ඒකට.
1: එහෙනම් අර වොලිබෝල් සෙල්ලමද?
0: නෑ. මේක සෙල්ලමක්. හරිද?
1: රේස් එකක් දුවන එක.
0: නෑ, රේස් එක බෑ. ඉතින් රේස් එක යන්නේ ඉස්සරහටනේ. මේ ඉස්සරහට ගියන යන අයනේ දිනන්නේ, මේකෙ පස්සට යන අය තමයි දිනන්නේ. හරිද? සෙල්ලමක් තමයි මේක. හරි, කල්පනා කර. මොකක් මං හිතනවා පැංචයි පැංචිත් කරලා ඇති. ගොඩක් වෙලාට වැඩිහිටියන් කොටයක් නෑ මේකට. තීන දේවල් කල්පනා කරොත් හොයාගන්න පුළුවන් වෙයි. හරිද? තීන දේවල් කල්පනා කරොත් ඔයාගේ ඔගොල්ලෝ දැකලා තියෙනවා මේක සෙල්ලම් කරනවා දැකලා තියෙනවා. හරිද? කල්පනා කරන් මේගොල්ලෝ කල්පනා කරන එකක් අපි යමු ඩිෂුම් ඩිෂුම් කතාව අහන්න.
2: නිකි නිකි, මං කියන දේ හොඳට අහගන්න.
3: හරි හරි, මං අහගන්න ගමන් තමයි ඉන්නේ. ඔයා කියන්නකෝ.
2: මේ ඔයා කියපු විදිහට ඒගොල්ලෝ ඉන්න ඕනේ හෙන්දිරික් මාමලගේ ගේ කිට්ටුව.
3: ඔයා කොහොමද එහෙම හරියටම කියන්නේ?
2: ඒක මේ
3: මොකද හැටි ඇඹරෙන්නේ? වැලිමැක්කෝ හැටිද?
2: නෑ නෑ, මේ හෙන්දිරික් මාමලගේ ගෙදර මාළු උයපුවම.
3: ඉතින් මාළු උයපුවම
2: මම මල්වැටාසෙන් රිංගල ගිහින් කෙලින්ම කුස්සියේ ජනේලෙන්
3: කුස්සියට පයින්වා.
2: මියාව්.
3: හිනාවෙන්න කැත විතර. හරි හරි, ඉතින් කියන්නකෝ දැන් මොකද්ද කරන්නේ?
2: නිකි, දැන් මෙන්න මේකයි අපි කරන්න ඕනේ. හොඳට අහගන්න. මියාව්
3: මියාව්.
4: මෙච්චර දුරක් ආවට පස්සේද මේ පාර වැරදුනා කියලා කියන්නේ?
5: ඇතින් ලොක්කා, වැරදි වැරදි ඉතුරු ටිකක් යන්න බෑනේ ලොක්කා.
4: එනේ අම්මේ, මේ වගේ ඇපල් මෝඩ ගොලේ මේකව හදාගත්තට මාව තව කඳු දෙකක් ගවන්න ඕන අම්මා.
5: අනේ මන් දන්නේ, ඕම ලොක්කා කියද්දි ලැජ්ජත් හිතෙනවා.
4: මේ දිසුමා, මේ කණ්ණාඩිය විකුණන්න හිටපු මිනිස්සයා අපි එනකම් බලාගෙන ඉඳලා ආපහු යන්නේ. දැන් ඉතින් අපි ඇවිල්ලා තියෙන්නේ මේ වැරදි පාරගනේ.
5: හැබැයි ලොක්කා, තව ළඟ පාරකුත් තියෙනවා.
4: ඔය කිව්වේ මේ ඊනෝ බලන්න මේ පාර කොහෙද තියෙන්නේ කියලා.
5: ලොක්කා, අර හොරිමාර ගස්සස්ෙන් එළියට ගියාම.
4: මොනමාර?
5: හොරිමාර ගස්සස්ෙන්. එළියට ගියාම නිල් පාට වතුර කැටේට තියෙන පොඩි ඇලපාරක් හම් වෙනවා. ආන් ඒකෙන් ගොඩ වුණාම තමයි සියමලා ගස් තියෙන්නේ ලොක්කා.
4: ඒ කියන්නේ මේ සියමලා පිරිච්ච ගස්?
5: නැතුව ඉතින් සියමලා ගස් වල අඹ හැදෙනවා ලොක්කා.
4: හරි හරි හරි හරි, අඹ හැදෙන්නේ නැහැ, දෙල්ලි හැදෙන්නේ. හරි, ඊට පස්සේ?
5: ඊට පස්සේ තියෙනවා ලොක්කා පොඩි කඳු ගැටයක්.
4: මේ දිසුමා, ඔය කියන පාර කොහොමද කොට පාරක් වෙන්නේ? ඒක දැන් අපි ආව පාරටත් වැඩිය දිගයි නෙබා.
5: ඉතින් ලොක්කා, ඔය රවුන්ඩ් එක තුන කරකුණාම අපි කෙලින්ම වැටෙන්නේ ඔය කණ්ණාඩි ගන්න එන්නවා කියපු ගැනුම් කාර්යයක්ගේ ගෙදර වත්තට.
4: අනේ මැටෝ, අපි කෙලින්ම ඒ මිනිස්සලා ගෙදරට යන්න තිබ්බනේ මන. අපි මොකටද මේ හින්දිරිගේ ගෙවල් අස්සේ රිංගලා කඳුකට නැගලා පල්ලම් බැහැලා මෙතනන් දිගු ගමනක් ආවේ?
5: ඉතින් ලොක්කා, එන්න කලින් ඔයා මට කිව්වේ නෑනේ අපි යන්නේ එයාගේ ගෙදරට කියලා.
4: නම්බේ හේතු තුකක්
3: ලොක්කා.

0: උදේ 7යි විනාඩි 15යි වෙලාව උත්තරයක් හම්බුණාද? දිනන අය පස්සට යන්නේ මොකේද?
1: කොහොමද ඒක සෙල්ලම් කරන්නේ?
0: ඒක තමයි

0: හරිද? පැංචිට විතරක් කරන්නත් බෑ. එක්කෝ පැංචා ඒ පැංචි කරන්න ඕන.
1: නැත්නම් මමයින් නංගී කරන්න ඕන.
0: ඔව් කරන්න ඕන. හැබැයි තුන්දෙනෙක්ට කරන්නත් බෑ. හරිද?
1: එක්කෙනෙක්ට.
0: එක්කෙනෙක්ට කරන්නත් බෑ. කරනවා නම් ඉරට්ටේ සංඛ්‍යාවක. ඉරට්ටේ කියන්නේ මොකද්ද? ඉරට්ටේ සංඛ්‍යාව කියන්නේ මොකද්ද? ඉරට්ටේ සංඛ්‍යාව කියලා කියන්නේ උගල තම පුංචිනේ. තව චුට්ටක් ලොකු වෙනකොට ඉරට්ටේ සංඛ්‍යාව මොනවද කියලා හොයාගන්න පුළුවන්. ඉරට්ටේ කියලා කියන්නේ දෙකෙන් බෙදනකොට ඉතුරු වෙන්නේ නැති අගයක්. හරිද? 2, 4, 6, 8, 10, 12, 14. අන්න එහෙම. අන්න එහෙම ප්‍රමාණයක් නේ. ඉරට්ටේ සංඛ්‍යාවක් ඉන්න ඕනේ මේ සෙල්ලම කරන්න. හරිද? ඒ කියන්නේ එක පැත්තකට එකක් එක පැත්තකට එකක්. ඒ කියන්නේ සමාන ප්‍රමාණයෙන් පැති දෙකේ ඉන්න ඕන. අයියෝ මම දැන් උත්තරෙත් කියයි ඕගලන්ට. හරි හරි හරි. ඔය ඊට වඩා ඉතින් උදව් කරන්න බෑ. හරි දැන් පුළුවන් නම් කියන තරඟ වටේට යාළුවෝ කැවලින් අපි බලමුද කවුද කියලා.
1: හා.
0: අයිබෝන්. අයිබෝන්. අයිබෝන්. ආ. ගෙදර රේඩිකේ සද්දෙට මොකද කරලා තියෙන්නේ ඒගොල්ලෝ?
1: වැඩි කරලා.
0: වැඩි කරලා. අයිබෝන්. මලින්දි ඉන්නවද?
2: ඔව් නෑ.
0: හා කියන්නකෝ වාගේ සම්පූර්ණම මොකද්ද කියලා?
2: කේජි මලින්දි නැත්තරනි.
0: හරි. කී වසරද?
2: මේ වසරේ නෑ.
0: මොකද ඉස්කෝලේ?
2: කැදේ කල්යනා ජාතික පාසල නෑ.
0: හරි මලින්දිත් එක තරඟ වදින්න අවිල්ල ඉන්න අනිත් යාළුවා කවුද කියලා බලමු කතා කරන්න මේ යාළුවාත් එක්ක පැංචි.
3: අයිබෝවන්.
1: අයිබෝවන්.
3: නම් මොකද්ද?
1: විශ්මි රුචිරංගි.
3: කී වසරේද?
1: 6 වසරේ.
3: ඔයාගේ ඉස්කෝලේ?
1: කැමාව සුජාතා විද්‍යාලයේ රබුකන.
0: ආපහු නම කියන්න මට ඔයාගේ?
1: විශ්මි රුචිරංගි.
0: විශ්මි. හරි. ඔන්න එහෙනම් විශ්මි අපේ මල්ලින්දිත් එක්ක අපි පටන් ගන්න පුළුවන් නම් කියන තරඟ වටය.
3: පුළුවන් නම් කියන්න.
0: හරි දැන් විශ්මි කී වසරේද? 6 වසරේ නේද? හරි එහෙනම් ඔන්න අපි විශ්මිගෙන් තමයි වැඩේ පටන් ගන්නෙ. මොකද මෙතනින් චූටි යාළුවා විශ්මි හින්දා. විශ්මි ඔන්න ප්‍රස්තාව පිරුලකින් තමයි ඔයාගේ ප්‍රශ්න ටික අපි පටන් ගන්නෙ. ප්‍රස්තාව පිරුලක් තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ වාසය ඇති තැනට පක්ෂව කවුරුත් කතා කරනවා කියලා. මං අහන්නේ ප්‍රස්තාව පිරුල වෙන්නේ 1 දැලිපිහියෙන් කිරි කනවා වගේ, 2 දී කිරට බලලුත් සාක්කිලු, 3 දී යටින් ගින්දර ගෙනියනවා වගේ. 2 දී කිරට බලල්ලුත් සාක්කිලු. හරි. ඒ ඔන්න පළවෙනි ප්‍රශ්නේ හරියටම උත්තර දුන්නා. අපි යනවා ඊළඟට දෙවෙනි ප්‍රශ්නෙට. මලින්දි තමයි ඔන්න ලෑස් වෙලා ඉන්නේ. මලින්දි ලෑස්තිද?
2: ඔව් නෑ.
0: හරි. ඔයාට හම්බ වෙන පළවෙනි ප්‍රශ්නේ තමයි මේ. බංගදෙනියෙන් මුහුදට වැටෙන ගංගාවක් නොවන්නේ මින් කුමක්ද? බංගදෙනියෙන් මුහුදට වැටෙන ගංගාවක් නොවන්නේ මින් කුමක්ද? 1 කළු ගඟ, 2 දැදුරු ඔය, 3 යාන් ඔය.
2: යාන්
0: ඔය කියලා තමයි කියන්නේ උත්තරේ.
3: වැරදි.
0: වැරදි. උත්තරේ වැරදි. හරි උත්තරේ වෙන්න ඕනේ කළු ගඟ. මොකද කළු ගඟ මොහොතට වැටෙන්නේ කළුතරින් නිසා. හරි දැන් අපි යනවා විශ්මිගේ පැත්තට. විශ්මි මෙන්න ඔයාට හම්බ වෙන දෙවෙනි ප්‍රශ්නේ. මේකට බලන්නේ ඔයාට හරියට උත්තරේ දෙන්න පුළුවන්ද කියලා. පුරාතන ශ්‍රී ලංකාව ප්‍රධාන රාජධානි 3කට බෙදුවානේ. මං අහන්නේ ඒ අතරින් පිහිටි රට කියලා හඳුන්වන්නේ කුමන රටටද? පිහිටි රටට කියන තව නමක් වෙන්නේ මොකද්ද කියලා තමයි මං අහන්නේ. විශ්මි පිහිටි රටට කියන තවත් නමක් වෙන්නේ මොකද්ද? කොමේ විශ්මි? විශ්මි? හරි විශ්මිත් නෑ. මලින්දි. මලින්දිට අපිට උත්තර දෙන්න පුළුවන්ද? හරි මලින්දිත් ගිහිල්ලා විශ්මිත් ගිහිල්ලා. මං හිතන්නේ ඒ දෙන්න පොඩි ගමනක් ගිහිල්ලා. හරි එහෙනම් ඉතින් අද චූටි සොරංගි නවගේ තෑගි පෙට්ටියේ පැත්තට කාටවත් යන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. දැන් අපේ දුවල පුතලට කියන්න ඕන හැමදාමත් වගේ අපි මේක මතක් කරනවා. අමාරුවෙන් අවස්ථාව ලබා ගත්තට පස්සේ අමාරුවෙන් මං එහෙම කියලා කියන්නේ අපේ දුවල පුතල ගොඩ දෙනෙක් මේ වෙලාවේ උත්සාහ කරනවානේ සම්බන්ධ වෙන්න. අවස්ථාව ලබා ගත්තට පස්සේ උගුල කරන පළවෙනි දේ තමයි රීඩිකේ සද්ද ගොඩාක් වැඩි කරනවා. ඊට පස්සේ ෆෝන් එකේ කොකට් කරගන්නවා. එහෙම කරන්න එපා කියලා තමයි අපිට කියන්න වෙන්නේ. හරි දැන් එහෙනම්

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura
1: Uday Hatrai Vinadi
2: උදේ 4යි නෙවෙයි උදේ 7යි විනාඩි 24යි.
3: ඉගෙනුමට හොඳ මාතෘකාවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0782013336.
1: සින්දරෙල්ල යව බේරගන්න කුමාරයෙක් වෙනකම් බලන් හිටියට මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් වෙනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
5: අයියෝ බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලක් වැඩි වෙලානේ.
6: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සැහැල්ලු කරන කෙඩියරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව කෙඩියරයිස් ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100ක්. 077 406 46 97 කතා කරන්න.
7: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කලබල පැංචා පුංචි සිත්වලට ආදරෙන් තිරණ කරන්නේ
2: සතර සිස්සද්ද ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර
3: කලබල පැංචා.

0: උදේ 7යි විනාඩි 26යි 5ටයි 5ටයි තාම උත්තරේ හොයාගන්න බැරි වුණාද? දැන් අපේ යාළුවා නම් ඔන්න WhatsApp කරලා තියෙනවා හරි උත්තරේ ගොඩ දෙනෙක් මම දැක්කා. හරි මගේ බෑ අන්තිමට කියන්න මොකද හරි උත්තරේ කියලා. දැන් නිර්මාණ පිටුව පටන් ගන්න කලින් මතක් කරන්න ඕනේ සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩ පොත් පෙළ ගැන. දැන් ඔබේ දරුවාගේ ඉංග්‍රීසි විෂය දැනුම ප්‍රමාණවත් මදි වගේ කියලා ඔබට හිතනවා නම් ඔන්න සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩ පොත් පෙළ ඔන්න දරුවන්ට අරන් දෙන්න පුළුවන්. පියවරෙන් පියවර දරුවාගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරනවා. දැන් හරිම ආස හිතන විදිහට, ඒ කියන්නේ චූටි දරුවන්ට ආස හිතන විදිහට තමයි මේ සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩ පොත් පෙළ සකස් කරලා තියෙන්නේ. එක ශ්‍රේණි ඉඳලා අට ශ්‍රේණි දක්වාම මේ වැඩ පොත් ලබා ගැනීමේ අවස්ථාව තියෙනවා. දැන් සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩ පොත් වෙළඳ පොලේ තියෙනවා, මෙලදී ගන්න අවස්ථාව තියෙනවා. එහින්ද අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර. හරි, දැන් එහෙනම් අපි පටන් ගන්න හදන්නේ මොකද්ද? අපි දැන් පටන් ගන්න හදන්නේ
1: නිර්මාණ පිටුව.
0: නිර්මාණ පිටුව. හරි, අපි එහෙනම් නිර්මාණ පිටුව පටන් ගමුකෝ.
2: නිර්මාණ පිටුව බලමු. නිර්මාණ පිටුව බලමු.
0: හරි, නිර්මාණ පිටුව බලමු. කාගින්ද වැඩි පටන් ගන්නේ? මම මේ පැත්තෙන් පටන් ගන්නම්. හරිද? පැංචිට පේනව නේද මේ චිත්‍රේ? බලන්න මේ චිත්‍රේ මොකද්ද කියලා.
1: බුදුහාමුදුරුවෝ නෙළුම් මලක හිටන්
0: ඉන්නවා. සිදුහත් බෝසතාණන්ගේ උපත තමයි ඔන්න ඇඳලවලා තියෙන්නේ. ලිතුනුයි දහම්සා තුන වසර තමයි ඉගෙන ගන්නේ. මධ්‍යම බණ්ඩාර කනිෂ්ඨ විද්‍යාලයට තමයි යන්නේ වැලිවේරිය. දිනුවොත් මට ඕනේ කතන්දර පොත් කට්ටලයක් කියලා ඔන්න සඳහන් කරලා තියෙනවා. තවත් චිත්‍රයක් තියෙනවා මෙත්මල් පිබිදේවා කියලා, ඔන්න අපිට ලස්සන්ට චිත්‍රයක් ඇඳලවලා තියෙනවා. HD සඳුමි යහන්සා සහ HD දෙසඳු දෙව්සිත් රන්සන වෙසක් සුබ පැතුම් පතක් තමයි අපිට ඇඳලවලා තියෙන්නේ. හත ශ්‍රේණී ඉගෙන ගන්න ඥානෝදය මහාවිද්‍යාලයට යන්නේ, දෙසඳු යන්නේ හතර ශ්‍රේණිය තමයි ඉගෙන ගන්නේ බොම්බවල ශ්‍රී ධර්මාලෝක ප්‍රාථමික විද්‍යාලයට. හරි, පංච ගතේ තියෙන චිත්‍ර කියන්නක බලන්න.
1: ගසක් තියෙන, ගෙයක් තියෙන, ගස් තුනක්
0: තියෙනවා. තව මොනවද තියෙන්නේ?
1: පොල් ගස් තුනක් තියෙන.
0: පොල් ගස් තුන.
1: ගස් දෙකක් තියෙනවා.
0: තුනක්ද දෙකක්ද?
1: දෙකක්.
0: දෙකක්. හා.
1: කෙහෙල් ගහක් තියෙනවා.
0: හරි. හරි.
1: ඉර. ඉර බහිනා.
0: හා. ඉර බහිනා. හරි, ඔය ටික තියෙනවා. ලස්සනට ලස්සන නේද පෙන්චෝ ඒ චිත්‍රේ? සඳ ඇසරි තමයි ඔන්න ඇඳලෙවලා තියෙන්නේ. ඊ.ඒ. සෙනුල් ආදිත්‍ය හයි ශ්‍රේණි තමයි ඉගෙන ගන්නේ. තොලිහිරිය ජාතික පාසලට යන්නේ. දිනුවොත් මවුන්ටන් බයිසිකල් එකක් ඕනි කියලා ඔන්න සඳහන් කරාට. දැන් අපි කොහොමද ඔව සම්බන්ධ කරගන්නේ? දැන් ජයග්‍රහණී කරොත් මවුන්ටන් බයිසිකලේ පැදගෙන අපි එන්න තැනක් නැහැ. ඒ හින්දා අපිට එවනකොට ඔගොල්ලොන්ගේ නිර්මාණ ඔගලව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථනාංකයක් සඳහන් කරන්නත් ඕන. පැංචි, මේ කවුද? කුකුලෙක් නේද? ලස්සන පාට පාට කුකුලෙක්. කොහොමද මේක පාට කරලා තියෙන්නේ කියලා කියන්නකෝ.
1: රතු තියෙනවා.
0: රතු, තව
1: කහ, තැඹිලි, නිල්, කොළ
0: ගොඩාක් තියෙනවා නේද? හා, රන්දුලි දිව්‍යංසා පෙරේරා හෙට්ටිපොළ ප්‍රාථමික විද්‍යාලයට යන්නේ හෙට්ටිපොළ. හරි, ඊළඟට තවත් ලස්සන චිත්‍රයක් තියෙනවා මේ පැත්තේ. සිදුවත් කුමාරයාගේ ඉපදීම තමයි ඔන්න ඇඳලවලා තියෙන්නේ. අර කලින් වගේම හරිම ලස්සනට ඇඳලවලනේ. සදීනි සත්සරණි රණවීර අකුරැස්ස මහාවිද්‍යාලයේ දෙක වසර බී පන්තියේ තමයි ඉගෙන ගන්නෙ. ඔන්න තේරවිලට උත්තරේ වලා ගොඩක් යාලෝ. නැන්දේ, ඔන්න උත්තරේ මේක නේද? හරි, මං කියන්නම් අන්තිමට. ඔගොල්ලෝ ඔක්කොම හරියට උත්තරේ වල තියෙනවා. හරි, පැංචගේ තේදිරි චිත්‍ර කියන්නකෝ බාන්න පැංචෝ.
1: වලාකුළු තියෙනවා.
0: තව
1: කවුද අයියලා දෙන්නෙක් සෙල්ලම් කරනවා.
0: හරි, වලාකුළු තියෙනවා, අයියලා දෙන්නෙක් සෙල්ලම් කරන. මොනවද සෙල්ලම්
1: කරන්නේ?
0: දන්නේ නැද්ද මොනවද සෙල්ලම් කරන්නේ? ඇත්ත තමයි, දන්නේ නැහැ නේ මොනවද සෙල්ලම් කරන්නේ කියලා. මිනිසා නේ, මෙහෙම මාතෘකාව. මිනිසා සුවඳයි මලසේ කියලා ඔන්න ලියලා තියෙනවා. හරිද? මාතෘකාව තමයි ඒක. හිරුක චමෝත් තමයි අපිට මේක ඇඳල වෙලා තියෙන්නේ. විමල ශීල විද්‍යාලයෙන් දෙක ශ්‍රේණිය ඒ පන්ති තමයි ඉගෙන ගන්නෙ. ඉගෙන ගැනීමට පොත් පාර්සලයක් තමයි කැමැතිම තෑග කියලා උනේ සඳහන් කරලා තියෙන්නේ. පැංචි කියන්නේ කොබාන මේ චිත්‍ර මොකද්ද මොනවාද ඔයාලට පේන්නේ කියලා. අනිත් පැත්තට තමයි හැබැයි තියෙන්නේ.
1: ඉර බැහැගෙන යනවා කපුට. පොල්ගස්
0: හතරක් තියෙනවා නේද? දෙක දෙක දෙපැත්තේ තියෙනවා. සවස් කාලේ තමයි යන්නේ ඇඳලා තියෙන්නේ. කහ පාට, තැඹිලි පාට, රතු පාට, කළු පාට පාවිච්චි කරලා ඉර බැහැගෙන යන අර පැංචි කිව්වා වගේ හරිම ලස්සනට මේක
1: ඇඳලා
0: තියෙන්නේ. ඒක තමයි චෝක්කලින් තමයි පාට කරලා තියෙන්නේ නේද? SM සෙනුදි සනාරා සවසිංහ තුන ශ්‍රේණි සී පන්ති ඉගෙන ගන්නේ. ඒ ආලුවත් උන්න තේරවිලට උත්තරේ. ඒවල්ලා තියෙනවා. ඊළඟට මේ බලන්න. අපි සෙල්ලම් කිරීමට කාලය වෙන් කර ගනිමු. ඇත්තට සෙල්ලම් කරනත් කාලය වෙන් කර ගන්න ඕනේ. සනුශී සෙහන්සා දොළවත්ත දෙහිඔවිට බෞද්ධ ප්‍රාථමික විද්‍යාලය තමයි යන්නේ. පැංචගේ තීන නිර්මාණය කියන්නේ කොතේ?
1: නිලු මල තියෙනවා, තනකොළ තියෙනවා.
0: තව? තව නැතේ. ඒක විතරයිද? නෙළුම් මල තියෙනවා, තනකොළ තියෙනවා. ඔය එක නෙළුම් මලක්, තනකොළ නෙමෙයි පැංචෝ, නෙළුම් කොළේ. හරිද? RM නෙතු කාව්‍ය සත්සරණි හරස්බද්ද සිංහල මහා විද්‍යාලයේ යන්නේ හය ශ්‍රේණි ඉගෙන ගන්නේ. නෙළුම් ගහ දිනුවත් මට ඉගෙන ගන්න පොත් කැටලයක් ඕන කියලා සඳහන් කරලා තියෙනවා. ග්‍රැෆික් චිත්‍ර නිර්මාණයක් කියලා තමයි ඔන්න මාතෘකාව සඳහන් කරලා තියෙන්නේ. පැංචි කියන්නේ කොබාන මේ චිත්‍ර මොකද්ද කියලා?
1: අලිය දෙන්නෙක් ඉන්නවා.
0: හරි. ඒ අලිය මොකද කරන්නේ?
1: වතුර නාන
0: දාලා තියෙන්නේ. හා තවත් ගංගාවකුත් තියෙනවා නේද? පරිසරයේ අසිරිය තමයි ඔන්න ඇඳලා තියෙන්නේ. KH ශෂිනි කවිෂ්මා වික්‍රමසිංහ අට ශ්‍රේණි තමයි ඉගෙන ගන්නේ. යටපාත කනිෂ්ඨ විද්‍යාලයට තමයි යන්නේ. ඊළඟට තවත් චිත්‍රයක් තියෙනවා. අපි බලමු මේ චිත්‍රය මොකක්ද කියලා. මේ බලන්න. ඒත් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීම, පිරිනිවන් පෑම, සිදුහත් කුමාරයාණන්ගේ උත්පත්තිය, මේ අවස්ථා තුන හරිම ලස්සනට ඇඳලා තිනවා. දිනුවොත් මට බෑග් එකක් ඕනේ කියලා කිව්වට නමකෝ, යාළුවගේ නම සඳහන් කරලා එවල නෑ අපිට. හරිද? ඒකින්දා අපි ඊළඟ චිත්‍රට යමුකො බලන්න. මේ බලන්න පැංචි, මේ මොකද්ද මේ?
1: සුදු අලගෙඩියක්.
0: මොක මේ ඇඳලාද හදලාද?
1: පුළුම් වලින් හදලා
0: ලස්සන්ට නේද? එතකොට කොළපාට ටික මම හිතන්නේ කොළපාට සවුකල අර බෝල කරලා අලවලා තියෙන්නේ නේද? රාබු ගෙඩියක්. මට හිතන්නේ රාබු ගෙඩියක් මේක.
1: රාබු. අපේ පුංචි අම්මමඩ කිව්වා හෙට උදේට රාඹු යමු කියලා.
0: ඒ උයන
1: අපේ පුංචි රාඹු යන කණ්ඩවාසයි.
0: ඒක රාබු ගෙඩිය තමයි මේ ඇඳලෙවලා තියෙන. හදලෙවලා තියෙන. ගිම්හාන් පන්සිලු අටගල අවුරුදු 4යි මාස 7යි. හරිද? පෙර පාසල නම් පැහැදිලි නැහැ. හරි, පංචගතේ තියෙනවද තව චිත්‍රයක්?
1: නෑ.
0: නැද්ද? හා.
1: හරි.
0: 3යිනේ තිබ්බේ. ඔයාගේ අතර දුන්නේ 3යිනේ මම නේද? හරි. එහෙනම් මම දැන් කියන්නම් කවුද දවසේ ටැග් ජයග්‍රහණී කරන්නේ කියලා. මලීෂා සෙව්වන්දි. හතර ශ්‍රේණිය තමයි ඉගෙන ගන්නේ බෞද්ධ ප්‍රාථමික විද්‍යාලය යන්නේ. ඉතින් මලීෂා වගේ දවසේ තෑග දිනා ගන්න, ඒ මත තන් කැමති ඕනම තෑග්ගක් දිනා ගන්න කරන්න ඕන. ඔයගලන්ගේ ලස්සන චිත්‍ර නිර්මාණ මේ පැත්තට එවන්න. පැංචි මතක් කරන්න ලිපිනේ මොකද්ද කියලා?
1: නිර්මාණ පිටුව කලබල පැංච net fm tapel පෙත්තේ 2245 කොළඹ.
0: අන්නේ ලිපිනේට ඔයගලන්ගේ ලස්සන චිත්‍ර නිර්මාණ එවන්න ඕන. දැන් ඊළඟට සෙල්ලංගෙදට පටන් ගන්නවා. සෙල්ලංගෙදට එන්න පුළුවන් පහවසරෙන් පහල චූටි දොලපිට එන්න පුළුවන් දුරකථන අංකයේ පැංච මතක් කරන්න බලන්න.
1: 01:55:33 යාලුව අපිට කෝල් කරන්න.
0: වෙලාව උදේ 7:36.
3: අලුතෙන කාටම මිලා කසාගල ග්‍රීන් සුපර් ශෝකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 01:12787 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.

0: අපෙකින්
1: පහසුව සලසයි සුහදව සලකයි LB රන් අය
2: BYD Sea Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න Sea Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න නැත්නම් අමතන්න 0112125125
3: සංසාරයක් කියන්නෙම කතන්දර ගොඩක එකතුවක් ඒ කතන්දර තුල ඔබේ ජීවිතයත් තියෙවි හැම සෙනසුරාදම උදේ 8ට මතකයේ අවසන අතීත කතා එක්ක net fm සංසාර කතන්දර
4: ඔවුන් මදොරට හරනු ඇත
5: ඔවුන් මණ්ඩපයට කඩා වැදි යකඩ ගුගුරු වලින් පහර දෙනවා සුගා උඩම් පිරෙනනවා
3: හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමා එකට සති අන්තයේ අලුත් වෙනසක්
6: net fm සංසාර කතන්දර
3: සෙනසුරාද උදේ 8ට අහමු නේද
7: FM 95 FM 94.8 net FM
8: kalabala kalabala kalabala kalabala kalabala pencha

0: උදේ 7යි 30ටයි වෙලාව දැන් එහෙනම් අපි සෙල්ලම් ගෙදරයි මේ පටන් ගන්න ලෑස්ති වෙන්නේ යෝන පංච කතා කරන්න ඕන යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා කතා කරන්නක බලන්න
1: I want to be desanak
2: I want
1: නම් මොකක්ද
2: තිසර කිසරි රාජපක්ෂ
1: කියසරද
2: දෙක වසර
1: ඔයාගේ ඉස්කෝලේ මොකක්ද
2: ඩබ්බි සේනානායක පිටපැද්දර
1: ආසම විසෙ මොකක්ද
0: ගණිතය හරි දැන් එහෙනම් කියන්නකෝ අපිට මොකද ඉදිරිපත් කරන්න කියලා
2: සින්දුව
0: හා ලස්සනට කියන්නකෝ බලන්න
2: දියේ ඉන්නේ මාළුවෝ පුංචි අපේ යාළුවෝ උඩට නිල්ල යට ගිලිල්ල හැමතිස්සෙම ඇති නැතිල්ල
0: ඇති නැතිල්ල ලස්සනට කිව්වා නේද පැන්චෝ හරි ඔන්න තවත් යාළුවෙක් ඉන්නවා පැන්චි කතා කරන්න බෑනේ මේ යාළුවත් එක්ක
1: අයිබෝවන්
2: අයිබෝවන්
1: නම් මොකද්ද
2: ඒ ජනුගවස්සද
1: කී වසරේද
2: තුන වසරේ
1: ඔයාගේ ඉස්කෝලේ
2: මේ ටිකන්ද විද්‍යාලය
1: මොකද්ද ඉදිරිපත් කරන්නේ
2: සින්දුව
1: එහෙනම් ලස්සනට කියන්නකෝ බලන්න
2: ඉබේන මලකට ගලන දොලකට දැනෙන හුදු ගුල නොදැරින හිනි සුරි කොයිලෝ යන්නේ මලලින් පස්සේ හිම්බව් වෙනවා අපි පසු පස්සේ
0: අසන්ට කිව්වා ඒ යාළුවත් සුබ දවසක් ඔයාට හරි ඔන්න තවත් යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා මේ පැත්තට අපිත් එක්ක ලස්සන්ට තමන්ගේ ඉදිරිපත් කිරීම කරන්න බලමු මේ යාළුවා කවුද කියලා පැංච කතා කරන්න බලන්න හරි දැන් ඔන්න අපිට කතා කරන්න කලින් ගෙදර රේඩියෝ කේස් සද්ද අඩු කරන්න වෙනවා නැත්නම් අපිට අවස්ථාව දෙන්න විදිහක් නැති වෙනවා හරිද නම් මොකද්ද ඔයාගේ
2: පහන් ඕලිට
1: කී වසරේද
2: එක වසරේ
1: ඔයා අසම පාඩ මොකද්ද
2: රතු පාට
0: රතු පාට ඔයා කී වසරේද
2: එක වසරේ
0: ඉස්කෝලේ මොකද්ද
2: දේවානන්ද කනිෂ්ඨ විද්‍යාලය
1: ආත මොකද්ද ඉදිරිපත් කරන්නේ
2: අම්මගේ සින්දුවා
1: ලස්සන්ට කියන්නකෝ
2: දෙවියන් දුපිරිමුන්නේ ඇදනු සම්බැකිය නක්වාගේ

0: kavur ne adar yaptumne ateloke.
1: ලස්සනට කිව්වා ඒ චූටි යාළුවත්. ඔන තවත් යාළුවෙක් ඉන්නවා. හැංචි කතා කරන්න බලන්න මේ යාළුවත් එක්ක.
2: අයිබෝවන්.
3: අයිබෝවන්.
2: මම මොකද්ද?
1: මං හිතන්නේ ලොකු යාළුවෙක් ඇවිල්ලාද කොහෙද අපිත් එක්ක සින්දු කියන්නේ. ලොකු යාළුවන්ට අවස්ථාව දෙන්න විදිහක් නැහැනේ. නේද පැංචි? අපි කියන්නේ චූටි යාළුවන්ට එන්නේ කියලා. හරි මේ චූටි යාළුවා බලමු කවුද කියලා. අයිබෝවන්. අන්න චූටි යාළුවෙක් පැංචි යහනේ නම් මොකද්ද කියලා?
2: නම් මොකද්ද?
0: සද්දානි.
2: කී වසරේද?
0: දෙක වසරේ.
2: ඔයාගේ ඉස්කෝලේ?
0: බලවැද්ද මහාවිද්‍යාලය.
2: මොකද්ද ඉදිරිපත් කරන්නේ?
0: කවියක්.
2: එහෙනම් ලස්සනට කියන්නකො බලන්න.
0: වලාකුලේ කොයන්නේ හිමින් සැරේ මහමුදෙන් නතුර ටික අරගන්නයි මම යන්නේ. වලාකුලේ වතුර අරන් කොයන්නේ අපේ රටේ වැල් පුරවා වැහි දෙන්නයි මම යන්නේ.
1: ලස්සන්ට කිව්වා ඒ යාළුවත්. සුබ දවසක් ඔයාට. ඔන්න තවත් යාළුවෙක් එනවා මේ පැත්තට සෙල්ලම් කරන්න. පැංච බලමු කවුද මේ කියලා.
2: අයිබල්. අයිබෝවන්. සුබුදසනක්.
0: දසනක්.
2: නම මොකක්ද?
0: ඒකාවින්දයා පාන්දි.
1: කී වසරද?
0: එක වසරේ.
2: ඔයාගේ ඉස්කෝලේ මොකක්ද?
1: ඉස්කෝලේ මොකද්ද? හරි. එක වසර කිව්වනේ පැංචෝ. හරි. දැන් මොකද අපිත් එක්ක ඉදිරිපත් කරන්නේ අද?
0: සින්දුවක්.
1: හා කියන්නකො බලන්න. ෆෝන් එක කට් කරගත්තා. ඇවිල්ලා සෙල්ලම් ගෙදට. හරි. ඔන තවත් යාළුවෙක්ට අපි අවස්ථාව දෙමු. අයිබෝන්. අයිබෝන්. කෝ අයිබෝන්. ආ ඒ යාළුවා අඬනවා. මේක කරන්න බෑනේ ඉතින්. අයිබෝන්.
4: අයිබෝන්.
1: හා මේ යාළුවත් එක්ක කතා කරන්න.
2: සුබ උදෑසනක්.
5: This call is now being recorded.
1: Super udasanak. Hari, kiyannako oyage nama mokadda kiyala?
4: Dimutu.
1: Dimutu. Dimutu kiy wasareda?
4: Dimutu.
1: Vimutu. Ah, samawena chuta karaduna. Vimutu kiy wasareda?
4: 4 wasare.
1: Mokadda iskole?
4: Aata goda prathamika vidyale.
1: Oyage pawule kawuru kawuruda inne?
4: අම්මයි තාත්තයි මමයි.
1: හා දැන් ඉස්කෝලේ ගිහිල්ලා ආසාවෙන්ම ඉගෙන ගන්න මොන විෂයද ඔයා කැමතිම මොන විෂය?
4: ගණිතයටද?
1: ලොකු වෙලා කවුරු වෙන දාස?
4: ගුවන්නියමු.
1: එක් හොඳයිනේ. එහෙනම් පුංචි කාලේ ඉඳලා හොඳට ඉස්කෝලේ වැඩ ටික කරන්න ඕනේ. හරිද? එතකොට ක්‍රීඩාවලට ආස නැද්ද විමුතු?
4: ආසයි.
1: මොනාට දාස? හොඳයිනේ. හරි දැන් මොකද අපිට ඉදිරිපත් කරන්නේ?
4: කවියක්.
1: කවියක් කියන්නකෝ එහෙනම් බලන්න ලස්සනට.

ලස්සන්ට කිව්වනේ. සුබ දවසක් ඔයාට. හරි, දැන් එහෙනම් අපිට සෙල්ලම් ගෙදර දොර වහන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. කවුද සෙල්ලම් ගෙදර දොර වහන්නේ ගිහිල්ලා? හා, දෙන්නම යන්නකෝ. දෙන්නම ගිහිල්ලා සෙල්ලම් ගෙදර දොර වහලා එනකන් මං කියන්නම් සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩ පොත් පෙළ ගැන. දැන් අපේ දරුවන්ට ඉංග්‍රීසි විෂය ගැන දැනුම ලබා දෙන එක මේ දෙමාපියන්ගේ තියෙන ලොකුම අදිස්ථානයක්, කැමැත්තක්, ආසාවක්. ඒක කිසිම වැරද්දක් නෑ. මොකද ඉංග්‍රීසි කියන දැනුම අනිවාර්යයෙන්ම පුංචි දරුවන්ට පුංචි කාලේ ඉඳලම ලබා දෙන්න ඕනේ. මොකද ලෝක ඉදිරියට යනකොට, ජාත්‍යන්තරයට යනකොට, දේවල් ඉගෙන ගන්නකොට අපිට ඉංග්‍රීසි දැනුම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩ පොත් පෙළ දරුවාගේ ඉංග්‍රීසි දැනුම වැඩි කරන්න ලොකු අත්වලක් වෙනවා. ඉතින් පියවරෙන් පියවර දරුවාගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරන්න හොඳම දෙයක් තමයි සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩ පොත් පෙළ කියලා කියන්නේ. එක ශ්‍රේණිය ඉඳලා අට ශ්‍රේණිය දක්වාම සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩ පොත් පෙළ දැන් බැලඳ පොලේ තියෙනවා. අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර. අපි ගන්න විරාමයක්. විරාමෙන් පස්සේ ආපහු හම්බ වෙමු. තේරවලට උත්තරේ හොයාගන්න ඕන. වෙලාව උදේ 7:49 වෙලාව දැන්. අපි යනවා සින්දුවක් අහන්න.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්.
0: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
2: දවල්ලා උදේ 7:52.
3: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
4: අයියෝ බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
5: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන්න කෙඩිරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව කෙඩිරයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක්. 077-406-4394 කතා කරන්න.
6: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
7: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් දෙන්න ට්‍රැවල් නෙට් වෙත පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 01112-863-0776-716-3672.
2: උදේ 7:53 වෙලාව දැන් අපිට යන්නත් වෙලාව ඇවිල්ලා තියෙන හැබැයි යන්න බෑ තේරවිලට උත්තරේ හොයාගන්නකන්.
1: ඒකේ බැට් එකක් තියෙනවද බෝල්ස් තියෙනවද?
2: නෑ බැට් එකකුත් නෑ බෝල් එකකුත් නෑ.
1: එහෙනම් දුවනවද?
2: නෑ දුවන්නේ
1: නෑ. මොනවද කරන්නේ ඒගොල්ලෝ?
2: මොනාද කරන්න කියලා කිව්වොතින් උත්තරේ එනවා.
1: ඔව්.
2: බෑ ඉතින් කියන්න බෑ. ඕගොල්ලෝ තමයි හිතන්න ඕන. ඕගොල්ලොත් කරලා ඇති. ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම දැකලා තියෙනවා. මේ පහුගිය මාස දෙක ඇතුළත දැකලා තියෙනවා. මේ ක්‍රීඩාව දැකලා තියෙනවා. දින ණය යන්නේ පස්සට. පරදින ණය තමයි ඉස්සරහට යන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ එතකොට ඉස්සරහට යන්නේ නැති වෙන්න තමයි මේ උත්සාහ කරන්න ඕනේ. සරියන තමයි උත්සාහ කරන්නේ.
1: ඒ කියන්නේ අනිත් කට්ටිය පස්සට යනකොට පරදිනවනේ.
2: නෑ නෑ නෑ නෑ පස් එක තමයි මම කියන්නේ. පස්සට යනකොට වෙන තැන්වල පරදිනවා. හැබැයි මෙතනදී පස්සට යනකොට තමයි ජයග්‍රහණය කරන්නේ දිනන්නේ. හරිද? ගොඩ දෙනෙක් උත්තරේ කියලා තියෙනවා. මම කියන්නද? සසිදු සත්සර ඔන්න හරි උත්තරේ සසිදු දීලා තියෙනවා. ඊළඟට තව උත්තරේ දීලා තියෙනවා. අවායා කෑගල්ලෙන් හරි උත්තරේ දීලා තියෙනවා. ඊළඟට ඔව් අමායා තමයි. ඊළඟට සෙනුදී සෙනාරත් හරි උත්තරේ දීලා තියෙනවා. ඊළඟට අභියෝගද නැන්දේ? අභියෝග නෙවෙයි. ඔයාගේ උත්තරේ නම් වැරදි. ඊළඟට තේරවිලට උත්තරේ ලනුව. නෑ ලනුව නෙවෙයි. සෙනුදි ලනුව කියලා තියෙන්නේ. ඒක නෙවෙයි උත්තරේ. ඊළඟට කොළඹ විසාක විද්‍යාල 3 වසරේ සඳින හරියට උත්තරේ දීලා තියෙනවා. ඊළඟට තවත් හරියට උත්තරේ දීලා තිනවා ජනුක. ඔයාගේ උත්තරෙත් හරි. එතකොට තවත් හරියට උත්තරේ දීලා තියෙනවා නමක් නැතුවත් හරි උත්තරේ දීලා තියෙනවා. ඊළඟට කෝ උත්තරේ හොයාගන්න බැරිද ඕගලන්ට? මේ ගොඩ දෙනෙක් හරියට උත්තරේ දීලා තියෙනවා. ඔය දෙන තමයි උත්තරේ දීලා නැත්තේ.
1: කානුවක්ද?
2: කානුවක් නෙවෙයි. කොහමද කානුවක්?
1: මේගොල්ලොන්ට දුවන්න පුළුවන්ද?
2: දුවන්න බෑ. දුවන්න පුළුවන්. හැබැයි දුවන්න බෑ ඉතින්. හරිද? හරි උත්තරේ. කෝ හරි උත්තරේ. මේ අපින් මේක නේද කියලා අහලා තිනවා. මට ඌ කියලා කියන්න පුළුවන්. හැබැයි හරියටම ඉන්න ඕන තව ටිකක් වෙලා. හරිද? උත්තරේ මේක නේද? ඔව් උත්තරේ මේක තමයි. සද්දානි තරීර උත්තරේ කියලා තියෙනවා. ගොඩ දෙනෙක් හරියට උත්තරේ කියලා තියෙනවා. හරි. දැන් මං කියන්නම් උත්තරේ මොකද්ද කියලා.
1: හා.
2: කඹ ඇදීම. කඹ ඇදිනකොට දින ණය කොහෙටද යන්නේ?
1: පස්සට.
2: ඒකනේ. ඒක තමයි මම කිව්වේ දින ණය යන්නේ පස්සට. කඹ ඇදින්නේ අපි ඒකනේ නේද?
1: ඔව්.
2: දැක්කනේ මේකේ බැට් එකක් බෝල් එකක් තියනවද?
1: නෑ.
2: නෑ. දැන් තේරුණා නේද?
1: කඹ ඇති.
2: කඹයක් තියෙනවා. ඔයගොල්ලෝ මගෙන් ඇහුවේ නෑනේ කඹයක් තියෙනවද කියලා. නේද? හා ඒකනේ. හරි. ඔන්න කඹ.
1: මං ඇහුවනේ කොටයක් වගේද කියලා.
2: කොටයක් නෑනේ. කොට තියෙන්නේ කොහෙද? කොටයක් තියෙනවා කොට්ට පොර ගහනකොට අර උඩ නැගලා තියෙන්නේ නේද?
1: අපේ චානුවාත් කොට්ට පොර ගහලා
2: තියෙන්නේ. අනේ ඔයාගේ චානු මාමා කොට්ට පොර ගැහුවත් කඹ ඇද්දත් මොනා කරත් ඔයා හරියට උත්තරේ දුන්නේ නැහනේ. ආ උත්තරේ තමයි දෙන්න ඕනේ මෙතන. හරි. එහෙනම් අපි යමු නේද? හා කියන්න අපි යාළුවන්ට යනවායි කියලා පැංච කියන්න.
1: මම කලබල පැංච. බයි. ඔබල පරිස්සමින් ඉන්න.
2: හරි.
1: මම ඔයාලගේ දඟ නැති පැංචි. ඔගොල්ල පරිස්සමින් ඉන්න.
2: ඔගොල්ල පරිස්සමින් ඉන්න ඕනේ පැංචයි පැංචි කිව්ව විදිහට. හෙටත් එනවා මම. කසිරිනන්දට මොකද වෙන්නේ කියලා හෙට අපි කියන්නම්. හරිද? එහෙනම් හැමෝම පරිස්සමට ඉන්න සුබ දවසක්. ගිලෙනම් මං ඔයාලගේ ආදරණීය සචිනී නැන්දා. උදේ 7:57.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: නෙත් FM සංසාර කතන්දර. සංසාර කතන්දර. එන්න අපි ජීවිතය ආදරෙන් කියවා ගමු.
2: මේ දිගු සංසාර චාරිකාවේ තවත් ලස්සන වෙසක් මංගල්‍යයක් පසු කරමින් අපි සතියක් ඉස්සරහට ඇවිත් තියෙන්නේ. වෛශාඛ්‍ය මංගල්‍ය දවසේ අපි හමුනේ නැති වුණාට සංසාර කතන්දර ඕනෑ තරම් ඒ පින්වන්ත කාල සීමාව ඇතුලේ ඔබ අහන්න ඇති. එහෙම නේද සමීර?
3: අනිවාර්යයෙන්ම තරංගා. දැන් පහුගිය සතියේ හමුුන් නැහැ කිව්වට තරංගට එන්න හම්බු නැති වුණත් මට අවස්ථාව ලැබුණා කූරගල යන්න.
2: වාසනාවක් ඒක.
3: ඉතින් ඒ කූරගලට ආපු බොහෝම දෙනෙක් වැඩි පිරිසක් සංසාර කතන්දර හරි ආදරෙන් අහගෙන ඉන්නවා කියලා මාත් එක්ක කිව්වා. තරංගව මතක් කරන්න කිව්වා.
2: ගොඩක් සතුටුයි.
3: ඉතින් ඒ හින්දා ගිය සතිය අපි කූරගලදි හම්බුණා. ඒ ආපු හැම පින්හිතකටම ගොඩාක් පින් කියලත් අපි කියන්න ඕනේ.
2: සමීර නම් හරිම වාසනාවන්තයිනේ. ඒ වගේ ආගමික කටයුතු වලට යන්න නිතින්ම ආයතනික වශයෙන්ම අනුබල ලැබිච්ච කෙනෙක් නේ.
3: හරි. අපි අද උම්මංග ජාතකයේත් එක්ක හම්බ වෙන 7 වෙනි දවස තරංග.
2: එහෙමද?
3: ඉතින් දීර්ඝතම ජාතක කතාවනේ. මතකයිනේ අපි කිව්වා පංචාල නුවර මහෝෂධයන් වෙනම තැනක් නිර්මාණය කරගනී කියලා.
2: ඔව්.
3: ඒක මොකක් නමු මේ සිද්ධ වෙන දේවල් ගැන බ්‍රහ්මදත්ත රජතුමයි කෙවට්ටයන් අතර කතාවක් අහලා බලමුද?
2: අහමු.
4: ඔබගේ පැමිණීම මේ අවස්ථාවේදී මගේ හිතට ලොකු සහනයක් ආචාර්යනි. සැබවින්ම මේ ඔබෙන් උපදෙස් උමනා කරන මොහොතක්.
5: රජතුමනි, උපදෙස් දීමට මම හැම විටම සූදානම්. අපගේ බුද්ධියට ගෝචර නොවන කිසිම ගැටලුවක් පවතින්න බැහැනේ.
4: ප්‍රදේශයේ ගම්ලද්දා උදෑසනම පැමිණියා මාව බැහැදකින්න ආචාර්යනි. මහෝෂධයන්ගේ නිවාස ඉදිකරන පෙදෙසට නොදුරුවයි මේ ඛේදවාචක සිදුවී තිබෙන්නේ. ඔවුන්ගේ ඇතුන් තිදෙනෙක් කැලෑවේදී ගැමියන් පිරිසක් ලුහු බඳිමින් ඔවුන්ට පහර දී තිබෙනවා.
5: එසේනම් රජතුමනි, තත්වය බැරෑරුම් විය යුතුයි.
4: එහෙමයි ආචාර්යනි. මිනිසුන් කිහිප දෙනෙක් ජීවිතක්ෂයටත් පත් වෙලා තවත් කිහිප දෙනෙකුට හානි.
5: ඔබතුමා මේ සම්බන්ධයෙන් කිසියම් විසඳුමක් ගම්රද්දාට යෝජනා කරන්නට ඇතැයි මා සිතනවා.
4: සුදුසු පරිදි වින්දිතයන්ට වන්දි ලබා දීමට පියවර ගන්නා ලෙස මම ඔහුට උපදෙස් ලබා දුන්නා.
5: කදිමයි රජතුමනි, එය අවස්ථානුචිතයි.
4: ඒ කෙසේ වුවත් ආචාර්යනි, මේ සිද්ධියට හේතු වූයේ වින්දිතයන්ගේම වරද බව අප කවුරුත් පිළිගත යුතුයි.
5: එහෙමයි. ඒ ප්‍රදේශයට යාමෙන් වළකින ලෙස ජනතාවට අපි උපදෙස් දී තිබුණනේ රජතුමනි.
4: එසේනම් ඔවුන් උපදෙස් පිළිපදින්නේ නැහැ.
5: ඇතැම් අය නොදැනුවත්කම නිසා, තවත් අය නොසලකිල්ල නිසා රජතුමනි. මගේ සංකල්පය වන්නේ අපගේ මනාපය පරිදි ජනතාව හැඩගස්වා ගැනීම සුදුසු බවයි.
4: ඉතා දුෂ්කර කාර්යයක්.
5: ඒ සඳහා සිත්ගන්නා සුළු උපාය මාර්ග තිබෙනවා රජතුමනි. රජතුමාගේ පරම අභිලාෂය වන්නේ හුදෙක් ජනතාවගේ සමෘද්ධිය, සෞභාග්‍යය සහ ආරක්ෂාව වෙනුවෙන් ඇපකැපවීම බව පමණක්ම.
4: ඔබ එසේ විශ්වාස කරනවාද?
5: රජතුමනි, ඔබතුමාගේ අග්‍ර පුරෝහිත වශයෙන් මම සාමාන්‍ය ජනතාවගෙන් පරිබාහිර පුද්ගලයෙක්. ඒ නිසා ජනතාවට ඉදිරිපත් කරන සංකල්ප කෙරෙහි විශ්වාසය තැබීම අපට අදාළ නැහැ. එය හුදු වාචික ප්‍රයෝගයක් පමණයි.
4: ඒ කෙසේ වුවත් ආචාර්යනි, එම ගැටලුවට අප විසඳුමක් සෙවිය යුතුයි.
5: එය ඒ තරම් ගැට මුසු කරුණක් නෙවෙයි රජතුමනි. භෞෂධයන් තුල අප ගැන යන්තමින් හෝ සැකයක් අවිශ්වාසයක් ඇතිවන පරිදි අප කිසිවක් කළ යුතු නැහැ. ඔවුන්ගේ වැඩ කටයුතු නිදහසේ කරගෙන යෑමට අපි තව ටිකක් ඉඳහරි. තව ටික කාලෙකට නොවැ.
4: එහෙමයි එහෙමයි.
2: මෙහලා හිතන දේවල් වෙනව නම් බැරියයි සමීර. ඒක අතකට ඒකත් හරි. මේ හැම දෙයකටම හරි ටික කාලයයිනේ තියෙන්නේ නේද?
3: සංසාර කතන්දරත් එක්ක ওই විදිහටම ආදරෙන් ඉන්න අපි ආයෙත් හම් වෙමු. බින්දෝ හත්සේ කොළහයි අනුපහයි අනුපහයි අනුපහ. මේ නම්බර එක කියන්නත් ඉස්සල්ලා ඔයාගේ ආදරේ කොයිතරම් අපිට එවනවද? ආදරණීය තරංගා සමීර ඔය දිනටම සෝදායේ උදෑසනක් වේවා 550 ජාතක කතා පොත එකින් එක කතන්දර අපි ඉස්සරහා මවන net fm රේඩියෝ එකට ස්තුති කියන්නම ඕනේ. අපි කතාව අහන්න බලාගෙනම ඉන්නවා. ඔය දින හරි ලස්සනට කතාවේ රසය උද්දීපනය කරනවා. මෙහෙම අපිට ලස්සන මැසේජ් එකක් එවලා තියෙන්නේ පස්සර රමණි සුමේදා. Good morning තරංගායන් සමීර. ඔයාලා දෙන්නට හරි ආදරේ මනෝජ් අම්බලංගොඩෙන් අපිට ලස්සනම ලස්සන කාඩ් එකකුත් එක්ක තමයි මේ මැසේජ් එක තියලා තියෙන්නේ. සුබ දවසක් දෙන්නටම ගම්පොළ ප්‍රියදර්ශනී ආසාවෙන් ආගෙන ඉන්නවා කියලා අපිට මැසේජ් එකක් තියලා තියෙනවා. ලස්සනම දවසක් වේවා ආදරණීය තරංගා සහ සමීර. අදත් සංසාර කතන්දර අහගෙන ඉන්නේ. ඔයාලා දෙන්න ලස්සනට වැඩසටහන කරනවා සුබ පතනවා තෙරුවන් සරණයි මහරගම නදී ආදරේ කියලාත් මැසේජ් එකක් තියෙනවා. අපිත් ඔයාලට හරිම ආදරේ. තරංගා සමීර සුබ දවසක් වේවා. ලස්සන සංසාර කතන්දර සමග විත්තකතුන මහර්ගම දුලානි ඒ විදිහට අපිට මැසේජ් එකක් තියලා තියෙනවා. ඉතින් ඔයාටත් පුළුවන් සංසාර කතන්දර ගැන ඔයාට දැනෙන දේ අපිට ලස්සන අකුරු විදිහට ගලපන්න 0711 95 95 95 අපේ WhatsApp නම්බර එක.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට WhatsApp කරන්න.
3: සංසාර කතන්දරත් එක එන්නේ 8:12.
4: Coca-Cola රස දෙ නොදිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම් ඉන්න අපි එන්නේ ජුනි 7 හපුතලේ ජුනි 8 බණ්ඩාර
5: Brand new 3-wheeler සඳහා රුපියල් 883ක දිනක වාරිකයට ලීසින් පාසුකම් දැන් LB Finance වෙතින්. අමතන්න 0112-200.
6: Mobitel 368 budget එකන set වෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 2.5 GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා. දැන්ම රුපියල් 368ක් reload කරන්න.
7: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න 0112-125-125 මතන්න BYD කරුසරු කොන්දේසි සහිතයි
8: ආ කොහෙන්ද මේ JBL එක
9: කීල්ස් එකෙන්
10: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න Nexus app එකේ QR එක scan කරන්න spin කරන්න හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න කීල්ස් එන්න spin කරන්න win කරන්න කොන්දේසි සහිතයි
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
11: ඔබ ඔලෙවල් අවසන් කළායක්ද ඒලෙවල් කරන අතරතුර සිංහල දෙමළ ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය තුනින්ම හැදෑරිය හැකි එකම වෘත්තීය සුදුසුකම AAT සමග අදම ඔබත් ලියාපදිංචි වන්න අමතන්න 0112-552-559-669
3: 8 විනාඩි 14යි
1: net fm සංසාර කතන්දර සංසාර කතන්දර එන්න අපි ජීවිතය ආදරෙන් කියවා ගමු
12: ඔන්න අපි ආයෙත් සංසාර කතන්දරත් එක්ක උන්මංග ජාතකය අපි අහගෙන ඉන්නේ
1: සමීර මහෞෂධයන් කලින්ම ආවේ නිකන් නෙවෙයිනේ. දැන් ටිකෙන් ටික මහෞෂධ පණිතුමාට ඕනේ විදිහට දේවල් සිද්ධ වෙන්න පටන් අරන් වගේ නේද?
12: ඒක එහෙම වෙන්න එපේ. ඒක බෝධිසත්ත්ව හිතක්. බලමු මොකද වෙන්නේ කියලා අහලා.
13: මේ හිනි පෙළ මගේ ඇසට හසු වුණ පළමු මොහොතේදීම මම නිශ්චය කළා නන්දේනි අපේ රජ මාවතේ වැදගත්ම දොරටුව මෙතනින් විවර විය යුතු බව
14: විශිෂ්ට තෝරා ගැනීමක් මහෞෂධේනි හේනි පෙළ පාමුල වාස්තු දෝෂයක් තිබෙන බව මායදා රජතුමාට පැවසුවාම කිසිම පැකිලීමක් නැතිවයි මෙතන මේ නව කර්මාන්තයේ එතුමා අපට පැවරුවේ
13: ඉපමණක් යනන්දේනි මේ ස්ථානයේ අපේම රැකවලුන් යොදා ගැනීමට අප යෝජනා කළා පමණ

0: ශ්‍රද්ධාව මිත්‍රත්වය පවතින්නේ අපේ වේදේහ රජතුමා සැපත් වන තෙක් පමණයි.
1: භෞෂදයිනේ, අප උගුලෙහි හසු වූ බව සිතමින් කේවට්ටයා උදම්මනනවා විය හැකි.
0: අපේ රජතුමාත් සමග මේ උගුලින් දේරී යාම මට පහසුවෙන්ම සැල්සුම් කළ හැකිව තිබුණ නන්ද. ඒත් අප හිස් අතින් ආපසු යා යුතු නෑ.
1: එහෙමයි, අපේ බලාපොරොත්තුව ඒ අයුරින්ම සපුරා ගත යුතුයි.
0: ඔබ නිවැරදි නන්ද. මෙතන මතුපිට සත්‍රියන් දැවමය ඇතිරිල්ලක් යෙදීම හොඳටම ප්‍රමාණවත් නන්ද.
1: දොරටු කපොල්ල හිනිපෙළ මුලටම යෙදීම අපහසුයි.
0: එසේද නන්දේනි? එවිට යටි පැත්තෙන් ඇතුවක හැරෙන දොර
1: උමගේ කැනීම අවසන් වූ විට මායේ සැලසුම් කරන්නම්.
0: මෙතන වැඩ අවසන් වූ පසු මතුපිට පෙර තිබූ ලෙසින්ම බුදුරුණු අතුරන්.
1: කිසිවෙකුට කිසිදු වෙනසක් නොපෙනෙන පරිදි ඒ කළ හැකි.
0: ඒත් නන්දේනි, වැදගත්ම කාරණය මෙයයි. පහළ සිට ඉහළට කනින විට හිනි පෙළත් සමගම කඩා හැලුණු
1: සියල්ල අවසානයි. අපි රජතුමාගේ සිහිනය. පණ්ඩිතමනි, එවැන්නක් සිදු නොවන බවට වගකීම මම බාරගන්නවා.
0: ඔබේ දක්ෂතා මම නොදන්නෙහිද නන්දේනි? කෙසේ වුවත් අපේ සැලැස්මෙහි වඩාත්ම වැදගත්, එසේම වඩාත්ම අවදානම් ස්ථානය මෙයයි.
1: මේ පඬිතුමනි, අප මෙවැනි අවදානමක නිරතවන බව ඔබේ ප්‍රියම්බිකාවත් දන්නේද?
0: පිටත් වීමට පළමුවෙන් මම අමරාදේවියට අපේ මේ සැලසුමේ සියලු තොරතුරු හෙළි කළා. මෙහි ඇති අවදානම ගැන ඇය බියට පත් වුණා නන්ද. ඒත් අප දෙදෙනාගේ දක්ෂතාවයන් ගැන ඇයට විශ්වාසයි.
2: සමීර, මට හිතෙනවා මේ උම්මගේ ජාතක කතාව ඇසුරෙන් හොඳ චිත්‍රපටයක් කළා නම් හොඳයි කියලා.
3: මටත් හිතෙනවා හරි ලස්සනට තියේ කියලා.
2: ඔව්, මොකද කොටසින් කොටස කුතුහලය නිර්මාණය වෙනවනේ නේද?
3: මොකකින් මොකක් වෙයිද? අපේ හැමෝටම තියෙන ප්‍රශ්නෙත් ඒක තමයි නේද? මොකකින් මොකක් වෙයිද? සංසාර කතන්දර අහගෙන ඉන්න අතරේ අපි දන්නා ඔය ලස්සන අද්දකෙන් අපිට මැසේජ් තියෙනවා කියලා. සුබදේශනක් දෙන්නට මමවත් අහනවා. පබෝ, ඉතින් අපිත් එක්ක හැමදාම ආදරෙන් ඉන්න කෙනානේ. ඔන්න පබෝ, ඔයාගේ මැසේජ් එකත් අපි කියවුවා. ඒ විතරක් නෙමෙයි, කවුද මේ මැසේජ් එක කියලා තියෙන්නේ? ගුඩ් මෝර්නින් තරංග, සමීර, අදත් හරිම ආසාවෙන් සංසාර කතන්දර අහගෙන ඉන්න. ඔයාලා දෙන්න හරි ලස්සනට වැඩසටහන කරනවා. ඔයාලා දෙන්නටම ගොඩක් ආදරේ. කලවානේ නිමා, ඔයා තමයි ඒ මැසේජ් එක අපිට තියලා තියෙන්නේ. මේ මොකවද මේ සංසාර කතන්දර අහන්න අපි ආදරණීය තරංග සමීර ආදරේ කියලා කියලා තියෙනවා. කෝ ඉතින් ඔයාගේ නම? අපි බලමු ඔයාගේ නමත් ඉස්සරහට එවයිද කියලා. මෙලියත්තේ නදීකා, ඔයත් අපිට මැසේජ් එකක් කියලා තියෙනවා. සුබදේශනක් කියලා අපිට. සුබදේශනක් ඔයාලා හැමෝටම. සුබදේශනක් දෙන්නටම අපිත් හැමදාම සංසාර කතන්දර අහන ගමන් ඉන්නේ. පුතාලා දෙන්න ටුෂාන් විසල් එක්ක රුවන්වැලි කුමුදු තමයි ඒ මැසේජ් එක අපිට තියලා තියන්නේ. හැම සෙනසුරාදම උදේ 8 වෙනකන් ඔයා බලන් ඉන්නවා කියලා අපි දන්න මේ ලස්සන කතන්දර අහන්න එගවන් 0711 95 95 95ට මැසේජ් එකක් දෙන්න.

0: නෙත්තෆම් සංසාර කතන්දර සංසාර කතන්දර එන්න අපි ජීවිතය ආදරෙන් කියවා ගමු. තමන්ගේ ස්වාමි පුරුෂය දුරු රටක ගිහිල්ලා ආය කවදද එන්නේ කියලා ඇඟිලි ගනින එක අමරා දේවියගේ පුරුද්ද වෙලා. මොනවා වුණත් සමීර බෝධිසත්ව පාද පරිචාරිකාව වුණත් එතුමියගේ හිතේ තියෙන්නෙත් මහා අලවන්ත කමක්නේ නේද?
1: අනිවාර්යෙන්ම මේ පෙරම් පුරාගෙන යශෝදරාවනේ. ඉතින් ඒ අතරේ ඇයට මිතුරියක් හම්බ වෙලා.
0: කවුද?
1: අලවලු.
2: මට පණිවිඩයක් කිව්වා නම් මාලිකීට පැමිණම ඔබතුමිය හමු වනවනේ.
3: ඒ බව මම දන්නවා අමරා. ඒත් මට සිතුණා ඔබේ මැදුරේදී ඔබ හමුවීම වඩාත් සුදුසු බව.
2: මා පිළිගන්නවා. කිසිවෙකුගින් බාධාවක් නැහැ.
3: අපේ පඬිතුමා ගැන කිසිම තොරතුරක් තවමත් නැහෙනි දැනගන්නට ලැබුණේ.
2: තොරතුරු දන්වා නොයෙව්වේ කිසියම් අවදානමක් ඇතැයි ඔහු සිතනවා විය හැකි යමරා.
3: මමත් එසේ සිතනවා දේවියනි. මේ සියල්ලටම මුල්ලුනේ අපේ රජතුමාගේ ස්ත්‍රී ලෝලත්වයයි.
2: ඒ කෙසේ වුවත් තමරා, මට අපේ රජතුමාගේ වර්තමාන චර්යාව ගැන පුදුමයි. ඇතැම් පුරුෂයන් ස්ත්‍රීන්ම මුළු මනින්ම ප්‍රතික්ෂේප කරනවා. මට ඒ ගැන අත්දැකීමක් තිබෙනවා. ඔබත් දන්නව ඇතිනේ පිංගුත්තර කතාව.
3: මා අසා තිබෙනවා. එහෙත් මම මනාපයි ඒ ගැන ඔබතුමියගින්ම දැනගන්න.
2: මගේ පියා තක්සලාවේ දිසාපාමොක් ඇදුරතුමා ඔහුගේ දක්ෂතම ශිෂ්‍යයා ලෙස තෝරගත්තේ මේ මියුළු නුවර පිංගුත්තර නම් මානවකෙක්. තෙර සිරිත් පරිදි මගේ පියා ඔහුට මා සරණ පාවා දුන්නා.
3: මාය දන්නවා දේවියනි.
2: එසේනම් ඔබ නොදන්නා දේ මා පවසන්නම්. මංගල දින රාත්‍රියේහි සයනයට මා කොට වූ අවස්ථාවෙහි එහි සිටි ඔහු යුහුව බිම වැතිරී නිදන්නට සැරසුණා. ඒ අනුව මාත් බිම වැතිර ගත්තාම ඔහු ආපසු සයනයට ගොඩ වුණා. ඒ අනුව මා යලිත් සයනයට ගිය විට ඔහු යලිත් බිමට.
3: රැය පහන් වනතුරු එලෙසයි සිදු වුණේ. අපූරු මංගල රැයක් නේ දේවියනි.
2: දින කිහිපයකට පසු ඔහු මව්පියන් දකින්නට පිටත් වුණා. මාත් ඔහු පසුපසින් ගමන් කළා. වදනක් හෝ නොදොටා එක දිගටම පයින් ගමන් කළ අතරේ දුටුව පළබර දියුල් රුකක්. ඔහු එයට යුහුව නැගුණා. ඉන්පසු ඔහු දියුල් නෙලාගෙන තනිවම අනුභව කළාමර. මා ඉල්ලුව විට නුඹට වමනා නම් ගසට නැග නෙලා ගන්නයි පැවසුවා. සුදාගින්න නිසා මා රුකට නැග දියුල් අනුභව කළා. ඒ අතර ඔහු එකවර බිමට බැස ගස වටේ කටු අකුල්ල තුරා පලා ගියා.
3: ඔහු පුදුම පුරුෂයෙක්නි දේවියනි.
2: ඔන්න ඔය අතරේ උයන් කෙළියේ යෙදී ආපසු පැමිණෙමින් සිටි වේදේහ රජතුමාට දකින්නට ලැබුණා මා පත්වේ සිටි අසරණ තත්වය. එතුමා වහාම මාව බිමට බස්සව ගත්තා. හිමිකරුවෙකු නැති වස්තුව රජුට අත්වන බව පැවසූ ඔහු ඒ මොහොතෙදිම මා රාජසන්තක කළා. ඉන්පසු රජුගේ අග්‍රමහේෂිකා තනතුරත් උදුම්බරා දේවියන නාමයක් මට ලැබුණේ ඒ තිංගුත්තර මානවකයාගේ කාලකන්ණි ක්‍රියාව නිසා. එකල එය සිරි කාලකන්ණි වත ලෙස පැතිර ගියා.
0: ඔන්න ඔහොමයි ඒක උනේ. උදුම්බරා දේවී මුළු කතාවම කිව්වනේ සමීර.
1: ඒක හරි අපූර්ව කතාවක්. මේ අපූර්ව කතාවේ තවත් දේවල් අපි දැනගමු ඔය විදිහට මින්න සංසාර කතන්දරත් එක්ක.
4: මෙන්න මෙහෙම අපූර්ව මැසේජ් එකක් අපිට තියලා තියෙනවා. උදේම බුදුපහන පත්තු කරලා අද ගියානේ උමග හදන්න තියනවා කියලා. අපේ ගණෙමුල්ලේ චාලට් අම්මා ඔය වගේ වැඩ තමයි කරන්නේ. හරිම ආදරෙන් සංසාර කතන්දර අහගෙන ඉන්නවා කියලා. ඉතින් චාලට් අම්මගේ ගෙදර කට්ටිය අපිට මැසේජ් එවනවා ෆොටෝස් උත් එක්ක, වොයිස් මැසේජ් එකකුත් තියලා තියෙනවා. දීර්ඝාෂ වේවා කියලා අපි කියනවා චාලට් අම්මටත්. ඒ වගේම සුබදැසන කරිම ලස්සනයි සංසාර කතන්දර අපි හැමදාම අහනවා. අනේ ඊළඟ කතන්දරය වෙසන්තර්ජාතකයේ දෙන්නකෝ. ඔයාලා හරිම ලස්සනට පැහැදිලි කරනවා බලංගොඩ චිත්‍ර. අපි බලමු ඉස්සරහට නේද. ඒ අතරේ සඳලංකාවේ ගීතා ඇතුළු ගෙදර අය හැමෝම මේ වෙලාවේ අහගෙන ඉන්නවලු ඔයාලට පින් සිදු වේවා කියලා තියෙනවා. මේ කවුද මේ මැසේජ් එක? ගුඩ් මෝර්නින් සමීරයි, තරංගක් අපි ආසාවෙන් සංසාර කතන්දර අහගෙන ඉන්නේ. උම්මගේ ජාතක කතා කියන්නේ අපිට ආදර්ශ රසක් ගන්න තියෙන ජාතකයක්. ඉතින් කොහොමද අපි අහන්නේ නැතුව ඉන්නේ? හොඳින් ඉන්නවා බලංගොඩ සජු. ඔයා ওই විදිහට මැසේජ් එකක් අපිට තියලා තියෙනවා. හැමදාම ඔයාලව අහගෙන ඉන්න ගමන් ඉංග්‍රීසියෙන් පුබුදු ලක්මාල් ලස්සන කවියක් අපිට එවනවා. නදත් ඔන්න එවලා තියෙනවා. සංසාර කතා හද සනහන සවනත් පුරා, netsuව ගිනේ ශනිදා අරුණෝදය පුරා, මහෝෂද අමරා පෙම්පුවත් නේකසා, හද සිනමා මවයි නෙත් දස විසිතුරු මවා. මෙන්න මේ විදිහටයි අපිට පුබුදු ලක්මාල් මැසේජ් එකක් තියලා තියන්නේ.

0: අපි දැන් ඉතින් කටුකස්තර මේ දරත් අමතක වෙන්නේ නැහැ කියලා අපිව ආදරණීය සමීර තරංග ඔය දෙන්නගේ හඬත් එක්ක සංසාර කතන්දර රැහෙනකොට මොනවත් නොකියමින් බෑ අපූර්වයි අපූර්වයි අපූර්වයි දෙන්නටම පින් කියලා තේනවා 8:33 දැන්
1: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න
2: Coca-Cola රසදේ නොතිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම්ින් ඉන්න අපි එන්නේ ජුනි 7 හපුතලේ ජුනි 8 බණ්ඩාර BYD C-Line 8 7-seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 0112-125-125 අමතන්න.
3: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවනගල මතුමේහ හරණී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-3131-540
4: FM 95 94.8 Net FM දිවයින පුරා
3: Net FM සංසාර කතන්දර එන්න අපි ජීවිතය ආදරෙන් කියවා ගමු
0: ආයත අපි සංසාර කතන්දරත් එක්ක මෙච්චර වෙලා අපි අමරා දේවියගෙත් උදුම්බරා දේවියගෙත් කතා වහගෙන හිටියේ වේදේහනුවර එහෙම නැත්නම් මියුරනුවරනේ
5: ඔව්නේ සමීර නරකද අපි ගියොත් අපහුව පංචාලනුවරට
0: මහෝෂධයන්ගේ වැඩමුළු දිහාට යන්නද
5: ඔව් යන්
6: මේ සේවකය විලක්කු එළිය දැන් අවශ්‍ය නැහැ රැගෙන යන්න ඇතුළට පිටතින් ලැබෙන ආලෝකය අපට ප්‍රමාණවත්.
7: භෞෂදීනි. සුළු උමගෙහි කර්මාන්ත අවසන් වන තෙක් පහළ කොටසේ කර්මාන්තවලට නිමාවක් දීම අපහසුයි.
6: එතරම් කාලයක් ගත වුණු ඇතැයි මා සිතන්නේ නැහැ නන්ද. සුළු උමගෙහි කැණීම්වල වුණත් වේගය සතුටුදායකයි.
7: සේවයේ යොදවා තිබෙන්නේ පෞද්ගලිකව මා තෝරාගත් දක්ෂ කාර්යක්ෂම පිරිසක්. අපේ වැඩනායකයා දක්ෂයෙක්.
6: කැණීම ගමන් කරන දිශාව නූලටම නිවැරදි විය යුතුයි නන්ද. රජමාලිගයේ හිණිපෙළ අසලින් කෙළවර
7: පරස්පරයක් වන්නේ නැහැ පඬිතේනි. මාය සියුම් ලෙස පරීක්ෂා කරනවා. අපේ වැඩනායක උමං කැණීමට උපන් හපනෙක්. මේ බන්ධනාගාරයේ රඳවා සිටි යෝධයෙක්.
6: භයානක අපරාධකාරයෙක්ද?
7: සිරමැදිරියේ සිට උමං හාරාගෙන දෙවරක්ම පලා යාමට සමත් වූවෙක්. ඔහු ගැන ඔබ නොදන්නවා නොවිය හැකි. ඒ පිංගුත්තර.
6: පිංගුත්තර. ඔහු ගැන දැනගන්න තරම් යමක් තවත් මට නැහැ නන්ද.
7: පඬිතුමනි, කේවට්ටයාගේ චරපුරුෂයෙක් අපගේ ගඟුල් ගමුවට බැල් මෙහෙලන බවට අනුමානයක් මට තියෙනවා. පසුගිය දා ගඟබඩ වනයේට මා ඇතුන් තිදෙනෙක් මුදා හැරියේ තේ නිසාමයි.
6: රජතුමා අනබෙර ගස්වා මෙය තහනම් ප්‍රදේශයක් බවට ප්‍රකාශ කර තිබෙන නිසා තව දුරටත් එබඳු ඉවැල්ලීම් සිදු නොවනු ඇති. නන්ද, අර මිටි යෝධයා දෙවකන්දේ කෙළවරකට තනියම උර දෙනවා. අර
7: මා නිදහස් කරගත් තවත් යෝධ සිරකරුවෙක්. කළු හේයින් කාලයයිද මිටි හේයින් ගෝලයයිද?
6: කාල ගෝල. මොන අපරාධයකට දෝන් සිරකතුවේ?
7: සත් වසරක් කඹුටලත් අඹුවකේ සොර සැමියාගේ ශීර්ෂ මස්තකයට කුළු ගෙඩි පහරක් එල්ල කිරීම කරනකොට
6: අර බලන්න සුමන බලාගෙන
5: මොකද ඒ වෙන්න යන්නේ? මොනවා වුණත් සමීර හැම දෙයකටම ටිකක් පරිස්සම් සහගත වෙන්න වෙයි.
8: බෝධිසත්වයන් වහන්සේ වුණත් කොයිතරම් බාධක තියෙන්න ඕනේද ඒ පාරමිතාව පුරන්න. ඔහොම වෙන්න අපිත් එක්ක.
0: අපිට ගුඩ් මෝර්නින් කියලා ප්‍රියන්ත කුවේට් වලින්දලා මැසේජ් එකක් තියාගන්නවා. ඉතින් කාන්තිවත් එකතු කරගෙන තමයි මේ මැසේජ් එක අපිට එවලා තියෙන්නේ. මේ කවුද මේ? අපිට මේ මැසේජ් එක එවලා තියෙන්නේ මගේ අම්මාත් මමත් ඔයාලට හරි ආදරේ කියලා අපිට සඳහන් කරලා තියෙනවා. මේ කවුද බලමු. ආදරණීය තරංග සමීර, අපිත් සංසාර කතන්දර අහගෙන ඉන්න ගමන් ඇලිගොඩ චමින්ද මෝටර්ස් එකේ බොස් චමින්ද ඇතුළු හැමෝමත් අපි වහගෙන ඉන්නවා. කළුතර චන්දි, ඉතින් කොහොමද? වාත් අපි වහගෙන ඉන්නවා කියලා අපි හොඳටම දන්නවා. නිවන් දකිනා තුරා අපි පීරින අතරේ ඔය දෙන්නටත් හැමදාම ආදරේ කියලා තමයි කළුතර චන්දි කියලා තියෙන්නේ. දික්වැලි පද්ම මුණසිංහ, වාත් අපි වහගෙන ඉන්නවා කියලා අපි දන්නවා. සුබම සුබ දවසක්. හරිම ආදරෙන් අපි වහගෙන ඉන්න හැමෝටම සංසාර කතන්දරත් එක්ක ඔය විදිහටම දිගටම ඉන්න ගමන් අපිට මැසේජ් ගොඩාක් කියවලා තියෙනවා. හැමෝටම හරිම ආදරේ අපේ.

සුබ දැස්සනක් වේවා සමීර මල්ලී තරංගා අපි හැමදාම සංසාර කතන්දර අහගෙන ඉන්නවා පුළුවන් නම් පැය දෙකක් දෙන්නකෝ කියලා තියෙනවා යටි අන්තර තනකොළවත්තේ රෝසි ඒ ආදරණීය මැසේජ් එක අපිට WhatsApp කරලා තියෙනවා

හඩවත ලක්මාලිත් අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. දුව තිනුලිත් එක්ක හරිම ආසාවෙන් සංසාර කතන්දරත් එක්ක ඉන්නවා. ආදරණීයව ඔයාලා දෙන්න කියලාත් කියලා තියෙනවා. ඔයාලා හරිම ආදරණීය.

0: නෙත්තෙෆෙම් සංසාර කතන්දර සංසාර කතන්දර එන්න අපි ජීවිතය ආදරෙන් කියවා ගමු.
1: FM 95.8 ඔබ සංසාර කතන්දර අහගෙන නේද ඉන්නේ?
2: මේ මොහොතේ අපි අන්ද පොඩි හොර ගමනක්. අපි යමු චූලනී රජතුමා සහ කේවට්ටේ අතර රහස් සාකච්ඡාව අහන්න.
3: ආචාර්යනි, ගම්ලද්දන් පැමිණ ගංගාවේ ජලය බොරවීම ගැන නිතර නිතර චෝදනා කරනවා.
4: රජතුමනි, මහෞෂධයාගේ ඇතුන් ගංගාවෙහි ගැවසෙන නිසා එහි ජලය බොරවෙන බව අප නොදන්නා කරුණක් නෙවෙයිනි. ඒ නිසා ගංගාවේ ඉහළ පෙදෙසින් ජලය ලබා ගන්නා ලෙස අප දැනටමත් ජනතාවට උපදෙස් දී තිබෙනවානේ.
3: ගඟුල්ගමුව ප්‍රදේශයේ සිට මුහුදුවෙරළ දක්වාම අපේ ජනයා වාසය කරන ආචාර්යනි, වඩාත් ඈත ජීවත් වන මිනිසුන්ට ජලය සපයා ගැනීම පිණිස උඩුගම් බලා යාම අසීරු බව අප පිළිගත යුතුයි.
4: එහෙමයි, මම පිළිගන්නවා රජතුමනි. කෙසේ වුවත් ආහාර නොමැතිව මිනිස්සුකු මිය යා හැකි වුවත් ජලය නොමැතිව කිසිවෙකු මිය ගිය බවක් නම් මා අසා නැහැ.
3: එහෙමයි.
4: ගංගාවේ ජලය බොරවුවත් නැතත් ස්වභාවයෙන්ම අපිරිසිදුයි. මාරාන්තික රෝගවලට පවා අපිරිසුදු ජලය හේතුකාරක වන බව පැරණි වෛද්‍ය ග්‍රන්ථවල පවා සඳහන් වෙනවා. ඒ නිසා අපි ගම්ලද්දන් මාර්ගයෙන් ජනතාව දැනුවත් කොට තම තමන්ගේ ලිංහාරාගෙන පිරිසිදු ජලය ලබා ගන්නා ලෙස ජනතාවට උපදෙස් දෙමු. අපේ වගකීමක් නේ රජතුමනි.
3: හොඳමයි ආචාර්යනි, අපි එසේ කරමු. යම් හේකින් අපේ ජනයා ගංගාවේ ජලයම ඉල්ලා සිටින්නේ නම් මාසකින් පමණ ඊට කල හැකි වේවි.
4: මහෞෂධයාගේ වැඩ කටයුතු අවසන් වීමට තව එතරම් කාලයක් ගත වුණු ඇතැයි මා සිතන්නේ රජතුමනි.
3: ආචාර්යනි, කෙසේද ඔබට ඒ ගැන දැනගැනීමට ලැබුණේ?
4: මම මගේ ආරක්ෂකයින් කැටුව ගොස් කඳු මුදුනක සිට නිරීක්ෂණය.
3: එය තහනම් ප්‍රදේශයක් ලෙස නීතිගත කර තිබීදී ඔබ
4: රජතුමනි, නීති පනවන අයත් එම නීතිවලට යටත් වී යුතුයි. නීතියක් නැහැ නේද?
3: ආචාර්යනි, කෙසේ වුවත් මම මනාපයි ඔබේ ඇසට හසු වූ පරිදි ගඟුල්ගමුවේ තොරතුරු යමක් දැනගන්ට.
4: රජතුමනි, එය දර්ශනීය මාලිගාවක් සහ කදිම ජනාවාසයක්. මේ මහෞෂධයා අඥානයෙකු බව මෙයිනුත් සනාත වෙනවා. ඔවුන්ගේ ධනය සහ ශ්‍රමය වැය කරමින් අපේ රාජ්‍යය තුලයි සියල්ල ඉදිකර තිබෙනුයේ. මහලු වේදේහයා සුබසරණ අපේක්ෂාවෙන් මෙහි පැමිණීමත් සමගම ඔවුන්ට සියල්ල අහිමි වෙනවා. එතෙක් ඉවසා දරා මහාමේරුවට වැදුණු අකුණු සරයක් මෙන් සුණු විසුණු වෙන්නටම පහර දෙමු. අනතුරුව උශ්‍රවශ්‍රීයෙන් ජය පැන් පානය කරමු.
3: කෙදිනකද ආචාරිනි?
4: වැඩි දවසක් ගත වෙන්නේ නෑ රජතුමනි. මාඋසදයාම ඔබ වහන්සේට දන්වා එවනු ඇති.
2: තමන්ගේ ප්‍රතිවාදියා දුර්වලයේ කියන එක තරම් තවත් මෝඩකමක් නැහෙන තරංග.
1: ඒක නම් හරියටම හරි සමීර. හම්බ වෙයි කේවට්ටයට ජයපැන් බොන්න.
0: නෙත්තෙෆෙම් සංසාර කතන්දර සංසාර කතන්දර එන්න අපි ජීවිතය ආදරෙන් කියවා ගමු.
5: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
6: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්.
7: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්, ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්
2: 8:48.
8: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
9: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙන ඉන්නේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
10: අක්මා විතල් ෆැටි ලිව බයවෙන්න එපා. සෙවනගල ලිව බූස්ටින් කැප්සුල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
11: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය.
12: සංඛ දිනය සශිකා නිසංසලා, සුනීර සුමංගා, නුවන්තිකා සේනාරත්න, අමීෂ මිනෝල්.
11: ජූනි 13 සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
12: Tickets mytickets.lk within Sri Lanka Vidyut Vikashakeenge Sansadaye Idiripat Kirimak Anugrahaya
13: Hondama de aduma bilata Tipavyapta Shakha Jalayak Samagein Kasakala Green Super Jeevithayata Itiriyak

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: නෙත් FM සංසාර කතන්දර. සංසාර කතන්දර. එන්න අපි ජීවිතය ආදරෙන් කියවා ගමු. සමීර, අපි යන්න ආයෙත් මියුළු නුවර පැත්තේ.
2: යමු නේද?
1: මට පේන විදිහට අමරා දේවිය හම්බ වෙන්න කවුරු හරි ඇවිත් ඉන්නවා.
2: අද වගේ දැන් ටෙලිෆෝන් එහෙම නැත්නම් SMS පණිවිඩ එවන්න නැති කාලේ බලන්නකෝ පණිවිඩ එවන්න තියෙන ක්‍රමවල ලස්සන.
1: ඔව්. උතුම්බරා දේවිය පැමිණියාවේ යුතුයි. පුත්තුනි, මා දැන් ඔබව රැගෙන ගොස් කූඩුවෙන් තබන්නම්. ටිකක් විවේක ගන්නකෝ.
3: සේවිකාව, අපගේ ගිරාපඩිතුමාට තවත් විලඳ බඳුනක් ගෙනවිත් දෙන්න.
4: අමරා, අමරා දේවියනි.
1: පැමිණෙන දේවියනි, අසුන් ගන්න.
4: හොඳමයි. එසේනම් ඕන්න මහෞෂධ මලනුවන්ට හුරු පුරුදු ආසනේම මමත්.
1: කෝ අපේ ගිරා පඬිතුමා විවේක සුවයෙන් පසු වෙනවා. තත්යුතු දොරතුරු මා ඔහුගෙන් විමසා දැනගත්තා. මෙන්න ගෙලෙහි බැන මා වෙත එවා තිබුණු තල්පත.
4: මා දයාබර සුන්දර සහ දයාබර බුහුණනිය දැඩි සෙනෙහසින් සිහිපත් කරමි. යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙමි. ඔබටත් එසේම වේවායි ප්‍රාර්ථනා කරමි. දයාබර බුහුණනිය ලෙස හඳුන්වන්නේ මා විය හැකි.
1: ඔබතුමියම තමයි. වෙනත් අක්කණ්ඩියක් එතුමාට නැහැනි. අපේ ගිරා පඬිතුමා පවසනවා දේවියනි, ඔවුන් එහි ආරක්ෂක පවුරුවලින් වටු විශාල මාලිගයක් සහ මන්දිරවලින් සැදුණු ජනපදයක් ඉදිකර තිබෙන බව.
4: මහෞෂධ මලනුවන් රජතුමාට පැවසුවේ හුදෙක් වාසස්ථාන ඉදිකිරීමේ කාර්ය වෙනුවෙන්ම පංචාලියට යන බවයි. මේ උමං කර්මාන්තය ගැන ඔබත් මාත් හැරුණ විට වෙන කිසිවෙක් දන්නේ නැහැ. අමරා,
1: දැනගත යුතුත් නැහැ. කිසිවත් දේවියනි, රජමැදුර තුළට යැවෙන සුළු උමගෙහි වැඩ දැන් අවසන් වෙමින් පවතිනවලු. එහි අරමුණ ඔබතුමියට සිතිය හැකිනේ?
4: නෑ, මම සිතන්නේ නෑ ඒ ගැන. ඒත් නොදැනීම සිතෙනවා අගමෙහෙසි තනතුරෙන් මට විශ්‍රාම ලැබෙන බව. මම ඉතින් ස්වාමියෙකු නොමැතිව අතරමගදී අහුලාගෙන රාජසන්තක කළ භාණ්ඩයක් හා සමානයිනේ. කුමන ස්ථානයක රඳවනු ලැබුවත් එය මට ගැටලුවක් නොවේ. තාරුණ්‍යයට නිසි තැනදී පසෙකට වන්නට ලැබීම ගැන එක් අතකින් මම සතුටු වෙනවා. මරා,
1: ඔබතුමියගේ ප්‍රතිපත්ති අපේ රජතුමා නම් ප්‍රතික්ෂේප කරන බවයි පෙනෙන්නේ.
4: නැහැ, එසේ සිතිය යුතු නැහැ. අමරා, රජතුමා දැන් ඔහුගේ වයසට වඩා වසර 10කින් 15කින් පමණ තරුණ බව පෙනෙනවා. දැන් එතුමගේ තාරුණ්‍ය බලගැන්වීමට වෙදැදුරන් පිරිසක් සේවයෙහි නිරතව සිටිනවා.
1: අපේ රජතුමා මෙවැනි තත්ත්වයකට පත්වනු ඇතැයි මා කිසි කාලකවත් සිතුවේ නැහැ දේවියනි.
4: එය ඉතා ඛේදජනකයි අමරා. මගේ තුම්නසට එකම හේතුවත් එයයි. දැන් එතුමා නව මංගල දිනේ එළඹෙන තුරා ඉමහත් නොයව සෙල්ලෙන් පසු වෙනවා.
3: අපේ ගිරා පණිතුමාගෙන් ලැබුණු තොරතුරු අනුව නම් ඒ දිනේ ළඟදී මුදාවන බවට විශ්වාස කළ හැකි දේවියනි.
5: අම්මෝ, අපි හැමෝම බලාගෙන ඉන්නේ සමීර ඒ ලස්සන දවස උදා වෙනකල්. ලබන සතියවත් මංගල සීනු හැඳ වෙන සද්දේ අපිට අහන්න පුළුවන් වේවිද?
2: මං හිතනවා තරංගරයමට ලබන සතියේ ඒ මගුල් ගෙදර යන්න පුළුවන් වෙයි
5: කියලා.
2: එහෙනම් මගුල් ගෙදර යන්න ලෑස්ති වෙන තියෙන හින්දා අපි දෙන්න දැනට සමුගෙන යමු.
5: එහෙනම් ඉතින් කට්ටියම ලස්සන ඇඳුම් පැළඳුම් සූදානම් කරගෙන ඉන්න ඕනේ මගුල් ගෙදර යන්න.
2: එහෙනම් මගුල් ගෙදරක තියෙන සතුට වගේ, මගුල් ගෙදරක තියෙන හිනාව වගේ ඔය හිතවල සතුට සැනසුම හැමදාම තියෙන්න ඕනේ.
5: මං හරි ආසයි සමීරය කිව්ව වචන පෙළියට. ඔව්, හැමම වෙන්න ඕනේ. මං තරංගා.
2: මම සමීරා.

0: ගිටාරෙන් පත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන පියාඹන්න.
1: Red FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.
2: Good morning. වෙලා උදේ 9:00යි දැන්.

ஹாய், சுபதாசனா கலாவுதாசனா நவையாய் வினாடி பஹாய் அப்பி ஹலோ ஹலோ சதியாந்த் எஃப்எம் மகாகினின் கவன் சென்சுராத தவசை விட பட்டாங்க அண்ணா அதான்னி. குட் மார்னிங், குட் மார்னிங், குட் மார்னிங் நகரின் நகின் நகிடலா கரலா சென்சுராத தவசை வரடிக்க பட்டாங்க அண்ணா தியன்னி. அது கிதரட் வேலா இன்னும் தவசாக்கு நினைது சமஹார வேலா விட்டு திங்க அதுவா விட வேணா புழு அண்ணேது ஈரா வினக்காங்க மாத்தக்கன எஃப்எம் டிஜே நைட்டுக்கு இந்தல அப்பே உனாட்டு உதய பாந்தர் மணக்கில் அது வரடிக்கு யா வேணா புழுவா ஏனங்க திங்க உதார கொல்ல கெல்லக் தமாயி தின்னேது සෙනසුරාද දවසේ කියලා කියන්නේ නිවාඩු දවසක් වුණාට මං කියන්නේ හරියට බැලුවොත් අපිට සැහැන්න වැඩ ගොඩක් කරගන්න පුළුවන් දවසක් නේ. ගෙදර ඉන්න කෙනෙක් වුණත් අපි වෙනදාට කරන වැඩ ටික නතර කරලා සෙනසුරාද දවසේ පොඩි අලුත් වැඩ ටිකක් කරන්න පුළුවන් නේ. ඒ නිසා අනිවාර්යෙන් සෙනසුරාද දවසේ මාව සද්දෙට මහගෙන ඉන්න ගමන් දේ පාන්දරම ඔයා වැඩ පටන් ගන්න ඕනේ. ඕකේ, අම්මලියෙක් වගේ කාමරය ඇතුළට ලානම් ඉන්න එපා. හරිද? දන්නවනේ එහෙමනම් මොකද වෙන්නේ කියලා. වැඩ ඔක්කොම ගොඩ ගහනවා නේද? එන්සයිති එහෙම වෙන්නේ නැතුව කම්මැලිකම් පැත්තකට දාලා උදාර කොල්ලෝ කෙල්ලෝ වගේ වැඩ ටික පටන් අරගෙන ලස්සනට දවස ගෙවන්න තමයි තියෙන්නේ. අපිට කතා කරලා මැසේජ් කරලා සින්දු අහන ගමන් ඉන්නකොට වාට කම්මැලිකමක් පාළුවක් දැනෙන්නේ නැහැ. හරිද? අසස් සෙනසුරාද තනියෙන් ගෙදරට වෙලා ඉන්නකොට හරිම පාළුයි කියලා කියන්නේපා. ඕකේ, මම ඉන්නවනේ. එන්ස අනිවාර්යෙන් නවීනදල 12 වෙනකම් ආවහගෙන ඉන්න ගමන් මේ පැතරෙන් අමතක කරන්න එපා. අපි අතිශය උදාර ඩීජේ නයිට් එකක් ඉවර කරලා තියෙන්නේ. කළුතර දිස්ත්‍රික්කයේ සහ කොළඹ දිස්ත්‍රික්කයේ අතර දවන්ත ඩීජේ සංග්‍රාමයක් අරගෙන ආව කොළඹ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය හම්බ වුණා. හිතාගන්න බැරි තරම් ප්‍රමාණයක් අපේ ලයිව් එක බලාගෙන ඉඳි අපිට වෝට් කරා. සරලවම කියනවා නම් අපේ කමෙන්ට් සෙක්ෂන් එක 15000 සීමාවත් පහු කරලා තියෙනවා. මේ වෙද්දි 10000කට අධික ප්‍රමාණයක් ලයිව් එක බලලා තියෙනවා. ඉතින් එන්සයි රෑ අපිට ඒ දීපු ආදරයට අද උදේ පාන්දරම ඔයාට ආදරේ මෙරිලත් පැයක්. ඕකේ. Right, එනං අපි වැඩ පටන් ගන්න තියෙන බිඳුව 71595 95 වට ඇති වෙනකම් මැසේජ් කරන්න පුළුවන්. WhatsApp එකෙන් දන්නවනේ නේ සෙනසුරාද දවසේ කියලා කියන්නේ උදේ පාන්දර වාගේ මගේ දවසනේ. අපි දෙන්නගේ මැද්දට කවුරුත් එන්නේ නැහැ. ඔයාට ඇති තරම් මැසේජ් කරන්න පුළුවන්. ඕකේ. ඊට පස්සේ මම ඔල්පෝස්ට් එකක් දාලා තියෙනවා. ඔයාට තියෙන එකට ලොකු දේවල් කරන්න නැහැ. ලස්සන කොල්ලෙක්ගේ ෆොටෝ එකක් දාලා තියෙනවා. ඔයාට ගිහිල්ලා කර ගුඩ් මෝර්නින් කියලා කමෙන්ට් එකක් තියන්න විතරමයි තියෙන්නේ. මම බලනවා ආ කමෙන්ට් එකක් දාලාද තියෙන්නේ කියලා. හරි. ඊට පස්සේ ඔයාට හිතෙනවා නම් සෙනසුරාද කතා කරන්න ඕන කියලා මාත් එක්ක. මගේ හොට්ලයින් නම්බර් එක, ගෙදර නම්බර් එකට වඩා කටපාඩම්නේ ඔයාට නේද? එන්සට අගල කෝල් එකක් ගන්න. අපි ටිකක් වැඩිපුර කතා කරමු. මොකද උදේ 9 ඉඳලා බත් කන වෙලාව වෙනකම් මං ඉන්න ඕනේ ඔයත් එක්කනේ. එන්සා මේ පැත්තේ නාසම් සින්දු ටිකක් අහගෙන අපි දෙන්නත් එක්ක chill එකේ පැය තුනක් වැඩ පටන් ගන්න තියෙන උදේ පාන්දරම 9:00 විනාඩි 7:00 වෙලාව දවල් 12ට කලින් ඔයාලා මේ පැත්තට ඇවිල්ලා මාත් එක්ක chat එකක් දාන්න ඊට පස්සේ කතා කරන්න chance එක තියෙනවා. comment section එක ඔයාගේ comment එකෙන් පුරවන්න පුළුවන්. ඔකේ, අපි එහෙනම් වැඩ පටන් ගන්න හදන මේ වාගේ මගේ හෙලෝ හෙලෝ සතියන්තය. උදේ 9:00 ඉඳලා 12 වෙනකම් මං ඉන්නවා. මම DJ Azar.

0: ලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා
2: මිලියන 2000ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට වට්ස්ඇප් කරන්න
3: උදේ 9 විනාඩි 15යි දැන්
4: අම්මි කියන දුන්න කතාව සින්දරෙල්ලා ගොඩක් පොඩි ළමයට
5: නෑනි එයා ලොකු ළමෙක්
4: එහෙනම් එයාට තිබ්බන එතනින් බේරලා යන්න
5: එයා හිටියේ අව බේරගන්න කුමාරයෙක් කෙනකන් නේද
4: මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් වෙනකම්
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
7: එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනෙන්නේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ් ස්ටයිල් ඔක්කොටම සෙට් SLC මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැමතිස්සෙම

0: ඇප් එකෙන්
1: පහසුව සලසයි සුහදව සලකයි එල්බී රන් අය.
2: පහේ ශිෂ්‍යත්වය නිසක ජයගෙනෙන සතර ශිෂ්‍යත්ව ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. වෙනස වටහා ගන්න අනුකරණවලින් ප්‍රවේ සම්බන්ධ අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර.
3: කොකාකෝලා රසද නොතිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මෙන්ටයි තෑගි දිනන්න නියම චාන්ස එකක්. වාසි රැසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ නෙට් FM කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් කූල් බීම් එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ කොකාකෝලා, ස්ප්‍රයිට්, ෆැන්ටා ඔරේන්ජ්, ෆැන්ටා ක්‍රීම් සෝඩා, නැත්නම් පෝටිලෝ එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානමින් ඉන්න. අපි එන්නේ ජුනි 7 හපුතලේ, ජුනි 8 බණ්ඩාර
1: ඒලවල් පටන් ගන්න අතුරු කාලයේ නැනවත්ව ආයෝජනය කරන්න ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමි කර ගැනීමට AAT සමග ලියාපදිංචි වන්න. ලියාපදිංචි වීමේ අවසාන දිනය 2026 ජූනි 30 අවතන්න 0112559669.

0: ගිටාරයෙන් පත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන්නේ පියාඹන්න.
1: Red FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.
2: මේ ලෝකෙ හරිම අසාධාරණයි ඇයි කියලද කල්පනා කරේ බලන්න මම නැකිල්ලා ප්‍රෝග්‍රෑම් එකක් පටන් අරගෙන ආවාම නිදි මට මැසේජ් එකක් කියවලත් නැහැ තාම බලන්න දෙතුන් දෙනයි තාම නැකිලා තියෙන්නේ දැන්ම නැකිටින්න හරිද නැකිලා මැසේජ් එකක් දාන්න 0711 95 95 95ට right okay මේ වෙලාවේ මම වහගෙන ඉන්න සෙට් එකක් එක්ක මම වැඩේ පටන් ගන්නම් ඔයා එතකොට නැකිලා මූණ පොඩ්ඩක් පියදාගෙන කරගෙන මට මැසේජ් එකක් දාලා තියන්න හරිද hi කොහොමද සර් good morning මට තිය DJ night එක බලන්න ලැබුණා ඒක නම් සුපිරියක් ඊට පස්සේ අම්මෝ එන ලොකු ඉස්තර ගොඩක් කියලා තියෙනවා පබෝ okay බබෝ මම ඔයාව එකතු කරගන්නම් හරිද good morning උදේ පාන්දර මොන වගේ මැසේජ් එකකින් තමයි වැඩේ පටන් ගත්තේ හරිද ඊට පස්සේ තංගල්ලෙන් අප්සරා නේ මට සෙන්ඩිලගේ සින්දුවක් දෙන්නවද කියලා අහලා තියෙනවා දෙන්නම් හරි නිල් සඳ මඩල හා okay දෙන්නම් අනිවාර්යෙන් දිගටම මාව අහගෙන ඉන්න ඊට පස්සේ good morning අසයි hello hello සතියන්තේ අපිත් අහගෙන ඉන්නවා අපි කෑගල්ලේ හෙට්ටි මුල්ලෙන් රශිකා බබාලාවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තිනවා වගීෂවයි ඊට පස්සේ තමීෂාවයි පවුල හැමෝම එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ අනිවාර්යෙන් එකතු කරගන්නම් ඊට පස්සේ හයි කොහොමද සර් good morning අපිත් මේ වෙලාව ආව තමයි අහගෙන ඉන්නේ hello hello සතියන්තයට ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා චිත්‍රා okay මං ආවත් එකතු කරගන්නම් thank you ඉක්මනටම ඇතිතර මැසේජ් කරන්න 0711 95 95 95 නම්බර් එක තියෙනවා මම බලාගෙන ඉන්නවා 12 වෙනකම් වෙලාව තියෙන නිසා ආඩ ඕන තරම් මැසේජ් කරන්න පුළුවන් tag ගලෙන්දා

0: Net FM. Hello, hello, Satyantia.
1: Hello, hello, Asa. Good morning. අපිත් මේ වෙලාවේ වහගෙන ඉන්නවා. ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා මට යටියන්තොට කැලණිවත් එන්න නදී මැසේජ් කරලා තියෙනවා. Good morning නදී. ඔයාව ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නම්. Hello, hello සතියන්තයට. අනේ මං ඔයාලට හැමතිස්සෙම කියනවා hello, hello සතියන්ති උදේ පාන්දර මැසේජ් කරද්දී hello, hello කියලා මැසේජ් එක දාන්න කියලා නේ. ඔයාලට ගාලා හැම මැසේජ් එකේ වන්න ඕනේ මට හරිද? දැන් ඉතින් දාපු මැසේජ් ඩිලීට් කරන්න ඕනේ නැහැ. මං කියන්නේ ඊළඟ මැසේජ් එකේ වද්දි. සුබ දවසක් වේවා සා අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා පద్මා මුණසිංහ මැසේජ් එකක් දාලා තියෙනවා. Good morning මං ඔයාවත් එකතු කරගන්නම් ඊට පස්සේ. මෙන්න උදාර කොල්ලෙක්. Hello, hello අසා. Good morning මම මොනරාගලින් සුපුන්. ලස්සන සින්දුවක් දෙන්න කියලා කොල්ල ෂෝට් ඇන් ස්වීට් මැසේජ් එක දාලා තියෙනවා. උදාරයි අයියා.

0: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
1: ඒයි
0: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
1: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
0: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
2: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
3: එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙන ඉන්නේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැම අතින්ම සෙට්.
4: මං රපුන්සල් දුනා නම් කොණ්ඩේ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට බහිනා. පේර ගන්න කවුරුත් වෙනකම් බලන් ඉන්නේ නැහැ.
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial credit.
6: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැසක්. ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ, අතුරුගිරිය, මුල්ලේරියාව, නාරම්මල, ගනේ මුල්ල, ගම්පොළ. කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
7: Mobitel 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
6: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය. සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවණගල ආයුර්වේද. 47 31 33 540.
8: Love is in the air. Love is in the air. Enna aadre allaganna
9: Net FM. Hello, hello, Satya.

0: ගිටාරෙන් පත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන්තියෙන්න පියාබන්න.
1: Red FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.

උදේනව යයි විනාඩි 39යි වෙලාව. ඔයා මේ වෙලාවේ මාව කොහේ ඉඳලාද අහගෙන ඉන්නේ? ගෙදරද? එහෙනම් ඉතින් ඩග්ගල මැසේජ් එකක් දාන්න 0711 95 95 95ට. සාමාන්‍ය හරිද? දැන් ගෙදරට වෙලා කොහෙවත් යන්නේ කරන්න නැතුව ඉන්නවා කියලා කියන්නේ සෙනසුරාදා දවස නිකන් පොඩ්ඩක් ඔහේ ගෙවිලා යන්න තියෙන සම්භාවිතාව වැඩි නේ නේද? හැබැයි ඒ වුණාට මම විශ්වාස කරන දේ තමයි ඔයාලට සාමාන්‍යයෙන් ආදරය කරන කෙනෙක් ඊට පස්සේ ඔයා කැමති කෙනෙක් ඊට පස්සේ ඔයා කැමති සින්දුවක් කැමති පොතක් කියවන ගමන් පොඩ්ඩක් සෙනසුරාදා දවස ඉන්නකොට ගෙදර හිටියත් කොහෙත්ම පාළුවක් දැනෙන්නේ නැහැ. දැන් ඔයාලට ලේසිම දේ මොකද්ද? ආදරය කරන කෙනා මම ඉන්නවා. හරිද? ආසම සින්දු මම දෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට තියෙන්නේ උදේට මාව අහගෙන ඉන්න ගමන් මේ පැත්තට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්නනේ. පොඩ්ඩක් අපිට චැට් එකක් දැම්මට පස්සේ කම්මැලි කමක් නැතුව දවස ගෙවන්න පුළුවන්. උදේ වරුවම් මම ඉන්නවා නේ. ඒ නිසා අනිවාර්යෙන් 0711 95 95 95ට මැසේජ් එකක් දාන්න. Hi, good morning asa. Hello, hello. අපිත් මේ වෙලාවේ සතියන්තයේ අහගෙන ඉන්නවා. ඔයත් එක්ක මාෂු කුවලින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අන්න වැරද්දක් කළා ඊළඟට hi asa කියලා දාලා තියෙනවා. එහෙම බෑ. Hello, hello asa කියලා දාන්න ඕනේ. Okay. හරිද? ඊට පස්සේ හයි කොහොමදයි අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා ලස්සන සින්දුවක් අහන්න පවුලේ ඔක්කොම එකතු කරගන්න කියලා. මට මැසේජ් එක දාලා තියෙන කුමුදුරුවන් වැල්ලෙන් මම ඔයාවත් එකතු කරගන්නම්. මෙන්න උදාර කොල්ලෙක් ඉන්නවා. හෙලෝ හෙලෝ සා, ගුඩ් මෝර්නින්. අපි නම් ඔයාව අහගෙන බැඩ. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා බොකුන්දර 10:90 පාරේ මංගලි ෆැෂන් එකේ ගාමන්ට් එකේ සෙට් එකේ ඉන්නවා සාලිය, මංගලි, ඊට පස්සේ ශිරාන්ති, සංජීව, මහේෂ්, ලක්මුතු, මදුවන්ත. බලන්න කොච්චර හොඳ කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක්ද කියලා. සතිය දවස් පහෙත් මේ සෙට් එකව මට අනිවාර්යෙන් හම්බ වෙනවා වැඩ. සෙනසුරාදු තුදේ පාන්දරම හරිම සතුටින් වැඩ ටික පටන් අරගෙන තියෙන්නේ. අන්න එහෙම තමයි උදාර කොල්ලෝ කෙල්ලෝ ඉන්නෝනේ. හරි, ඔයාලව අනිවාර්යෙන් එකතු කරගන්න මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. උදේ 9:00 විනාඩි 41යි. තාම මැසේජ් කරපු නැති කට්ටිය ඉන්නවනම් මැසේජ් එකක් දාන්න. ඒ වගේම තමයි ඔයා වල් පෝස්ට් එකට තාම කමෙන්ට් එකක් දැම්මේ නැත්තම් NetFM official Facebook page එකට යන්න. වල් පෝස්ට් එකක් තියෙනවා දාලා good morning කියලා කමෙන්ට් එකක් දාන්න. මං ඊළඟට මතක් කරන්නම් ඔයාව.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලාගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්හලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013636.
4: ආ කොහෙන්ද මේ JBL එක?
5: කීල්ස් එකෙන්
6: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න, Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න, කීල්ස් එන්න, spin කරන්න, win කරන්න. කොන්දේසි සම්ියමෙන් අදාලදී.
7: Meltdol හිස රතය උන සම්ප්‍රතිශාව පත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
8: බ්ලැක් කරී එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරී රස සොයා මීට්. බ්ලැක් කරී රසට මස් නොකා මස් කන්න.
9: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773 273 540.

0: happening when they love me. Happening when they love me.
1: හැපි එක යහන්න ජනි එක දේදුු මාවත උදේ දහයේ ඉඳන් දවල් එක වෙනකන්
2: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක් දීදී ජේක අපෙන්
3: නෙත් FM හෙලෝ හෙලෝ සතියා

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
2: Good morning. වේලාව උදේ 10යි විනාඩි 2යි දැන්.
3: Hello.
4: සත්‍ය අන්තය.
3: Hello.
4: සත්‍ය අන්තය.

0: රයිට් වෙලාවදේ 10යි විනාඩි 7යි අපි අලුත් පැයකට ඇවිල්ලා තියෙන්නේ හෙලෝ හෙලෝ සතියන්තේ අහගෙන ඉන්න ගමන් දැන් අලුත් පැයකට ආපු ගමන් ඔයාලට මතක් කරන්න ඕනේ අපි ඊයේ දවසේදී NetFM DJ Night face to face attack show එක අරගෙන ආවා දෙවනි දවස දැන් NetFM DJ Night ඊට පස්සේ අපි DJ Night face to face attack show බවට අරගෙන ඇවිල්ලා ලංකාවේ දිස්ත්‍රික්ක අතර දක්ෂම ඉන්න DJs ලව ගෙනල්ලා මෙතන මුහුණට මුහුණ දයන්ත සංග්‍රාමයක් ගිය සතිය පටන් ගත්තා ඉතින් එතකොට ඊයේ දෙවනි දවස අපි කොළඹ දිස්ත්‍රික්කයේ සහ කළුතර දිස්ත්‍රික්කයේ අතර DJ බෝබෝ ආවා කළුතර දිස්ත්‍රික්කයෙන් ඒ වගේම DJ වික්සෝ ආවා කොළඹ දිස්ත්‍රික්කයෙන් අතර තරඟයේ පැවැත්වුවා වැඩිම මනාපය ලබා ගත්තා කොළඹ දිස්ත්‍රික්කයේ DJ වික්සෝ ජයග්‍රහණය ලබා ගත්තා ඉතින් එන්ස අපි මේ වෙලාවේ සම්බන්ධ කරගන්නවා DJ වික්සෝව අයිබෝන් DJ වික්සෝ
1: අයිබෝන් අසයිකින්
0: ප්‍රතිචාර මම තමයි අහන්න ඕන හරිද කොහොමද ඔයාට ඊයේ දවසේ ලැබුණු ප්‍රතිචාර
1: ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර තිබ්බා ඉතින් මම ගෙදර එනකොට කච්චි ගෙදර කට්ටිය කේක් එකක් ක්ලැස් කරලා තිබ්බා ඉතින් ගොඩක් සතුටුයි ඉතින් ඊයේ රෑ ඉඳන් අර මැසේජස් පිරීලා කන්ග්‍රැචුලේෂන්ස් මැසේජස්
0: රයිට් තාම රිප්ලයි කරන ගමන්නේ දැන් එතකොට ඊයේ තරඟේ ගැන මොකද DJ බෝබෝ කියලා කියන්නේ කළුතර දිස්ත්‍රික්කෙන් ආපු අර මං කියනවා වගේ ලාබාලතම දක්ෂ DJ ප්ලේ කෙනෙක්නේ එතකොට ඒ ලැබුණු තරඟය සහ එතකොට කළුතර දිස්ත්‍රික්කෙන් ඔයාලට සෑහෙන්න අභියෝගයක් ආවනේ මොකද හිතුනේ මේ අභියෝගය ගැන
1: ඔව් ඇත්තටම හොඳ බැටල් එකක් තිබ්බා ඊයේ DJ බෝබෝ නංගිත් ගොඩක් හොඳ සෙල්ලම් කරා ඉතින් එයාටත් විශ්කරණ අනාගතයට හදවතින්ම සුභවසනාවම් ඉතින් ඒ වගේම විශේෂයෙන් ස්පෙෂල් තෑන්ක්ස් කරනවා මේ වෙලේ සංවිධානය කරාට NetFM සෙට් එකට ඇත්තටම ෆ්‍රෙන්ඩ්ලි ඔයාලත් ඉතින් අපිට කිසි අර ප්‍රෙෂර් එකක් නැහැ ඔතන ඇවිල්ලා අපි හොඳට එන්ජොයි කරා සෙල්වන් කරා
0: ලෑස්ති වෙලා ඉන්නේ නම් ආයේ දෙවනි වටේදී මේ ගෙදරටම එන්න ඕන හරිද ඔයාලට පුළුවන් ආරාධනා කරන්න දැන් ඒක අලුතෙන් ෆීල්ඩ් එකේ ඉන්න කට්ටිය ඉන්නවා ඉන්ඩස්ට්‍රි එකට එන්න කට්ටිය ඉන්නවා එතකොට ඒගොල්ලොන්ට අපිත් එක්ක සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා ඔයාලට ඒක
1: ලොකු chance එකක් ඒගොල්ලන්ට ඉතින් මේ ෆීල්ඩ් එකේ එන්න නම් අපි අනිවාර්යෙන් ඔයගේ දේවල් ඉගෙන කරන්න පුළුවන් හැම දෙයක්ම හැම පැත්තකින්ම යන්න ඕනේ ඉතින් FM solo play කරලා ඉතින් ඒක ගොඩක් වටිනවා අලුතෙන් එනයිට්
0: රයිට් ඕකේ එහෙනම් වික්සෝ දැන් නිදහසේ නිවාඩු පාඩුවේ අර ඇවිල්ලා තියෙන මැසේජස් වලට රිප්ලයි කරන්න ඕනේ හරිද බොහොම ස්තුතියි අපි තව පොඩි වෙලාවකින් DJ බෝබෝවත් සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා මොකද ඊ තාම හොඳ තරඟයක් දුන්නා ඉතින් ඒ නිසා මේ විදිහට ඔයාලට හැකියාව තියෙනවා අපිත් එක්ක එකතු වෙලා NetFM DJ Night face to face attack show එකේ ළඟ තරඟ බටයන් සඳහා අවස්ථාව ලබා ගන්න අපි ඔයාලට මතක් කරා වගේ කරන්න තියෙන්නේ හරිම පුංචි දෙයයි 0711 95 95 95ට ඔයා ප්ලේ කරන වීඩියෝ එකක් පැහැදිලි වීඩියෝ ක්වලිටි එකක් ඔඩියෝ ක්වලිටි එකක් එක්ක අපිට වට්ස්ඇප් කරන්න. එතකොට අපි ආව තෝරා ගැනීමේ වටයන් වලට එකතු කරගෙන ඉතින් එහාට ආට අවස්ථාව දෙන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා. ඔව් 0711 95 95 95ට මැසේජ් කරන්න. මම ඔයාව මේ පැයදිත් මතක් කරන්නම්. හරි.

0: Net FM. Hello, hello, Satyantea.
1: උදේ 10යි විනාඩි 14යි මම මේ වාව මතක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. රයිට් මම WhatsApp එකේ મેસેජ් කරපු සෙට් එකව බලන්න යන්න මේ පැත්තෙන් ලෑස්ති වෙනකොටම මට මුලින්ම පේන්න ඉන්නේ කවුද දන්නවද? Hi, hello, hello, good morning අසා අපිත් මේ වෙලාවේ වාව අහගෙන ඉන්නවා කියලා. ශානක મેસેජ් එකක් දාලා තිනවා ඒ වගේම නිලන්තවයි ආනන්දවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු උදාර විදිහට කියලා තමයි મેસેජ් එකේ තියෙන්නේ. උදාරයි අනිවාර්යෙන් එකතු කරගන්න. ඊට පස්සේ hello, hello අසා good morning මයි චමත් කක්කා ඉන්නවා යාව අහගෙන අද සින්දු ටික සුපීරි කියලා තියෙනවා. නියමයි අනිවාර්යෙන් වාවත් එකතු කරගන්න. ඊට පස්සේ සුබ දසනක් වේවා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා අනුර පුසල්ලාවෙන් මැසේජ් එකක් දාලා තියෙනවා. Thank you මම ඔයාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ රිකිල්ල ගස්කඩ පැත්තට යන්න හදන්නේ සලෝන් දිනේශ්‍රී එකේ. ඊට පස්සේ මයිලපිටිය සලෝන් දිනේශ්‍රී එකේ සෙට් එක මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා ශාමවයි. ඊට පස්සේ නුවන්තිකාවයි සංදීපනීවයි ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්නම්. උදාරයියා දිගටම මාව අහගෙන ඉන්න ඕන. ඊට පස්සේ අපිත් ඉන්නවා මේ වෙලාවේ අසා ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා. මට මැසේජ් එකක් දාලා තිනවා පංචාලි හයි කොහමද දිස්නක්කවත් එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තමයි තියෙන්නේ. දැන් මම ඉස්සල විහිළුවට කිව්වා මැසේජ් කරන්න මේ ටිකක් ඉක්මනට ඉක්මනට කියලා. දැන් නම් මේකේ වැඩි වෙලාද මන්ද කමන්නේ නෑනේ. 12 වෙනකම් වෙලාව තියෙනවනේ. හොය ස්පීඩ් එකෙන් මට මැසේජ් කරගෙන කරගෙන යන්න ඕනේ. හරිද? රයිට්. ඒ වගේම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට යන්න කලින් මෙන්න මෙයාලවත් මතක් කරන්නම ඕන. හයි කොහමද ගුඩ් මෝර්නින් අසායි. අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ. අපි නම් අද පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න දවසක් කියලා මට ආයේෂා එක නිෂු මැසේජ් කරලා තිනෝ. දෙන්නවම එකතු කරගන්නම්. ජය වේවා. දිගටම ආව අහගෙන ඉන්න ඕනේ. හරිද? ඊට පස්සේ අසා අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ. අපිටත් දෙන්නකෝ සින්දුවක් කියලා මට මැසේජ් කරලා තිනවා කල්පනා. Thank you. ජය වේවා.

හෙලෝ හෙලෝ ගුඩ් මෝනින් අසා හෙලවුදේ 10යි විනාඩි 19ක් වෙනකොට ලස්සනම ලස්සන ගෑන් ළමෙක් මාව අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා බලන්න නේද උදේ පාන්දර නැගිටලා සින්දුවක් අහගෙන වැඩ කරන ගෑන් ළමෙක් කියලා කියන්නේ ඉතින් සිරියාව උතුරනවා නේද හයි කොහොමද සයි අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ කියලා රශ්මිකා මැසේජ් එකක් දාලා තිනවා Thank you ජය වේවා ඊට පස්සේ හයි කොහොමද සයි ගුඩ් මෝනින් නැගිටින්න නම් චුට්ටක් පරක්කු වුණා හැබැයි උනාට අපිත් මේ වෙලාවේ සද්දරම ආව තමයි අහගෙන ඉන්නේ කියලා හිරුණී මැසේජ් එකක් දාලා තිනවා ආදරේ මෙරිලත් පැයක් හරිද ඔයාවත් එකතු කරගන්නම් මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එවාගෙම අසයි අපිටත් හෙලෝ හෙලෝ සතියන්තේ දෙන්නකො ලස්සනම ලස්සන සින්දු සෙට් එකක් කියලා මට මැසේජ් එකක් දාලා තිනවා තාරුකා ඕකේ මම ඔයාවත් එකතු කරගන්නම් ඔයා කිව්ව නිසාම මේබේ සින්දු සෙට් එකක් එක දිගට ඔයාට අහන්න දෙන්න තමයි හදන්නේ ටගල මැසේජ් එකක් දාන්න 0711 95 95 95ට මම ඔයාව මතක් කරන්නම්

0: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
1: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
2: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට වට්ස්ඇප් කරන්න.
3: Coca-Cola රසදෙ නොදිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 7 හපුතලේ. ජුනි 8 බණ්ඩාර
4: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැමතිස්සෙම සෙට්
5: තන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
6: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
7: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 047-31-33-540
8: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
9: සංඛ දිනය සාශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්තිකා සේනාරත්න අමීෂ මිනෝල්
8: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
9: tickets mytickets.lk වෙතින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක් අනුග්‍රහය
5: හොඳම දේ අඩුම විලට තිපව්‍යාප්ත ශක ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතයේ තිරයක්
10: O-level අවසන් කළ ඔබට වෘත්තීය ලෝකයට පිවිසීමට හොඳම අවස්ථාව AAT අදම ලියාපදිංචි වී ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න ජූනි 30 වන දිනට පෙර ලියාපදිංචි වන්න අමතන්න 011-2559-669

0: ගිටාරෙන් තත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන්නේ පියාඹන්න.
1: Red FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.
2: රයිට ෝකේ වෙලාබෞද්දේ දහයයි විනාඩි තිස් පහයි අපි හෙලහලෝ සතියන්තය අහගෙනන්න ගමන් උතුරන්න මැසේ ජනකොට පටන්ගන්න කොතනින්ද කියලා හිතාගන්න බෑදයනේ හරිද සෙනසුරාදර වලන්නනේ දුදේ පාන්දර නැකිල්ලා එහෙම ඔයා මංගාවට වෙලා ඉන්නකොට දැනෙන සතුට කියලා වැඩක් නෑ. හෙලෝ ගුඩ් මෝනිං අසාබෝයි අපි අද හොයා වහගෙන ඉන්නවා. අද අපිට ඉරමාමව හොයාගන්නවත් නෑ. අහසත් ගොරවනගා හිටගමන් කියලා තියෙනවා. ඉටිගමන්ගන්නේ හිටගමන් නෙමේ හරිද. යශෝ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. තෙමෙන්න එපා ගේ ඇතුළට වෙලා නෙත් FM අහගෙන ඉන්න ඕනේ හරිද. හෙලෝ හෙලෝ සතියන්තය. අද ඒ කියන්නේ පොඩ්ඩක් වැස්සට බර කාලගුණයක් තමයි ඔගොල්ලෝ පැත්තට තියෙන්නේ නේ. ඒ නිසා ගෙදරටම වෙලා ඉන්න අකුරැස්ස පැත්තේ ඉන්න කට්ටිය තෙමෙන්න කරන්න එපා හරිද. ඊට පස්සේ නිගම්බෝ වලට ගියාම දරංජය බණ්ඩාර සෙන්ට් ඇන්තනීස් රෝඩ් එකේ සෙට් එකව එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්නම්. අශා නෙමේ යන්නේ අසා. ඕකේ ආයි කියන්න බලන්න අසා. හරි ඊට පස්සේ ගුඩ් මෝනින් අසා යටියන්තර දේශානි ස්ටුඩියෝ එකේ සෙට් එකම අහගෙන ඉන්නවා. අපිවත් එකතු කරගන්න කියලා දින උදාරයි. අනිවාර්යෙන් සෙට් එකම එකතු කරගන්නම්. ඊට පස්සේ මම මහරගම මංගල මාවත පැත්තට ගියාම ආර ලස්සන ගෑන ළමයි ඉන්න සෙහර ෆැක්ටරි එකේ සෙට් එක අහගෙන ඉන්නේ නේ. හන්සිවයි චතුරිවයි රශ්මිවයි ඊට පස්සේ අනේ මට ඇත්තටම කියන්න මේ ළමයාගේ නම දිනිකද නැත්නම් දදිනිකාද හරිද. ඔගොල්ලෝ එවන්නේම හැමදාම දදිනිකා කියලා. ලස්සන ගැල්ලමයි සෙට් එකක් ඉන්න ෆැක්ටරි එකක් කියලා තමයි ආරංචි ආවේ. ඔක්කොම එකතු කරගන්නම්. ඊට පස්සේ හයි ගෝමුද අපිත් මේ වෙලාවේ වහගෙන ඉන්නවා. වෙන්නපුෙන් සත්‍යා ඉරෝෂා ඊට පස්සේ සෂේන් ඊට පස්සේ ලක්ෂ්මන් අම්ම රවින්දවතුළු කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා සාලියමට මැසේජ් එක දාලා තියෙන්නේ. ඒ ඇස්සේ කවුරු හරි වොයිස් මැසේජ් එකකුත් එවන්න ට්‍රයි කරනවානේ. වොයිස් මැසේජස් අහන්න බෑ. ඔයාමට ටයිප් කරලා එවන්න ඕනේ හරිද. ඔල්රයිට් ඊට පස්සේ මතක් කරන්න ඕන කැදල් එන්ටර්ප්‍රයිසස් ගැන. ඔයාගේ ගේ හදාගන්න සිහිනේ නිවාස සිහිනේ සැබෑ කරගන්න තියෙන හොඳම තැන තමයි ඔයා යන්න ඕනේ. එකම තැන තමයි කැදල් එන්ටර්ප්‍රයිසස් කියලා කියන්නේ. මොකද කැදල් එන්ටර්ප්‍රයිසස් එකට ගිහිල්ලා ඔයා වැඩේ බාර දුන්නා කියලා කියන්නේ ආයි ඔයාට ඉතින් හිතන්න දෙයක් නැහැ. බලාගෙන ඉද්දි ගේ හැදෙන්නේ හරිද. රුපියල් ලක්ෂ 50ක් වගේ මුදලකට කාමර දෙකක් එක්ක සම්පූර්ණ කම්ප්ලීට් ගයක් හදාගන්න තියෙන විශ්වාසවන්තම තැන තමයි කැදල් එන්ටර්ප්‍රයිසස් කියලා කියන්නේ. මහරගම ඇල්හේන පාරේ කැදල් එන්ටර්ප්‍රයිසස් එකට ගිහාම ඔයාට නිවාස සීනේ සැබෑ කරගන්නවා කියන එක නිකන් කජු කනවා වගේ වැඩක්. දැන් ගොඩක් අය ගයක් හදන එක කල් දාන්න එකපාර සල්ලි නෑ. ওই ටික කරගන්න හරි අමාරුයි. අනිතික මේ වැඩ ASCII තින් පොඩ්ඩක් ළඟම ඉඳගෙන බලාගෙන ඉන්න ඕනේ. ඕවා කරන්න ගියාම හරි අමාරුයි කියලා හිතෙනවනේ නේද. හැබැයි කැදල් එන්ටර්ප්‍රයිසස් එකට ගියාට පස්සේ ඒ ප්‍රශ්න නෑ. ඔයාට රුපියල් ලක්ෂ 50ක් එකපාර දෙන්න ඕනේ නෑ. ටික ටික ගෙවාගෙන යන්න පුළුවන් බාරික විදිහට. පොලියක් ඇඩ් වෙන්නෙත් නැති නිසා හිතට නිදහස්. හරිද. වැඩේ ඉවර වෙනකොටත් ලක්ෂ 50ම තමයි ගාන. ආයිතින් ඒක වෙනසක් වෙන්නේ නෑ. හරි. එනිසා ඔයා අනිවාර්යෙන් කැදල් එන්ටර්ප්‍රයිසස් එකට යන්න. ඔයාගේ නිවාස සීනේ සැබෑ කරගන්න තියෙන හොඳම තැන තමයි කැදල් enterprises කියලා කියන්නේ හරිද. 0711 95 95 95 නම්බර් එක තියෙනවා බබා. ඔයාට ඇති තරම් මැසේජ් කරන්න පුළුවන්. මම ඔයාව අනිවාර්යෙන් එකතු කරගන්න. ඊට පස්සේ දැන් net fm dj night face to face attack show එකට ලබන සතියේ එන්නේ කවුද කියලා හැමෝම අහනවනේ. අපි ඔයාලට වීකෙන්ඩ් එකේදී අනිවාර්යෙන් කියන්නම් ලබන සතියේ මොකක්ද එන ඩිස්ත්‍රික් එක මොන වගේ වෙනසක් එක්කද එන්නේ කියලා. ඒ විතරක් නෙමෙයි ගොඩක් අය අහනවා අපෙන් face to face attack show එකටයි අපිට තාම ඇතුළත් වෙන්න බැරිද කියලා. ඔයාලට chance එක දීලා තියෙන්නේ බබා. ඔයාට තියෙන්නේ ඔයා ලස්සනට play කරන video එකක් අපිට whatsapp කරන්න විතරමයි.

0: ගිටාරෙන් පත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන පියාඹන්න.
1: Red FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.
2: කොහෙන්ද මේ JBL එක?
3: කීල්ස් එකෙන්.
4: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න. Kills එන්න. Spin කරන්න. Win කරන්න. කොන්දේසි සනියම යන දලවේ.
5: Sloan Green Caps. Your city. Your ride.
6: අයියෝ බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
7: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන කෙඩියරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව කෙඩියරයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 1,077,406,94 කතා කරන්න.
8: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
9: ඔබට අවශ්‍ය සීලම කර්ටන් රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටදී BS කර්ටන් හවුස් පුත්තලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත්ත BS බේවිකයා ඇහැලියකට කුරුවිට 0766 447 953. ඔයාට තියෙන සනීප වෙන්නෙම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
10: ඒ ඩී පෙන්ඩාට ඇබිලිටිය උන්ගේ අමාරුවක් ආවා. බෙහෙත් ගත්තා. මට වේදනාව අඩු වුණේ නැහැ. මට දැනගන්න ලැබුණා මේ සෙවන කළ ආයුධ මා බෙහෙත් කරලා ආවි බෙහෙත් කරනවා කියලා. ඊට පස්සේ ගියා බිරතරුන් මාත්‍ය මම ගෙහෙන්නේ. මම වාර 4ක් වෙනකල් බෙහෙත් ගත්තා. මාසේ 3ක වගේ කාලයක් ඉඳලා රෝගීත්වය සුව වුණා.
9: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 300 940.
11: හලෝ. හලෝ. මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: NetFM. Hello, hello, Satyantaya.
1: හයි කොහොමද සාපිත් මේ වෙලාව ඔබ තමයි අහගෙන ඉන්නේ අපිට සුපීරි සින්දු ටිකක් ඕන කියලා මට හෙලෝ හෙලෝ සන්තියන්තයට මැසේජ් කරලා තියෙනවා කවුද මේ මැසේජ් එක දාලා තියෙන ඇහලියකට චමින්ද මෝටර්ස් එකේ සෙට් එක චමින්ද බයි ඊට පස්සේ සනත් බයි රසින්ද බයි කුරුවිට කඹුරාවෙන් බිත්නි නගාවයි ඊට පස්සේ මාලින්ද තනුෂ ශාක්‍ය විහාරා ඔක්කොම කට්ටිය එකතු කරගන්න කියලා තියෙනවා ඊට පස්සේ වර්ක්ෂොප් එකට අවිල්ල ඉන්න කට්ටිය ඔක්කොම මතක් කරන්න කියලා තියෙනවා හා අනිවාර්යයෙන්ම මම මතක් කරන්නම් ඊට පස්සේ ගම්පහ පැත්තට යන්න හදන්නේ උදාරයි මේ වෙලාවේ ඉමේෂාමව හගින ඉන්නවා මගේ පොඩ්ඩෝ ටික සචීවයි සෙනීවයි ඊට පස්සේ සෙහාවයි හස්බන් චමීවයි එකතු කරගන්න කියලා තිනවා අද ඉමේෂාගේ බර්ත්ඩේ එක හැපි බර්ත්ඩේ මම ඔයාලට උදාර විදියට විශ් කරනවා තැන්කියු මට මතක් කරාට හරිද කේක් කපන්න ඕන සතුටින් ඉන්න ඕනේ hina වෙලා ඉන්න ඕනේ හරිද ඊට පස්සේ මට ලස්සන සින්දුවක් දෙන්න ශාන්ත රේලස්ගේ සෙට් එක කෑගල්ලෙන් අනිවාර්යෙන් එකතු කරගන්නම් ජය වේවා දිගටම මාව අහගෙන ඉන්න ඕන අසා අපිත් මේ වෙලාවේ ඔයාව තමයි අහගෙන ඉන්නේ අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා සචිර මැසේජ් කළා තිනවා thank you සචිර ඔයාවත් මම මේකටම එකතු කරගන්නම් ජය වේවා

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: උදේ 10යි විනාඩි 57යි දැන්.
4: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්හලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636.
5: අක්මා විතල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747313540.
6: ලෙස කලරප්ලෝ වැජබෙන සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වාලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
7: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙන ඉන්නේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්ම සෙට්.
8: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
9: මිරිස් කුඩු ස්වල්පයයි, තුන පහ කුඩු ස්වල්පයයි දාලා හොඳට මිශ්‍ර කරන්න.
10: ළමයි සෙල්ලම් කරන්න ගන්න දේව දැන් වෙළඳපලේ සුලභ වෙලා. ඒ නිසා අපි හැම වෙලාවකම පාවිච්චි කරන්නේ තත්වයෙන්, රසයෙන්, ගුණයෙන් සපිරි විජය නිෂ්පාදන විතරම.
11: කෘතිම රසකාරක වර්ණක හා ලුණු වලින් තොර විජය තුන පහ. ලොව ස්තරම්භ කොත්තමල්ලි සූදුරු උණුහාල් කුරුදු එනසල් ඇතුළු කුළු බඩු රාශියකින් නැවුම්ම නිපදවයි.
10: මුළු තැන් ගෙටම විජය
11: විජය තුන පහ. අපේ රසය රටේ සැමට.
12: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: සුබදසනක් වෙලාව දසන 11යි දැන්
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data අමතර 10GB anytime data ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා දැම්ම රුපියල් 1268ක් reload කරන්න

බලන්නනේ 11 විනාඩි 5ක් වෙනකොටම පොඩ්ඩක් ඩාම් වෙලා ඩූම් වුණා. මොකද්ද උනේ කියලා හිතන්න යන්න එපා. පොඩි අවුලක් ගියා. හරිද? එහෙම තමයි එන්නේ නේද? රයිට් හසා ගුඩ් මෝර්නින්. හෙලෝ හෙලෝ සතියන්ති අපි අලුත් පැයට ඇවිල්ලා ඉන්නේ. ඔයත් එක්කම සෙන්ටිලාගේ සින්දුවක් දෙන්න කියලා මැසේජ් එකක් දාලා තිනවා. හැබැයි නම ඒවල නැහැ. හාමන් සෙන්ටිලාගේ සින්දුවක් දෙන්නම්. හරිද? ඊට පස්සේ නිකවරටිය පැත්තට ගියාම SAT එකේ හැමෝම ඕකේ ඕකේ ඕකේ මං හිතුවා මේ සර්නේම් එකක් මං කියන්න හදන්නේ කියලා. කම්පැනි එකක් නේ. ඕකේ SAT එකේ ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා. ඉෂාරා, සංදීපනි, දුලා, සඳුනි, නෙත්මිනි, ඊට පස්සේ තරුෂි, සේරම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. අද යාට යන්න බැරි වුණාලු. මට දැන් තියෙන පළවෙනි ප්‍රශ්නේ කවුද ඔය යන්න බැරි වෙච්ච එයා? හරිද? මට වාගේ නවේවල නැහැ. හරිද? ඊට පස්සේ කියලා තිනවා මට යන්න බැරි වෙච්ච අන්ද දුකින් ඉන්නේ කියලා. ගෑනු ළමයි ටිකක් දුකින් ඉන්නේ අයෝ යන්න බැරි වෙච්ච එක ගැන. ඔන්න ඔය ප්‍රශ්න දෙකට මට උත්තර දාන්න නේ ටක් ගාලා. හරිද? ඉනිගත වෙන පැත්තට ගියාම කලබල දෙනියෙන් අපිත් මේ වෙලාව ආව වහගෙන ඉන්නවා. ජයනි, හස්බන්ඩ් චතුරංගවයි ඔක්කොම එකතු කරගෙන පවුල කට්ටියත් එක්ක සින්දුවක් අහමු කියලා තියෙනවා. දදිනිකා, හායි, කොහොමද? ඔයාගේ නම හරියටම දැනගත්තේ මං අද තමයි. හරිද? දදිනිකා, මං ඔයාව එකතු කරගන්නම්. දැන් මට ආව හොඳට මතකයි. සහර කම්පැනි එකේ. හරිද? ඊට පස්සේ අසා අපිවත් එකතු කරගන්න, අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා රයිගම ඉඳලා ඩයස් මැසේජ් එකක් දාලා තිනවා. තැන්ක් යූ. ඒ වගේම හෙලෝ හෙලෝ සතියන්තින් අපිත් මේ වෙලාව ආවහගෙන ඉන්නවා. අයියා ටැක් ෂෝ එක නම් නියමයි. නෙට්ටෝ ජය වේවා කියලා මාෂි උකුවේල ඉඳලා මැසේජ් එකක් දාලා තිනවා. උදාරයි මාෂි, මම ඔයාවත් එකතු කරගන්නම්. අපි හලුත් පැය වැඩ පටන් ගන්න හදන්නේ. සෙන්ටිලගේ සින්දුවකුත් මම දෙන්නම් මේකෙන් පස්සේ. මැසේජ් එකක් දාන්න 0711 95 95 95ට. ඔයාලට 12 වෙනකම් වෙලාව තියෙනවා. ඇතීතරම් මැසේජ් කරන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76780 වට්ස්ඇප් කරන්න.
3: 11:13 දැන්.

0: සිත ලොතරැයිය.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: මෙල්ඩෝල් හිස රතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනෙන්නේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
5: පහේ ශිෂ්‍යත්වය නිසක ජයගෙනෙන සතර ශිෂ්‍යත්ව ජය මග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. වෙනස වටහා ගන්න අනුකරණවලින් ප්‍රවේ සම්බන්ධ අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර.
6: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
7: සංඛ දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන් විකාසේනාරත්න අමීෂ මිනෝල්
6: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
7: Tickets mytickets.lk within Sri Lanka Vidyut Vikashakeenge Sansadaye Idiripat Kirimak Anugrahaya
8: Hondama de aduma welata Tikavyapta Shakha Jalayak samagin Kasakala Green Super Jeevithayata Idiriyak AAT Adiyara 1 saha AAT Adiyara 2 ekawara hadara Wasarak thula AAT Vurthiya Sudusukama sampurna kara obe vurthiya gamana fast track karaganna Amadanda 0112559669

රයිට් වෙලාව 11:19 අයි අපේ වෙලාවත් ඉවර වෙගෙන නේ හැබැයි උනාට මැසේජස් ඉවර නැහැ නේ ඔව් මතක් කරලම තමයි මම යන්නේ හරිද හයි කොහොමද අපි කිතුල්ගල මොරගල ටී ෆැක්ටරි එකේ වැඩ කරන සෙට් එක අද අපේ පොඩි සර්ගේ බර්ත්ඩේ එක යාට හැපි බර්ත්ඩේ කියලා විශ් කරන්න කියලා තියෙනවා උදාාර විදියටම සුබ උපන්දිනයක් වෙන්න ඕන සතුටින් ඉන්න ඕනේ පරිස්සමින් ඉන්න ඕනේ ආදරෙන් ඉන්න ඕනේ හරිද ඔයාගේ ස්ටාෆ් එකේ කට්ටිය වාට මාර ආදරේ නිසාම තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ කට්ටියත් එක්ක කේක් කනකොට වවවත් මතක් කරගෙන කන්න ඕනේ හරිද ඊට පස්සේ සෙන්ඩිලාගේ සින්දුවක් දුන්නාට තැන්ක් යූ කියලා තියෙනවා එහෙම තමයි යන්නේ වා ඉල්ලුවත් අනිවාර්යෙන් මම සින්දුව දෙනවා ඉතින් ඒ නිසා වා මැසේජ් එකක් දාන්න මට අනිවාර්යෙන් ඕකේ ඊට පස්සේ කොහොමද සා අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න පවුල හැමෝම මේ වෙලාව ආව තමයි අහගෙන ඉන්නේ කියලා මට ඔයාගේ ගමේ නම නම් ටිකක් දිගයි අප්සරා මට පොඩ්ඩක් කියව ගන්න අමාරුයි එකපාරට හරිද ඒ නිසා මම ඔයාව එකතු කරගන්නම් ඊට පස්සේ අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා නිල් සඳ මඩල සින්දුව දුන්නට තැන්ක් යූ කියලා තියෙනවා හාන් අනේ මේකත් එහෙනම් එහෙමම තියාගන්නකො හරිද මේකත් ඔයාටම තමයි 07:11:95:95:95 තියෙනවා හෙලෝ හෙලෝ සතියන්තේ යම්බඩ මැසේජ් එකක් දාලා තියන්න 12ට කලින් දැම්මොත් මම අනිවාර්යෙන් ඔයාව මතක් කරනවා

0: Net FM. Hello, hello, Satyantea.
1: හයි කොහොමද සායි අපිත් මේ වෙලාවේ ආව හගෙන ඉන්නවා නන්දනී මැසේජ් එකක් දාලා තිනවා thank you නන්දනී ඒ වගේම වෙන්නප්පෙන් සත්‍යයි රෝෂා මේ වෙලාවේ සද්දෙරම ආව හගෙන ඉන්නවා කියලා තියෙනවා thank you ජය වේවා

0: நெட்எஃப்எம் ஹலோ ஹலோ சத்யாந்தே
1: Right, 11:30 වෙනාඩි 27 හතයි අපි හෙලෝ හෙලෝ සතියන්තේ හගිනින්නේ අලු සෙට් එකක් මතක් කරලාම සින්දුවකට යන්න හදන්නේ. හයි කොහොමද සර් මම වින්දි මම මතවව හගිනින්නවා මටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තිනවා. ඔකේ ඔ වින්දි මං අනිවාර්යෙන්ම ආව එකතු කරගන්නම් ඊට පස්සේ නෙතුමාව හගිනින්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. උදාරයි ඔයාවත් එකතු කරගන්න ඒ වගේම හෙලෝ හෙලෝ සතියන්තේ අපිවත් එකතු කරගන්න කියලා වයිෆ් ඇන්වයි ඊට පස්සේ සහන් ශිවාන් රශ්

0: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ අත්තෙන්.
1: Net FM. Hello, hello, Satyante.
2: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයමීට් වර්ණකාරකත් නෑ රසකාරකත් නෑ.
3: කොකාකෝලා රසද නොතිනන්නෝ ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මෙන්ටයි තෑගි දිනන්න නියම චාන්ස එකක්. වාසි රැසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ නෙට් FM කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් කූල් බීම් එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ කොකාකෝලා, ස්ප්‍රයිට්, ෆැන්ටා ඔරේන්ජ්, ෆැන්ටා ක්‍රීම් සෝඩා නැත්නම් පෝටිලෝ එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 7 හපුතලේ ජුනි 8 බණ්ඩාර
4: ඔබට අවශ්‍ය සියලුම කර්ණ රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටදී BS කර්ණ හවුස් පුත්කලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත්ත BS බේවිකයා ඇහැලියකට කුරුවිට 0676 447 953.
5: Mobitel 368 budget එකන set වෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 2.5GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා. දැන්ම රුපියල් 368ක් reload කරන්න.
6: අයියෝ, බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
7: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සැහැල්ල කරන්න KD Rise අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව KD Rise Lead 125 bike එකට discount එක රුපියල් ලක්ෂයක්. 0777 406 4394 කතා කරන්න.
4: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ. කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 347 940. අපි ගාව තියෙනවා
1: Net FM. Hello, hello, Satyante.

0: රයිට් වෙලාව 11යි විනාඩි 43යි මම මේ වෙලාවේ යන්න හදන්නේ හැටන් පැත්තට මොකද බලේ මේ හදිසියෙම හැටන් වලට යන්නේ කියලා ආ කල්පනා කරනවා නම් මේ ඔන්න හැටන් වල ඉන්න කට්ටියට මතක් කරන්නේ කොකාකෝලා එක අපි ඇවිල්ලා ඉන්නවා අද දවසේදී හැටන් වලට දෙන්නෝ දිරන්නෝ අරගෙන මේ වෙලාවේ දර්ශන ඉන්නවා මාත් එක්ක අයිබෝන් දර්ශන
1: අයිබෝන් අසංක අයිබෝන් ඔන්න ඔයා කිව්වාගේම කොකාකෝලා රස දෙන්නෝ දිනන්නෝ පැකි ගොඩක් අරගෙන ඔන්න අපි අද දවසේදී ඉන්නවා සුන්දර හැටන් පුරවරේ ඔන්න අපි නෙත් කොකාකෝලා කණ්ඩායම ඔබේ වෙළඳ සැලට ගොඩ වේවි ඔයි මොහොතේ ගොඩ වේවි කියන අපි දන්නේ නැහැ ඔන්න ඔයාට පුළුවන් ඒ ගොඩ වෙලා කූල් බීම් එකක් දෙන්න කියලා ඉල්ලනකොට කොකාකෝලා සන්නාමයට තේ ඔබ කූල් බීම් එකක් දෙනවනම් ඔන්න වටිනා කියන සෑග්ගක් අද දවසේදී දින හදා ගන්න අවස්ථාව තියෙනවා ඒ වගේම ඔන්නවා කොකාකෝලා ඒ වගේම ස්ප්‍රයිට් ෆැන්ටා ඔරෙන්ජ් එහෙමත් නැත්නම් ෆැන්ටා ක්‍රීම් සෝඩා එකක් එහෙම නැත්නම් ඔන්න අසංකඩත් අවස්ථාව තියෙනවා ෆැන්ටා පෝටලෝහික රස බලන්නත් ඔන්න අවස්ථාව තියෙනවා මේ පැත්තට ගොඩ වෙනවා නම් ඉතින් මෙන්න මේ සම්නාම වලින් එකක් ඔයා අපට දෙනවා නම් වටිනා කියන තෑග්ගක් දින හදා ගන්න අවස්ථාව තියෙනවා ඉතින් අපි අසංක කියනවනේ අර කෝක් නැතුව කෑම එපා කියලා
0: ඉතින්
1: මොකද මේ වෙනකොට ලංකාවේ ජනප්‍රියම පානේ තමයි කොකා කෝලා කියන්නේ මොකද අපි කොත්තුවක් කන්න ගියත් එහෙම නැත්නම් රයිස් එකක් කන්න ගියත් අපිට මතක් වෙන්නේ එකම සන්නාමය තමයි කොකා කෝලා කියලා කියන්නේ ඉතින් බයක් සැකයක් නැතුව අපි සන්නාමයක් හදලා ගන්න ඕන මේ තමයි හොඳම සන්නාමය කොකා කෝලා ඉතින් කොකා කෝලා රස දෙන්නෝ දිනන්නෝ අරගෙන තමයි අපි මේ විදිහට ලංකාවම ආවරණය කරමින් යන ගමනේදී අද දවසේ ඔන්න සුන්දර හැටන් පුරවරය ආවරණය කරමින් ඉන්නේ එන FM 95 94.8 කවදත් අලුත් කාගෙත් නෙත් ඔන්න අහගෙන ඉන්න ඔයාටත් හැකියාව තියෙනවා අපි සමහර විට ඊළඟට ඉන්නේ ඔයාගේ වෙළඳ සැලට වෙන්නත් පුළුවන් ඒ වට පුළුවන් අපි නෙත් කොකාකෝලා කණ්ඩායමේ ඇවිල්ලා කූල් බීම් එකක් දෙන්න කියලා ඉල්ලනකොට ඔන්න ඔයා දෙන්නේ කොකාකෝලා එකක් එහෙම නැත්නම් ස්ප්‍රයිට් එකක් ෆැන්ටා ඔරෙන්ජ් එකක් ඒ වගේම ෆැන්ටා ක්‍රීම් සෝඩා එකක් වගේම පෝටල එකක් දුන්නොත් වටිනා කියන සෑග්ගක් ඔන්න ඔබට දින හදා ගන්න අවස්ථාව දෙනවා අපි අසංක කැමති සාමාන්‍ය කැම එක කොහොමයි කොකාකෝලා එකක් බොන්නද ස්ප්‍රයිට් එකක් බොන්නද වැඩිපුරම කැමති
0: රයිට් ඉතින් ඔය කොයි විදියට නේද කැම ගත්තත් කෝක් තියෙන්න ඕනනේ කෝකේක් නැත්නම් අනිවාර්යෙන් ඕනම කැමෙහිකට රසය වැඩි කරන්නේ කෝක් නේද? ඒ නිසා ඉතින් අපි මතක් කරනවා. ඔන්න හැටන් නවතින කට්ටියට අවස්ථාව තියෙනවා. අද දවස පුරාවටම මේ කියනවා වගේ තැගි දිනා ගන්න මේ අවස්ථාව මිස් කරගන්න එපා. වැඩි විස්තර අපි ඉස්සරහට කියන්නම්. බොහොම ස්තුතියි දර්ශන අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඒ ගැනත් මතක් කරලා සින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. 11 විනාඩි 45යි.
2: ආදී කියන අප විදිරාගය.

0: Net FM. Hello, hello, Satiantea.
1: Right, වෙලාව 11:49 යි. මට යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ. හරිද? එනිසා ඉතින් හෙලෝ හෙලෝ සතියන්තේ මගේ වැඩ ටික ඉවර කළා. මෙතනින් එහාට ඉන්දු එක දිව්‍යා ඉන්නවා. වාට ලස්සන සින්දු ටිකක් දෙන්න. හවසරු ආසම සින්දු ටිකක් අහගෙන මේ දෙන්නත් එක්ක වාට දවස ගත කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ පැත්තරම වෙලා ඉන්න අමතක කරන්න එපා. කෝල් කරපු මැසේජ් කරපු හැමෝටම thank you. ආ යන්න කලින් මෙන්න මේ කට්ටියවත් මතක් කරලා මේ යන්නම්. ඊයර DJ ටැක් එක නම්මරු අපිත් මේ වෙලාවේ සද්දෙරම අහගෙන ඉන්නවා කියලා මට කවුද මැසේජ් එක දාලා තියෙන්නේ? රංජන් රත්නායක. අල්ලපු ගෙදර කට්ටියත් කන්ෆියුස් වෙලා හිටියේ. තරන් සද්දෙරලු දාලා තිබ්බේ. නියමයි උදාර කොල්ලෙක්. හරිද? ඊට පස්සේ වගේ ෂෝ ආවත් එකතු කරගන්නම් මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. ඒ වගේම රයිට් අසාපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා කළුතරින් චාමර එක තනෝජ මැසේජ් කරලා තිනවා. ඒ වගේම අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ. ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. කවුද මේ උදාරි? Thank you. ජය වේවා. ඒ වගේම අසා නම හරියටම කිව්වා හරිද කියලා අහලා තියෙනවා. ජයන්ත ගෝල්ඩන් ක්‍රියේෂන්ස් එකේ සෙට් එක තමයි ගම්පහ ඉඳලා මැසේජ් එක දාලා තියෙන්නේ. අනිවාර්යෙන් එකතු කරගන්නම්. ජය වේවා. ඔයාවත් එකතු කරගෙන මම අදට යන්නම්. පරිස්සමින් ඉන්න ඕනේ. අපි ආයෙත් හම්බ වෙන්නේ සඳුදා හවස 4ට. වාගේ මගේ බෝරින් නැති විනින් ඩ්‍රයිව් එක 4 වටේ. එතකම් පරිස්සමින් ඉන්න. ගිල්ලනම් ජය වේවා. මම DJ Azar.

0: ශුම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: සින්දරෙල්ල වගේ මන්නම් ඉන්න මාව බේරගන්න කවුරුත් තැනකම්.
0: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්. ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: එන්න රුපියල් 40ට දිනුම් අවස්ථාවක් දෙන කොටු දෙකට.

0: ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
1: සතුටු හෝමෝන් ඇල්ෆා ස්ටුඩියෝ.
0: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
1: Yes, yes. එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුභ කරගන්න.
0: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
1: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුනි ඇන්ඩ් ලෙහන්සා. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.

0: අටෙන් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: මොබිටෙල් 178 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
3: සුබ දවසක්. වේලාව තවල් 12යි.

0: Net News. Net News. ඔබ වෙත ගෙනෙන්නේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 3872.
0: Net News.
1: අයිබුවන්. අද දවස මැද දවසේ මෙතෙක් රටතොට සිදුවීම් වාර්තාකරණය නෙත් දහවල් 12. මම සමීර බණ්ඩාරවීරකෝන්, ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
0: Net News සිරස්තල.
1: මේගොඩ දන්සල් අනතුරට සම්බන්ධ තවත් දෙදෙනෙක් අත්අඩංගුවට. පාපන්දු ලෝක කුසල ණයට එන්න ඇමරිකාවෙන් ඉරාන කණ්ඩායමට අවසර. තරඟෙට එක් කරන නිල පන්දුව ගැනත් අනාවරණයක්. වැස්ස නිසා ගංගාවල ජල මට්ටම් වැඩි වෙයි. ඩිජනයිට් ෆේස් ටු ෆේස් ඇටැක් ෂෝ දෙවන ජයග්‍රහණය කොළඹට.
0: Net News. ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්.
1: මේගොඩ ප්‍රදේශයේ පැවති දන්සැලක පොලිමේ සිටි පුද්ගලයන් පිරිසක් අනතුරකට ලක් කළ කැබ්‍රති හිමිකරු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එවුන් දෙදෙනා නීතිඥවරයෙකු කුමාර්ගෙන් මේගොඩ පොලිස් ස්ථානය වෙත පෙරවරුවේ භාරවීමෙන් අනතුරුවයි. සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පොලිස් කණ්ඩායමක් කටයුතු කරමින් සිටින බවයි වාර්තා වුණේ. පසුගේ මේ මස්තිස්සෙක් වන්දා මේගොඩ හන්දියාසල පැවති රොටී දන්සැලක පොලිමේ සිටි පිරිසක් අනතුරකට ලක් කරමින් එම කැබ්‍රතේ පලා ගොස් තිබුණා. වාහක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම කැබ්‍රතය ගොඩගම ප්‍රදේශයේදී සිය භාරයට ගනු ලැබුවා. එම අවස්ථාවේදී කැබ්‍රතේ පැද වූ බීමතින් සිටි රියදුරාද පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තා. කෙසේ වෙතත් කැබ්‍රතේ සිටි තවත් පුද්ගලයන් 30 පලා ගොස් ඇති බවයි වාර්තා වුණේ. ඒ අනුව උන් අත්අඩංගුවට ගැනීම සඳහා මීගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විමර්ශන ආරම්භ කළද ඊයේ දිනේ තෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ නැහැ. එයනුවම සැකරුවන් තෙදෙන අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා සිටියා. එවන් පසුබිමකයි අදාළ කැබ්‍රති හිමිකරු සහ තවත් පුද්ගලයෙකු එලෙස අද මීගොඩ මහේස්ත්‍රාත් මීගොඩ පොලිස් ස්ථානය වෙත බහාර දී ඇත්තේ. සිදු අනතුරෙන් දන්සැල් පොලිමේ සිටි පුද්ගලයන් 6 ජීවිතක්ෂයට පත් වුණා. එමෙන්ම තවත් 7 තුවාල් ලැබුවා. සිද්ධිය සම්බන්ධයෙන් එදින අත්අඩංගුවට ගත් කැබ්‍රත් රියදුරා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. නීතිඥවරයෙකු කුමාර්ගෙන් අද දිනේ බාර වූ සැකකරුවන් දෙදෙනාද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි මීගොඩ පොලිසිය පැවසුවේ. 51 ජාතික මහා ක්‍රීඩා උල්ලේ රටහරා දිවීමේ තරඟාවලිය අද ආරම්භ වුණා. එනුවරලිය තුරඟ තරඟ පිටියෙන් තරුණ කටයුතු සහ ක්‍රීඩා මාත්‍යංශ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සංවිධාන කරන මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ සුවිශේෂීම මහෝත්සවය වන ජාතික මහා ක්‍රීඩා උල්ලේ 50 ස්වර්ණ ජයන්ති සැමරුමට සමගාමීව රටහරා දිවීමේ තරඟාවලිය මෙවර සංවිධාන කර තිබීම විශේෂත්වයක්. එහි සමාරම්භක උත්සවය නුවරඑළිය තුරඟ තරඟ පිටියේදී අද පැවැත්වුණේ තරුණ කටයුතු සහ ක්‍රීඩා මාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. දෙවැනේ සීලුම පළාත් නියෝජනය කරමින් මෙවර තරඟාවලිය සඳහා කාන්තාවන් 45ක් සහ පිරිමි පුද්ගලයන් 77ක් වශයෙන් සමස්ත ක්‍රීඩක ක්‍රීඩිකාවන් 122 සුදුසුකම් ලබා සිටිනවා. එළඹෙන ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට සහභාගී වීම සඳහා ඉරාන පාපන්දු කණ්ඩායමට ඇමරිකාවට ඇතුළු වීම සඳහා වීසා නිකුත් කළ බව ඇමරිකාව පවසනවා. ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ඉරානයේ සහභාගී වන පළමු තරඟය ලබන ජූනි 15 වනදා ඇමරිකාවේ ලොස් ඇන්ජලස් නුවරදී පැවැත්වීමට නියමිතයි. එහිදී ඉරානයේ නවසීලන්තය සමග තරඟ වැදීමට නියමිතව තිබෙනවා. මේ සඳහා තවත් දින 10කට අඩු කාලයක් ඉතිරිව තිබියදී තරඟයේ වෙනුවෙන් ඇමරිකාවට ඇතුළු වීම සඳහා ඉරාන පාපන්දු කණ්ඩායමට වීසා නිකුත් කිරීමට ඇමරිකාව පියවර ගෙන තිබෙන්නේ. මීට පෙර වීසා ප්‍රමාද හේතුවෙන් ඉරාන කණ්ඩායම සිය පුහුණු කඳවුර ඇමරිකාවේ ඇරිසෝනා සිට මෙක්සිකෝ වෙත වෙනස් කිරීමටද පියවරගෙන තිබුණා. මේ පිළිබඳ අදහස් දක්වමින් ඇමරිකානු බලධාරීන් ප්‍රකාශ කළේ ඇමරිකානු ක්‍රීඩකයන්ට සහ ඔවුන්ගේ සහායක කාර්ය මණ්ඩලයට අවශ්‍ය වීසා බලපත්‍ර දැනටමත් නිකුත් කර ඇති බවයි. කෙසේ වෙතත් ක්‍රීඩාවේ මුවාවෙන් ත්‍රස්තවාදීන් රටතුළට ඇතුළු කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවද ඔවුන් අවධාරණය කර තිබෙනවා. ඉරාන සන්නද්ධ බලකාය බලගතු පාර්ශ්වයක් වන ඉස්ලාමීය ආරක්ෂක බලකායට සම්බන්ධ කිසිදු පුද්ගලයෙකුට ඇමරිකාවට ඇතුළු වීමට ඉඩ නොදෙන බවයි ඇමරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රුබියෝ මීට පෙර ප්‍රකාශ කර තිබුණේ. ඉරාන කණ්ඩායමේ ඇතම් ක්‍රීඩකයන් මෙම බලකාය යටතේ අනිවාර්ය හමුදා සේවය සම්පූර්ණ කර තිබීම ඊට හේතු වුණා. මේ අතර පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ තමන් සමග යුදමේ තත්ත්වයක පසුවන රටක ක්‍රීඩකයන්ට සත්කාර රටක් වීසා ලබා දුන් පළමු අවස්ථාව මේ ලෙසයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මේ දක්වා මෙම වීසා අනුමැතිය පිළිබඳ ඉරාන පාපන්දු සම්මේලනය නිරවශ්‍යයෙන් ප්‍රකාශයක් කර නැහැ. 2026 ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ලබන ජූනි 11 වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඊට සත්කාරකත්වය සපයන්නේ අමරිකාව, කැනඩාව සහ මෙක්සිකෝවයි. මේ අතර මෙවර තරගාවලිය කාගෙත් කතාබහට ලක්වන විශේෂ සිදුවීම් වන්නේ තරඟ සඳහා භාවිත කරන නිල පාපන්දු බෝලයයි. බැලූ බැල්මට සාමාන්‍ය පන්දුවක් සේ පෙනුනත් මෙවර තරගාවලියට හඳුන්වා තිබෙන ට්‍රයන්ඩා පාපන්දුව සැබවින්ම තාක්ෂණික විප්ලවයක්. ස්පාඤ්ඤ භාෂාවෙන් රළ තුනක් යන අදහස් දෙන ට්‍රයන්ඩා යන නම මෙයට තබා තිබෙන්නේ සත්කාරක රටවල් තුන සංකේතවත් කිරීමටයි. මෙය කෘතිම බුද්ධිහෙවත් AI තාක්ෂණයෙන් බලගැන්වූ ස්මාර්ට් බෝලයක්. මේ පන්දුව ඇතුළත සුවිශේෂී සංවේදකයන් සවිකර තිබෙනවා. ක්‍රීඩාංගණයේ වටා සවිකර ඇති වෙනත් සංවේදක පද්ධති සමග සංනිවේදනය කරමින් මෙම බෝලයට තප්පරයට 500 වතාවක් වැනි සුපිරි වේගයකින් දත රැස් කිරීමේ හැකියාව පවතිනවා. මේ නිසා තරඟ තීරකවරුන්ට ඔෆ්සයිඩ් වැනි ඉතා සියුම් තීරණ වඩාත් නිවැරදිව සහ ක්ෂණිකව ගැනීමට අවස්ථාව ලැබෙනවා. එමෙන්ම තරඟේ නරඹන ප්‍රේක්ෂකයන්ටත් බෝලේ වැඩිම කරකවීමක් හෙවත් ස්පින් එකක් දුන්නේ කවුද, වැඩිම වේගයකින් පන්දුවට පහර දුන්නේ කවුද යනි රසවත් දත්ත රසක් එසැනින් දැනගැනීමට පුළුවන්. තාක්ෂණය සේම මෙහි බාහිර පෙනුමත් ඉතාම අලංකාරයි. කැනඩාවේ රතු මේපල් පත්‍රය, මෙක්සිකෝවේ කොළපැහැති රාජාවලිය සහ ඇමරිකානු ධජයේ තරු සහ නිල් පැහැය මෙයට ඇතුළත් කර තිබෙනවා. රන්වන් පැහැති රේඛාවන්ගෙන් හැදවී ඇති මෙම පන්දුව නිර්මාණය කර ඇත්තේ ලෝක කුසලාන රන් කුසලානයට උපහාරයක් ලෙසයි. බස්නාහිර සවරගමු සවයම් පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි කර්වේනූතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය පැවසුවේ.
3: බස්නා නිසා සපරකම් පළාත්තලන් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි දැතිවෙන්න පුළුවන්. සුළං තත්ත්ව සැලකීමේදී මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලන්, උතුරු සහ උතුරු මැද පළාත්තලන්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කවලන් විටින් විට 5 කිලෝමීටර 40ත් 50ත් අතර වේගෙන් හමන තද සුළං ඇතිවෙන්න පුළුවන්. දිවෙන සෙස ප්‍රදේශවලද විටින් විට 5 කිලෝමීටර 30ත් 40ත් දක්වා වේගෙන් හමන තරමක තද සුළං නැතිවීම හැකියි.
1: මේ අතර පවතින වැසි තත්ත්වය හමුවේ ඇතැම් ප්‍රධාන ගංගාවන්හි ජලමට්ටම් කිසියම් ඉහළාගයක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අත්තනගලුවේ සම්බන්ධයෙන් එහි පහත්බිම්වල විසින් ජනතාව අවධානයෙන් සිටිය යුතු බවයි එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ජලවිද්‍ය හා අපදා කළමනාකරණ ඉංජිනේරු එල්.ඒ. සූර්යබණ්ඩාර මහතා පැවසුවේ.
4: මෙහිදී විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු ගංගාව තමයි අත්තනගලුවය. අත්තනගලුවේ මේ වෙන විට කිසියම් අවධානයෙන් සිටිය යුතු මට්ටම දක්වා ජල මට්ටම නැමින තියෙනවා. කෙසේ නමුත් මේ පවතින වර්ෂාපතනය අනුව ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීම පෙන්නුම් කරන්නේ නැහැ. හැබැයි ජල මට්ටම ඉසාම ඉහළ අගයකට පැමිණ තියෙනවා. ඊළඟ වර්ෂාපතන කීපයකදී හැකියාව තියෙන නිසා මේ පිළිබඳ විශේෂ සැලකිල්ලෙන් ඉන්න අත්තරගල්ල, කොම්පහ, කටාන, මිරිගම සහ වත්තල වැනි ප්‍රදේශවල ජනතාව මේ සම්බන්ධයෙන් කිසියම් විශේෂ සැලකිල්ලකින් ඉන්න කියන ඉල්ලීම කරනවා.
1: තවත් ප්‍රධාන ගංගා කීපයක් සම්බන්ධයෙන්ද ඉංජිනේරු එල්.ඒ. සූර්යබණ්ඩාර මෙලෙස අදහස් පළ කළා.
4: කළුගඟ සහ කැලණිගඟේ ඉහළ ප්‍රදේශවලට සහ මධ්‍යම කලාපයට ලැබෙන වර්ෂාපතනයන් සමග එහි ජල මට්ටමත් යම් ඉහළ අගයක තියෙන. හැබැයි ඉංජිනේරුන් වතුර මට්ටමක් දක්වා වර්ධනය වීමක් පෙන්වුම් කරන්නේ නැහැ. කෙසේ නමුත් පිට දිර තිර පුරෝකථනයන් අනුව තවදුරටත් වර්ෂාව ලැබෙන පුරෝකථනයන් තමයි තියෙන්නේ. ඒ තත්ත්වයේ යටතේ තවන් වතුරක් ඇතිවීමේ හැකියාව නැහැ කියන්න බෑ. මේ නිසා විශේෂයෙන්ම තෙත් කලාපය ආශ්‍රිතව ජීවත් වෙන විශේෂයෙන්ම ගාල්ල මාතර, කොළඹ, ගම්පහ, රත්නපුර, කුරුණෑගල වැනි දිස්ත්‍රික්ක ආසන්නයේ ඉන්න ජනතාව මේ විශේෂයෙන්ම නිල්වලා ගඟත් මහෝයත් අතර පිහිටි ගංගා ද්‍රෝණි වල ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න කියන ඉල්ලීම සිද්ධ කරනවා.
1: නෙතෙෆම් ඩීජේ නයිට් ෆේස් ටු ෆේස් ඇටැක් ෂෝ හි දෙවන ජයග්‍රහණ හිමි කර ගැනීමට කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කළ ඩීජේ වික්ෂෝ සමත් වුණා. එදා උණුසුම් ලෙස පැවති මෙම ඩීජේ සංග්‍රාමය සිදු කෙරුණේ ඊයේ රාත්‍රියේ. කළුතර දිස්ත්‍රික්කයේ නියෝජනය කළ ඩීජේ ශිල්පිනි ඩීජේ බෝබෝ සමග පැවති කරට කර තරගයෙන් අනතුරුව ඩීජේ වික්ෂෝ ජයගනු ලැබුවා. තමන් ලද ජයග්‍රහණය සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කළ ඩීජේ වික්ෂෝ මෙලෙස අදහස් පළ කළා.
5: Hi guys, I'm DJ Vix. ඉතින් ඊයේ Net FM DJ Night Face to Face Attack Show එකේ මට වින් කරන්න පුළුවන් වුණා. ඉතින් ඇත්තටම ගොඩක් සතුටු ඒ ගැන විවස්ථාවක් කරගන්නවා. මට වෝට් කරපු ඔයාලා හැමෝටම ස්තුති කරන්න. ඉතින් thank you so much guys ඒ දීපු සපෝට් එකට. ඉතින් ඒ වගේම විශේෂයෙන් ස්තුති කරන්න Net FM team එකට මේ වැඩේ ඕගනයිස් කළාට. තවත් බැටල් එකකින් අපි ඉස්සරහදී හම්බෙමු. So keep in touch with me. ජය වේවා.
1: සෑම සිකුරාදා දිනකම රාත්‍රී 9:00ට ආරම්භ වන ඩීජේ නයිට් සජීවී වැඩසටහන ශ්‍රී ලාංකේය රසිකයන්ගේ ඉතා ඉහළ ජන ප්‍රසාදයක් දිනාගත් වැඩසටහනක්. ශ්‍රී ලාංකේය රේඩියෝවට නවම අත්දැකීමක් වූ මේ තවදුරටත් අලුත් ක්‍රමිනුයි ෆේස් ටු ෆේස් ඇටැක් ෂෝ හඳුන්වා දුන්නේ. මෙම තරගයේ පළමු ජයග්‍රහණය තමන් සතුකර ගැනීමට අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කළ ඩීජේ ෆ්ලෑෂ් පසුගියදා සමත් වුණා. ශ්‍රී ලංකාවේ දක්ෂතම දඟපන්දු යවන්නියක් වන දකුණතින් මෙන්ම වමතින්ද පන්දු යවන හැකියාව සහිත ශෂිනි ගිම්හානිට මෙවර පන්දුවාර 20x20 කාන්තා ලොක්කුසලන තරඟාවලිය අහිමි වී තිබෙනවා. තරඟාවලිය සඳහා නම් කරනු සමාජිකයන් පහසු දෙනෙකුගේ නියුත් ශ්‍රී ලංකා සංචිතයට ඇයද ඇතුළත්ව සිට නමුත් පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක්වීම හේතුවෙනුයි ඇයට එම ස්ථානය අහිමි වී තිබෙන්නේ. 15 වියේදීම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට තරඟවරම් දිනාගත් ශෂිනි ගිම්හානි තවමත් 17 වියේ පසුවන්නේක්. ඇගින් පුරපාඩු වන පන්දුවාර 20x20 ලෝකසලන සංචිතයේ ස්ථානයට චේතනා විමුක්ති කැඳවා තිබෙනවා. මෙවර විට 24 වන වියේ පසුවන ඇය දකුණතින් මදවේග පන්දු යවන්නේක්. කෙසේ වෙතත් ඇය මේ දක්වා කිසිදු ජාත්‍යන්තර පන්දුවාර 20x20 තරඟයකට සහභාගී වී නැහැ. එක් දින තරඟ තුනක් පමණක් ඇය සහභාගී වී තිබෙනවා. මේ අතර පන්දුවාර 20x20 ලෝකසලන තරඟය සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා සංචිතය ඉක්උද්දා එංගලන්තයේ බරා පිටව ගිය අතර තරඟාවලියේ ආරම්භක තරඟය ලබන 12 වනදා පැවැත්වීමට නියමිතයි. එහිදී ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව තරඟ වදිනවා. ව්‍යාජ ලේඛන සකස් කළ සැකකරුවන් තිදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශනාංශයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකරන ලද විමර්ශනයකට අදාළව බොරැල්ල එන්.එම්. පෙරේරා මාවත ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කළ බවයි පොලිසිය පැවසුවේ. එහිදී ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ඔප්පු පිටපත් ඇති මුදල් ගුණ දෙකක් ඉඩම්වලට අදාළව සකස් කරන ලද ව්‍යාජ ලිපි ලේඛන, ව්‍යාජව සකස් කරන ලද නිල මුද්‍රා 600ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම මෙම වංචාව සිදුකරගෙන යාම සඳහා යොදාගත් බවට සැක කරන මෝටර් රථයක්, යතුරු පෙදයක්, රුපියල් ලක්ෂ 15ක් ඇතුළු දේපළ රසක්ද සියභාරයට ගත් බවයි පොලිසිය පැවසුවේ. සැකකරුවන්ගෙන් අනාවරණ වූ තොරතුරු මත දෙල්කඳ ප්‍රදේශයේදී මෙම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් බොරැල්ල, දික්වැල්ල සහ හොරණ යන ප්‍රදේශවල පදිංචිකරුවන්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශනාංශය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. නීති විරෝධී ලෙස දිවයින රැගෙනීමට උත්සාහ කළ බීඩිකොළ තොගයක් නාවික හමුදා බහරයට ගෙන තිබෙනවා. එමිගමුව කලපුව ප්‍රදේශයේ සිදු කළ විශේෂ වැටලීමකදී එහිදී බීඩිකොළ කිලෝග්‍රෑම් 477කට අධික තොගයක් ඩිංගි යාත්‍රාවක් සමග නාවික හමුදා බහරයට ගෙන තිබෙනවා. එම ඩිංගි යාත්‍රාවේ සිටි සැකකරුවන් දෙදෙනෙකුද සිය බහරයට ගත් බවයි නාවික හමුදාව පැවසුවේ. ඔවුන් මේගමුව සෙත්තප්පාඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් බවට හඳුනාගෙන තිබෙනවා. සැකකරුවන් දෙදෙනා ඩිංගි යාත්‍රාව සහ බීඩිකොළ තොගය සමග ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දුන් බවයි නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවේ.
0: Net News.
1: Net News නිවාව. මිලඟ Net News සවස 6:30ට. වැඩිතරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: Net News. ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්. Net News. ඔබ වෙත ගෙනාවේ.
6: අශෝක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 011-2-863-363-076-716-3672
0: FM 95 FM 94.8 Net FM
2: Love is in the air Love is in the air Inna Aadre Allaganna
7: Net FM Hello Hello Satyantaya

0: దివ్యా.
1: హలో, గుడ్ ఆఫ్టర్నూన్.
0: గుడ్ ఆఫ్టర్నూన్. హలో హలో సతీ, అంతేట පොඩි හාට ටැක් එකක් එක්ක තමයි අපි දෙන්න හැමදාම එන්නේ.
1: ඕ හැමදාම මෙතනින් ඇවිල්ලා ඉඳගත්තාම ඉඳු මොකක් හරි එකක් දෙනවා.
0: ඔව්.
1: ඇවිල්ලා තප්පර දෙක තුනකට හරි කමන්නේ හાર્ට් බ්‍රේක් එක.
0: Yes. ඒ කියන්නේ අර කියන්නේ අර පොඩි හරි ගිනි ගෙඩියක් ගෙනාවේ නැත්තම් හරියන්නේ නැහැ.
1: ලයිෆ් එකේ කිසිම ජොලියක්
0: නැහැ. ඒ කියන්නේ හાર્ට් එක බීට් වෙනවා කියලා දැනෙන්න ඕනේ.
1: දැනෙන්න ඕනේ.
0: හරි හරි හරි හරි. ඉතින් කලින් අපි ඉතින් නිවුස් ප්ලේ කරන ගමන් හිටි නේද? අපි චුට්ටක් ඉතින් බෙඩ් එක දාගන්න පොඩක් තප්පරයක් විතර පරක් වුණා ගණන් ගන්න එපා.
1: හොඳ තප්පර.
0: තප්පර 15ක පමණ ප්‍රමාදයක් සමගින් අපි ලස්සන දවසක් මේ විදිහට අදත් ඉතින් පටන් ගන්නවා අපි දෙන්නත් එකනේ.
1: ඔව්, ඔයා කෝකටත් ෆෝන් එක ඔන් එකේ තියාගන්න.
0: වයි.
1: අපේ බොස් කතා කරයි ඔයාලා.
0: ඕකේ. ඕකේ, this is ගම්මගේ ෂෝ. නපීව මං හිතන්නේ හම්බ වෙන්නේ කට්ටියට සතියකට පස්සනේ.
1: සති දෙකකට පස්සනේ.
0: කමක් නෑ. ගිය සතියේ කවි හිටියා තනියම සැටරේ.
1: ඊට
0: පස්සේ මමයි කවි හිටියා. ඔයාව මට හම්බ වෙන්නේ සති දෙකකට පස්සේ.
1: ඔව්.
0: ඒ වගේම අපි දෙන්නගේ මේ කිචි බීචි කලර් දෙක අහන්න හම්බ වෙන්නේ තාර සතියකට පස්සේ.
1: ඔව්.
0: ඉතින් කොහොමද සැපසනීප කියලා අහන ගමන් අපි ලස්සන සින්දු ටිකක් අරගෙන ආවිලා තියනා නේ දිව්‍යා.
1: අපි ලස්සන සින්දු ටිකක් අරගෙන ආවිලා තියනා. වෙසක් සමරලා දන්සල් කාලා ඔක්කොම කරලා ඉවර වෙලා මේ සතියොන් අලුත් මාසිකකින් අපි දෙන්න ඇවිල්ලා ඉන්නේ.
0: ඔව්. ඒ වගේම ලංකාව හිට්ම සින්දු, ලෝකෙ හිට්ම සින්දු, ඒ වගේම පොපියුලර්ම සින්දු ආගේ චාට් ලිස්ට් එකේ, ආගේ නොස්ටාල්ජික් ලිස්ට් එකේ උඩම තියෙන සොංග්ස් ටික තමයි අපි අරගෙන ආවිලා තියෙන්නේ. ඉතින් ඔයාට තියෙන නිවාඩු පාඩුවේ පැය 3ක් පුරාවට අපි දෙන්නව අහගෙන ඉන්න ලස්සනම ලස්සන සින්දු ටිකක් එක්ක. මේ පැත්තට පුළුවන් බර්ත්ඩේ විෂස් තියෙනවා නම්, ඒ වගේම විශේෂ ස්පෙෂල් සොංග් එකක් ඩෙඩිකේට් කරන්න කෙනෙක් වට ඉන්නවා නම් මේ පැත්තට WhatsApp message එකක් දාන්න 0711 95 95 95ට.
1: එහෙම නැත්නම් කෝල් කරලා කියන්න මට 0112 55 33 63ට. අපි දැන් බලාගෙන ඉන්න මේ පැය 3 මාත් එක්ක මෙසේජ් කරලා කෝල් කරලා තව කොහොමද
0: චැට් කරලා ආදරෙන් ගත කරන්න,
1: එක එක විදිහට කතා කරන්න අපි දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා.
0: හරි, එහෙනම් හෙලෝ හෙලෝ සති අන්තයට ආදරෙන් පිළිගන්න ගම අපි ඊගව සින්දුවට යමු. සින්දුවට කට්ටිය එකතු කරගන්න කලින් මේ පැත්තට එන්න කියලා ආරාධනා කරා. තව චූටි චූටි ස්පෙෂලිටීස් ටිකක් තියෙනවා අද දවසේ.
1: ඒ
0: දෙවල් අපි ඊගව සින්දුවට පස්සේ කියමු. කට්ටිය ටිකක් එකතු වුණාට පස්සේ එහෙනම් අපි අහමු සුරංගනී.
2: We're gonna bring it down.

0: දිව්‍යා, වෙලාව හරියටම දවල් 12 විනාඩි 30ක් වෙලා තියෙන්නේ. හරිද? ඉතින් මේ පැත්තට ඔන්න දැන් WhatsApp එකට අර අපි කියන්නේ මොකද්ද? මහා ජල කඳක්.
1: උපමාවක් කිව්වේ ළමයි මෙහෙට පැවහැලා යට වෙලා මොනවත් වෙලා
0: නැහැ. නෑ නෑ නෑ, බෝට්ටු අරගෙන එන්න එපා. අපිට මොන හරි වුණා කිව්ව ගමන් කෙලින්ම ගාල්ලේ අකුර ඇස්සේ යශෝගේ ඉඳන් එනවා. බෝට්ටු
1: අරගෙන ඉඳන්
0: ඉෂාරත් එනවා. ඉෂාරී ඉන්නේ කොයිද? බදුල්ල නේද? සතර කොනින් එනවා. අපි ඔබේර ගන්න
1: කවුද ඉන්නේ WhatsApp එකේ?
0: අපි යනවා WhatsApp එක පැත්තට. නැත්තම් අපි උපමා කේකේ ඉඳී දවසම.
1: ඔව්, මේ කෝල් එකක් ආවනේ අතරතුර.
0: මොකද්ද කිව්වේ?
1: ඔයාට ආවේ. මෙයා ලියාගෙන තිනෝ නම මෙලෝ යකෙකුට හොයන්න බෑ.
0: මගේ අකුරු ඒ තරමට ලස්සනයි මේ. මෙහෙමයි, හරිද? දැන් මේ කවුද කතා කරේ කියලා හැවුවොත් මම කියන්නේ
1: හා පොඩ්ඩේ ඉන්න 1 2
0: කෙතල් පිටියෙන් ප්‍රේමසිරිය අයියා.
1: තප්පර තුනක් අඩුම ගියා තප්පර තුන.
0: ඔව් ඔව්, ඉතින් චුට්ටක් කියව ගන්න අමාරුයිනේ. හරි, ඉතින් ප්‍රේමසිරිය අයියා මෙහෙම එකක් කිව්වා. හරිද?
1: කොහමද?
0: එයාත් ආසාවෙන් හිටියලු මේ ෆීල්ඩ් එකට එන්න. චුට්ටක් ඉන්න කට්ටියක නම් තියනවා මේකේ. ආසාවෙන් හිටියලු ෆීල්ඩ් එකට එන්න. හැබැයි සුදුසුකම් මදි වුණාලු. මං කෝ ඉතින් ලොකුවට සුදුසුකම් ඉස්සරිල්ලුවේ නෑනේ. දැන් ඔය පන්ත සම්මත කරලා නේද වෘත්තිකෙන්ගේ සංගම් හදාගෙන ගැසට් කරලා දැන් අද තමයි ඒක මේ දාලා තියෙන්නේ. බලන්න චුට්ටක් න්ියුස් වල තියෙනවා ඒක.
1: ඔවුනේ, මම දැක්කද උදේ.
0: අද ඉඳන් මීඩියා සෙක්ට් එකට කටිය බඳව ගන්දි සාමාන්‍ය සුදුසුකම් ලයිස්තුවේ තව ස්පෙෂල් සුදුසුකම් ටිකක් බලාවි අද ඉඳන්. නිසා තාම සුදුසුකම් නැතුව ඉන්නා නම් මේ ෆීල්ඩ් එකට එන්න ආසාවෙන් ඉන්න තමන්ගේ සුදුසුකම් සපුරා ගන්න කියලා ඕන මතක් කරනවා.
1: ටයිම් එක තියෙනවා, ටයිම් එක අරගෙන අපි දැන් උදේ ඉඳලා නෙමෙයි, ඒ කියන්නේ උදේ 4ට නැගිටලා. ඔව්, හරිද? 4ට මීට කලින් නැගිටලා
0: සුදුසුකම් සපුරනවාද?
1: නෑ, එක වසරේ ඉඳලා ඉස්කෝලේ යන අවුරුදු
0: ගාන
1: මේ අනේකේ තේරුමක් තියෙන්නත් එපා.
0: ඔව් ඔව් ඔව්, ඒ නිසා මේ කියන්නේ ඉස්කෝලෙන් අවුට් වුණ ගමන් මීඩියා වලට එන්න එක්ස්පීරියන්ස් ගන්න මග බලාගෙන ඉන්න අයට තැන් චුට්ටක් වැඩේ අමාරු වෙනවා.
1: ඒගොල්ලන්ට
0: මීඩියා කෝස් එකක් එහෙම ෆලෝ කරලා සුදුසුකම් චුට්ටක් හදාගෙන බෑග්ග්‍රවුන්ඩ් එකක් හදාගෙන තමයි ආයතනයකට ඇප්ලයි කරන්න වෙන්නේ. හරි, ඒ කතාවත් එක්ක ප්‍රේමසිරිය අයියා කිව්වේ මට නම් සුදුසුකම් මදි වුණා කියලා. මම මොකද සුදුසුකම් මදි වුණා? මට ඉතින් උපාධියක් ගන්න බැරි වුණානේ කිව්වා. මොකෝ, ඉතින් අපි අරගෙන තියෙන එකම එක උපාධියයි. අපි මිනිස්සුන්ට ආදරෙන් කතා කිරීමේ උපාධිය.
1: ඒක අපිට විතරක් මේ ස්පෙෂලායිස්ඩ් වෙච්ච දෙයක්.
0: Yes, I can be like talking to people with a beautiful good heart honors.
1: Oh my god.
0: Hari hari.
1: ඒක ලස්සනට රයිම් වෙන්න කිව්වා ඔයා.
0: Yes. ප්‍රේමසිරි අයියා එකතු කර ගන්නවා අම්මා ගුණවදේව, දිනුෂා, ගණේෂා, චමිලානි, දිනුසර, කිරණිඳු වෙන මේ කට්ටියව. ඊගාවට අපි යනවා WhatsApp එක පැත්තට. හෙලෝ හෙලෝ අක්කලා දෙන්නා, දෙන්න ලස්සන සින්දුවක් කියලා තමයි ඉල්ලලා තියෙන්නේ. දරණිය ගලින් දසුනි තමයි අපිට මැසේජ් එක කියවලා තියෙන්නේ. කියුට් ගර්ල් කෙනෙක් නේ. දසුනිට වයස කීයද?
1: චුටි බබෙක් වගේ.
0: ඊගාවට දිග මැසේජ් එකක්. ඔව් කියවනවා, මං කියවනවා.
1: හරි, අපි කිතුල්ගල මොරල් ටී ෆැක්ටරි එකේ වැඩ කරන කට්ටිය තමයි. පොඩිසර්ගේ බර්ත්ඩේ එකද අද? ඔක්කොම කට්ටිය විශ් කරනවා කියලා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ.
0: හරි,
1: ඉතින් මේ සෙට් එකේ ඉන්නවා පොඩිසර් කමල්, පොඩිසර්වත් ඊට පස්සේ කමලා ඉන්නවා, කුසුම්, දිනුෂ, තරුල්, තරුල් පුංචි පුතාවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි කියන්නේ. කියවන්න වෙනම ටයිම් එකක් කියනවා.
0: චුට්ටක් එහෙම තමයි අපි ඉංග්‍රීෂ් වලින් කියවන්න වෙන්නේ. ඔන්න කේෂාන් අපිට මැසේජ් එකක් එවලා තිනවා හින්දි ටැමිල් මැෂප් එක නම් මරේ මරු කියලා. තැන්කියු.
1: මේ කේෂාන්ගේ ඩීපී එකේ කවුද අනේ ඉන්නේ කේෂාන්ද?
0: නෑ නෑ නෑ. එයා තමිල් ඇක්ටර්. නම දන්නවනම් කියලා
1: ගියා.
0: Yes, ඒක තමයි හිතුණා. එහෙම පිරිමිලමගේ DP දිහා බලන්න. බලමු ඊගවට ලිතු ඉන්නවා. ලිතු එකතු කරගන්නවා. අසංක අයියවත් මතක් කරන්න කියලා දීලා තිනවා. අසංක අයියාගේ නම් එක ඉල්ලනවා අපි දෙන්නගෙන්. දෙනවද නැද්ද?
1: ඒක වැරදි channel එකක්. අපි දෙන්නේ නැහැ. උදේ හිටපු කටියට අපි දෙන්නේ.
0: ඔව් නැහ, අනිත් එක මේ ඔයා අසංක හොයන්නේ වැරදි channel එක. මේ ගමගේ show එක. ෂෝ එකේදී නම්බෙක ඉල්ල ගන්න. ඔයි නැත්තම් අපිට තමයි වග කියන්නේ.
1: ඊට
0: පස්සේ ගෑන ළමයි පස්සෙන් ඇවිල්ලා
1: ඔටෝග්‍රාෆ්ස් යන කට්ටිය
0: ඉන්නවනේ ගොඩක්. ඔටෝග්‍රාෆ්ස් ඉල්ලගෙන ඇවිල්ලා
1: ඊට පස්සේ අපිට නඩු.
0: ඊට පස්සේ බොඩි ගාස්ල දාන්න වෙනවා ගෑනු ළමයි ටිකක්ම වටේට.
1: ඇයි මගේ නම්බෙක දුන්නේ?
0: ඇයි දුන්නේ කියලා අහනකොට අපිට කට උතර නැහැ නනේ. ඔන්න ලිතුවත් එකතු කරගෙන අපි ඊගාව මැසේජ් එකට යන්. බීෆ් ජනපදයේ පුසලාව සුබ දහවලක් වේවා අපිට සින්දුවක් දෙන්න කියලා අනුරාය තමයි අපිට කියන්නේ. ඒ වගේම සුබ දවසක් නැත FM අපි කටාන කෝංග සංදී අරොෂ් ටෙලර්ස් එකෙන්. අරොෂ් ටෙලර්ස් එකේ ඉන්නෝ මෙන්න මේ කට්ටිය අපි වහගෙන සද්දට. ප්‍රසන්න, ධම්මිකා, ශ්‍රවෝන්, තාරක, බෙවෝන්, අරොෂ් කට්ටියව තමයි නැත FM අපේ හෙලෝ හෙලෝ සති අන්තයට එකතු කරගන්න කියලා කියන්නේ.
1: ඉතින් මේ පැය තුන පුරාවට ලස්සනම ලස්සන සින්දු ටිකක් හැම ජෙනරේෂන් එකම රිප්‍රසෙන්ට් වෙන්න අපි අරගෙන ඇවිල්ලා තියෙනවා.
0: ඔව්.
1: ඉතින් ඔයාලට කරන්න තියෙන WhatsApp එකට දාන්න අපිට මැසේජ් එකක් වාගේ ආලෝංග ගෙදර කට්ටිය එකතු කරගන්න 0711 95 95 95ට.
0: ඒ වගේම කෝල් කරන්න 0112 55 33 63ට.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහේලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට WhatsApp කරන්න.
3: වෙලාව දවල් 12:00 විනාඩි 39යි.
1: අලුත් තැනක් අඩුම මිලක්. කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල. කසාකල ග්‍රීන් සුපර්, කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
4: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට්. ඔබත් අදම රස බලන්න.
5: මෙල්ටෝල් හිස රතය, උණ, සෙම් ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
6: Coca-Cola රසදේ නොතිනන්න. ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 7 හපුතලේ. ජුනි 8 බණ්ඩාර
7: කීල්ස් වෙතින් දැන් නම් නිෂ්පාදන සඳහා අජුම මිලක් වට්ටක ග්‍රෑම් 100ක් දැන් රුපියල් 9යි. හරත කොළඹ අඹ ග්‍රෑම් 100ක් රුපියල් 29යි. ඉස්සෝ මධ්‍යම ග්‍රෑම් 100ක් දැන් රුපියල් 179යි. කීල්ස් නම් බබයි අජුම මිලයි.
1: ඇයි ෂුගර් කියන මූණෙන්නකන සෙවන කළ මතුමේ ආහාරණී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747-31-33-540.
8: A-Level වාණිජංශයෙන් හදාරන සිසුන්ගේ පළමු තේරීම AAT අඩු කාලයකින් අඩු පිරිවැයකින් ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකම හිමිකර ගැනීමට අදම AAT සමග ලියාපදිංචි වන්න. අමතන්න 0112 559 669.
9: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ Kirk අපෙන්
10: Net FM. Hello, Satyam.

0: වෙලාව 12:45.
1: වෙලාව ගිහලා තේරෙන්නේම නැතුව විනාඩි 45ක් මේ වෙලාවේනේ.
0: ඒක තමයි කියන්නේ. අර මේ වෙලාව රන් හා සමානයි කියලා කියනවා නේද?
1: ඔව්නේ.
0: වෙලාව සැහැණ වටින්නේ ඒකයි.
1: ගියොත් ගියා.
0: ලංකාවෙත් දැන් සැහැණ වටින දේවල් වැඩි වෙලා තියෙන. දන්නවද ඒක?
1: ආවල දන්නවද?
0: ලංකාවේ නිල සංචිත වැඩි වෙලා. නිල සංචිත මේ කියලා කියන අපි වත්කම් කියලා කියමු නේද?
1: ඔව් එහෙම කියමු.
0: රටේ වත්කම් දැන් වැඩි වෙලා තියෙන. කොච්චරකින් වැඩි වෙලාද? 1.6%කින් වර්ධනය වෙලා තියෙන.
1: 1.6%කින්.
0: කෙනෙක් සීරියස්ලි කියලා අහන්න පුළුවන්. මොකද කට්ටිය කට්ටිය ආණ්ඩුවට එක එකව කෙනෙක් එක එක කාලෙට එක එක විදියනනේ.
1: ඔව් ඔව් එක එක විදියයිනේ.
0: සමහර වෙලාවට ආණ්ඩුවට බයින.
1: සමහර වෙලාවට ආදරේ.
0: සමහර වෙලාවට පුදුම හිතෙනවා. මෙහෙම කරාද මෙයාලා? අරගත්තට කරන්න බෑ කිව්වායට දැන් කරලා නේද තියෙන්නේ. සමහර විට ඉතින් මෙහෙම කරගෙන මෙයා ඉන්නේ.
1: නව් ඉතින්
0: සමහර 29 කරගෙන මෙයාද දන්නේ අරගෙන යයිද දන්නේ. ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ. එහෙම නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. කොහොම හරි ලංකාවේ වත්කම් වැඩි වෙලා. හැබැයි මං හිතන්නේ අපි දෙන්න අරෙන්නේ ගොඩක් අය දන්නවා ඇති කියලා ලංකාවේ ලොකුම වත්කම් දෙක මොනවාද කියලා.
1: වත්කම් දෙක
0: දෙකයි තියෙන්නේ වැඩි
1: වෙලා. දෙකයි තියෙන්නේ. ඔගොල්ලෝ තාම මං හිතන්නේ කිව්ව ගමන් ඐඩෙන්ටිෆයි කරගන්න පුළුවන් වෙයි කියලා නේ.
0: බැරි වෙයි නේ.
1: බැරි වෙයි කියන්නේ අපි ඒකට චාන්ස් එක හදලා තියෙනවා.
0: ඔව් ගැස් හදලා තේනවා. දැන් ගියොත් ඔයාට FM official page එකට දැන් ගියොත් ඔයාට මේ වටිනා ইনফরমේෂන් එක දැනගන්න පුළුවන්. මොකද්ද ලංකාවේ ලොකුම වත්කම් දෙකක් තියෙනවා.
1: දෙකක් තියෙනවා.
0: එක හා සමානව වටි. රන් වලට වඩා වටි. බට් එක හා සමානව වටි.
1: යස්.
0: හරි. ඒ වත්කම් දෙක දැක බලා ගන්න පින්සිතින්
1: කමෙන්ට් යන්න
0: එන්න අවිල කමෙන්ට් එකක් කියව දාලා ආදරය කරන මෙන්ෂන් කරලා දැකලා නැති අයට බලන්න කට්ටිය මෙන්ෂන් කරගෙනත් යන්න කියලා තමයි කියන්න තියෙන්නේ නේ.
1: ඔව්. ඉතින් යන්න නැත්නම් FM official fan page එකට අර කිව්ව වත්කම් දෙක අපි post කරලා තියෙන. ඔයගොල්ලොත් ගිහලා දැනුම වැඩි දියුණු කරගන්න මේක බලන්න
0: අනිවාර්යෙන්. මේ අද තියෙනවා මේ ලෝක ග්‍රීන් රූෆ් ඩේ එක කියලා එකක්. ඔය මං හිතුවා දැනගෙන කොළපාට ඇඳගෙන ඇවිල්ලා තියෙනවා.
1: මට සාමාන්‍ය මෙහෙමයි ඉඳු. වෙලාවකට නිකන් මගේ මයින්ඩ් එක කියනවා දැන් හෙට තියෙන ස්පෙෂල් ඩේ එකට අදාළ තීම් කලර් එකක් තියෙනවානේ. ඇඳපන් කියනවා.
0: ආ ඒ කියන්නේ ඔයාගේ ඔළුව ඇතුලේ තව එක්කෙනෙක් ඉන්නවා.
1: ඉන්නවා.
0: ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. අපි ඒවට කියනවා ඩුවල් පර්සනැලිටි සින්ඩ්‍රෝම් කියලා. එහෙම නොවේ නම් ප්‍රශ්නයක් නෑ. ජෝකින් හකරේ. මේ ඇත්තටම මේ ගෑන් ළමයි ගොඩකට ඉව කියන එක තියෙනවානේ.
1: ඔව් ඒක
0: සැහැණ ඉව තියෙනවා. විශේෂයෙන් අපිට අපි ගැනීමට වඩා සැහැණ පිරිමි ගැනීමක් තියෙනවා.
1: ඔව් ඒ හින්දා ගෑන් ළමෙක් තෝරා ගන්නා සියලුම පිරිමින් ඒ පිළිබඳව හොඳ අවධානයෙන් ඉන්න ඕනේ.
0: දැන් ඉව තියෙනවා කිව්වහම මේ වර්ගය බලලා ගන්න බලයි. ඒ නිසා පරිස්සමෙන් වචන භාවිත කරන්න ඕනේ මේවා කියද්දී. ආ මේ අද World Green Roof Day එක ඒක මතක් කරලා ඉන්නකෝ. දැන් අපි ඉන්න ඇත්තටම මේ අපේ වත්කම් වැඩි වෙලා තිබ්බට අපේ මේ පුංචි රටටත් Global Crisis එක නැත්තම් අපි කියනවා globally අපිට බලපාලා තියෙන ගෝලීය වශයෙන් බලපාලා තියෙන ක්ලයිමේට් ඉමර්ජෙන්සි එක අපිටත් දැනෙලා තියෙන්නේ තදටම.
1: හනේ
0: දැන් අපේ රටේ දැන් මේ වෙද්දී යන්නේ මෝසම් වර්ෂා කාලයක් වුණාට මෝසම් වර්ෂාව ඉවරුන ගම් පායනෝනේ. ඒ පැවිල්ල කට්ටියටම දරාගන්න බැරි වෙනවා. ඊට කලින් මේ කියන්නේ වහින කාලෙම පුළු පුළුවන් විදිහට ඔයාගේ රූෆ් ටොප් එක තියෙන්නේ තනි කොන්ක්‍රීට් එකකින් නම්. හරිද? එහෙම නැත්නම් ඔයා හිතන්නකෝ තට්ටු දෙකක ගයක් තියෙන ඔයාට. එහෙම නැත්නම් ඔයා අපාර්ට්මන්ට් එකේ ඉන්නේ ෆ්ලැට් එකක ඉන්නේ මේ කොහේ හිටියත් රූෆ් ටොප් එකේ ඔයාට වවන්න ඉඩ තියෙනවා නම් කොන්ක්‍රීට් නැතුව ඒ උඩට පොඩි පස් තට්ටුවක් පිඩලි ටිකක් දාලා දැන් තියෙනවනේ ඕන් තරම් ග්‍රීන් හවුස් කියලා මේ වැන් උදව් අරගෙන නේද? ලස්සන පොඩි තවානක් හරි දාන්න පුළුවන් නම් ග්‍රීන් කන්සෙප්ට් එකට තට්ටුව හදාගන්න පුළුවන් නම් ඔන්න අද ඒකට එන්කරේජ් කරන බෙස්ට්ම ඩේ එක අද World Green Roof Day එක විදිහට තියෙනවා. දන්නවද මේ ළඟදී අපේ මොරටුව කැම්පස් එකෙන් කරපු රිසර්ච් එක යුනිවර්සිටි ඔෆ් මොරටුව රිසර්ච් එකක් කරලා තිනවා මේ කොළඹ ෆ්ලැට්ස් වල කොළඹ තියෙන අපාර්ට්මන්ට්ස් ෆ්ලැට්ස් මේ ෆ්ලැට්ස් වල තියෙන රූෆ් ටොප් ඔක්කොම ඔය ග්‍රීන් රූෆ් කියන කන්සෙප්ට් එකට හැදුවොත් නිර්මාණය කරොත් අපේ ලංකාවේ තියෙන මේ වායුගෝලීය ටෙම්පරේචර් එක උෂ්ණත්වය අපිට සෙල්සියස් අංශක 1.64කින් අඩු කරගන්න පුළුවන් කියලා.
1: ඒක කරගන්න ඇත්තටම මේ ලෝකේ තියෙන ග්ලෝබල් ප්‍රොබ්ලම් එකනේ
0: මේකනේ.
1: ඒ නිසා ඒ වගේ වැඩක් ඕගොල්ලොත් පුළුවන් විදිහට දායක වෙන එක හොඳයි. මොකද ඒකේ ප්‍රතිඵල තියෙන අපිටමයි.
0: ප්‍රතිඵල කෙලින්ම රිසර්ච් කළම කියලා තියෙනවා මොරටුව විශ්වවිද්‍යාලයෙන්. ඒ නිසා මේක කරන්න පටන් ගන්න දැම. මොකද අද ඔයා පැල කරන චූටි චූටි බීජ ටික මේ වැස්ස කාලේ ඉවර වෙනකොට ලස්සන මල් ටිකක් එළවලු ගස් ටිකක් පළතුරු පැල ටිකක් බවට පත් වෙන්න පුළුවන්. ඒ වගේම දැන් ඔයා ලංකාවේ තියෙන තව කේස් එකක් තමයි ගොඩක් අපේ ට්‍රාන්ස්පෝර්ට් ප්‍රශ්නේ. ට්‍රාන්ස්පෝර්ට් ටීම් නේ අපේ තියෙන බස් ටොක්ස් කාර් එතකොට ට්‍රක් මේ වගේ දේවල් හින්දා මේ CO2 emission එක නැත්නම් අපි carbon dioxide පිටවෙන ප්‍රතිශතය 29%ක්ම ඇත්තටම ගෙනවන ට්‍රාන්ස්පෝර්ට් ඉඳ තමයි ඇති වෙන්නේ.
1: ඇති වෙන්නේ.
0: ඒ නිසා ඔයා
1: සාමාන්‍යයෙන් නිසිලෙස නඩත්තු කළ නැති හින්දා ඔය දේවල් ගොඩක්
0: වෙන්න පුළුවන්.
1: පාරේ යනකොට දකින්න වාහන වලින් යන කළු පාට දුම.
0: ඒ වගේම වාහන කියන්නේ වාහන ගත්තයි කියලා දැන් අපිට public transport දැන් අපිට next level එකට අරන් ගින් තියෙනනේ update කරලා තියෙනනේ දිව්‍ය. දැන් බලන්න metro bus තියෙන නේද? මේ වගේ public transport හරි හොඳ level එකට ලංකාවේ ඇවිත් තියෙන. එහෙම වෙලා තියෙන කාලෙත් අනේ දෙයියනේ ගොඩාක් තෙල් ගහගෙන ගොඩාක් දුම් දාගෙන පාරවල පෞද්ගලික වාහන වලින් යන්න එපා. අවශ්‍ය විශේෂිත ගමනක් තියෙනවා නම් ඒවට විතරක් පාවිච්චි කරන්න. එතකොට ඔයාට තව වඩාත් වැඩිපුර මේකින කාබන් එමිෂන් එක අඩු කරලා ලංකාවට තව පිරිසිදු හුස්මක් එකතු කරන්න පුළුවන්. ඔන්නේ ලස්සන පණිවිඩයත් අද මතක් කරන්න ඕනේ. ඉන්න මතක් කරා. දැන් වෙලාව 12:52 අපි ලස්සන සින්දුවක් දෙන්න කට්ටියව ඉක්මනට එකතු කරගන්න ඕනේ.
1: හරි. WhatsApp එකට යන්නයි හදන්නේ. මට දෙන්න පුළුවන් අපේ WhatsApp එක බලන්න.
0: WhatsApp එක දෙනවා.
1: හරි. කවුද ඉන්නේ? ගම්පුරින් ප්‍රියදර්ශනී මෙසේජ් එකක් දාලා තිනවා සුබ දහවලක් වේවා දෙන්නටම කියලා.
0: සුබ දහවලක්.
1: හයි දෙනටම. මම තාල වහගෙන ඉන්නවා. ඉතින් සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා.
0: ගාලින් අංජුලනේ.
1: අංජුල තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. net fm හැමෝටම ජය වේවා කියලා තියෙනවා.
0: බොහොම ස්තුතියි.
1: හයි අක්කේ. මං රුසිරු. මල්ලි සසින්දු ඉන්නවා. ඒ වගේම නංගි
0: දෙව්මිනි.
1: දෙව්මිනි ඉන්නවා එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා වත්තහේන
0: ගමෙන්
1: තමයි දාලා තියෙන්නේ. අපිටත් ලස්සන සින්දුවක් ඕන. අපි ගම්පලින් ඉන්දික බණ්ඩාර එකතු කරගෙනලු පබාති බණ්ඩාර, පැහැසි බණ්ඩාර, චතුරිකා බණ්ඩාර
0: එකම ෆැමිලි එකේ බණ්ඩාර ෆැමිලි එකේ කට්ටිය වාදරෙන් එකතු කරගන්න ඕනේ. එහෙනම් ඔයාලේ කටහඬ හරි ලස්සනයි කියලා දිනවා දිව්‍යා.
1: Thank you.
0: ෂෝක් කමෙන්ට් එකක් අනි කොම්ප්ලිමන්ට් එකක්. හෙලෝ හෙලෝ ජෝඩුව. හයි හයි. මේ කවුද මේ කවුද? ඊයේ රෑ DJ ඇටැක් එක නම් සුපිරියක් තමයි. සද්දර දාලා තිබ්බේ අල්ලපු ගෑ confused. මගේ වත්කම් දෙක තවත් වැඩි වෙලා තියෙන්නේ 99.9% වලින්. පහබර ආදරයයි ධාරක ස්නේහයයි ඔක්කොම එක. රතුමු රතු බූන්දි මලු දෙකක් වගේ ලක්ෂණ සින්දු දෙකක් දෙන්න. සීතල බණ්ඩාර වලින් රංජන් රාමනායක නෙමෙයි
1: රංජන් රත්නායක
0: තමයි අපිට මැසේජ් එක එවලා තියෙන්නේ. සීතල බණ්ඩාර වලින් නම් ඒක හින්දම අපි හොට් හොට් සින්දුවක් දෙන්න. ඔයාට එතකොට ඇඟ උණුසුම් කරගෙන හිත උණුසුම් කරගෙන අපි දෙන්න වෙනුවෙන් තියෙන ওই රතු පාට බූන්දි වෙනුවෙන් තියෙන කෑදර ධාරක ස්නේහය වැඩි වෙන්න මෙන්න බයිල මල්ලි.

0: FM Anu Paha, FM Anu Hatarai Dashmata, Net FM.
1: Rapunzel wage manang inne. Maa vera gana kawuru tenaka.
2: Ape daruan apata wada idirin. Itin age kathawa liyanna. Ayata ida harinna. Commercial credit.
3: අවශ්‍ය සීලම කර්ණ රෙදි හා සමකිරීම උපාංග එකම වහලක් යටදී BS කර්ණ හවුස් පුත්කලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS බේවිකයා ඇහැලියකට කුරුවිට 076-446-7953
4: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්හලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 076-217-3636
5: බ්ලැක් කරේක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මිට් බ්ලැක් කරි රසට මස් නුකා මස් කන්න
6: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මමතන්න 011-437-1250
7: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773-273-540
8: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
9: සංක දිනය සශිකා නිසංසලා
10: සුනීර සුමංගා
11: නුවන්තිකා සේනාරත්න
12: අමීෂ මිනෝල්
13: ජූනි 13 සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී
14: ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
15: Tickets, mytickets.lk within. Sri Lanka Vidyut Vikashakeenge Sansudaye Idiripat Kirimak. Anugrahaya.
16: Hondama de aduma bilata tepa vyapta shakha jalayak samagin Kasagala Green Super jeevithayata ithiriyak.
17: Velawa oba weta gena enne.
18: Mobitel 1278 wasi double dena supirima non-stop data package eka. Facebook, YouTube, WhatsApp saha Messenger sandaha non-stop data. Amathara 10 GB anytime data. Onama jalayakata unlimited calls dina 30k sandaha. Damma rupiyal 1278ak reload karanna.
19: Hello, velawa dawal 1 vinadi 1 den.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්.
2: Net FM. Hello, hello, Satya.

0: හලෝ හලෝ සති අන්තයට කිසිම අන්තයක් නෑ. අපි හරිම මධ්‍යස්ථ තැනකින්නම් මේව කතා
1: කරන්නේ.
0: අපිට පාටක් නෑ, පක්ෂයක් නෑ, ભેදයක් නෑ. නැත්තම් කියනවනේ පොලිටිකල් දේවල් කතා කරනවා.
1: මෙයා මෙයාට අදින්නවා.
0: මෙයාට අදින්නේ මේ අනේ නෑ
1: අදින්නේ.
0: මේක හලෝ හලෝ සති අන්තය තමයි. හැබැයි අපි අන්ත ගාමී මිනිස්සු නෙමෙයි. අපි හරි මැද තැනකින්නම් මේ දේවල් කතා කරන්නේ. මේ මේ හැමදේම කරන්නේ ඔයා වෙනුවෙන්නේ බබා. තේරුම් ගන්න.
1: තේරුම් ගන්න. දැන් ඔයා වෙනුවෙන් අපි මේ කියපු දේක් ආයවතාවක් රිපීට් කරන්නයි හදන්නේ.
0: ඔව්. දැන් අපෙන් කට්ටිය කතා කළාම මොකද හරියට මොය මේ ග්‍රීන් රූෆ් ඩේ එක කියන්නේ?
1: මොකද්ද ග්‍රීන් රූෆ්? මොනවද කරන්නේ?
0: මොනවද කරන්න ඕනේ? ආ, මෙහෙමයි කරන්න තියෙන්නේ. හරිද? දැන් අපේ අපාර්ට්මන්ට් වල එහෙමත් නැත්නම් ෆ්ලැට්ස් වල කුලියක් ගෙවලා. හරිද?
1: අපාර්ට්මන්ට් එක කියන්නේ මොකද්ද?
0: අපාර්ට්මන්ට් එකේ තට්ටු නිවාස. තට්ටු නිවාසයක ජීවත් වෙන කෙනෙක් නම් ඔයා. ඔයාට වැඩි ඉඩක් නැහැ මිදුලක ලස්සන්ට වගා කරන්න. අපේ අම්මලා නම් අර මිසයිල් උඩින් යන කාලෙහෙම ඇන්තූරියම් පාත්තිය පැත්තට මිසයිලයක් ආවොත්නේ මම කියලා එන්නේම හිටියේ. ඔයාට එච්චර දරුණු විදියට ඇන්තූරියම් බවන්න ඉඩක් නැති වෙන්න පුළුවන්. ඔයා ඉන්නේ තට්ටු නිවාසක නම් උඩනම්
1: සීමිතයි ඉඩ ප්‍රමාණය.
0: හරි, ලිමිටඩ් ස්පේස් එකක් නම් ඔයාට තියෙන. හැබැයි ඔයාට ඔයාගේ වහලේ උඩ එහෙම නැත්නම් බල්කනි ඒරියා එකේ ඕන තරම් ඉඩ තියෙනවා නම් ඔයාට බල්කනි ඒරියා එක කොන්ක්‍රීට් වනාන්තරයක් වගේ තියාගන්න නැතුව ඔයාට පුළුවන් ඒක පොඩි ග්‍රීන් වයිබ් එකකට ගන්න. ඔයා ආස විදිහ දෙයක් වගා කරන්න. ඒක තමයි මේ ග්‍රීන් රූෆ් කන්සෙප්ට් එක කියලා කියන්නේ. ඔය දැකලා ඇති ලංකාවේ ওই කැෆේස් වල, එහෙම නැත්නම් රෙස්ටෝරන්ට්ස් වල, බල්කනි වල තියෙන තැන් වල තියෙන පොඩි ඕපන් ඒරියා එකක් ලස්සනට වගා කරලා එතන හරිම මොකක්ද ඒකට
1: කියන්නේ? පීස්ෆුල්,
0: කාම්න, හරි නිදහස්, නිකන් මනසට සුවයක් ඇති කරන වයිබ් එකක්. ඒ වගේ තැන් වලට ගොඩක් කස්ටමර්ස්ලා
1: යනවා වැඩි.
0: ඒ නිසා ඔයාගේ ගෙදරත් ඒ වගේ තැනක් හදාගත්තොත් ඔයාට ඔයාගේ මනසටත් තෘප්තියක්, ඒ වගේම වගා කරන එකෙන් ඔයාට ඇඟටත් හොඳ ව්‍යායාමයක් වෙනවා. ඒ වගේම පරිසරයට හොඳ දෙයක් වෙනවා. පරිසරයට හොඳ පිරිසිදු හුස්මක් වාතයට එකතු වෙනවා. CO2 එමිෂන් එක අඩු වෙලා. ඉතින් ඒ ගැන තමයි අපි කතා කරේ. මොකද ලෝකේ මේ වෙනකොට CO2 ප්‍රමාණය දැනට ලැබිලා තියෙන වාර්තා තියෙන 2025 මැයි මාස වෙනකන් විතරයි. මැයි මාස වෙනකොට PPM 430ක් වගේ ප්‍රමාණයක් තියෙන්නේ. PPM කියලා කියන්නේ parts per million. ඒ කියන්නේ වායුගෝලයේ තියෙන වායු අංශු මිලියනයකට CO2 අංශු, එහෙම නැත්නම් කාබන් ඩයොක්සයිඩ් අංශු තියෙනවා 430ක්. හරිද? එතකොට ඔයා හිතන්නකෝ වායුගෝලයේ තියෙන සාමාන්‍ය වායු අංශු 1 මිලියනයක් නෙවෙයි තියෙන්නේ. මිලියන කීයක් තියෙනවද වායු අංශු? එතකොට 1 මිලියනයකට 430 ගානේ CO2 කොච්චර ගුණනය වෙනවද දවසකට?
1: ඔව්නේ.
0: අන්න ඒ වගේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. හරිද? දැන් ඊට වඩා වැඩි ඇති. ඉතින් ගණනය කිරීම වලට අනුව 2025 මැයි වෙනකොට 50%කින් මේ CO2 එමිෂන් එක වැඩිලා. කියන්නේ
1: 50%ක්
0: ඩබල් වෙලා තියෙන්නේ. එතකොට දැන් ගෝලීය උෂ්ණත්වය සයන්ටිස්ට්ලා කියන විදිහට සේෆ් සෝන් එක PPM 350කින් වැඩි වෙලා, ඒ කියන්නේ PPM 80කින් උඩ ඉන්න. ඒ කියන්නේ සේෆ් සෝන් එකට, සේෆ් සෝන් එක කියලා කියන්නේ PPM 350. දැන් 80ක් වැඩි. එතකොට ඒක ලොකු ප්‍රශ්නයක්. හැබැයි ලංකාව තාම සවුත් ඒෂියාවල තියෙන අඩුම කාබන් එමිෂන් එකක් තියෙන රටක් විදිහට තමයි හඳුනන්නේ. ඒ නිසා අපි උඩින් ඉන්නවා එතන. හැබැයි ඉතින් මේ උඩ හැමදාම රැඳෙන්න නම් අර වගේ පුංචිම දෙයක් හරි කරන්න වෙනවා. මොකද එතකොට ඔයාට පුළුවන් හොඳට නිදහසේ හුස්ම ගන්න, ලස්සන දේවල් භුක්ති විඳින්න නේද?
1: අනිවාර්යයෙන්.
0: පැලයක් මලක් වවනවා කියලා කියන්නේ ඒක අපේ දරුවෙක් රැක බලා ගන්නවා වගේනේ කරන්නේ. ඒ නිසාම අපිට ඒ මල් වෙන්න පුළුවන් හම්බ වෙන, එමන්න තස්සන්නක් වෙන්න පුළුවන් පළදාව හරිම රසවත් විදියට හම්බ වෙනවා, ගුණවත් විදියට හම්බ වෙනවා. ඒ වගේම කඩවල් වලින් හොයන්න ඕනේ නැහැනේ මාළු මිරිස් ටිකක්, එතකොට ඔය බණ්ඩක්ක බෝංචි වගේ වවන්න පුළුවන් දේවල් ටිකක්. අපිට අලබත්තල වට්ටක්කම වවන්න බෑනේ රූෆ් ටොප් වල. පුංචි පුංචි දේවල් ටිකක් වගා කරන්න එවෙන් ඔයාට පුළුවන් විදියට උපකාර වෙයි මේ වායු ගෝලයේ හොඳ හුස්මක් එකතු කරන්න අපේ ලස්සන පෘථිවියට.
1: ඔව්, අනිවාර්යෙන්. මේ දෙක
0: තමයි කිව්වේ.
1: ඔය දන්නවද ග්‍රීන් කලර් අපි ඇස් දෙකට දකින්නකොට ඒක කොච්චර ඇස්වලට හෙල්දිද කියලා. දැන් මට චූටි කාලේ මතකයි අපි එක්සෑම්ස් ලංවෙද්දී පාඩම් කරන්න ගන්න.
0: ඔව්.
1: එහෙම නැතුව සාමාන්‍ය ඉස්කෝලෙන් කියන හැමදාම කරපන් චුට්ටක්.
0: අනිත් එක මම දන්නවා පාඩම් කරන්න කොහෙටද යන්නේ කියලා. එතනට ග්‍රීන් කලර් පේන්න හැන. ඒක රහසක්. දැනගන්න ඕන කට්ටිය WhatsApp එකට મેસેජ් එකක් දාන්න. දිව්‍ය පාඩම් කරන්න යන්නේ ගහක් උඩට නෙමෙයි. එක ස්පෙෂල් තැනකට එක මං විතරයි දන්නේ. හරි, ඉතුරු ටික.
1: ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් ඔයා පැය 2-3ක් පාඩම් කරනවා නම් මේක පුළුවන් ඕලෙවල් ඒලෙවල් වගේම කැම්පස් ඉන්න ළමයින්ට එහෙම
0: පාවිච්චි කරන්න.
1: එක දිගට පොත දිහා ස්ක්‍රීන් එකක් දිහා බලන් ඉන්නවා නම් විනාඩි 10ක් විතර යන්න එළියට.
0: එළියට යන්න.
1: ගිහලා හස දිහා, ඒ වගේම ගස් කොළන් දිහා චුට්ට බලලා අපෝ මාට දැනෙයි දැනෙන මෙන්ටල් රිලැක්සේෂන් එක. ඉතින් ඒ නිසා green color කියන දේ ඔයාගේ life එකට ගොඩක් important.
0: ඒ නිසා තමයි සත්තු අපිට වඩා නිරෝගී වෙන්නේ තේරුම් ගන්න. යාලේ එළියේ ඉන්නේ.
1: හැමතිස්සෙම ඒගොල්ල දකින්නේ ඒක.
0: දකින්නේ අහසයි පොළවයි වටපිටාව. හරිම හිස්තනක් නෙමෙයි, හරිම කාර්යබහුලයි. හැබැයි green color එකින් ද ඒගොල්ලන්ගේ ඇස්වලට ලොකුවට හානි වෙනවා අපි දැකලා නැහැ.
1: ඔව්. හැබැයි ඔයා දවසක කවදාද වඩ chance එකක් හම්බෙලා net fm operation අපේ මේ office එකට එන්න හම්බුනොත් ඉතින් රිසෙප්ෂන් එකේ ඉඳලා මේ අපි ඉන්න මැදිරියට දක්වාම
0: තනි කර වනාන්තරේ වගේ නෙමෙයි.
1: කොහෙන් හරි ගහක් හයි කරලා තියෙන.
0: ගහක් තියෙනවා පැල කරලා අපි යන එන ගම වතුර ටිකක් දාගෙන එනවා. ඕවර්ලෝඩ් වෙච්ච ගමන් ඇන්ටිලාගෙන් බැනුම් ගන්නවා මේ පැලේ වතුර දාලා වැඩිනේ. එහෙම කරන්නේ නැහැ. අපි ගාන්ට වතුර දාලා ඉතින් අපේ පැලව බල ටිකක් පරිස්සම් කරගෙන ඉන්නේ. ඔන්න ඔයාට මේ net fm එකට ඉන්න chance එකක් දැන් තියෙනවා. vacancies තියෙනවා net news එකට. ඒක මතක් කරන්න ඕනේ. ඒ news එක ඉතින් අපි කියලා හරියන්නේ නැහැ. net news එකටම ගිහිල්ලා බලාගන්න.
1: බලාගන්න.
0: යන්න පුළුවන් අපේ official net news page. එහෙමත් නැත්නම් අපේ net fm official page එකට ගියත් post එකක් දැන් දාලා ඇති ගිහිල්ලා බලන ඉදිරි වැඩ කටයුතු ටික නේද application එකක් එහෙම දාලා බලන්න. ඔව් සමහර විට chance එකක් පත්තු වෙන්න පුළුවන්.
1: ඔව්
0: හරි අපි කටයුතු එකතු කරගෙන ඊගාව සින්දුවට යන් එන non stop එකක් ready කරගෙන තියාගෙන ඉන්නේ දිව්‍ය.
1: හරි මට call කරපු දෙතුන් දෙනෙක් මම එකතු කරගන්නම්. අපිට මහනුවරින් ආයේෂා සඳමාලි කතා කරා. ආයේෂා තමයි මගේ මුලින්ම ඔය ප්‍රශ්නේ අහපව් ඇහුවේ. මේ
0: ආයේෂා interesting
1: interesting කෙනෙක්ම වැඩේ දැන් කරන තත්ත්වෙ ඉන්නේ. හරි ඉතින් අපි දෙන්න වයි ෆැමිලි එකේ හැමෝම වයි එකතු කරගන්නවා. ඒ වගේම සුගුරිය වැවෙන් ලියන ආරච්චිත් මට කෝල් කරා. ඒත් එක්කම නාලන්දින් සඳු කතා කරා. අපි දෙන්න වයි යගේ අම්මයි තාත්තා වයි එකතු කරගෙන ඊළඟ ලස්සනම ලස්සන සින්දුවම කියලා.
0: හරි එහෙනම් අපි දැන් යමු ටැක්සිලගේ ලස්සන non stop එකකට.

0: Net FM. Hello, hello, Satyantia.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා
3: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට වට්ස්ඇප් කරන්න
2: දැන් වේලාව දවල් 1යි විනාඩි 21යි හලෝ හලෝ සතියන්තේ
4: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
5: මෙල්ටෝල් හිස රතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
6: මොබිටෙල් 368 බජට් එකන සෙට් වෙන සුපිරිම නොන්ස්ටොප් ඩේටා පැකේජ් එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා නොන්ස්ටොප් ඩේටා. අමතර 2.5 GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා. දැන්ම රුපියල් 368ක් රීලෝඩ් කරන්න.
2: කොහෙන්ද මේ JBL එක?
7: Kills එකෙන්.
8: රුපියල් 3000කට වැඩියෙන් Kills එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා tag එකක් win කරන්න. Kills එන්න. Spin කරන්න. Win කරන්න. කොන්දේසි සනියම නදලවේ.
9: අක්මා විතල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540
10: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
11: සංඛ දිනය සාශිකා නිසංසලා සුනීර සුමංගා නුවන් විකාස සේනාරත්න අමීෂ මිනෝල්
10: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
11: tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක් අනුග්‍රහය
12: හොඳම දේ අඩුම විලට තික ව්‍යාප්ත ශාකා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතයට ඉතිරියක්
13: හැලෝ මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ

0: වෙලාවෝ දවල් එකයි විනාඩි 27යි.
1: වෙලාව යනවා තේරෙන්නේවත් නැහැ යන්නේ දැන් පැය එකමාරක් ගිහලා ඉවරයි.
0: ඒකනි කියන්නේ ඒ නිසා තව හරියටම පැය එකමාරයි තියෙන්නේ. අපි පැය තුනයි ඉන්නේ කියලා කිව්වා. ඊට පස්සේ ඉතින් අපිට මේක බාර දීලා මෙතන බාර දීලා යන්න වෙනවා.
1: ඔව්.
0: එතකන් තමයි අපි දෙන්න ඉන්නේ. හරිද? අර කියනවානේ ඉන්න වෙලාවේ ප්‍රයෝජනයක් ගන්න කියලානේ.
1: ගියාට පස්සේ බොරු චනහයෙන් අඬන්න
0: එපා. ගිය හකුරට අඬන්න එපා. තියෙන හකුර රැකගන්නේ. තියෙන හකුරු නෙමෙයි අපිට කියන්නේ බූන්දි කියලා කට්ටිය. බූන්දි දෙකක් කියලානේ කියන්නේ.
1: අද ඉන්දුව ඔයාලා දැක්කනම් එහෙම ලයිව්. එයාත් බූන්දි වගේ. අද එයාට පොඩි අකර තැබ්බක් වුණා.
0: ඒ මොකද?
1: එයාට කෙලින්ම අද එයා දැන් අපි සාමාන්‍ය ගෑලමෙක් වුණාම චූටි මේකප් එකක් දාපම කියෝන්නේ
0: නැහැ.
1: අද ඔක්කොම අයිටම් සම්මතක වෙලා අරගෙන විලා තිබුණේ එකයි. ඒක ගෑව මුළු
0: මූණෙම නේ දෙකක් ගෙනලා. අයි ලයින් එකක් යන් ලිප්ස්ටික් එකක් විතරයි ගෙනත් තියෙන්නේ.
1: දැන් සාමාන්‍ය අපි ලිප්ස්ටික් යන් ලිප් වලටනේ.
0: ඔව් යස්.
1: දැන් ඒක ඇවිල්ලා කෙලින්ම මූණ නැති තැනක් නැහැ.
0: ඒක මල්ටි යූසේජ් එකක් තියෙන ප්‍රොඩක්ට් එකක් විතර මම පාවිච්චි කරනවා. ඉතින් මම ලිප්ස් වලට අමතරව අයි ෂැඩෝ ලෙසත් භාවිතා කරනවා.
1: චීක්ස් වලට
0: බ්ලෂස් ලෙසත් භාවිතා කරනවා. කොන්ටෝ ලෙසත් භාවිතා කරනවා. ඇන්ඩ් හයිලයිටින් සඳහාත් භාවිතා කරනවා. ඇක්චුලි ඒක එහෙම පාවිච්චි කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් නෙවෙයි මම පාවිච්චි කරනවා එච්චරයි.
1: ඔව් ඉතින් මේ අවුලක් වෙලා නැහැ නේ නේ.
0: අවුලක් වෙලා නැහැ. පොඩි පොඩ්ඩක් නිකන් ජම්බු ගෙඩිය වගේ තැනතන රතු වෙලා තියෙන ස්වභාවයක් තමයි
1: ලස්සනයි.
0: Thank you. මෙහෙමයි ඉතින් දැක්කද? ගෑනු ළමයෙක් තව ගෑනු ළමයට ලස්සනයි කියන්න පුළුවන් කියලා කියන්නේ ගෑනු ළමගේ හිතත් පට්ටම ලස්සනයි. මොන කොහොමද ලස්සනයි යන්නේ දිව්‍ය? අපි යනවා ලස්සන කට්ටිය ඉන්න ලස්සන WhatsApp එක පැත්තට. හදෝ. Good afternoon. අපි හෙලෝ හෙලෝ සතියන්ත යහගෙනම වැඩ. ජයන්ත ගෝල් ක්‍රියේෂන් ගම්පහ. අපි වගේ කට්ටිය නිර්මාණය වෙන තැන ගෝල්ඩ් ක්‍රියේෂන් ගම්පහ. ඔයාලා දෙන්නගේ ප්‍රෝග්‍රෑම් එක බෙස්ට් හොඳේ කියලා තමයි
1: කියන්නේ.
0: Thank you so much. අපි ගම්පහ ජයන්ත ගෝල්ඩ් ක්‍රියේෂන්ස් එකේ ඉන්න හැමෝම මේ වෙලාව වැඩ කරන කට්ටිය. ඒ වගේම මේ වෙලාවේ ගෝල්ඩ් බයි කරන්න ඇවිල්ලා ඉන්නා නම් කස්ටමර්ස්ලා වැඩි වැඩියෙන් එයාලගේ පොකට් වල සල්ලි ඔයාගේ මේසේ උඩ රැඳේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරි. ඒගව මාපලගමින් පියල් ජේ අයියා ඉන්නවා අහගෙන අපිව. අපි ආර් ජේලා මේ ඉන්නේ පියල් ජේ. හරි, අදත් අහගෙන ඉන්නවා කියලා තියෙනවා. Thank you so much. දිගට මහගෙන ඉන්න. එනකල් මග බලාගෙන හිටිය අද තුන වෙද්දි එනවා නේද? අනේ අනේ
1: චන්නේ කියලා වැඩක්
0: නෑ. ඇහැලියගොඩ චමින්ද මෝටර්ස් එකෙන් චමින්ද අයියයි එතකොට කට්ටියම බලාගෙන ඉන්නේ. භාෂයා එනකන්
1: රිලා පැටිය එක්ක.
0: හැබැයි ඉතින් මේ භාෂයාගේ ඩංගි ඇවිල්ලා ඉන්න රිලා පැටික්කිත් එක්ක. ඒ නිසා අර දෙන්න එනකන් අපි දෙන්න වහගෙන ඉන්න හොදේ. හවස තුන වෙනකන් අපි දිගටම ඉන්නවා. ඒ නිසා තව ටිකකින් අපි ලයිව් එකක් එහෙමත් එනවා දෙකට විතර. ඒකත් බලාගෙන ඉන්න ලාස්ට් වෙලා ඉන්න. හෙලෝ හෙලෝ සතියන්ත. හයි හයි දිව්‍යා නන්දියන් ඉන්දු නන්දි. මගේ අම්මා තමයි කඩවත ලක්මාලි. අද ඉස්කෝලේ නිවාඩු ඉන්න මම තමයි මැසේජ් එක
1: දාන්නේ.
0: ඔයාලට මම හරිම ආසයි ආදරේ කියලා තිනුලි ධෝනි තමයි අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ. Thank you so much තිනුලි බබා. ඔයින කියවසරද කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා.
1: අපිට හරියටම identify කරගන්න පුළුවන්. අපි නැන්දිලද?
0: අකිලද? You got the point දිව්‍යා. ඔයාට point එක තේරුණා. හරි, ඊගවට අපි මිලාවත් එකතු කරගන්නවා කොහෙන්ද කියලා නම් සදහනක් නැහැ. මෙන්න තියෙනවා green roof එකක්. Wow. Wow wow wow.
1: වචනේ පරිසමාප්තාර්ථයෙන්ම green roof.
0: Greenම green එකක්. හරිද? මේ ඉන්නේ කවුද කියලා බලමු. මේ ඉන්නේ අපේ වීරසිංහ කියලා තමයි දාලා තියෙන්නේ. බලමු මේ නම. මං ඒජී කියලා තමයි දාන්නේ.
1: නම දාන්න.
0: She's a secret. අය රහසකි. නමුදු ඇයගේ තවාන නොරහසකි. අපි දැන් එක දැක්කා. ඒජී ගර්ල් අපිට කොහේ ඉඳන්ද මැසේජ් එක දාලා තියෙන්නේ ඒ ගැනත් වැඩි සඳහනක් නැහැ. හැබැයි එයා එවලා තිනවා බලන්නකෝ මගේ පැල ටික කියලා. අර්ථාපල් පවා මම හිටවලා තියෙන්නේ. මම දැන් නම් අල ගැලෙව්වා. ලීක්ස් මුකුළු වන්න කැංකු කැංකු
1: නෙමෙයි කැංකු.
0: හැමදේම මගේ රූප් ටොප් එකේ වගා කරලා තියෙන්නේ කියලා බලන්න. දිගටම බැල්කනි එක දිගේම තියෙන්නේ එළවලු පැල.
1: හරි ලස්සනට පිළිවෙලට ක්ලීන් විදිහට තමයි වැඩේ කරගෙන යන්නේ.
0: ලස්සනටම තියාගෙන ඉන්නවා. මේ වගේ ග්‍රීන් රූප් ටොප් එකක් ඔයත් හදන්න. අදම හදන්න. එතකොට ඔයාට පුළුවන් තව මාස දෙකකින් විතර පළදාව ලබා ගන්න. සිංදුවක් අහන්න දෙන්න අපිට ජෝතිපාල මහත්තයාගේ ලස්සන සිංදුවක් කියලා.
1: ප්‍රෝග්‍රෑම් එක ඉවරනකම් ඇහුවොත් ඔයාලට තව ඉස්සරහට ඒ වගේ සිංදු ටිකක් අපි දෙනවා.
0: දෙනවා. ගලන් බිඳුර වැවෙන් තමයි මේ මැසේජ් එක ඇවිල්ලා තියෙන්නේ.
1: හහ්. අන්න අපේ යෂෝ ඉන්න.
0: ආ යස්. අකුරැස්ස පැත්තෙන් බෝට්ටු අරගෙන එන්න එපා කියලා අපි කලින් කිව්වා. මතක් කරා වුණා දන්නා යෂෝ යාට. හෙලෝ හෙලෝ ගුඩ් ආෆ්ටර්නූන් නිලුම් කුමාරියා නෝලු මලි. ඒ නම් දෙකට කැමති නේද ඔයාලා දෙන්න කියලා.
1: කැමති අපි කැමති.
0: මුකදානේ අකමැති වෙන්නේ මල් දෙකක නම් දෙකක් නේද දාලා තියෙන්නේ.
1: කියන්නේ.
0: සද්දට මහන් ඉන්නේ හොදේ පට්ට සින්දු ටිකක් ඕනි මට. තියෙන ඔක්කොම සින්දුලට අපේ ගෙදර හැමෝමයි. නැතක හැමෝම එකතු කරගන්න එක එකවරකට එක සින්දුවකට විතරයි එකතු කරගන්නේ. ඔක්කොම සින්දුවලට හැමෝම එකතු කරගන්න.
1: එකවරකට එක බැගින්.
0: අන්න හරි හිමිටයන් අපි මේ ගමන. හාද යෂෝ. මාකොල ගල්පත හන්දියේ ප්‍රියන්ත අයියාත් ඔන්න සින්දුවක් ඕනි කියලා එවලා තිනවා. අපිට වෙසක් කූඩු තමයි තාම එවන්නේ අනේ. වෙසක් දැන් පහුවලානේ. ලස්සන සින්දුවක් ඕනේ අපි තාම උයන ගමන්. කුමුදුනිය සෙව්වන්දී මදුෂානි හැමෝම එකතු කරගෙන ලස්සන සොංග් එකක් දෙන්න කියලා නිමාලි වලස් මුල්ලෙන් ඔන්න අපිට මැසේජ් එකක් දාලා තිනවා. අපි දැන් මොකද කරන්නේ?
1: ඊළඟ සින්දුවට යන් ඊට කලින් මතක් කරන්න අපිට කතා කරන්න WhatsApp එකට 0795975975
0: පටලව ගන්න. පහත කියන්නේ ලකි නම්බර් එකක්, 9 නපුරු නම්බර් එකක්.
1: ආයි කියන්නම් එහෙනම්.
0: ආයි කියන්න ආයි කියන්න.
1: 0795.
0: හරි.
1: 95 95 95 WhatsApp message එකක් දාන්න.
0: එතකොට පුළුවන් ඔයාට එතකොට කටහඬ අහන්න බෑ. ඊගව නම්බර් එකක් කිව්වහම ඒක කියන්න.
1: ඉතින් කෝල් එකක් දෙන්න 0112553363 ට කෝල් කරලා රකියව විදිහට මොකද කරන්න පුළුවන්? කටහඬ අහන්න පුළුවන් ඒක. ඉතින් හරිම අප්‍රසන්න වෙන්නත් පුළුවන්
0: වෙලාවට. නෑ නෑ නෑ නෑ. ටින්කිරි ස්වීට් වොයිස් එක අහගෙන
1: ටින්කිරි එකනම් ඇත්ත.
0: ටින්කිරි ටින් ටින් ටින් එකක් තියෙනවා පොඩි දිව්‍යට අහගෙන ඉන්න. ඒ වගේම ග්‍රීන් හවුස් හදන විදිහේ ඉන්ස්ට්‍රක්ෂන්ස් ඕන මාව ලයින් එකට සම්බන්ධ කරගන්නත් කියලා දිව්‍යට කියනෝදි දිව්‍ය දන්නේ නැහැ. අඩි වෙලාව 1:34 අපි යනවා ගව සින්දුවට.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඔබ ඒ ලෙවල් වලට කුමන විෂය ධාරාවක් තෝරගත්තද? රැකියා ලෝකයට පිවිසීමේදී මූල්‍ය කළමනා කරන දැනුම අතිශයින්ම වැදගත්. AAT සමග ලියාපදිංචි වී ඔබේ සිහින සැදැහැ කර ගැනීමේ පළමු පියවර තබන්න. අමතන්න 0112559669.
2: සුබ දහවලක්. වේලාව දවල් 1:41 දැන්.
3: අලුත්තන කාටම මේලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදල අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
4: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
5: අයියෝ, බයිසිකල් ගන්න කොහොමද? මූලික ලීසිං මුදලත් වැඩි වෙලානේ.
6: දුක් වෙන්න එපා, වැඩි වෙන ලීසිං බර සැහැල්ලු කරන්න KDRIS අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව KDRIS ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100,000ක්. 0777 406 4394 කතා කරන්න.
7: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.

0: හැපි එක යහන්න ජනි එක දේදුනු මාවත උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන්
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
3: අපිකාව තියෙනවා අහසක් තරම් සින්දු කාටද ඕනේ
4: net fm hello hello satyantaya

0: මන්දාරම මන්දාරම කියනකට මතක්ුණ මේ දවස්වල වහිනවනේද
1: සැරට. ඒකන්නේ ලංකාවේ හැම පැත්තකටම වහිනෝ
0: වහිනවා.
1: තද සුලංකට
0: මොකද වෙන්නේ?
1: නිදාගන්න මමන
0: අපි නිදාගත්තට සමාරු ඇහැරිලා ඉන්නේ. කවදන්නවද?
1: කවුදේ
0: අපි නිදාගෙන ඉන්නකොට විදින කෙනා ඇහැරලා ඉන්නේ
1: මදුරුවා.
0: යස්.
1: ඒකම ඇත්ත. මොනව නැතත් වෙලාවට කලාවට අපේ ගෙවල් වලට එන්නේ
0: මදුරු නෑදෑයෝ තමයි. නෑදෑයොත් විදිනවා, මදුරුවොත් විදිනවා. හරි, මේ පොඩි අකරතැබ්බයක් වුණා. ඉනාවෙන් නැතුව ඉන්නේ පුදුම අමාරුවෙන්. කමක් නෑ, දිව්‍යගේ හෙඩ්ෆෝන් එක මේ දිව්‍යගේ කොණ්ඩය සමග පැටලිලා දැන් පොඩි අවුලක්. දැන් හරි නේද?
1: හරි.
0: දැන් පොඩි මිකී මවුස් වගේ කොණ්ඩේ. ඉට්ස් ඕකේ, ඉට්ස් ඕකේ බබා, අපි කන්ටිනියු කරමු. හරි, මේ මදුරු කරදරය ගැන මේ කියන්නේ හරිද? අපි කියන්නේ ඩෙංගු මාරයා වල කාලමු කියලා අපි හැමතැනම පෝස්ටර් දකිනවානේ.
1: ඔව්, මේ වැස්සත් එක්ක විශේෂයෙන් තියෙන ප්‍රශ්නයක් ඕකනේ.
0: ප්‍රශ්නයක්. ඔව්. ඒ වගේම අද තියෙන ඔන්න අද දවස විශේෂයි, වර්ල්ඩ් පෙස්ට් ඩේ එක අද. ඒ කියන්නේ ලෝක පලිබෝධ දිනය.
1: ආහා.
0: අපි පලිබෝධකයෝ කියලා හඳුනන්නේ, අර අපි අහලා තියෙන පලිබෝධ නාශක.
1: ඔව්.
0: අපි දන්නේ පලිබෝධ නාශක විතරනේ. එතන අපි හිතනවා මේ ගොයමට එන ගොයම් මැස්සෝ. එහෙමත් නැත්නම් ඔය ගොයම් මකුණෝ. ඉල් මැස්සෝ. දලඹුව තමයි පලිබෝධකයෝ කියලා. ඇත්තටම පලිබෝධයා කියලා කියන්නේ මේ පලිබෝධකින් කියලා කියන්නේ ඉන්සෙක්ට්ස් ලට කියන ජෙනරල් නමක්.
1: ඔව්නේ.
0: පොදුවේ. එතකොට මේ මදුරුවා කියන එකේනා තේ ගණේට අයිති වෙනවා. ඉතින් වර්ල්ඩ් පෙස්ට් ඩේක දවසේ අපි කියන්නේ මදුරුව ආරක්ෂා කරන්න කියලා නෙමෙයි, මරන්න කියලාත් නෙමෙයි. ඔයාලා පරිස්සම් වෙන්න.
1: එයාලා බෝ වෙන ක්‍රමේ අපි අඩු කරන්න ඕන.
0: අන්න හරි.
1: සහ ඔයා ඒගොල්ලන්ගෙන් ආරක්ෂා වෙන්න තියෙන ක්‍රමවේදයන්
0: පාවිච්චි කරන්න.
1: පාවිච්චි කරන්න.
0: ඔය තේරුණේ ලස්සනට දිව්‍යට.
1: Yes, මම මදුරුවත් එක්ක කොහොමත් වැඩිපුර තරහයි.
0: මදුරුව අපේ නෙමෙයි, අපි මදුරුවන්ගේ නෙමෙයි.
1: ඒ
0: නිසා කරුණා කළ මදුරුවනි අපිට කරදර නොකර යන්න.
1: මේ අහලා තිනවනේ මදුරුවන්ගෙන් අර අපිට ලේබොන්නේ ගෑම සතයි කියලා.
0: ඔව්.
1: ඒ කියන්නේ මැදිරිද?
0: මැදිරි.
1: මැදිරිද මදුරිද?
0: ඩෙංගි.
1: ඩෙංගි.
0: ඩෙංගු නම් අපි සිංගල්. ඇත්තටම ওই වගේ කම් මට උනානේ. මං කලිනුත් කිව්වා, ඒ කියන්නේ ඩෙංගු මදුරුවා ගැන කතාවක් ඉදිරිපත් කරනකොට මට ඩෙංගි මදුරුවා කිව්වා. කියවුණා හරිද?
1: කියනවා ගෑනු වර්ෂන් එකද කතා කරේ.
0: නෑ දෙයනේ, ඩෙංගු වලට ඉංග්‍රීසියෙන් කියන්නේ ඩෙංගි කියලා.
1: ආ හින්දා.
0: ඒ නිසා අර අන්තිමට ඩෙංගි ඩොංග වෙන හින්දා හරියට වචන ප්‍රනවුන්ස් කරන්න ඕනේ මේ. හරි, ඒක නෙමෙයි දැන් කතාව, ඩෙංගු. හරිද? ඩෙංගු තමයි මාතෘකාව මේ අවුරුද්දට. මේ ගතුන කාල සීමාවේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 35,228ක්ලු.
1: හරිද? එච්චර.
0: ඩෙංගු මර්ධන ඒකකෙන් තමයි මේක කියන්නේ. පසුගිය කියන්නේ ගිය අවුරුද්දට සාපේක්ෂව 30-40ක අධික ලෙස වැඩිවීමක්. ඩෙංගු මදුරුවන්ගේ හිතන්නකෝ 30-40කින් වැඩි වෙනවා කියලා කියන්නේ සැහෙන ලොකු වැඩිවීමක් ඩෙංගු රෝගීන්ගේ. මදුරුවන්ගේ නෙමෙයි, ඩෙංගු රෝගීන් වැඩි වෙලා තියෙන්නේ.
1: ඒක මං හිතන්නේ මේ කාලගුණයත් එක්ක ඩෙංගු මදුරුව බෝ වෙනවා වැඩි
0: වැඩි ඇති.
1: දැන් අපි ගොඩක් කාර්යබහුල ජීවිතයක් ගත කරන නිසා අපිට ඕක අයින් කරන්න තමන් ඉන්න අවට වටපිටාව පිරිසිදු කරන්න ටයිම් නෑනේ.
0: ටයිම් අපි හැම එකටම කියන්නේ කියන්නේ අනේ මට ටයිම්
1: නෑ කියලානේ කියන්නේ. කියන්නේ නිසා තමයි ওই විදිහයට දවසින් දවස මේ ප්‍රතිශතය ඉහළ යන්නේ.
0: ඇත්තම කියනවා නම් සමහර විට වැස්ස හින්දා ඩෙංගු මදුරුව වැඩිපුර බෝ නොවෙනවා වෙන්න පුළුවන්. අපි අපේ කට්ටිය කෙයලස් වැඩි වෙනවා වෙන්නත් පුළුවන්.
1: ඔව්, බෝ වෙන තැන් වැඩි වෙන්නේ අපි හරියට ක්ලීන් කරලා නැත්නම්.
0: දෙකම එකට කනෙක්ට් වෙනවානේ.
1: වර්ස්
0: වයිසා.
1: Yes.
0: හරි, ඉතින් මේ ඩෙංගු රෝගෙන් ගින් 80% විතර වාර්තා වෙන්නේ කොහෙන්ද?
1: කොහෙන්ද?
0: කොහෙන්ද?
1: කොහෙන්ද?
0: අපි මේ ඉන්න මෙහෙන් තමයි.
1: කොළඹින්.
0: ඒ වගේම ගම්පහ රත්නපුර මාතර ගාල්ල මහනුවර දිස්ත්‍රික්කවලත් වැඩිපුර රෝගීන් වාර්තා වෙනවා කියලා කියනවා. ඒ නිසා ඔයාගේ පරිස්සම ගැන හිතන්න. හරිද?
1: හරි.
0: ඒ වගේම විශේෂයෙන්ම ගෑල් ළමයින්ට අසාධාරණකම් කරන පිරිමි ළමයින්ට මේ කියන්නේ. මැදිරියක් වෙලා හරි ඇවිල්ලා විදී බලාගෙන. ඒ නිසා ගෑනු ළමයින්ට අසාධාරණකම් කරන්න එපා. මේ ආත්මෙවත් හැදෙන්න පිරිමි ළමයි ටික. හරිද? අපයයකදී ඔනෙස්ට් වෙන්න, ලෝයල් වෙන්න. නැත්තම් සමහර විට ඩෙංගු අරගෙන මැදිරියක් වෙලා ඇයි
1: එන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒ මතක් කිරිල්ලත් එක්ක
0: මොකද්ද කියන්නේ ගාවට
1: ඊළඟට
0: අපි යනවද WhatsApp එකට?
1: WhatsApp එකට යන කලින් පොඩි හින්ට් එකක් දෙනවා දීලාම පස්සේ කතා කරමු මේක ගැන.
0: ඕකේ.
1: දැන් ක්‍රිකට් වලට පස්සේ ලෝකේ මිනිස්සු ගොඩක්ම ආදරය කරන ස්පෝර්ට් එකක් නේ පාපන්දු කියන්නේ.
0: FIFA.
1: ඉතින් ඔන්න මේ පාරත් 2026 ෆිෆා ලෝක කුසලාන පාපල තරගාවලිය ජූනි මාසේ 11 වෙනිදායින් පටන් ගන්නවා.
0: ඕකේ.
1: ඉතින් මේ වෙද්දි වැඩිපුරම කතා බහට ලක්වෙන මෙන්න මේ තරගයට යොදා ගන්න බෝලේ ගැන.
0: බෝලේ ගැන?
1: බෝලේ හරි අමුතු බෝලයක්.
0: මං වගේ බෝලයක්.
1: ඉතින් බෝලේ මොකක්ද කියලා අපි මතක් කරනවා. යන්න කලින් සම්පූර්ණ විස්තරෙම කියනවා.
0: මේ බෝලේ ලස්සන බෝලයක්.
1: ලස්සන බෝලයක්. හරිම වැදගත්. ස්පෙෂල් බෝලයක්. අපි සින්දු අහලා ඇවිල්ලා
0: හරි
1: ඊළඟට කතා කරමු
0: මේ ශ්‍රියා ഘോഷාගේ ජලාවල්ලා.

0: FM anu paha, FM anu hatrai tashma ada, Net FM.
1: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයමීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
2: ඔබ ඔලෙවල් අවසන් කළායක්ද ඒලෙවල් කරන අතරතුර සිංහල දෙමළ ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය තුනින්ම හැදෑරිය හැකි එකම වෘත්තීය සුදුසුකම AAT සමග අදම ඔබත් ලියාපදිංචි වන්න අමතන්න 0112 559 669
3: ඔබට අවශ්‍ය සියලුම කර්ණ රෙදි හා සමකිරීම් උපාංග එකම වහලක් යටදී BS කර්ණ හවුස් පුත්කලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS බේබි කෙයා ඇහැලියකට කුරුවිට 0766 446 7953 සංදි සොයේට නව පිවිසුමක් අභ්‍යන්තරින් හා බාහිරින් සංදි ප්‍රදාහ සමනය තුළින් නොවරදින සංදි සොය උදා කරගන්න 0810 397 399 යාමට දීකායු ජොයින්ස් රීබෝන් සංදි ප්‍රදාහ සමන ස්වභාවික ප්‍රතිකාර කට්ටලය නිවසටම කෙන්වා ගන්න
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
5: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැන්ම රුපියල් 1278ක් reload කරන්න.
6: වේලාව දවල් 2:02 දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: ගිටාරෙන් පත් අරගෙන වයලීනයට අත්තට දුන්න දැන්තියෙන්න පියාබන්න
2: Net FM. Hello, hello, Satyantea.

0: എന്ന ആദരെ അല്ലകന്ന
1: നെറ്റ് എഫ്എം. ഹലോ ഹലോ സത്യാന്തയ
0: ඒගාව සින්දුවට යන්න කලින් කටේ ඉන්නවා එකතු කරගන්න කෝල් කරපුවා ඉන්නවා නේ දිව්‍ය.
2: කෝල් කරපුවා කීප දෙනෙක් ඉන්නවා. අපි යලව මතක් කරමු.
0: ඕකේ.
2: හරි. උනන් විදිය පාලම ළඟ උනන් විදිය කොහෙද තියෙන කියලා අහන්න එපා. පාලම ළඟ සුදු බේබි කියලා ලස්සන ටැක්සි එකක් තියෙනවා.
0: හරි හරි.
2: ඇති මේ ටැක්සි එකේ අනුරාය මට කෝල් කරලා කිව්වා මේ වෙලාවේ ගොඩාක් කට්ටිය අපි දෙන්න අහගෙන ඉන්නවලු මේ ටවුන් එකේම. එයාගේ වයිෆ් කාන්ති ඉන්නවා, ඊට පස්සේ සංජය, කසුනිකා, ශානක, ටීනා, තුෂාර, මයුරු සැලෝන් එකේ සුදු මල්ලි, එතකොට අජිත් ටී රූම් එකේ අජිත් අයියා යාගේ වයිෆ් ඉන්නවලු, බුලත් විට කඩේ කුසුමක්කත් ඉන්නවලු, ඒ වගේම නුවන් ස්ටෝර්ස් එකේ කට්ටියත් මේ වෙලාවේ අපි දෙන්න වහගෙන ඉන්නවලු.
0: ඕකේ.
2: ඊට පස්සේ පොළොන්නරුවෙන් අපේ රමණි කතා කරා. අද කරන්ට් එක නැහැලු ඒගොල්ලන්ට.
0: අයියෝ.
2: හැබැයි ඒකේ සැලෝන් අද නැහැ. ෆෝන් එකෙන් තමයි අපිව ටියුන් අප් කරගෙන අහගෙන ඉන්නේ. ඉතින් ෆෝන් එක ඔෆ් වෙනකම්ම අහනවා කිව්වා.
0: අනේ දෙයනේ
2: නෙත් අහන හැමෝම එකතු කරන ඊළඟ සින්දුව හමු කිව්ව. ඊළඟට කොස්ගඩින් ජයන්ත කතා කරා. එකතු කරගන්නවා කිව්ව චාමර, ඊට පස්සේ සරත්, සරත්ගේ අම්මා, සරත්ගේ නෑනා, චූටි පුතා, හන්සි පුතා මේ ඔක්කොම එකතු කරගන්නවා කියලා තමයි කිව්වේ. ඊළඟට අපි දෙන්න දැන් ඉස්සලා සින්දුවට යන්න කලින් මතක් කරානේ, මතකද අර අලුත් බෝලයක් ගැන?
0: ඔව්නේ.
2: ඔයාට මතකද බෝලි ගැන?
0: අලුත්ම අලුත් බෝලයක්,
2: සාමාන්‍යයෙන් පාපන්දු ප්ලේ කරන අයගේ වර්ල්ඩ් කප් එකනේ. ඉතින් මේ පාර මේ තරගාවලියට සත්කාරකත්වය දෙන්නේ ඇමරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව,
0: රටවල්
2: තුනක්. ඉතින් මේ නිල පාපන්දුව මේ පාර ඒගොල්ලෝ ඩිසයින් කරද්දි නම තියලා තියෙන්නේ ට්‍රියොන්ඩා කියලා.
0: ට්‍රියොන්ඩා?
2: ඔයා හිතන්නේ ඇයි ට්‍රියොන්ඩා කියලා තියෙන්නේ?
0: ට්‍රියොන්ඩා කොම තුනක් කියන එක හිතෙනවා අපිට.
2: හරි. ඉතින් ට්‍රියොන්ඩා කිව්වහම තුනක් තමයි රිප්‍රසන්ට් කරන්නේ. ඒ කියන්නේ මේ රටවල් තුන.
0: රටවල් තුනයි
2: ඇමරිකාව,
0: මෙක්සිකෝ,
2: කැනඩා. ඉතින් ඔක තමයි ඒගොල්ලෝ රිප්‍රසන්ට් කරන රටවල් තුන මේ නමේ. ඉතින් ස්පාඤ්ඤ භාෂාවෙන් රළ තුනක් කියන එක තමයි මේ ට්‍රියොන්ඩා කියන එකේ මීනින් එක.
0: රළ තුන,
2: වේව්ස් තුනක් කියන එක.
0: හරි හරි හරි.
2: එතකොට ඊළඟට දැන් මේ පාපන්දු බෝලය, මේ නිල බෝලය ලෝක ඉතිහාසයේ ලොකු තාක්ෂණික විප්ලවයක් කරන්න සමත් වෙච්ච නිල පාපන්දු බෝලයක්. ඔය දන්නවද ඇයි කියලා? මේ බෝල සම්පූර්ණ හදලා තියෙන්නේ AI ටෙක්නොලොජි එක, ඒ කියන්නේ કૃત્રિમ බුද්ධිය යූස් කරලා හදපු ස්මාර්ට් බෝලයක් තමයි මේ පාරේගොල්ල යූස් කරන්නේ.
0: දැන් ওই ස්මාර්ට් බෝලේ යූස් කරාම ඒ කියන්නේ ප්ලේයර්ස් ලාට කික් කරන්න දෙන්නේ නැතුව දුවනවද? එහෙමද?
2: නෑ, මේකේ ගොඩක් සෙන්සර්ස් යූස් කරලා තියෙනවා. දැන් අපිට සමහර දේවල් තියෙනවා PV ඇසට
0: නොපෙනෙන
2: දේවල්.
0: ඒ කියන්නේ අපි ඔය highlights වලදී slow down කරලා කරකවල නූලට බලන්නේ.
2: ඒත් පේන්න
0: තියෙනවා. ඒත් පේන්න තියෙව තිබ්බොත් අර අපි කියන්නේ අයියෝ ඒ judgement එක අවුල්නේ කියලා.
2: ඒ කියන්නේ
0: එක්කෙනෙක් දැකලා අනිත් එක්කෙනා නෑ judgement එක හරි පිස්සුද? ඒක එහෙම නෙවෙයි කියලා අන්න ඒ වගේ argue කරන තැන් තවදුරටත් ඇති වෙන එකක් නෑ මේ බෝලේ හින්දා.
2: මොකද
0: බෝලේ අපිට වඩා smart.
2: ඔය smart මේ බෝලේ ඕනේ වෙන ලංකාවට විශේෂයෙන්ම.
0: ඕක නිකන් cricket වලට වගේ use කරන්න බැරිද?
2: ඉතින් තප්පරයකට 500 වතාවක් වැනි සුපිරි වේගයක් තියෙනවා මේ බෝල් එකට.
0: ඕකේ.
2: එතකොට අපි සාමාන්‍යයෙන් කියන්නේ ඔෆ්සයිඩ් යනවායි කියලා. ඒ දේවල් මේකෙන් හොඳටම ඐඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. ඒ නිසා කිසිම කෙනෙකුට බොරු කරන්න බෑ. සහ විශේෂම දෙයක් තමයි මේ වගේ මැච් එකක් තියෙනකොට අපි ගන්න ඩිසිෂන්ස්, රිසල්ට්ස්, ලදස් ඇනින් ඉසනින් දෙන්න පුළුවන් නන්නේ බලාගදීන ප්‍රේක්ෂකයන්ට වටින්නේ.
0: එහෙම බෑනේ අපේ ජජ් පැනල් එක ඕක කී පාරක් රිවයින් කර කර බලන්න ඕනේ අද්ද හරි ජජ්මන්ට් එකක් දෙන්නනේ.
2: ඉතින් ඒ නිසා
0: එහෙම නෑ තවදුරටත්
2: කරන්න අවශ්‍ය වෙන්නේ මේ FIFA World Cup එකේදී හරිම ක්වික්ලි ඩිසිෂන්ස් මේ බෝලේ නිසා ගන්න පුළුවන්.
0: නියමයිනේ.
2: ඒත් එකම තමයි
0: ප්‍රේක්ෂකීන්ට ක්‍රීඩා ලෝලීන්ට තවදුරටත් බලාගෙන ඉන්න ඕනේ.
2: ඒක ඇත්ත.
0: වාව්.
2: ඉතින් රටවල් තුනක් සත්කාරකත්වය දෙනවනේ. ඉතින් මේ බෝලේක ඩිසයින් වෙලා තියෙන කොහොමද කියලා ආදන්නවා.
0: චුවරෙකට රටවල් තුනේ ජාතික පක්ෂය හරි රුක්ෂය හරි මොකරි එකක් ඇති ඔය බෝලේ ඇඳලා.
2: ඉතින් කැනඩාවේ රතු මේපල් පාත්‍රය අර ෆ්ලැග් එකේ තියෙන.
0: ෆ්ලැග් එකේ තියෙන සංකේතය තමයි තියෙන්නේ නේ.
2: Yes. ඉතින් කැනඩාවෙන් මේපල් පාත්‍රය ඊට පස්සේ මෙක්සිකෝවෙන් කොළපැහැති රාසාලියා ඒත් එක්කම ඇමරිකාවේ ෆ්ලැග් එකේ තියෙන තරු සහ නිල් පැහැය මේකට යූස් කරලා තියෙනවා. ඒ අසින් පොඩි ගෝල්ඩ් ලයින්ස් ටිකක් දාලා හරිම ලස්සන
0: බෝලයක්
2: හදලා තියෙනවා.
0: මොන්න පුළුවන් Google search කරලා බෝලේ බලන්න කටියට.
2: ඔව් බෝලේ බලන්න පුළුවන්. මම හිතන්නේ මේක හරිම ඉන්ට්‍රෙස්ටිං කතාවක් නේ.
0: Yes of course.
2: ලෝක ඉතිහාසය ඇතුළම. ඉතින් ලෝක කුසලාන රන් කුසලානයට උපහාරයක් වෙන්න තමයි මේ පාර මේ බෝලේ මේ විදිහට සෑහෙන මහන්සියක් වෙලා හොඳ ටෙක්නොලොජියකින් හදලා තියෙන්නේ.
0: බලන්න තින්නේ. ගොඩක් අය ටෙක්නොලොජිත් එක්ක රටවල් ගණනාවක් ඉස්සරහට යනකොට සමහරු බලාගෙන ඉන්නවා යල් පැන ගිය හනමිට අදහස් කරේ තියන් යන්න. මං කියන්නේ එහෙම කරන්න එපානේ.
2: එහෙම කරන්න එපා. මොකද දැන් ටෙක්නොලොජි එකක් එන්නේ ඔක පාවිච්චි
0: කරන්න.
2: ඕක තියාගෙන නැත්තම් මොනව කරන්නද අපි?
0: ඒක තියාගෙන අපි බෝල් එක ගහමු.
2: බෝල් ගන්න.
0: දිගටම එහෙනම් අපි දෙන්න වහගෙන ඉන්න හවස 3 වෙනකන් තව ටිකකින් අපි ලයිව් එකට එනවා. ඒ නිසා ඔෆිෂියල් FB page එකට එන්න net fm කියලා සර්ච් කරලා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට WhatsApp කරන්න.
1: දවල් 2 විනාඩි 22 දැන්.
3: Coca-Cola රස දෙන්නෝ දිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායමේ එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම්ින් ඉන්න අපි එන්නේ ජුනි 7 හපුතලේ ජුනි 8 බණ්ඩාර
4: සින්දරෙල්ලාගේ මන්නම් ඉන්න මාව බේර ගන්න කවුරුත් එනකම්
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
6: Kills within the Nam Nishpadan Sandha Ajumamila, Mataka Bransia, then Rupian Namiai, Arthur Columban, Amber Bransia, Rupian Visinavia, Isso Madima Bransia, then Rupian Ekasia had the Namiai Kills, Nam Babai Ajumamila.
7: Mobitel 368 budget to set when a superior non stop data package. Facebook, YouTube, WhatsApp, some messengers on the non stop data. Amatara 2.5 GB anytime data. On Amajarika, unlimited calls, Dinahatak Sandha. Then Marupia Tunsia had attack reload Karana.
8: ලොතරැයි ඉතිහාසයේ රුපියල් 62 කෝටි එක්ම වූ සුවිශාලතම තෑගි මුදල තිළිණ කළ කප්රුක ලොතරැයියේ දිනෙන් දින වර්ධනය වන කෝටිපති ජයමල්ල දිනා ගන්නා මීළඟ ජයග්‍රාහකයා ඔබයි. ඔබේ සිහිනයටත් වඩා ඉහළින් පොරොන්දු ඉටු කළ කප්රුක වැඩි වැඩියෙන් මිලදී ගන්න. ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයිය.
9: ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණකල මදෝකා කැස්සට පැනිය සෙවණකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණකල ආයුර්වේද 0747-21-33-540
10: සත්‍ය අන්තය
11: Net FM. Hello, Satyantaya.

0: ඉතින් ඉන්ද එක පාට දැන් මෙහෙමනේ
1: පුටු මාරු වෙනවා.
0: පුටු මාරු වුණා. අනිත් එක තමයි දැන් අපි ලයිව් එකක හිටියේ. ලයිව් එකක ඉන්නකොට අර අපි පෙර ඔබට මතක් කරපු රිලැප් හැටිය මෙතනට කොට වැදුනා.
1: හා.
0: එතකොට කෙලින්ම දේවල් ගොඩක් වෙනස් වුණා මෙතන.
1: ඔව් නේ. මේ මේ මට හිතෙන්නේ හෙඩ්ෆෝන් එහෙම තැහෙන්න නැතුව
0: කියලා. ඔව් මේ මම මේ හදන ගමන් ඉන්නේ.
1: පේනෝ පේනෝ. කොහමාරිය මේ රිලැප් එකට වුණත් හැමදාම මම නම් කියන්නේ ගස්තුරු ජීවත් වෙලා හරියන්නේ නැහැ කවි. ඔයා දැන්වත් ගෙයක් හදන එක ගැන ප්ලෑන් කරන්න පටන් ගන්න. හරිද? එහෙම ප්ලෑන් කරනවා හිතාගෙන ඉන්නවා නම් නිකන් ඔයාට නිින්දෙන් දකින හීනේ නිකන් ඇස්සරලා බලනකොට වව් මෙන්න ඒ ගෙදර මෙතන තියෙනවා කියලා නිකන් ඔයාට සර්ප්‍රයිස් වෙන්න වගේ ඕන නම් හීන දකින්න කලින්ම ඇලහෙන පාරේ මහරගමු තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් එකට යන්න. දැන් ඔයාට පුළුවන් කැදල් එන්ටර්ප්‍රයිසස් වෙ තින්න ඔයාව පුදුම කරවන විදිහට ලස්සන කස්ටමයිස්ඩ් ඔයා ආස විදිහට කස්ටමයිස් කරගත්ත ගෙදරක් හදාගන්න. ඔයාට ඉඩමක් විතරයි ගන්න ඌමනා වෙන්නේ. ඊටු ටික ඔක්කොම යාලා කරලා දෙනවා. හරිම සාධාරණ මුදලකට වැඩි විස්තර දැනගන්න නම් ඔයාට පුළුවන් 0744390250ට එහෙම නැත්නම් 0774390251 කියන නම්බර්ස් දෙකෙන් එකකට කෝල් කරන්න. එහෙම නැත්නම් අර කිව්වා වගේ මහර්ගම ඇල්හින පාරේ කැදල් එන්ටර්ප්‍රයිසස් එක තියෙනවා. ගිහිල්ලා බලලම වැඩේ කතා කරගන්න.
0: වැඩේ කතා කරගන්න. ඉතින් ඔන්න කවිෂ් අද මේ ප්‍රෝග්‍රෑම් එක ඉවරලා යන්න. මොකද අපිට සාධාරණ බයක් ඇති වෙන. ඔයා තවදුරටත් ගස්සුඩ හිටියොත් ඔයාගේ අනාගත ප්‍රියම්බිකාවට
1: නෑ අනාගත ප්‍රියම්බිකාව ගහක් උඩ ඉන්න කෙනෙක් වුණත් ප්‍රශ්නයක් නේද? අන්තිමට අපිට නැන්දලා විදිහට කතා කරන්න වෙන ලැංග්වේජ් එකක් ඉගෙන ගන්න උනත්
0: කොහොමද?
1: එච්චර අමාරු කරවන්න එපා. ඔයා අපේ ජීවිත අපිට සිංහලෙන් කතා කරන්න චූටි පැටියෙක් එක්ක වයිෆ් කෙනෙක් හොයාගන්න ගස්සුටි බිමට බැලලා දැමම ගයක් හදන්න.
0: ඔව් ඉතින් එහෙනම් ගේ හදන්න කවිෂ්‍යවල අපි දෙන්න එන්නම්.
1: ඕකේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඔලෙවල් අවසන් කළ ඔබ ඒලෙවල් වලට කිසිදු බාධාවක් නැතිව වෘත්තීය සුදුසුකමක් හැදෑරීමට අපේක්ෂා කරනවාද? AAT උසස් පෙළට පෙර අවසන් කර ඔබේ වෘත්තීය සීනේ සැබෑ කර ගැනීමේ පළමු පියවර තබන්න. අමතන්න 0112 559 669.
2: දවල් 2:36 දැන්.
3: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
4: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයමීට් කන්න කන්න ආසහිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයමීට්. ඔබත් අදම රස බලන්න.
5: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
6: ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
7: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට වට්ස්ඇප් කරන්න.
8: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
9: Wake up.
10: Satutu Hormones. Alpha Studio.
11: දවසටම ඕන කරන විටමින්ස්. Alpha Studio.
10: Yes. Yes. Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
11: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
12: Good morning.
10: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
13: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. දීදී ජේක අපෙන්
14: Net FM. Hello, hello, Satyante.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: දවල් දෙකයි විනාඩි 46යි දැන්.
4: Love is in the air. Love is in the air. එන්න ආදරේ අල්ලගන්න.
5: Net FM. Hello, hello, Satyantaya.
6: FM Anupaha. Anu 4.8. Net FM. Divaina Pura.

0: හරි කියන්න
1: වෙලාවෝ දවල් දෙකයි විනාඩි 46යි තව විනාඩි 15යි අපි ඉන්නේ හරි 14යි නෑ 13යි
0: පිට ගංකාරේ කැවිල බලලත් ගියා
1: ඔව් ඔව් ඒ ගංකාරයට ගංකාරයා හොඳේ කබරයක් කිව්වේ නෑ නැත්තම් ආ දන්නවනේ වචන වරද්දගෙන ඇවිල්ලා ඒ විතරට එයාට දෙන්න යන්නේ අපි ඊගාවට මැදිරිය තව විනාඩි 13කින් ඉතින් ඊට කලින් අපි අන්තිමටම WhatsApp එකට ඇවිල්ලා ඉන්න කට්ටියව ටටක් ගාන මතක් කරලා ඊගාව සින්දුවට එකතු කරගමු මොකද ලස්සන song එකක් තියෙන romantic song එකක් ඊට කලින් birthday wish එකක් තියෙනවා අපිට දෙන්න එකක් මතක් කරලා ඉන්න ඕන අපිට message එකක් ආවා ගීතා අක්කගෙන් ඒ වගේම ප්‍රේමරත්න අයියාගෙන් ලොකු පුතාගේ අද birthday එක තියෙනවා කියලා ඉතින් ඔන්න ලොකු පුතාගේ නම නම් සදහන් කරලා නැහැ but ඔයාට අපි ආදරණීය යෞවනයේ පිරුණු ලස්සන birthday එකක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
0: සුබ සුබ උපන්දිනයක් වේවා ඔයාට එතකම අපි යන WhatsApp එකට WhatsApp එකේ ඉන්නවා නාරහින් පිටින් අපිට message එකක් දා තිනවා සුරංග රේණුකා ඊට පස්සේ ඉසිපතන උනන්දු අයකින් චානුක පුතා සදේව පුතා හේෂාන් පුතා ශිනාෂ් පුතා එකතු කරගන්න කියලා කවුද මේ කියන්නේ කියලා නම් දාලා නැහැ
1: එදිරි සිංහ වෙන්න ඕන කියන්නේ ඊගවට නිසංසලා රත්නායක පුවක් පිටියෙන් අපිට message එකක් දාලා තිනවා fancy නිසංසලා fancy center එකේ ඉඳලා නිසංසලා එකතු කරගන්නේ මෙන්න මේ කට්ටියව තේජන නිතායා අවිෂ්ක නිතු ශෂි එවැගේම නිසංසලාගේ අම්මා තාත්තා එක්ක රුවන්වැල්ලේ පවුලේ හැමෝම එකතු කරගමු කියලා තමයි කියන්නේ ඊගවට අපි යනවා කෑගල්ලේ කෑගල්ලට යනවද
0: කෑගල්ලේ
1: උඳුගොඩ ලලිත් සංජීවනි පුතා අමන්ද අම්ම සෝමලතා එක්ක පවුල හැමෝම එකතු කරගන්න කියලා කියනවා ඊගව සින්දුවට මදුරෝ ගැන කිව්ව නිසා රැට මං හීනෙන් ඇවිදි ත්‍රහසක් කියන්න සින්දුව දෙනවද යන්න කලින් ඒක දෙන්නම් එහෙනම්
0: මදුරෝ ගැන හොඳටම මතක් වෙලාය කියන්නේ
1: බලන්න ඉතින් අපි කොච්චර රියලිස්ටික් විදිහට මදුරෝ ගැන මතක් කරලාද
0: මේකනේ හෙලෝ හෙලෝ ඉන්දු ඇන් දිමි ඉල්ලනත් කලින් සාමිකායගේ සින්දුව දුන්නට thank you කියලා තියෙනවා ඉෂාරා තමයි message එක දාන්නේ
1: ඒ ඇස්සේ අපේ live එකට ඉෂාරා message කරලා තියෙනවා live එකට comment කරනවා අපි ඉල්ලන සින්දු දෙන්න ඇලු
0: මේක එකක් කියලා ඒකේ තව එකක්
1: එහෙම බෑ එක වචනයක් තියාගන්න සුබ දහවලක් නැත්තේ fm hello hello සතියන්තේ අපිත් අහනවා ලස සින්දුවක් දෙන්න කියලා drink පහේ කනුවේ කට්ටිය ඉන්නවා ඒගවට
0: අපි net අහගෙන ඉන්නේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න එකතු කරගන්නවා ආදරණීය wife සුමුදු ඊට පස්සේ අම්මා තාත්තා නංගි නංගිගේ දූර දෙන්න ඊට
1: පස්සේ wife ගේ family එක හැමෝම
0: එකතු කරගන්නවලු
1: ඊළඟට කටාන කොංගස් හන්දි අරෝස් ටේලර්ස් එකෙන් කට්ටිය එකතු කරගන්නවා ඊගාවට යනවා අපි සරත් චන්ද්‍රාය එකතු කරගන්න ඊගාවට පූර්ණිමා සෙවන් දිනනවා සඳ ලංකාවෙන් හයි ළමයි දෙන්නව මමත් ආවල් අහගෙන ඉන්නේ අහමු ලස්සන සින්දු ගොඩාක් කියලා යටියන් තොටින් සුජීවාය ඉන්නවා ඒ වගේම අපේ මාෂියාක උකුවෙලින් අපි වහගෙන ඉන්නවා හෙලෝ හෙලෝ සතියන්තයත් එක්ක ඔන්න කට්ටියම අපි අන්තිම විනාඩි කිහිපයකට කලින් එකතු කරගත්තා.
0: එකතු කරගත්තා. එහෙනම් සින්දුව අහලා ඉමු. යන කලින් ආයවතාවක් අපි දෙන්න එනවා. හොඳේ
1: චුට්ටක් කතා කරන්න එනවා.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ata, Net FM.
1: අවශ්‍ය සියලුම කර්ණ රෙදි හා සමකිරීම් උපාංග එකම වහලක් යටදී BS කර්ණ හවුස් පුත්කලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS බේවිකයා ඇහැලියකට කුරුවිට 076-447-7953
2: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
3: A-level පටන් ගන්නතුරු කාලයේ නැනවත්ව ආයෝජනය කරන්න. ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමි කර ගැනීමට AAT සමග ලියාපදිංචි වන්න. ලියාපදිංචි වීමේ අවසාන දිනය 2026 ජූනි 30 අවතන්න 011-2559-669.
4: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773-273-540.
5: ආසම සිද්ධාක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි. ගැම්මක් තමයි.
6: Net FM. Hello, hello, Satyante.
7: ඉතින් අපි දෙන්නට යන්න ටයිම් එක ඇවිල්ලා තියෙන ඉන්දු.
8: යන්න ඕන දනේ.
7: යන්නම වෙනවානේ.
8: යන්න හිතෙන්නේ නෑනේ.
7: ඒකනේ කරන්න දෙයක් නෑ යන්න වෙනවා. අපේ භාෂී ඇවිල්ලා ඉන්නවා කවියෙක්. ඉතින් එදෙනට අපි දෙනා මේ වෙලාව විඳලා ඉතුරු පැය තුන ඔයගලන්ට බාර කරනවා එදෙනත් එක්ක ඉන්න සතුටින්.
8: කරුණාකරලා එදෙනව පරිස්සමට බලාගන්න එදෙනට එදෙනව බලාගන්න බෑ.
7: අමාරුයි ටිකක්
8: අමාරුයි. තව විනාඩි 5යි අපිට ඉන්න තියෙන්නේ. එයාලව එයාලට බලාගන්න බෑ කිව්ව ගමන් ඒත් දන්නේ කඩාගෙන ඉබදගෙන. අන්තිමට අපි දෙන්නව බලාගන්න කට්ටිය හොවන්න වෙනවා. ඒ නිසා අපි දෙන්න යන්නයි හදන්නේ. යන කලින් ලස්සන පන්ච් සින්දුවක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. අපි ඔන්න WhatsApp එකේ ඉඳපු හැමෝම
7: එකතු කරගත්තා.
8: කෝල් කරපු අයත් හැමෝම එකතු කරගන්න ඇති කියලා හිතනවා. ඔව් එකතු කරගත්තා. එහෙනම් දැන් තියෙන්නේ අපිට peacefully
7: යන්න.
8: දැන් යන්න තියෙන්නේ ප්‍රෝග්‍රෑම් එකෙන්. එහෙනම් අපි ඊගාව සතියේ හම්බ වෙමු. ගමගේ ෂෝ එකේ.
7: ගමගේ ෂෝ එකේ.
8: ඒ වගේම හෙට උදේ ඉන්නවා දිව්‍ය.
7: මම දිව්‍යා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: මොබිටෙල් 178 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැන්ම රුපියල් 1278ක් reload කරන්න.
2: Hello, hello. ඒ දවස්වල 3යි විනාඩි 3යි දැන්.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. සති අන්තය. සති අන්තය. FM 95.8 Net FM Divina Pura
1: Net FM Hello Hello Satyantea

0: Hi, hi.
1: How was Saturday? Vinadi atai velawa. මේ ඔයයි මායි ඉන්න පැතුනට මාර ආසයි නෑනේ.
0: ඇයි?
1: ඔයාව මේ සතියේ දවස්වල අපේ කට්ටිය මතක් කරනවානේ.
0: දෙයනේ දෙයනේ සතුට.
1: ඔන්න ඔගලගේ කවියක භාෂීන හවස 6 වෙනකම්.
0: 6 වෙනකම්?
1: ඔව් සින්දු ටිකක් අහගෙන ඉඳින් ජොලි ඉන්නයි තියන්නේ.
0: ඉතින් නටර කරලා ගයලා ඉන්නයි
1: තියන්නේ. ඔව්. 0112553 කෝල් කරන්න පුළුවන්. ඊගාවට WhatsApp කරන්නත් පුළුවන් මේ නම්බර් එකට.
0: 0711595595.
1: Yes. ඔය ඕන විදිහකින් මේ පැතරේ ඉන්න. ආ ඉන්න 6 වෙනකම් අපි වාතේ කවාගේ ළඟ.
0: අනිවාර්යයෙන්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076 787 7000ට WhatsApp කරන්න.
3: Hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello, hello,

0: සිතල තරයි.
1: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: Meltdol hisarathaya una sempratishyava angapatha vedanawa apahasu dina sadaha ikman sahanaya Meltdol paracetamol visheshayaki
4: kiyas vedin dan nam nishpadana sadaha ajama mila mattaka gram 100ak dan rupiyal 9ay aratha kolamban amba gram 100ak rupiyal 29ay isso madhyama gram 100ak dan rupiyal 179ay kiyas nam babai ajama mila
5: ai sugar kiyala moonellagena sevanagala madumeha harini capsule aragena satutin inna api vetakama api urumaya 40 wasaraka abimanaya sevanagala ආයුර්වේද 0747 31 33 540

0: happening when a beloved me. Happening when a beloved me.
1: හැපී එක යහන්න ජනි එක දේදුු මාවත උදේ දහයේදන් දවල් එක වෙනකන්.
2: අපිගාව තියෙනවා අහසත්තරක් සින්දු. කාටද ඕනේ
3: නැතෙම් හැලෝ හැලෝ සතියන්තය.

0: හවස තුනේ විනාඩි 20 දෙකයි වෙලාව. අපිට කට්ටිය ගොඩක් ඉන්නව එකතු කරගන්න. ඒ අතර දැන් අද සෙනසුරාදානිකාවේ ලබන සෙනසුරාදාට ඔන්න ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙච්ච ගමන් වෙලාව වෙන් කළ තියාගන්න හරි ලස්සන ප්‍රසංගයක් තියෙනවා බලන්න යන්න. හරිද? WD අමරදේවයන්ගේ අමරදේව උපහාර ප්‍රසංගය. ආචාර්ය පණ්ඩිත් WD අමරදේවයන් කියලා කියන්නේ අපේ සංගීත ක්ෂේත්‍රයේ සෑහෙන ලොකු සේවයක් මෙහෙවරක් කරපු අර අපිට සලකුණක් කියලා කියන්න පුළුවන්නේ. අන්න එහෙම කෙනෙක්. හරිද? හැමෝටම ඇවිල්ලා යන්න පුළුවන්. හැබැයි සලකුණක් වෙන්න හරි අමාරුයිනේ. මතකෙ හිටින කෙනෙක් වෙන්න අමාරුයි. ඉතින් කාලයකට පස්සේ මේ මිහිරි ගීත වෙනස්ම තැනක වෙනස්ම හැඩයකට තමයි අපි විඳින්න මේ විදිහට ලෑස්ති. ප්‍රසංගය හිමව් අරණ. හරිද? ලබන සෙනසුරාදා රෑ 7ට සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී තමයි පැවැත්වෙන්නේ. හරි ලස්සන තැන. ඒ වගේම මේ කාලේ ගායන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දක්ෂ ගායන තරු වෙනවා. ඒ හඬට අලුත් හඬක් දෙන්න, ඒ ගීතවලට අලුත් හැඩයක් එකතු කරන්න. හරිද? සංකදිනේත් ශෂිකන්දි සංසලා, සුනීර සුමංග, නුවන්දිකා සේනාරත්න, අමීෂ මිනෝල් ලොකෝ පරාසයක ගීත ගායනා කරන්න පුළුවන් පිරිසක් තමයි මේ මෑත කාලේ අපිට සංගීත ක්ෂේත්‍රයේ මුණ ගැහුණු. ඉතින් මේ ඔක්කොමල එකතු වෙලා තමයි හිමව් වර්ණ සංවිධානය වෙන්නේ. විශේෂයෙන් කියන්න ඕනේ මේකට ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකින්ගේ සංගමය තමයි වැඩි සංවිධානය වෙනුවෙන් වැඩි බරක් දාලා තියෙන්නේ. ඉතින් ඒ නිසා එන්න කියලා ආරාධනා කරන ඔක්කොටම කලින් ටිකට්ස් වෙන් කරගන්න ඕනිනේ. ඉන්න තැනකින්නම් mytickets.lk විසිට් කරන්න. mytickets.lk හරහා ඔබට සුවපහසු අසනකට බර වෙලා මේ ප්‍රසංගේ නරඹන්න ඉඩක් හදාගන්න පුළුවන්. හරිද? මේක මං හිතන්නේ කාලෙකට පස්සේ ලැබෙන මිහිරි සොඳුරු ප්‍රසංගයක්. ඉතින් මග නොහැර විඳගන්න ඉන්න කියලා ඔයාටත් ආරාධනා කරනවා.
1: මන්දනගේ දිනේ නෝයාගෙන මොසොමලතා කියලා
0: මගේ ෆොටෝ එකක් WhatsApp එකේ DP එකටත් දාගෙන. ඕකේ thank you
1: මං අද ඉඳලා කියන්නේ සොමලතා කියලා.
0: නරක නෑ, ලස්සන නම.
1: ලස්සන පෙකටත් තියෙන සොමලතා කියන්නේ
0: අම්මද
1: පුංචි. හලෝ බාෂි, මා තහනවා ඔයයි මල්ලි දෙන්නවම. ඔයාට හරියන මල්ලියෙක් නේද?
0: අනේ ඔවනේ මට්ටම කැපෙන මල්ලි. මම ඉන්නේ අපේ ගෙදර ඉන්න කාවෙලවල මේකව ගෙන්නකම්.
1: හරිම සන්තෝසයි. තේරෙයි.
0: අපි මල්ලි තොංගම කියනවා. තේරෙයි.
1: මට හන වේවිද දන්නේ නැල ලොකු ඇස්සක් කෙනවලු.
0: අප්පා
1: නැහි දේවි, අපි අතාරින් නෑ භාෂමනික. කුමාර සිරිපතිරිගේ තමයි කියන්නේ. විතින් පැත්තේ ඉන්නම් සින්දුව දෙන්න.
0: නෑ, කුමාර සිරිපතිරණගේගේ සිතින් පතා ඉන්නම් සින්දුව දෙන්න.
1: සිතින් පතා,
0: විතින් පතා නෙවෙයි
1: නේද? මම බැලුවා
0: පොඩි ස්පෙලිං මිස්ටේක්ස් එලා.
1: මගේ නෝටෝ කරෙක්ෂන් ඕනෙලා තියෙන්නේ.
0: රත්නපුරේ සුභාක ආදරයනේ.
1: උම්මක කියලා තියෙන දෙන්න බෑනේ
0: අද. ඔව්, අද උම්ම තහනම්.
1: හෙලෝ සතියන්ති, අපිවත් එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවකට. කවුද මේ? තඹු තේගම කෝණාවෙන් දිල්රුක්ෂීද?
0: දිල්රුක්ෂී නිලුකා. තඹු තේගම කෝන් වැවෙන්

0: Cinese.
1: Oh, ne DPK pennan vidiyata dilrukshi niluka. Adaren ekathu kiragana. Igawar ma hitari maharagama dulani akka.
0: Lasana rose mal neve eka mangena tulip mal wenna.
1: Hi hi ovata adaren ekathu kiragana.
0: Hello hello.
1: ඊට පස්සේ මෙන්න ඇලියගුඩි චමින්ද මෝටර්ස් එකේ මෙසේජ් එක චමින්ද සනත් රසිඳෝ ඉගාවට බින්ති මාලින්ද ධනුෂ ශාක්‍ය විහාරා නිලු සමන්ත මන්දාරා චාරිකා රුවන් තරුෂි මැගිනන්ද කට්ටියම එකතු කරගෙන ලෑස්තිකල තියෙන සින්දු සේරම ටිකම අහන්න
0: තුන වෙනකන් ඉඳලා තියෙන අපේ භාෂි මැනිකෙනක පේනවා නේද
1: ඒකනේ
0: අඩපරෙන්න ඕන
1: ඔන්න යෂෝ
0: හෙලෝ හෙලෝ ගුඩ් ඊවනිං රෝසමලියන් සීනියස් කුමාරයෝ
1: සීනියස් මේ අහන්න අම්මමි අද මායි අම්මයි තේයිඩමි පාළු හිටවනවා ෂා
0: පාළු කියන්නේ
1: ඒ කියන්නේ හිදස් තේන තැන් වලට පැල අලුතෙන් හිටවනවා හරිද තව තේ පැල 10ක් වගේ හිටවන්නල තෙන්නේ ඒටි කිවර කළ ඇවිල්ලා නිදහසේ කචකච අහගෙන ඉන්න එක හොඳයිලා හොඳ නැට වෙන සින්දු ටිකක් දෙන්නෝ කියලා කියනවා
0: දෙන්නම් දෙයෝ තීර සින්දු ගොඩක්
1: ඒක තමයි අකුරැසි අෂෝ අනේ ආදරෙන් එකතු කරගන්න නම ටිකක් කර්කශයි වගේ වුණා නිකන් මවල බලන ලස්සන පැත්තක් වෙන්න ඇතිනේ
0: ඒක ඇත්තනේ
1: අකුරැස්ස
0: අකුරැසි අෂෝ සෑහෙන ආදරේ මට ඔය තරම් වලිනේ හෙලෝ හෙලෝ සතියන්තය අහගෙන ඉන්නේ කවුද මේ දුම්බර ලලිත
1: ඔයාවත් එකතු කරගන්න

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඔබ ඔලෙවල් අවසන් කළ අයෙක්ද? අඩු කාලෙකින් අඩු පිරිවැයකින් ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමි කර ගැනීමට අදම AAT සමග ලියාපදිංචි වන්න. අමතන්න 0112 559 669. දැන් වෙලාව 3:33.
2: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
3: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක්. TikTok, YouTube, Facebook, WhatsApp ඇතුළු ඇප් 9කට non-stop data, 40GB extra data, unlimited calls, SMS 1000ක්, රුපියල් 1598කට. Mobitel 1598.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්මම තන්න 0111 437 12 50.

0: මල්ලුනු.
1: ඔයාට තියෙන සනීප වෙන්නමනති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
2: මම කාලේ මාපල්ලගම තුමනදාස කෝට්ටේ පරීක්ෂණ කරා ගොඩක්. මම ડોක්ටර් මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා. ඒකට බය වුණා. අයියා කෙනෙක් තමයි කිව්වා මම සේවනගලෙන් කමල් බන්දුල මහත්ය කියලා. එහේ ගියා. මම මාස 6කට බෙහෙත් ගත්තා. බෙහෙත් අරගෙන නැවතත් කරාපරි කියලා ඇල්වා. කරාපරින් කියනවා මට එහෙම හාටතක් නැහැ කියලා. කමල් බන්දුල මහත්ය ඉතින් ඇත්තම දෙවි කෙනෙක් වගේ කෙනෙක්.
1: කතා කරන්න 0777 300 940.
3: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි.
4: NetFM. Hello, hello, Satyam there.

0: හවසතුනේ විනාඩි 42යි වෙලාව.
1: පියාසලා යන චාන්ස් එක කම්බුණත් කොහෙද යන්නේ?
0: මම?
1: ඔව්.
0: ගෙදරට.
1: හරිම සන්තෝෂයි. මං ඉතින්
0: හරි. නෑ ඔයා ඔයා කියන්නේ ගෙදර තරම් නිදහස් තැනක් තියෙනවද කියලා.
1: ඒක ඇත්ත ඒක ඇත්ත මං පිළිගන්නවා. මම 100ට 100ක් නෙවෙයි 100ට ලක්ෂ වාරයක් පිළිගන්නවා.
0: ඒ කියන්නේ දැන් දිව්‍ය ලෝක කියලා හිතාගෙන යනවනේ තැන් වලට.
1: ඔව්. පොකට
0: වඩා. නෑ කීයටද ගෙදර යන්නේ කියලා හිතන්නේ නැද්ද?
1: අනිවාර්යෙන් මම පිළිගන්නවා. කොච්චර නෑදෑයන්ගේ ගෙදර කොච්චර කොහොම ගියත් ඉතින් රජ මාලිගාවක ගෙදරකට ගියත් අර ගෙදර ඇඳ තරම් හරියන්නේම නෑ.
0: හරි ඔයා හිතන්නකෝ හොටෙල් ස්ටේ එකකට ගියා. තියෙන තරම් ලක්ෂරි හොඳම හොඳම හොටෙල් එකකට ගියා. හොඳට කෑව බිව්වා. හැබැයි ගෙදර එනකන් නෙමෙයි දින්නේ.
1: ඇත්ත. සාදික ඇත්ත.
0: ඊගාවට හොඳ ලස්සන තැනක ට්‍රිප් එකක් ගියා. ගෙදර එනකන් නෙමෙයි දින්නේ.
1: ගෙදර එනකන් ඉන්නේ. ඒ වගේ මීතනක මගුල් ගෙදර ගිහලා හොඳට කන්න බලාගෙන ගියා.
0: ඔව්.
1: ගෙදර එනකන් අම්මගෙන් බත් ටිකක් කිල්ල ගන්න බලන්න වෙයි.
0: ඒ කාලේ විල ඒ සීරියස් එක නම් මම කරනවා.
1: කෙනෙක් කියන්නේ.
0: ඔව් ඊට පස්සේ අපේ අම්මා නයි ළමයෝ ගිහ හොග්ගියේ වෙඩින් එකකට නේද කෑවෙන්ද කියලා. කෑව ගෑව ඔක්කොම එකම රහයි නෑනේ.
1: අනිත් එක ලැජ්ජයි සමහරක් වෙලාවට.
0: නෑ මට නම් කෑමට ලැජ්ජ නෑ වා දන්නවනේ. ආයි කකුළු අඬු සූප් කරනවා මම සෙනග ඉස්සරහම කිසියවක් නෑ. කට්ලටිස් මුකුත් ඕනේ අතින් කන ඕන
1: තැනක
0: එහෙමවලක් නෙමෙයි අර මොනා වුණත් ඒ කොච්චර කෑවත් ගෙදර ඇවිල්ලා ඒ දවසට නම් හොඳ සැර පොල් සම්බෝලයක් එක්ක
1: පරිපටේකුත් හදලා
0: එපා පොල් සම්බෝලයි බතේ කරවල කෑල්ලක් වැදලා තිබ්බනම්
1: ඒකට හැබැයි මෙහෙමයි සමහර කරලා ලුණු දාන්න නැතුවත් කරවල බදලා ගෙඹුරු
0: ඒක තමයි ඒක තමයි ඒක තමයි නිකම් බදලා
1: හරි එතකොට ලස්සයි
0: අංගාසන ලුණු කැලිබිරිස් දැම්මා
1: මාත් එහෙම තමයි
0: එයාව ගන්න ඕනි එයාගේ අමුරහ නෙමෙයි මොකද ඒකට අනම්ම නම් ඇඩෝන් ස්ථාන දැතුව තියෙන්නේ
1: තනිකර කරෝලය
0: තනිකර කරෝලෙක් ඉන්නවා හා මේ කෝල් කරපු ගැටි ගොඩක් ඉන්නවනේ
1: ඔව් සෑහෙන දෙනෙක් ඉන්නා
0: මේ දැන් අරකම් මතක් කරලා බඩගිනින එක මම යනවා
1: ප්ලීස් මේ හරිය කවුරු හරි හොටෙල් එකක් යනවා නම් අපිට කරෝල කෝරිය බෙදලා අලු එකක් මේ බත් එකක් එවන්න
0: ඔව් පොල් සම්බෝලය හොඳට පොල් සම්බෝලයක්
1: කොටලා මුකුත් එපා චිකන් බිරියානි මුකුත් එපා
0: ඔව් සුදු බත් වෙයි සුදු කැකුළු බත් හොඳයි නේ උණුවට උණුවට දුන් දාන හැබැයි පොඩි බෙරි බත් වලට මං ආසයි ඇයිද මන්දා
1: අපේ අම්මගේ ටයිප් එකේමයි අපේ අම්මගේ ටයිප් එකේමයි මම හොඳ උදාහරණයක් කියන්නද මං දවසක් රයිස් එකක් හදන්න කියලා පෙළ ගැසිලා ඔක්කොම ගෙනල්ලා චිකන් උත් ගෙනල්ලා දැන් සොසේජස් උත් ගෙනල්ලා ඔක්කොම ගෙනල්ලා දැන් බතට අවශ්‍ය කනේ හාල් මං හිතන්නේ හාල් වර්ගයක් ගෙනල්ලා ඉවරලා දැන් මට වතුර අඩු වෙන සාමාන්‍ය තියෙන රයිස් එකක් හදන්න වතුර තේලි වෙලා ගියා අපේ අම්මා චුට්ටක් මූණ එහෙම එහෙ කරගෙන මං දැක්කා රයිස් කෝක් එක ගාන පොඩ්ඩක් එහාට යනවා මම ඡායාව වගේ පෙවුනා මං බැලුවා මොකක්ද කරේ මට හිතා ගන්න බැ මොකක්ද කරේ හරි බත පැහිගෙන එනකොට මට තේරුණා මොකද්ද කරේ කියලා
0: වතුර
1: අඩුවෙන් තියපු නිසා ගෙනල්ලා හල්ලා තව වතුර ටිකක් එයාට ඒ කියන්නේ අර අපි ඇට ඇට බත් කන හරි ආසයි මම නම් ආසයි
0: එහෙමයි ෆ්‍රයිඩ් රයිස් එකට ඇට ඇට බත් කනවා හැබැයි එදාට තියෙන මෙනු එක අනුව දැන් හිතන්න මාළු එම්බල් තියල් කළා හරිද පරිප්පු ටිකක් හදලා එහෙම නැත්නම් පොල් සම්බෝලා හදලා ඒ වගේ තියෙන දවසර මට ඕනි පොඩ්ඩක් බත් එක ඇලෙන්න
1: ඔව් අපේ අම්මට මම කියලා පුතේ පටන් ගන්න කන්නේ බත් නෙවෙයි කිරි බත්
0: ආ තව ඔය කිරි බත් කන්න ආස කෑලි කපලද කැට කපන්න කලින්ද
1: කැට කපන්න කලින් නෙවෙයි
0: කැට
1: කපල කන්න ආස ඊට පස්සේ අර කැට කපල අර කොන් කොන් ටිකක් ඉතුරු වෙන්නේ අන්න ඒ ටික කන්න හරි ආසයි
0: මම ආස නැහැනේ කැට කපල කන්න මං අපේ අම්මට කියලා දෙන්නේ කිරි බත් අම්මෝ යා ඕ හැඩයකට කපාගෙන කන්න කැට කපන්න කලින් මටයි කරන්න අනිතක මම කිරි ගොඩක් හින්දල කන්න ආසත් නැ අයියෝ මේ ඇයියනේ අපි කෑම ගැන කතා කරන්නේ
1: අපි යමු දෙමෝදරට
0: හරි
1: දෙමෝදරෙන් කාංචන ඉන්නා මං හිතන පන්සල් ගිහිල්ලාද කොහෙද පන්සල් ළඟ දමියක් අවයි එළලු කඩේ රාජායවයි අපියුමියක් අවයි කමල් අයවයි එකතු කරගෙන ඊට පස්සේ අපි යනවා
0: එයා පන්සල් ගිහිල්ලා නෙමෙයි
1: නෑ නෑ පන්සල් ගියා
0: කිව්වා එයා ඉන්නේ පන්සල ගාව දම්මියක්ක.
1: දැන් මේ රේඩියෝ එක ඔෆ් කළා මට මතක ඉදිරිය පන්සල ගියා කියලා කිව්වා.
0: දැන්
1: පන්සලේ මං හිතන්නේ කවුද කමල් අයියා ඉන්නකෝ මල් වගේ කුත් අතේ තියාගෙන.
0: ඔව්
1: හරි ආදරේ කියලා කිව්වා කමල් අයියාට.
0: ඔව්
1: වැඩක් සෙට් වෙනවා කියන්නේ. ඒ කියන්නේ මේ අපිට මංගල දැනීමක් දාන්න පුළුවන් වෙයි දන්නේ. ඒකින්ද කොස්කොඩ ඊට පස්සේ
0: කාංචන නෙමෙයි අනේ කාංචන.
1: අපොයි දෙයියනේ.
0: මොකක්ද මේ කරන්නේ? අනේ ඔය හිමීට බලාගෙන අනුවම සින්දුවක් අහලා ඉමු හිමීටම.
1: යමු. තුලම්
0: Shit. Sayang hedwa.
1: Ohoma tamai ithin.

ඔයා එක්ක බිව්වේ මාගරීට මගමේ හිටියේ කාලේ පැද්දේ හයර් එකට ආට අපේ එහා ගෙදර නීට ගෙඩෝට තමයි රීට මේ මාත් එක්ක පැනලා ගිහින් රැට නැ පරාට සල්ලි තරවෙලා මටම තිබ්බ සරට බූටා ඉතින් බෝට්ටුවට සල්ලි ගෙව

0: ciao, ciao, ci vediamo presto.
1: සිින්දරෙල්ලාගේ මන්නං ඉන්න මවබේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාවල යන්න ඇයට ඉඩහරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: ඕලෙවල් අවසන් කළ ඔබට වෘත්තීය ලෝකයට පිවිසීමට හොඳම අවස්ථාව. AAT අදම ලියාපදිංචි වී ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න. ජූනි 30 වන දිනට පෙර ලියාපදිංචිවන්න. අමතන්න 0112 559 669.
4: ඔබට අවශ්‍ය සීලම කරනු රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටදී BS කර්ටන් හවුස් පුත්තලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත්ත BS බේබිකයා ඇහැලියකට කුරුවිට 0766 446 7953.
5: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
6: ඔව් මන් දන්නවා, ට්‍රැවල් නෙට්.
5: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 7262.
7: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
8: සංඛ දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්තිකා සේනාරත්න අමීෂ මිනවල්
7: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
8: Tickets mytickets.lk වෙතින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
9: හොඳම දේ අඩුම විලට තිප ව්‍යාප්ත ශක ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතයට ඉතිරියක්.
10: හලෝ හලෝ හලෝ මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: අන්තරම් රැ හතට නොස්ටල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
1: ගිටාරෙන් පත් අරගෙන වයලීනෙට අත්තට දුන්න. දැන් තියෙන්නේ පියාඹන්න.
2: Red FM. Hello, hello, Satyantea. Hello, hello, Satyantea.
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
4: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
5: Hello, hello, 11:04 වෙනාඩි 3යි දැන්.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: මේ වීකෙන්ඩ එකේ ගෙදර පාටියක්. දීදී ජේක අපෙන්
2: නැත් FM. හැලෝ හැලෝ සතියන්.

0: සහතරයි විනාඩි 8යි වෙලම. ඔහෙවයි මවයි අහගෙන ඉන්න දෙවෙනි පැය තමයි පටන් ගන්නෙ.
1: පැයක් ගිය ඉක්මන.
0: ඒකනේ කියන්නේ. කෑම ගැන කතා කර කර හිටිය පැයකුත් ගිහිල්ලා.
1: හා ඒකනේ මැසේජ් එකක් දාලා තිබ්බ මන් දැක්ක මේ ඔය දෙන කෑම ගැන කියලා එයාලටත් දැන් බඩගිනිනේ
0: කියලා. වැඩක් නැහැ අපෝ. ඒගොල්ලන්ට එහෙම බඩගිනිනම් මට කොහොම බඩගිනියද?
1: ඒකනේ කියන්නේ.
0: හරි මේ කෝල් කරපු කට්ටියත් ගොඩක් ඉන්නෝ. ඔය මවුස් එක මගේ අතට දෙන්න.
1: වෙන්න දුන්නා.
0: ඒගොල්ල මේව ගෙදර අරන් යන්නද කොයි දහදන්නේ? හිමිහිමින් හිමිහිමින් බෑග් එක පැත්තට කිට්ටු කරලා තියාගන්න. එතකොට යනකොට ඔබාගෙන යන්න පුළුවන්.
1: මේ වැරදුනානේ.
0: හරි වෙයි. මම මේ WhatsApp එකේ ඉන කටිය වේගත කරගන්න. ඔයා කෝල් කරපයව වේගත කරගන්න. හරි. වෙනපුවෙන් ඉනෝලු සත්‍ය ඉරෝෂා ගෂේ නිගවට ලක්ෂ්මන් අම්ම රවිදු ඇතලෝ කොමල. මෙසේජ් එක වෙලා තියෙන සාලියා ආදරෙන් ඔක්කොම ලේගත කරගන්න. ඊගවට කවුද මේ? අයියේ අපිවත් සින්දුවකට එකතු කරගන්න. කොක්මා දුවේ සුමීත් දූල දෙන්නයි පුතාල දෙන්නයි තින්නවා කියලා කියන ඕකේ ආදරින් කටියම එකතු කරගන්න. ඊගාවට අපිවත් සින්දුවකට එකතු කරගන්න. ඔහන තිස්සපුර නිලන්ත අයියා දුව ඉසුරිෂානිකා වයිෆ් සුමිත්‍ර කටියව තමයි එකතු කරගන්න කියන්නේ. හයි භාෂිනංගි කවි මල්ලේ කොහමද? උදේ ඉඳන්ම නෙත් අහගෙන ඉන්නේ. ලස්සන සින්දු ගොඩක් ඇහුවෝ. ඔයාලත් ලස්සන සින්දු ගොඩකට එකතු කරගන්නලු. තිනුල්ලි දුවත් එක්ක කඩවත ලක්මාලියා කාදරේ නොකෝ වේගද කරගන්න. හයි භාෂි, හයි කවීෂ්. සිංගුවකට එකතු කරගන්න. සුදර්ශනයකට තමයි මෙසේජ් එක යවලා තියෙන්නේ. දුවල දෙන්න සඳසි ගිහංගා. යටයන්තට මහවිලින් ඔගලු කුමලත් එකතු කරගන්නවා. ඊගාවට උකුවෙල මාෂියකා. අපි දෙන්නව ආදරේ නැහන් ඉන්නවල. එයාවත් ආදරෙන් එකතු කරගමු.
1: අයියවත් එකතු කරගන්න කියලා දූයි පුතාවත් එකතු කරන්න කියලා කිව්වනේ.
0: ඔව්.
1: ඒ මල්ලි දූයි පුතකුත් ඉන්නවා ඒ මල්ලිට. මං තාම තනිකර.
0: හරි වයිසේ මැන්දනම් දුවල පුතාල ඉන්න අපේ කරවුසට.
1: කොස්කට රසාරා ඉන්න හස්බන් ජයන්ත, හංසි, කාවින්ද, ලෝචන මහත්තයාගේ අම්මා ඉන්න. මහත්තයාගේ අම්මා වෙන්න ඕන මං හිතන්නේ. ඊට පස්සේ ආයි එකතු කරගන්න ඉන්න විමල් අංකල් බොරලැස් ගමුයි. ඊට පස්සේ ඉන්න අපේ වැලිමඩ කුසුමාවති අම්මා.
0: විමල් අංකල් කිව්වම කේක්නි මතක් වෙන්නේ. අපිට නම් කේක් ලැබුණා.
1: අසාධාරණයි.
0: Thank you. Welcome. අද කවීමට කේක් එකක් ගෙනල්ලා දුන්නානේ.
1: එතන කියන්නේ.
0: එයා කේක් එකක් ගෙනල්ලා මාව සර්ප්‍රයිස් කරා.
1: සර්ප්‍රයිස් කරා.
0: සර්ප්‍රයිස්.
1: දැන් තමයි කියන්න මතක් වුණේ.
0: පහලට ගිහින් එන්නම් කියලා හිතුවා. මං හිතුවා වොෂ්රූම් මත යන්න වෙන්නේ නැති. Thank you.
1: Welcome. ඔය වෙනුවෙන් සාමාන්‍ය කරන්න දේවල් ගොඩක් තියෙනවා. එක්කෝ හොඳ නෑන පොඩ්ඩක් හොයලා දෙන්න ඕන.
0: මන් නිතර නංගි කෙනෙක් ගැන කියනවා. මිනිහගේ අදහස නංගීට
1: කේක් එක මුකුත් දාලා නෑ. ඊට පස්සේ ඉන්නවා කවිත්මා සාරංග ඉන්න අපේ කුසුමාවති අම්මයි ගෙදරින්.
0: හරි.
1: පස්සේ මාකටුවේ නොයල් අයිය ඉන්නවා. රාජාංගනයෙන් අනුරුද්ධ ඉන්නවා. මහරංගම චාන්දනී අක්කත් ඉන්නවා. හස්බන් සමන්, අනුෂික, හසිත, ජනීෂ, අනුෂික මේ අනුෂ්ක වෙන්න ඕන. ඔව්. හරිද? ඊට පස්සේ
0: ඒ කීප ටික මේ ටිකට මතක නැහැ.
1: මතක නැහැ නේද? ඊට පස්සේ ඉන්න අපේ කළුතර රොබර්ට් අංකල්.
0: හා
1: හා. ලීලාවතීවත් එකතු කරගෙන හික්කඩුවට ගිහිල්ලා ස්වර්ණ. ස්වර්ණ අක්කා කිව්ව ගමන් ඔයාට තමයි නම් ටික කියන්න කියලා කිව්වේ.
0: ඔව් හික්කඩුවේ ස්වර්ණ අක්කා. ඔව්. ඉන්නවා හස්බන් අනුර.
1: අනහරි.
0: ඊගාවට අම්මා ප්‍රේමලතා.
1: ඔව්.
0: ඊගාවට ඉන්නවා කවුද මේ පාරමිතා.
1: ඔව්.
0: ගාවට ඉන්නවා
1: රොෂාන්.
0: රොෂාන්, දිනේෂ්,
1: මධුභාෂිණී.
0: ගාවට අනුහා, සබිහස්, ලියාන්, අලබෝලේ. ඔය සෙට් එක තමයි එකතු කරන්නේ. ශ්‍රියාණි අක්කත් ඉන්නවා. ඔය කට්ටියව තමයි එකතු කරගන්න ඕන.
1: ඒ ලෙවල් වලට කෙමිස්ට්‍රි සූත්‍රටි කටපාඩම් කරත් මට ওই ටික පාඩම්
0: කියන්නේ. ආංගිකයි මහත්තයෝ විශේෂේ.
1: විශේෂේ. ඊට පස්සේ මේ WhatsApp එකේ මෙහෙම දෙයක් කියලා තියෙනවා මට.
0: හා
1: මේ අපේ ප්‍රභාත් ඉන්නවා මේ ජර්මන් වල.
0: හා
1: ඒ අක්ක කන්න විදිහට තමයි මමත් කිරිබත් කන්න ආස.
0: ඕ අනේ ප්‍රභාත් අද දෙන්නේ උනාට මේක වට
1: අයියෝ.
0: ඔයා කාලා බලන්නකො කිරි ගොඩාක් හදෙන්න කලින්.
1: ඕකේ.
0: කිරි රයි.
1: හැබැයි ඒකට තියෙන උඹලකට දාපු කට සම්බන්ධ.
0: ඔහොම ඉන්නකො ඒකට මාව පුරුදු කරේ කවුද දන්නවද මේ ඔෆිස් එකේ කෙනේ?
1: කවුද?
0: තරංගානා නායකාර. ඇත්තම කතාව කියන්න. මම ජීවිතේ කාලා තියෙන රහම කිරිබත්. කාලා තියෙන තරංගක්කයි.
1: තරංගක්කයි.
0: අම්මා හදනවා කියන්නේ. එයා හිටපගමන් ඔෆිස් එකට අරගෙන එනවා කිරිබත්. ඔයාට සෙට් වෙලා නැහැ.
1: මම කියන්නේ දෙකයි. තරංගක්කේ හොම ගත යු. හොඳින් මතක තබා ගත යුතුයි. ආයේ කිරිබත් ටිකක් හදාගෙන එන්න හොඳින් කිරි දාලා.
0: ඔව් එයා කෙලින්ම ගේන්නේ සවන් කිරිබත්.
1: ඔව්
0: සවන් කිරිබත් ගේන්නේ. ඒකටම හදනවා ඒගලංගේ අයියා හොඳ සම්බල් එක. අම්මා
1: මම දැම්ම ගන්නවා කෝල් එකක්. දැම්ම ගන්නවා කෝල්
0: එකක්. මට රෑට දුන්නත් කන්න පුළුවන් කිරිබත් නම්. ඇත්තටම
1: කිරිබත් කල් දෙයිය ගන්න.
0: කිරිබත් නම් රෑට දවල්ට තුන් වේලට මට කිරිබත් දෙන්න. හා. දැවෙන්නේ කට්ට සම්බෝල එක කාලා තවම චුට්ටක් හරි තියාගන්නවා සීනියක කන්න.
1: සීනියක කන්න.
0: ඕරහායි.
1: ඒකත් හරි කියන්නකෝ දැන් මම ඒ කතාව දවසක් මගේ ක්ලාස් එකේ ළමයින්ට කිව්වා.
0: අහා.
1: කිරිබත් සීනියකද? මේ කට්ටිය ඊයා ගෑව කියන්නකෝ.
0: ඕනේ අනේ.
1: මට ආවා කේන්තිය දමල ගෑව උණු කොටින්.
0: ඇයි දැන් අර මේ දියුල් කිරි තියන්නේ? එවට බද්දාල කරනවද?
1: ඔව් කාලා නෑ අහලා තියෙනවා.
0: අනේ රහයි. හරිද? දැන් ඒවත් සමහර අය ඊයා කියලා කියනවා. දකුණේ විතරක් නෙවෙයි අනේ දකුණට පොඩි කියලා කෑම જાති නෑ කාලා බලන්නේ වරහයි. ඊගොඩ කිරි කනකට බද්දාල කරනවා.
1: ඒක නම් කාලා තියෙන රසයි.
0: පැණී සීනි චුට්ටක් දාන්න ඕනේ.
1: ඒ ඔක්කොම පැත්තකින් තියන්නකෝ. පාන් කද්දි කෙසල් ගෙඩක් එක කනවනේ.
0: හ්ම් කෙසල් කන්නවසනහ.
1: හරි ඒ කතාව ඉවරයි. මතු සම්බන්ධය නෙවෙයි නිමි. ඒක නිමි.
0: මොකද මොන්න හැටෙන් මොන්න ගිනි ගනන් දෙල කෙසල් ගෙනවත්. ඇම්බුල් කෙසල් ගෙනියම් පටන් ගත්තාම කිසිම මෙලෝ කෙසලක් මම කන්නේ
1: නැහැ. අපේ අක්කගේ දුවට මම කෙසල් කවන්න කොහොමද දන්නවද?
0: කොහොමද?
1: කොස්ස අතේ තියාගෙන.
0: ඇයි මාව අඳුරන නෑදෑයන්ගේ ළමයි? නේ බාෂිනන්දිගේ කොණ්ඩේ වැවෙල තියෙන බනාන කාලා. එහෙම කියනවා. උන්ට බොරු කරලා කවනවා.
1: ජීවිතේට
0: මම කෙසල් ගෙඩක් කාලා නෑ. ඒ වෙලාවට ඕ ඒ නන්දි කාලා පෙන්නන්න කියලා නම් කවුරුත් එළවට කියලා නෑ.
1: දෙන්නම් වැඩි.
0: මාන ප්‍රශ්නයක් එන්නේ එහෙම කියපු දවසට.
1: මගේ බබාට මං කියනවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට WhatsApp කරන්න.
1: දැන් වෙලාව හවස 4යි විනාඩි 20යි.
3: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: සින්දරෙල්ල යව බේරගන්න කුමාරයෙක් කෙනකම් බලන් හිටියට මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් වෙනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.

0: ප්‍රයිසස් ලගෙන තමයි මම මේ මතක් කරන්නේ. යාලිනේ මහරගම ඇල්හින රෝඩ් එකේ වෙන කොහෙවත් නැහැ හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටෙන්නේ නැතුව මහරගම ඇල්හින රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් ළම මුණ ගැහෙන අද කාලේ වියදම් එක බලලා ඒගොල්ලෝ ලක්ෂ 50ක් වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගයක් හරි ලස්සනට හදලා දෙනවා. ලක්ෂ 50කට කාමර දෙකක ගයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0774-390-3250. එහෙම නැත්නම් ගන්න 0774-390-3251.
1: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
2: සංක දිනය සාශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්විකා සේනාරත්න අමීෂ මිනෝල්
1: ජූනි 13 සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
2: Tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
3: හොඳම දේ අඩුම බිලට තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් අසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
2: Love is in the air. Love is in the air. එන්න ආදරේ අල්ලගන්න.
4: Net FM. Hello, hello, Satyante.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: AAT නව ශිෂ්‍ය ලියාපදිංචිය සඳහා වන 120ක වට්ටම සහිතව ජූනි 30 දිනට පෙර ලියාපදිංචි වන්න. අඩුවයිසින් ඔබේ වෘත්තීය සිහිනය ජය ගන්න. අමතන්න 0112 559 669.
2: Hello, වේලාව සවස 4:29 දැන්.
3: Coca-Cola රස දෙ නොතිනන්න. ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම් ඉන්න. අපි එන්නේ ජුනි 7 හපුතලේ. ජුනි 8 බණ්ඩාර
4: අලුතන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශෝකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුලගම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අති ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
5: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැම වෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
6: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න 0112-125-125 මතන්න BYD කරුසරු කොන්දේසි සහිතයි.
7: කොහෙන්ද මේ JBL එක?
8: කීල්ස් එකෙන්
9: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න, Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න, කීල්ස් එන්න, spin කරන්න, win කරන්න. කොන්දේසි සහ නියමයන් අදාළ වේ.

0: Happening been a bit of a me. Happening been a bit of a me.
1: හැපි එක යහන්න ජනි එක දේදුු මාවත උදේ දහයේ ඉඳන් දවල් එක වෙනකම්
2: ආ පැටියෝ කොහොමද
3: සින්දුවක් අහනවද
4: විදෙමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ ඉන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා
3: මේක අපිලගේ ගින්දර හැන්දෑව බ්‍රෝ

0: අතරයි විනාඩී 35යි කවි කොළුව වෙලාව. මට ඇවිල්ලා තියෙනවා WhatsApp එකට මෙන්න මෙහෙම මෙසේජ් එකක්. හරිද? ඔයාට අපි කොච්චර ආදරෙයිද කියලා ඔයා දන්නේ නැහැ. ඔයා කොහොම හරි උම්ම දෙන්නත් බෑ කියලා කියනවනේ. පොඩ්ඩක් හරි ආදරෙයි නක්. ලස්සන සින්දුවක් දෙන්න මැනිකේ. මම මඩලැල්ල ගාව සීතා රංජරි. රංග කැලුම් රවි මල්ලිරන්ද ලහිරු කල්හර හිරුණි රශ්මික මීදුම් ශෂීන් ඉගාවට තත්සරණ ඇතුළ හැමෝම ශ්‍රියාණියකට තික්මන්ට සනීප වෙන්න කියලා කියන්නලු. දැන් කොහොමද දෙයනේ මම මෙච්චර ආදරේ කියලා පෙන්නන්නේ? ඔන්නේ තරහදීට දාලා පෙන්නන්න මම කොච්චර ආදරේ.
1: හොවින්න හොවින්න. ඇයි ඒ අතර මට චෝදනාවක් ආවා.
0: මොකද්ද?
1: එයාට ඇහුණලු යන්තම් නිකන් මේ මායාවකින් වගේ අද උම් එකක් දෙනවා. එයා අහනවා එහෙම කොහොමද උම් දෙන්නේ කියලා.
0: එහෙම එක්කෙනෙක්ට විතරක් උම් දෙන්නේ නේද?
1: මං කොහෙද ඒක ලැබුණේ මට කියලා.
0: අයියෝ අයියෝ මම මෙහෙම කියන්නම්. මම උගලන්ට කොච්චර ආදරෙයිද කියලා කියන්න තියෙන මට එකම ක්‍රමේ තමයි. දවසක මේ සියල්ල නැති වෙච්ච දවසක මට ලොකුවටම මග ඇරෙන දේ තමයි ඔගලගේ ආදරේ.
1: ආදරේ
0: හැමදාම මේවා ඉන්න අපි ඇවිත් නැහනේ. දවසක මම මෙතන නැති වුණොත් මට ලොකුවටම මග ඇරෙන්නේ මගේ වැටුප නෙවෙයි. මට ලොකුවටම දැනෙන්නේ ඔගලගේ ආදරේ තමයි. ඉතින් එතකොට ඔයාලා හිතන්න මම ඔගලන්ට කොච්චර ආදරෙයිද කියලා.
1: මේ වචන ඇහෙනකොට මටත් ලොකු දුකක් දැනෙනවා.
0: හරි අපි මේ කටියක් ඉන්නවනේ කවියෝ එකතු
1: වෙලා. ඔව් ඉන්නවා. පානදුර ශ්‍රී සිරි ටයිල් ෂොප් එකේ කට්ටිය.
0: ශ්‍රී සිරි.
1: ශ්‍රී සිරි. ශ්‍රී සිරි.
0: හරි කමන්නේ අපි ඔෆ් මයික් ප්‍රැක්ටිස් කරමු. ඕකේ හරි ශ්‍රී සිරි ටයිල් ෂොප් එකේ චන්දන අයියා.
1: කට්ටිය එකතු කරගෙන ඉන්නේ වාටම තමයි.
0: ඔව්. චමින්ද අයියා නේද?
1: චමින්ද අයියා.
0: ඔව් චමින්ද අයියා. බොස් ඉන්නවා, ඉගාවට බොස්ගේ වයිෆ් ඉන්නවා, ඔයා ඉන්නවා, ආදරෙන් කටිය මේකතු කරගන්න.
1: හරි දැන් මට පුළුවන්. ශ්‍රී සිරි. ദിനൂഷ ഗണേഷ ഗണേഷ ചമിലാനി തരിന്ദു ഭീംസർ ഒക്കെ കട്ടി വെക്കത്തുകരകന ഗോണപുര ഇന്ന അപ്പേ സാമാജികാവാക് නම කියන්න එපා කියලා කිව්වා. කියන්නේ නැහැ මොකද?
0: ඔව් කියන්න එපා.
1: කියන්නේ.
0: මම දන්නවා. එහෙනම් මම මොකක්ද කියන්නේ?
1: කියන්නේ. සූර්යවැවෙන් ඉන්න ලේන රචි ඊට පස්සේ බදුරලි අශෝක තමයි අර චෝදනාව කරේ.
0: මොකද්ද?
1: උම් එකක් හම්බුනේ නැහැ කියලා.
0: අශෝකකට මම ඇති වෙන්න දෙනවා.
1: ආහ්. ඊට පස්සේ නාලන් දෙසඳු එළවලු කඩේට වෙලා සද්දෙන් අපි දෙන වහගෙන එනේන හැමෝටම කියනවලු අපි දෙන බලන අර ලස්සන අයියා ලස්සන අක්කා අර ප්‍රෝග්‍රෑම් එක කරන්න කියලා කියනවලු.
0: රේඩියෝ එකෙන් පේනේ ඉඳ. ஓகே ගෝට් වට්ස්ඇප් එකට යමු කොල්ලෝ. මම ගාල්ලේ අංජුල. මම ඔයාලා වහගෙන ඉන්නේ ලස්සන සින්දුවකට එකතු කරගන්න. මට දෙන්නකෝ අජිත් මුතුකුමාරණගේ සින්දුවක් කියලා කියනෝ. දෙන්න බලමු. හරිද? හලෝ හලෝ භාෂයන් කවියෝ, අපිටත් ලස්සන සින්දු ටිකක් ඕනි. බොකුන්දර 10 කනුව පාර මංගලි ෆැෂන් ඇන් ගාමන්ට් එකේ කටිය සාලිය මංගලි ශිරන්ති සංජීව ඉගාවට මහේෂ් ලක්මතු මදුවන්ත කටිය මාදරණ එකතු කරගන්න. ඉගාවට මාතර නෝමල් ටේලර්ස් ගින්දරි උම්ම එකක් දෙන්න. එක්කෝ එපා කවි බලන් ඉන්න ඕනේ සඳුදම ගමන. ඒගොල්ල දන්නව කවුරු හරි බලන් ඉන්නකොට මං උම්ම දෙන්න ලැජ්ජයි කියලා. මං ලැජ්ජ බයිට හැදිච්ච කෙල්ලෙක් නේ. කැස්සෝගේ ඉන්න මතරකද?

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
3: හෙලෝ වේලාව සවස 4:49 දැන්

0: අවසාතරයි විනාඩි 53යි වෙලාව. මේ පැය ඉවර වෙන්නේ අන්නේ කොල්ලෝ. ඔව් මේ පැය අහන අන්තිම සින්දුව තමයි මේ ඇහෙන්නේ. අපිට කට්ටියක් ඉන්නවා එකතු කරගන්න මේ මම WhatsApp එකට යන්න.
1: යා.
0: හෙලෝ හෙලෝ සතියන්තේට අපිත් ඉන්නවා. ජයන්ත ගෝල්ඩ් ක්‍රියේෂන්ස් ගම් පහ ප්‍රෝග්‍රෑම් එක හොඳට යනවා හොඳේ කියලා තියෙනවා. වාට හිතෙන්නේ නැද්ද රත්තරන් රත්තරණින් සිහිවටනයක් අපිට හදලා දෙන්න.
1: ඒකනේ කියන්නේ. කියලා මෙහෙමයි. රත්තරන් සිහිවටන දෙකක් දෙන්න අපි ඒක පෝස්ට් කරනම් මෙහෙම මෙහෙම පේන ලස්සනට.
0: ඔව් ඒක තමයි.
1: ඒක හැමම අපිට ගෙදර ගෙනියන්න.
0: අපේ අතේ කරේ කනේ දාගෙන නේද?
1: ඒකනේ.
0: ඔව් මෙතනින්ම ගන්න කියලා ප්‍රොමෝෂන් වීඩියෝ එකක් හදලා දෙන්න.
1: හොඳ ගත්තේ ශා ලස්සන. අපි අරහෙන්නේ ගත්තේ.
0: අපි බොරුවට රංගපාල එකක් කරලා දෙන්න.
1: ඕ
0: ඒක හැමෝම කරන්නේ එහෙමනේ. වාශි වෙනකෝ කොහොමද? අපිත් ඔයා කච කච අහගෙන ඉන්නේ. ඉතින් ඉර දෙයියෝ එක්ක ඔට්ටුයි බැරුවට කියලා රෙදි වේලන ගමල්ල. මේ එක දෙයක් වෙනවා හැබැයි. කැලරි හොඳට බර්න් වෙනවා. මේ කනවා ආදුවනවා රෙදි දානවා. ආයෝන්න වැහි දෙයිය වෙනවා ඔන්න රෙදි ගන්න දුවනවා. ඉතින් හොඳයි හොඳට කන්න මේ දවස්වල.
1: හොඳ එක්සයිස් එකක්.
0: ඔව් ඒක තමයි. සශිකා නිසංසලාගේ සින්දුවක් ඉල්ලලා තිනවා අපි දෙන්න බලමු නේද? වාශි මැනික මං අද එක වෙනකන් හිටියේ ඔයාගේ hina වැහෙනකන් බලද්දී අද සෙනසුරාදා නේ. අවුලනේ අවුලනේ මම වාහන කැටියට මට වගේම ට්‍රක්. කෑගල්ලේ අනෝ ශක්කා.
1: ඒ කියන්නේ වෙන වෙන ලෙඩ බෝ වෙන්නේ අපේ තමු කසුලඟ මගින්.
0: ඔව්.
1: මේක වාතය මගින්
0: නේ. නෑ නෑ මේක රේඩියෝ එක
1: මගින්. මේක මගින්. වාත තරංග මගින්.
0: මේ කෝල් කරපු කටියකුත් ඉන්නවනේ. අපි කියමු දැන් පහට කිට්ටු නිසා පහින් පස්සෙම කියමු.
1: ඔව් නේද. කට්ටියට එකතු කරගන්න.

0: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013336
1: නවීන තාක්ෂණයෙන් નિયම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
3: මුදලාලි
4: අනෝනා
3: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අපේ ඉස්කුඩු ග්‍රැන්ඩිසියකුත් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න
5: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ අයි මේවත ඔතවමට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස්කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
4: විජේ දාන්න ඔක්කොටම
5: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
3: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්තම් අපි තහු වෙනු
6: මිරිස් නම් මිරිස් විජේ මිරිස්
7: එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ් ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැම අතින්ම සෙට්
8: Coca-Cola රස දෙ නොදිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම් ඉන්න අපි එන්නේ ජුනි 7 හපුතලේ ජුනි 8 බණ්ඩාර
9: Kiehl's within then ඔබට වැඩි ඉතිරියක්. Prima Kottumi 9 Miris Noodles Gram 400 පය පැක් එකක් සඳහා 125ක වට්ටමක්. Medoli Fat Spread කිලෝ එකක් සඳහා 130ක වට්ටමක්. ඔබත් අදම Kiehl's Nexus app එක download කර ප්‍රතිලාභ රසක් දිනා ගන්න.
10: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න. සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල. බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල. 0777 300 940.
11: අපි ගාව තියෙනවා අහස තරම් සින්දු. කාටද ඕනේ? කාටද
12: ඕනේ? Net FM. Hello, hello, Satyantaya.
13: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
14: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
15: වේලාව සවස 5:01 දැන්.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: Love is in the air. Love is in the air. එන්න ආදරය අල්ලගන්න.
2: Net FM. Hello, hello, Satyantaya.

0: වනේ.
1: හවස පහයි විනාඩි පහයි වෙලාව. කවියවයි මවයි අහගෙන ඉන්න අන්තිම පැය තමයි පටන් ගත්තේ.
2: අසන පැයත් හරි ඉක්මනට ළඟා වුණානේ.
1: ඔවුනේ අනේ. සැහෙනිග්මන්ට් වෙලා වයන.
2: අද කාලේ යන මාරිග්මන්ට්.
1: ඔව් ඒක තමයි. ඔයාට ඕනි කීය වෙනකම් ප්‍රෝග්‍රෑම් එක කරන්නද?
2: රැ 10 වෙනකම් ප්‍රෝග්‍රෑම් එක කරන්න ඕන.
1: 10 වෙනකම්. හරි මයික් එක ඔෆ් කරාට පස්සේ ඔයාට තනියම පැත්තකට ගිහලා කතා කරන්න පුළුවන්.
2: එපා. මම හිටිය යන්න.
1: නැතනම් කෝල් එකක් අරගෙන මේ ඔයාමට කෝල් එකක් ගන්න. අපි රැ 10 වෙනකම් ප්‍රෝග්‍රෑම් එක කරමු.
2: ඔව් කරමු. ලිස්නර්ස් ලයිට් එකට.
1: අපි බොරුවට නම් කියමු.
2: ඔව් නම් කියමු. මේ පොඩි කාලේ වගේ. ආ පොඩි කාලේ කළ නැද්ද නිකන් අර හබරලා ගාලක් එහෙම වෙනකොට ත්‍රස්තවාදී කියලා හිතා
1: හවු වෙනකොට
2: අහු වෙනකොට
1: පොඩි කාලේ රබර් මොනද හබරල ගාලකෙම හවු වෙනකොට ඇයි කවි හවු වෙන
2: හරි හරි අහු වෙනවා අහු වෙනවා
1: හරි මොකද මොකද ත්‍රස්තවාදී
2: ඔව් ත්‍රස්තවාදී කියලා හිතාගෙන කෝටු කැල්ලක් අරගෙන නිකන් යූ යූ ගාල නිකන් අර කපන්නේ කොටන්නේ නැද්ද ඔයා එහෙම නැද්ද?
1: ඔනේ ඇයි? අනේ මට බය හිතෙනවා දැන් ස්ටුඩියෝ එක ඇතුලේ ඉන්න.
2: නෑ නෑ හිම තියෙන්න ඕන. අපරල ගාලක් වුණාල් දික කෝට්ටක් අරගෙන ජු ගාලක් නේ නිකන් එමුනිකම් පොඩි අර මේ ත්‍රස්තවාදී නෙවෙයි ඒකට කියන්නේ රණවිරු හැංගීමක් එන්න ඕන.
1: මට බය හිතුණා. මල්ලි හොඳින් ඉන්නව නේද?
2: අයියෝ බලාගෙන ඉන්නේ.
1: මං කළ දෙයක් කියන්න.
2: කියන්න බලන්න.
1: අර අර මේ අපිට ඉතින් තියෙන්නේ තියෙන සුන්දර සොඳුරු එව්වනේ. ඔහොම ත්‍රස්තවාදී එව්වනේ නේ ඔලෝයි. අර අර මේක බලලා. රොබින්සන් අන්දරේ බලලා මට හෙන්න ආසයි ඉතින් අර ඒගොල්ල වගේ බිම මේ රෙද්දා කෙලාගෙන හරිද එහෙම පුචුඩි ජුඩි කැම ජාති තියාගෙන ගඩා ගිඩි කඩාගෙන ඇවිල්ලා එහෙම අර මඩොල් දූවයි රොබින්සන් අන්දරේ මික්ස් වෙච්ච මේ එකක් තමයි මගේ ඔළුවේ තිබ්බේ හරිද එහෙම ආසාවක් ඉතින් මේ දැන් ඔය අපේ ගෙදර තියෙන තැන ඒක එක්තරා ආයතනයකින් වෙන්දේසි කරපු ඉඩමක් හරිද අර කෑලි කල්ල විකුණන්නේ දැන් අපේ ලේන් එකේ මෙහෙම කෑලි හතක් තියෙනවා එහා පැත්තේ ලේන් එකෙත් එහෙම කෑලි හතක් තියෙනවා ඊට එහා පැත්තේ ලේන් එකෙත් කෑලි හතක් තියෙනවා ඒක තනි කර අර මොනවාද මේ දන් තියෙන්නේ දන් යායක් තියෙන තැනක් හරිද දනෝයි කුරුඳුයි තමයි ඒ ඉඩම් වල තිබ්බේ හරිද ඉතින් කොහොම හරි මමයි අක්කයි මල්ලි හරි අපි තුන්දෙනා මේ එතකොට මම ග්‍රේඩ් 5 වගේ අක්කත් ග්‍රේඩ් 7 එතකොට මල්ලි ඉතින් අපිට වඩා මටත් වඩා අවුරුදු 4ක් බලයින් එතකොට වයස් ටික හදාගන්න ඊට පස්සේ මේ ඒ ලේන් එකටම ඒ වෙනකොට හදලා තිබ්බ ගේකට අපේ ගෙදර විතරයි අනිත ඔක්කොම ඉනම් 15 හරිද ඕයි හරි හෙන්න ලොකු දඩ නයි එහෙමත් ඉන්නවා හැබැයි ඉතින් අපිට ඒක ගානන්නේ ඉතින් අපි කරන වැඩේ අර මේ අපි අපේ ලේන් එකේම වෙන හිස්සිඩමකට යන්නත් බෑ අපිට ඕනි ඩෝසර් කරපු නැති අර හොඳට කැලේ වැවිලා දැන් අපේ ඉඩම් පැත්ත ඔක්කොම ඩෝසර් කළා අර පැත්තේ හොඳට දොංගස් එහෙම පිරීලා තියෙනවා ඉතින් හරිද වැට ගහලා තිබ්බ වැට අස්සෙන් රිංගලා හරිද එතන තියෙනවා මැද්ද ගොරක ගහක් හවස ආයෙන් පස්සේ ඉන්නේ අම්ම බයි කරලා තියෙන ගොරක යකා ඉන්නවා කියලා හරිද ඉතින් ගොරක ගහ යට මෙහෙම එලාගෙන හරිද දන් ගෙඩි කඩාගෙන මෙහෙම චූටි ප්ලාස්ටික් පිඟානක දාගෙන අපි වෙන වෙන ජීවිතයක් ගත කරා කැලේ මැද්ද ඉඳලා
2: නායකයෝ ඔයත් එන්න වාඩි ගන්න එන්න වාඩට ආරාධනා කරනවා
1: ඔයා ගොරක මද කාලා තියනවාද
2: එකම එක පාරක් කාලා
1: තියනවා අම්මා මම හිතන්නේ නැති වෙන්න කාලා තියනවා ඒ වහින උෂ්ණයලු හරිද උෂ්ණ ගෙඩි කියලා නේ කියන්නේ ඕවා මැංගු සනම්ම නම් වලට ඉතින් දැන් අරකේ බල්බ් තාල වගේ තැඹිලි පාවටට ඉදීලා තිනෝ ගොරක හරිද ඉතින් අපි කරන වැඩේ වේ කහට අතේ ගෑවෙනෝ හා පාටට ඒව ගෑවුනාම අත දුබුර පාට වෙනවා හරිද ඉතින් ගහින් කඩාගෙන එවෙලේ පළවැල ඕනිනේ අපිට ගොරක හරි
2: කමන්නේ
1: රොබින්සන් අන්දරේ කරන්නේ ඕනි ගොරක හරි කමන්නේ අපිට ඇපල් දොඩන්නේ නෑනේ මාත්තු ඉතින් ගොරක තමයි කඩාගන්නේ ඒව තමයි අපිට තියෙන පළතුරු හරිද ඉතින් ඒව කඩා පළතුරු ආය දනුයි ගොරකයි ඕවා ඊට පස්සේ මෙහෙම ප්‍රසිද්ධ වාදික කියන අතරේ ඔයගොල්ලෝ දන්නවා අර වැල් මෙහෙම යනවා සාපාඩේ චූටි ගෙඩි තියෙනවා අන්නේ වැල් වලින් ගෙඩි කඩාගෙන එව්වත් තියාගෙන ඒව තමයි ඉතින් අපේ සෙල්ලම් ගෙදර කෑම
2: ඕකේ ගේතර හරි රසවත් සිදුවීම් තියෙනවා
1: ඒකක්
2: මතක් කරන්න තිබ්බ දැන් මේ වෙලාවේ අහන් ඉන්නවා ඒ අම්මා කියනද පොඩි කලබන් හරි ඇත්තටම අහිංසකයි මාර අහිංසකයි මට ඒ වගේ අඬපාල වැඩක් කරේ කොහොමද කියලා මට හිතා ගන්න බැහැ ලොකමල ගෙදර ගියාම ඒ ළඟින් යන ලොකු ඇලපාර ඒක චුට්ටක් විතර ජඹුරයි ඉතින් එහේ පොඩි ආමංගලකයක් තිබ්බා ගිහිල්ලා පිටිපසට මේ පොඩි අක්ක කෙනෙක් ඉන්නා අක්ක කෙනෙක් ඉන්නා නම චේතන හරිද මේ ඉතින් අපේ ලොකු අම්ම කෙනෙක් භද්‍රාණි ලොකු අම්ම කියලා මං කියන්නේ ආදරේට
1: පචා ලොකු අම්ම
2: භද්‍රාණි ලොකු අම්ම ඉතින් මේ අක්කවත් එක්කගෙන මං ගියා ගිහිලිවල අක්කේ අර මාළු අතන අතනත් මාළුවෙක් අර අරහෙත් මාළුවෙක් අර බලන්නකෝ කියලා කියන ගමන් ජබොක් ගාලා තල්ලු කරලා කියන්නකෝ අක්ක මාළු බලන මං ගිහින් සැරේනට අද්දෙක් ගාගෙන පිටිපස්සේ අද්දෙක තියාගෙන කාම්බ්‍රේට කියලා බුදි අරයා මාළු බලනවා ඊට පස්සේ මං හිතන්නේ ගෙදර හැමෝම කලබල වෙලා ඉන්නකොට තමයි අන්තිමට දැකලා තියෙන්නේ මාළු බලන්න ගිහිල්ලා කියලා.
1: හොඳයි හොඳයි. ඊටත් හොඳයි.
2: මට අදටත් හිතා ගන්න බැරි.
1: ඔයාගේ තත්ත්වේ හිතා ගන්න
2: පුළුවන්. මං ඒ වගේ අඬපාල වැඩක් ඇයි කරේ කියලා.
1: අම්මෝ එහෙම කියන්නේ ගියෝතින් අම්මෝ සෑහෙනේම තියෙනවා. අපේ ආච්චි අම්මලාගේ හරිද පිටිපස්සේ තියෙන ඇලක් කට්ටිය දන්නවා මං ඇඹිලි පිටියේ කියලා හරිද ඉතින් ඇඹිලි පිටියේ කතාව මේ කියන්නේ ඉතින් දැන් අපිව කොළඹ ටිකක් එනවනේ දෙකවසරේ දුගන්නන්න ඕනි කියලා ලොකුවට ඉගෙන ගත්තේ නෑ නැත්තෙත් ඉතින් කොහොමරි අපිව කොළඹ එක්කන් ගැවිලා දැන් හිටයිද නෙම ඉගෙනගෙන නෑ කියලා ඉගෙන ගත්තා
2: කොළඹ ගිහින් ඉගෙන ගත්තේ මේවදම ඒ කෙල්ලේ
1: හරි ඉතින් නිවාඩුවට ගමේ ගියාම මෙහෙ බැලලට බර වෙලා තිනව කජු ගහක් හරිද ඉතින් මේ අපේ තාත්තා කජු ගහර නගිනවා නැගලා කජු පුහුලන් කඩනවා හැබැයි කඩන්නේ ඇලට පහල ඉඳන් අපේ අම්මගේ පොඩි පොඩිම මල්ලේ ඒ මාම තමයි කජු පුහුලන් අල්ලන්නේ අර ඉතින් අපි එයා එයා පහලින් ඉඳන් කජු පුහුලන් අල්ලනවා තාත්තා උඩ ඉඳන් කඩලා දානවා ඊට පස්සේ කජු පුහුලන් ලොනුත් එක්ක කාලා ඊට පස්සේ හැමම අපි නානවා හරිද නානතරි මේගොල්ල තරංග තියෙනවා පීනන තරංග ඇලේ අපේ අම්මයි තාතා ඊගාට බේබි මාමයි සුදු මාමයි පුංචි මාමයි අපේ හාමිනි පුංචි කොමලම් පීනනවා
2: මම ගොඩ පීනනවා
1: ඇත්තටම මම ඒ එතකොට තමයි දන්නේ අපේ අම්මටත් පීනන්න පුළුවන් කියලා තාත්තත් පීනනවා අම්මත් පීනනවා ගොඩවත් පීනන්න බෑ අපිට
2: හරි ෂෝක් අපේ අම්මට පුළුවන් බයිසිකල් පදින්න
1: බයිසිකල් නම් මාත් පදිනවා
2: ඔව් පදිනවා කියන්නේ බේ තිබ්බ ගමන් කඩිපැතුල දඩ ගාලා වෙනවා
1: තමෝගේ අම්මට වේද
2: ආගේ
1: අපේව මේගොල්ලන්ට වැඩක් නැහැ අපි සින්දුවක් ආවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
2: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට වට්ස්ඇප් කරන්න.
1: දැන් වෙලාව හවස 5යි විනාඩි 20යි.
3: ෆිනිෂින්ග් වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙනා. සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින්ග් වහලක් නම් කලර් අප් තමයි.
4: මෙල්ටෝල් හිසරතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: මාරාන්තික ඩෙංගු වතුරන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ වතුරුවන් පළවාහරණ විශේෂඥයා.
6: පහේ ශිෂ්‍යත්වය නිසක ජයගෙනෙන සතර ශිෂ්‍යත්ව ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. වෙනස වටහාගන්න අනුකරණවලින් ප්‍රවේශම් වන්න, අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර.
7: අයියෝ, බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලක් වැඩි වෙලානේ.
8: දුක් වෙන්න එපා, වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන්න KDRI අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව

0: ඉතාවලිය
1: සංකදිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්දිකා සේනාරත්න අමීෂ මිනෝල්
0: ජුනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
1: Tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකින්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය.
2: හොඳම දේ අඩුම බිලට තිප ව්‍යාප්ත ශාඛා ජලයක් සමගින් අසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: NBQ level 5 පිළිගැනීම සහිත පාසල් කාලය තුලදීම අඩු කාලයකින් අඩු පිරිවැයකින් නිම කළ හැකි AAT වෘත්තීය සුදුසුකම සමග අදම ඔබත් ලියාපදිංචි වන්න. අමතන්න 0112 559 669.
4: හෙලෝ හෙලෝ විලාස සුපහයි විනාඩි 23යි දැන්.
5: ගිටාරෙන් පත් අරගෙන වයලීනෙට අත්තට දුන්න. දැන් තියෙන්නේ පියාඹන්න.
6: Net FM. Hello, hello, Satyantea. Hello, hello, Satyantea.

0: அவசர பகல் வினாடி விசி ஹயாயி
1: එකවිට මෝන
0: මේ හන්නකෝ එළිය වැස්ස තිබ්බද ඔයාලා එනකොට
1: චුට්ටක් පින්න තිබ්බා.

0: அரி அரி என்ன லோகோ புதுமையாக்னே ஹிதாகன்னு புலுவாரு ජය වේවා ලක්ෂණ භාෂි කෙම්ලේ ඇපල්යාය රතු බූන්දි කෑල්ල මේ මේ ඇවිද මට බටර් ගානෝ ඇපල්යාය රතු බූන්දි කෑල්ල මං දැක්කා ඊයේ භාෂි කෙම්ල වහලෙ උඩ ඉඳන් නටනවා
1: කොයිද වහල කුඩර ගියේ
0: ඔයා ලොකු හීනක ඇරෙන්න සෙනෙහසකට අරුතක් පුරවන්නට හසේ තරු ගැන්නා වෙරලේ රළමැන්න
1: මොකද දන්නේ මැන්නේ
0: හොම තගයු හොම ගතයු රලමනින්න මීටර් රෝලක් භාවිත කරන්න ලක්ෂණ සින්ද දෙකක් දෙමන රංජන් රත්නායක සීතල බණ්ඩාර
1: වෙලඒගවට
0: යටියන්තට දේශානි ස්ටූඩියෝ එක සෙට් එක සින්දෝකට උබාගෙන යන්න කියල කියන අපේ යාළුවත් ඉන්නවල්ලු බුසුබසු කල්ලා ආදර යන ආදර නගත කරගන්න කින්කිරි භාෂිමැනිකට ආදරණය කවිශ් බේබිට සුබ සන්ධ්‍යාවක් හොඳ වේවි කන්නන්තොට බේකරි රසිකමල්ලේ රාජාය ඇතුළ බේකරි වැඩකරන හැමෝමයි මෝල්දිව සල සංගීත් මල්ලි එකතු කරගෙන ලස්සන සිංදුටිකක් අහමයි කියල කෙලිමඩලේ රේනුවක්ක කියනවා ඔක්කොම එකත කරගන්න ඊට පස්සෙ මේ මෙන්න මේ කටයවත් එකතු කරගමු අපි නේද
1: හයි භාෂී මම කඩුගන්නාවේ දඹදොල ලාල්
0: දඹගොඩ දඹදොල
1: අම්මට මතක තඹදොල ඇල්ල තියෙන අපේ පැත්තේ තඹදොල ඇල්ල කියලා දඹගොඩ ලාල් අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න මගේ වයිෆ් කාන්ති සුදුදුව ෂනූෂි පුතා අසිතවයි එකතු කරගන්න කියලා කියලා තිනවා ඊට පස්සේ ඉන්නවා අපිට වොයිස් මෙසේජ් එක අහන්න බෑ මට ලස්සන සින්දුවක් දෙන්න කියලා තිනවා
0: කැගලි ශාන්ත ටේලර්ස් ශාන්තයියා සුපිරි බයිට් කඩේ රානියා කවයි කැගලි බත් කඩේ සෙට් එකමයි ඔක්කොමලාවත් ආදරෙන් එකතු කරගන්න
1: ඊට පස්සේ අපි යනවා ලස්සන වෙසක් කූඩුවක් බලන්න
0: තාම වෙසක් අපේ ප්‍රියන්ත
1: අයියටනේ
0: මාකොල ගල්පොත්ත හන්දිය ප්‍රියන්ත අයියා ආදරේ නොවත් එකතු කරගෙන ඒ අතරෙම මේ ලබන සෙනසුරාදනම් වැඩදාගන්න එපා හවස හත වෙද්දී අනිවාර්යෙන්ම ඔගොල්ලෝ සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයට එන්න අමතක කරන්න එපා ආචාර්ය පණ්ඩිත් WD අමරදේවයන්ගේ අමරදේව උපහාර ප්‍රසංගේ නර්බන්න තමයි ඔබට ආරාධනා කරන්න ඉතින් 13 සෙනසුරාද රෑ 7ට සිනමන් ලේක් සයිඩ් හෝටලයට ඒ ගායනාවලට ඒ ගීතවලට අලුත් පණක් දෙන්න සංක දිනෙත් සශිකා නිසංසලා සුනීර සුමංග නුවන්දිකා සේනාරත්න අමීෂ මිනෝල් මෙන්න මේ කටියන ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකින්ගේ සංගමයේ තමයි මේ ප්‍රසංගය සංවිධාන කරන්නේ ටිකට්ස් ඔගලට ගන්න පුළුවන් mytickets.lk වෙබ් අඩවිය හරහා ඉතින් ප්‍රවේශ පත්‍රයක් වෙන් කරගෙන අනිවාර්යෙන්ම සෙනසුරාද 7ට එන්න මේ අපූර්ව ප්‍රසංගය බලන්න

0: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයමීට් වර්ණකාරකත් නෑ රසකාරකත් නෑ
1: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා
2: එහෙයි
1: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක් එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නෑ
2: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා
1: අන්න හරි හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නෑ අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
3: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නෑ
4: එක දේවල්වලට සිට වෙලා ඉන්න අයට හැමතිම සෙට් කනෙක්ෂන් එකක් ගෙනෙන්නේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැමතිම සෙට්
5: කොහෙන්ද මේ JBL එක?
6: කීල්ස් එකෙන්
7: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න. Kills එන්න. Spin කරන්න. Win කරන්න. කොන්දේසි සම්ියමෙන් නදලවේ.
8: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණකල මදෝකා කැස්සට පැනිය. සෙවණකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණකල ආයුර්වේද.
9: හැලෝ මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් වෙනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: හවස 5 විනාඩි 45 වෙලාව.
4: ටටා බයි කියන වෙලාවත් එන්නේ නම් ලඟ වෙනවා.
3: ඔව්. ඔයාවයි මාවයි අහගෙන ඉන්න අන්තිම විනාඩි චුට්ටේ යන්නේ.
4: අන්තිම විනාඩි ටික.
3: ඒ හින්දා යන්න කලින් ආයම වතාවක් මතක් කරනවා මේ සෙනසුරාදා. මේ සෙනසුරාද නෙමෙයි. ලබන සෙනසුරාද. හැම එකටම මං කියනේ වට මම ගුරා කියලා ඕක කියන්න එපා.
4: ඒක පස්සේ
3: කියමු. දැන් මං එදිට ගියත ආය දෙට යනවද?
4: ගීල බලනවා.
3: ලබන සතියේ සෙනසුරාද හරිද? 13 ඔළුවේ කෙටුව වගේ දැන් මතක
4: තියාගන්න.
3: ගලේ නෙමෙයි ඔළුවේ කෙටුව වගේ. 13 රෑ කීයටද?
4: 7:00.
3: අන්න එහෙම. සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයට තමයි එන්න ඕනි. WD අමරදේව අපේ සංගීත ක්ෂේත්‍රයට කරපු මෙහෙවර පහාරයට ලක් කරන්න තමයි සූදානම් වෙන්නේ. මේ ප්‍රසංගයේ සංවිධානය කරන්නේ ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමය. හිමව වරණහ අපූර්ව ප්‍රසංගේ නරඹන්න ප්‍රවේශ පත්‍ර වෙන් කරගන්න myTickets.lk visit කරම්. ඒ වගේම තමයි අමරදේව ශූරීන්ගේ එදා අපි අහපු ගීතවලට අලුත් පණක් දෙන්න, අලුත් හැඩයක් දෙන්න සංඛ දිනේත් ශෂික නිසංසලා, සුනීර සුමංග, නුවන්දිකා සේනාරත්න, අමීෂ මිනෝල් මේ කටියේන. ඉතින් කාලෙකට පස්සේ ලැබෙන මිහිරි සොඳුරු ප්‍රසංගයක් මග නොහැර විඳ ගන්න ඉන්න කියලා තමයි කියන්නේ.
4: ඔයත් එන්න අපිත් එන්න.
3: ඔව්. මේ කටියක් ඉන්නවනේ එකතු කරගන්න. අපි යමු WhatsApp එක පැත්තට.
4: ඔව් ඉන්නවා කටිය එකතු කරගන්න. කෑගල්ලේ කෑගල්ලන් ඉන්න තරංග.
3: ආ කෝල් කළාද?
4: ඔව් කෝල් කරා කියලා කියන්නේ මේ කෝල් කරපු කට්ටිය. මම තරංග කියලා ඉංග්‍රීසි වලින් ලියාගෙන පස්සේ සිංහලෙත් ලියාගත්ත තරංග කියලා.
3: ගෑනු පිරිමි ගෑනු කළා. මිනිසුන්ගේ බැරද?
4: ඉංග්‍රීසි වලින් කියවන ගියොත් මම ඔක තරංගා කියලා කියන එකක් කියනවා.
3: මොනේ මේ පැත්ත බලන්න, මේ පැත්ත බලන්න. මම විතරක් තනියම මේ අපහසුතාවයට ලක් වෙන්න ඕනේ. මේ බබා ඔයාගේ බඩගින්න වැඩි කරන්නද? මම මේ බලන්න මගේ අතින් හැදෙන දේවල් ඕනිද ඔයාටත් කියලා අහනවා. ඒව ලස්සන පාට වුණාට තිත්ත ඇති නේද?
4: ගොඩක් ගණන් ඇති. ඇතුළ රස නැතු ඇති.
3: ඇතුළ රහ නැතු ඇති. වටේ පොත්ත විතරක් කන්න වෙයි.
4: මාතර පැත්තේ ඉන්න හොඳ කට්ටක්.
3: නෑ නෑ වත්තර හොපෝටයි. ඒව කිය කිව්වට දැන් ඔගොල්ලෝ දන්නේ නැහැ මොනවද කියලා. මේව ඇවිල්ලා නියම ක්වලිටි එක හදපු පැටිස් නොයි, රෝල්ස් නොයි. මේ බලන්න මේකේ නීට් එක එකම සයිස් රෝල්ස් ටික.
4: ස්ටික ක්‍රිස්පි ගතියට තියෙන.
3: ඕනේ. ඔන්න මන් දන්නේ මගේ අතින් කෙල ගිලුණා. අනේ ආදරයනේ, ආදරෙන් එකතු කරගන්න හරිද? කලනි සමාධි. කමන්නේ කමන්නේ ඔයගොල්ලෝ තනියෙන්ම කන්නකෝ. අපිට බඩගිනි දැනෙන්නේ
4: නැහැ. කමක් නැහැ, දුකක්
3: නැහැ. කමන්නේ දුකක් නැහැ.
4: පිටේ තියෙන දුක බෙදාගෙන කෙනෙක් නැතුනම මිනිස්සු තනියම ඉන්නවා.
3: මේ මෙන්න මේක කියන්න.
4: ඒකත් තිබ්බ එකතයි මං කිව්වේ. හෙලෝ සතියන්තය අහන අපිට සිංදුවක් දෙන්න හැලියකොට රෝහලේ කාර්ය මණ්ඩලය OPD ETU සෙට් එකේ කට්ටියවත් එකතු කරගෙන ලාලනි තමයි මැසේජ් එකක් දාන්නේ.
3: ඔව්. ඊට පස්සේ මාත් කරලා තියෙන කාලා තියෙනවා දිවල් කිරි බතුයි මාර රහ යනේ සඳලි අනුරාධපුරෙන් දානනේ පහක්. ඔයා අපේ බෝට්ටු එක්කෙනෙක්. හරි අන්තිම සිංදුවට අනිවාර්යෙන් එකතු කරගන්න. ඊගාවට මේ කවුද කවි?
4: යටියන්තර ගරාගොඩනේ. ගරාගොඩ දේවිකා
3: තුෂාරි සින්දුවකට එකතු කරගන්න කියලා කියන අස්මන් රංජිත් දුව, සංජෝ ලොකුදුව, නිපුනි මිනිබිරි ඉන්නවලු, ඔවින්දි බෑන සාරංග ඉන්නවලු. කටිය මේකතු කරගන්න.
4: අර ගරායකන් ගෙවල් හිටන්නේ
3: අම්මෝ ගින්දරේ හිනාව කැකිරි නිකම්ම පැලෙනවලු. අව් අව් කොහොමාරි සින්දුවකට එකතු කරගන්නලු. නිශානි එක තමයි මෙසේජ් එක වෙලා තියෙන ආදරෙන් එකතු කරගන්න. තව මෙසේජස් ටිකක් ඉතිරි. වෙලාව ඉවරයි.
4: ඕකටම දාගමුද අපේ මාබිම කාන්ති අම්මව?
3: අනේ ඔව් ඔව් ඔව්.
4: නැත්තං වෙන විනාශයක් වෙන්නේ.
3: යනුක පැටියවයි, ඊගාවට හිමාලි දුවවයි, සංගීත් කොල්ලවත් මොල්ඩියෝසලින් අම්මා එකතු කරගන්න, ඔක්කොම ළම එකතු කරගන්න. එහෙනම් ගිහින් එන්නම් අපේ කවි කොල්ලනම් හෙටත් ඔයගලන් අහඹ වෙන්නේ. එනෝ. ඔන්න ගාපහු සම්බදා වෙනකම් මේ පැත්ත පලා තේන්නේ නැහැ. එහෙනම් ඉතින් යන්නේ
4: යන්නේ අපි යන්න
3: එහෙනම් බයි
4: බයි මං යනවා
3: උම්මා
4: බයි
3: ලබන සෙනසුරාදා හම්බෙමු
4: හරි මුසනයි

0: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-376-716-3672
1: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්හලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672-313-336 අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
2: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
4: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට් ඔබත් අදම රස බලන්න
5: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773-273-540
6: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
7: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්දිකා සේනාරත්න අමීෂ මිනෝල්
6: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
7: tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක් අනුග්‍රහය
1: හොඳම දේ අඩුම විලට තිප්ප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසා ගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව.

0: happening when they love me. Happening when they love me.
1: හැපි එක යහන්න ජනි එක දේදුු මාවත උදේ දහයේ ඉඳන් දවල් එක වෙනකන් සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ
2: දවසට මෝන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ
1: එනර්ජි මෝනින් වයිබ එකත් එක්ක දවසම සුභ කරගන්න
2: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න
1: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa WhatsApp 0711 95 95 95 Net FM Facebook Live
3: කැස්සේ ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්
4: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි
3: මාරයිනේ
5: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection හැමතිස්සෙම සෙට්

0: පහසුව සලසයි සුහදව සලකයි LB රන්නය.
1: මොබිටෙල් රෝමින් ප්ලෑන් එකක් ඇක්ටිවේට් කර දින පහකට නොමිලේ නවතැන් පහසුකම් සහිත ගුවන් ටිකට් පත් දෙකක් දිනාගන්න. ඇක්ටිවේට් කිරීමට #999# අමතන්න. වැඩි විස්තර www.saltmobitel.lk වෙතින්.
2: ලීසිං පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසිං වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසිං මුදල අඩුම පොලියට. දැන් මම තන්න 0112200.
3: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමදේම සෙට් කනෙක්ෂන් එකක් ගෙනෙන්නේ. ස්පීඩ් බජට් යූස්.

0: Net News. Net News. ඔබ වෙත ගෙනාවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 0776 716 7672.
0: Net News.
2: ආයුබෝවන්. දවසේ පුවත් පෙළ ගැස්ම නෙට් නිවුස් සවස 6:30 සමගින් මම භාෂිනී ආරියරත්න ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ ප්‍රථමින් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: නෙට් නිවුස් සිරස්තල.
2: සුරේෂ් සලේ මාරාන්තික උපවාසයක. මේ ගොඩ අනතුරට සම්බන්ධ කැබ් රථයේ හිමිකරු සහ තවත් අයෙකු රිමාන්. ජර්මන් ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි දෙකහමාරක් වංචා කළ සංචාරක මග පෙන්වන්නෙකු අත්අඩංගුවට. 2020 ලෝක කිරුළ දිනෝ සූර්ය කුමාර්ගේ නායකත්ව කිරුළ ගැලවේ. කණ්ඩායමිනුත් ඉවතට. මැද පෙරදිග යළි උණුසුම්. ඉරාන මිසයිල 6ක් අමෙරිකාව බිම හෙළයි.
0: Net News. ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්.
2: රැඳවුම් නියෝග මත රඳවා සිටින හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ මහතා මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බව පිවිතුරු හෙළවුරුමේ නායක උදේගම්මන්පිල මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උදේගම්මන්පිල මහතා මේ බව පැවසුවා. සුරේෂ් සලේ මහතාගේ සහෝදරයා සහ පුතා ඔහු බැලීම සඳහා රහස් පොලිසිය වෙත පැමිණි අවස්ථාවේදී හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ මහතා මානසික කඩාවැටීමකට ලක්ව සිටි බවට නිරීක්ෂණය වී ඇති බව ඔහු පැවසුවා.
3: සුරේෂ් සලේ මහතා පොලිසිය විසින් රඳවාගෙන සිටින්නේ අධිකරණ නියෝගයක් මත නොව ජනාධිපතිවරයා ත්‍රස්තවාදී වැළැක්වීමේ පන්ත යටතේ තමන්ට ලැබුණු බලතල අවභාවිතා කරමින් ලබා දුන් නියෝගයක් මත. ඒ නියෝගය මේ වන විටත් අධිකරණයේ ඉදිරියේ අභියෝගයට ලක් වෙලායි තියෙන්නේ. සුරේෂ් සලේ මැතිතුමා බලන්න අද දින උදෑසන ඔහුගේ සහෝදරයත් පුතාත් රාස් පොලිසියට ගියා. ඒ අවස්ථාවේ ඔහු දැඩි කඩාවැටීමට ලක් වෙලායි හිටියේ. ඒ රාත්‍රියේ ඔහුට රාත්‍රියේ කෑමට ලබා දීලා තියෙන්නේ බත් හැන්දක් රාබෝදි සමග පමණයි. මේ බත් හැන්දක් දීලා තියෙන්නේ පත්තර කොලයක් බිම එලලා ඒකට තමයි බත් හැන්දයි රාබෝදි බෙදලා තියෙන්නේ. පත්තර කොලේ කෑම වලින් පෙඟිලා ඔහු කෑම එක තමන්ගේ අතට ගන්න යද්දී පත්තර කොලේ ඉරිලා කෑම ටික බිමට වැටලා තියෙනවා. ඒතර ඔහුට කන්න වෙන්නේ බිම තියෙන කෑම. මේන් මානසිකව කඩාවැටුණු ඔහු රාත්‍රී ආහාරය ගැනීම ප්‍රතික්ෂේප කරලා විතරක් නෙවෙයි සුරේෂ් සලේ මැතිතුමාට රාස් පොලිසිය විසින් ජනාධිපතිවරයාගේ නියෝගය මත කරනු ලබන මේ අමානුෂික වදහිංසා සහ අමානුෂික පහත් සැලකීමට විරෝධය පළ කරන්න ඊයේ රාත්‍රියේ සිට මරණය දක්වා මාරාන්තික උපවාසයක් කිරීමට එතුමා තීරණය කරලා තිබෙනවා. ඇත්තෙන්ම එතුමා තමන්ගේ පුතා සමග හඬා වැටෙමින් ප්‍රකාශ කරලා තියෙනවා, මට පොලිසිය සලකන්නේ බල්ලෙකුටත් වඩා අන්ත විදියට, මට මෙහෙම කරන්න මං කරපු වරද මොකක්ද කියලා. එතුමා මේ මාරාන්තික උපවාසයේදී ආහාර ගැනීම පමණක් නොව මරණයම ඉලක්ක කරමින් ජලය සහ ඖෂධ ලබා ගැනීමත් ප්‍රතික්ෂේප කරලා තිබෙනවා.
2: මීගුඩ මන්සන්දයේදී දන්සලක පෝලිමක සිටි පිරිසක් අනතුරට ලක්කිරීමේ සිද්ධියට සම්බන්ධ කැබ් රථයේ හිමිකරු සහ සෙසු පුද්ගලයා ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔවුන් හෝමාගම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. අත්අඩංගුවට ගැනුණේ ඔවුන් දෙදෙනා නීතිඥවරයෙකු මාර්ගයෙන් මීගුඩ පොලිස් තහනය වෙත අද පෙරවරුවේ බහර වී තිබෙනවා. සිද්ධියට සම්බන්ධ අනිකුත් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙවන විට පොලිස් කණ්ඩායමක් කටයුතු කරමින් සිටින බවයි වාර්තාවන්. පසුගිය මැයි 31 වනදා මීගොඩ හන්දියාසල පැවති රොටි දන්සලක පොලිමේ සිටි පිරිසක් අනතුරට ලක් කරමින් එබ කැබ් රථය පලා ගොස් තිබුණා. වහම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම කැබ් රථය ගොඩගම ප්‍රදේශයේදී සිය බහරයට ගනු ලැබුවා. එම අවස්ථාවේ කැබ් රථය පැදවූ බීමතින් සිටි රියදුරුද පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කෙසේ වෙතත් කැබ් රථයේ සිටි තවත් පුද්ගලයින් තිදෙනෙකු පලා ගොස් ඇති බවටයි වාර්තා වුණේ. ඒ අනුව උන් අත්අඩංගුවට ගැනීම සඳහා මීගොඩ පොලිස් තහනියේ නිලධාරීන් විමර්ශන ආරම්භ කළද ඊයේ දිනය තෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ නැහැ. ඒ අනුව එම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා සිටියා. එවන් පසුබිමකයි අදාළ කැබ් රථයේ හිමිකරු සහ තවත් පුද්ගලයෙකු එලෙස අද දිනේ මීගොඩ පොලිස් තහනිය වෙත බහර වී ඇත්තේ. සිදුවේ මානතුරින් දන්සල් පෝලිමේ සිටි පුද්ගලින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. එමෙන්ම තවත් 7 දෙනෙකු තුවාල ලැබුවා. සිද්ධිය සම්බන්ධයෙන් නෙදින අත්අඩංගුවටගත් කැබ් රථ රියදුරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 16 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ජර්මන් ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි 2.5කට අධික මුදලක් වංචා කළ අයෙකු බෙන්තර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ ජර්මන් ජාතිකයා විසින් මෙරට සංචාරක ව්‍යාපාරයක ආයෝජනය කිරීම සඳහා ලබා දුන් මුදලක් සැකකරු විසින් මෙලෙස වංචා කර ඇති බවයි වාර්තා වන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙන්තර ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදී සංචාරක මග පෙන්වන්නේක්. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනවා. තුන්වන වරටත් 20/20 ලෝක කුසලාන කිරුළ දිනු ඉන්දියාවට නායකත්වය දුන් සූර්ය කුමාර් යාදෙව් ඉන්දිය 20/20 කණ්ඩායමේ නායකත්වයෙන් මෙන්ම සමස්ත සංචිතයෙන්ම ඉවත් කිරීමට ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය පියවරගෙන තිබෙනවා. ඒ ලෝක කුසලාන ක්‍රිකට් ජයග්‍රහණයෙන් මාස 3ක් වැනි කෙටි කාලයක් තුළදී වීම විශේෂත්වයක්. ඒ අනුව 35 හැවිරිදී සූර්ය කුමාර් යාදෙව් ලබන එළඹෙන අයර්ලන්ත සහ එංගලන්ත සංචාර මෙන්ම ආසියානු ක්‍රීඩාවලියල සඳහා නම් කළ ඉන්දිය සංචිතවලට ඇතුළත් කර නැහැ. ඉන්දිය 20/20 කණ්ඩායමේ නව නායකයා ලෙස ශ්‍රේයාස් අයර් නම් කර තිබෙනවා. මෙම දැඩි තීරණයට හේතුව පැහැදිලි කරමින් ඉන්දිය ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී අජිත් අගාකර් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා. ඔහු කියා සිටියේ ලෝක කුසලානයක් දිනා දුන් නායකයෙකු ඉවත් කිරීම ඉතාමත් අසීරු තීරණයක් වුවද කණ්ඩායමේ ඉදිරි අනාගතය වෙනුවෙන් එම තීරණය ගැනීමට සිදු වූ බවයි. සූර්ය කුමාර් යාදෙව් පසුගිය කාල සීමාවේදී දැක්වූ දක්ෂතා පහත වැටීම සහ වසර දෙකකින් පැවැත්වීමට නියමිත මීළඟ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් නව සැලසුම් සකස් කිරීම සඳහා මේ සඳහා බලපෑ ප්‍රධානතම හේතුව වූ බවයි ඔහු පවසා ඇත්තේ. 20/20 ජාත්‍යන්තර තරග 113කදී ලකුණු 3272ක් ලබාගෙන ඇති සූර්ය කුමාර්ගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 36ක් වුවද පසුගිය 2025 ජනවාරි මාසයේ සිට 2026 මාර්තු දක්වා ඔහු ක්‍රීඩා කළ තරග 35කදී එම සාමාන්‍ය 26 දක්වා කැපී පෙනෙන ලෙස පහත වැඩි තිබුණා. එමෙන්ම මෑතකදී නිමා වූ IPL තරගාවලියේදීද ඔහුට සිය සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට හැකි වී නැහැ. තේරීම් කාරක සභා ප්‍රධානි අජිත් අගාකර් වැඩිදුරටත් සඳහන් කළේ කණ්ඩායමේ ඉදිරි ගමන පිළිබඳව සූර්ය කුමාර් යාදෙව් සමග තමන් පෞද්ගලිකව ඉතා දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි. මෙම තීරණය සූර්ය කුමාර්ට පෞද්ගලිකව රිදවීමක් වුවද සමස්ත ඉන්දීය කණ්ඩායමේ යහපත වෙනුවෙන් ගනු ලැබූ තීරණයක් බවත් අජිත් අගාකර් පවසා තිබෙනවා.
0: දේශයේ සිංහ ක්‍රිකට් ආක්‍රමණය
4: ශ්‍රී ලංකා vs West Indies ක්‍රිකට් සාගා 2026
2: සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් අතර දෙවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අදාළියම ආරම්භ වනවා. කින්ස්ටන් හිදී මෙම තරගය ආරම්භ වීමට නියමිත වෙත්තේ ශ්‍රී ලංකා වේලාවෙන් අලියම 1ටයි. දෙරට අතර පැවති පළමු එක්දින තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 41කින් ජය ගැනීමට සමත් වුණා. ඒ අනුව අද පැවැත්වෙන තරගය ජයගත හොත් තරග 3කින් සමන්විත මෙම එක්දින තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවනු ඇතේ. 50වැනි ස්වර්ණ ජයන්ති ජාතික මහා ක්‍රීඩාවලියේ ජාතික රට හරහා දිවීමේ තරගාවලිය අද නුවරඑළියේදී පැවැත්වුණා. එහිදී පිරිමි සමස්ත කණ්ඩායම් ශූරතාවය ඌව පළාත දිනාගත් අතර කාන්තා සමස්ත කණ්ඩායම් ශූරතාවය දිනාගත්තේ මධ්‍යම පළාතයි. එහිදී විශිෂ්ට දස්කම් දැකූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගේමට තරුණ කටයුතු සහ ක්‍රීඩා මාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ සහ අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මදුර සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කෙරුණා. නුවරඩියේ අභියෝගාත්මක දේශගුණයේ පරදවමින් දහවනේ යෙදුණු සියලුම ජයග්‍රහකීන් මෙහිදී සම්මානයට සහ ඇගීමට පාත්‍ර වුණා. මැද ප්‍රතික කලාපයේ පවතින සටන් විරාම ගිවිසුම මුළුමනින්ම අභියෝගයට ලක් කරමින් හෝමු සමුද්‍ර සන්ධිය සහ ගල්ෆ් කලාපය කේන්ද්‍ර කරගනිමින් ඇමරිකානු හමුදා සහ ඉරානය අතර ප්‍රහාර මාලාවක් හුවමාරු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. ඇමරිකානු මධ්‍යම අනදෙන මූලස්ථානය පවසා ඇත්තේ හෝමු සමුද්‍ර සන්ධිය සහ ගල්ෆ් කලාපයේ අසල්වැසි රටවල් ඉලක්ක කරගනිමින් ඉරානය විසින් දියත් කරන ලද බැලස්ටික් මිසයිල සහ ප්‍රහාරක ඩ්‍රෝන යාන රැල්ලක් සාර්ථකව අතරමඟදී ව්‍යර්ථ කර දැමුවා. බවයි ඇමරිකානු ආරක්ෂක අංශ පවසන පරිදි ඉරානය විසින් එල්ල කරන ලද බැලස්ටික් මිසයිල 7-6ක්ම අහසේදී විනාශ කිරීමට ඇමරිකානු උසස් ගුවන් ආරක්ෂක පද්ධති සමත්ව තිබෙනවා. මෙම මිසයිල ප්‍රහාර මාලාව දියත්වීමට පැය කිහිපයකට පෙර කලාපීය වාණිජ මුහුදු ගමනාගමනයට ඍජු තර්ජනයක් එල්ල කළ ඉරාන ප්‍රහාරක ඩ්‍රෝන යාන 4ක් වෙඩි තබා බිම හෙළූ බවයි ඇමරිකානු ආරක්ෂක අංශ පවසන්නේ. ඊට ප්‍රතිචාර වශයෙන් ඇමරිකානු හමුදා විසින් ඉරාන වෙරළ තීරයේ ගොඩු ප්‍රදේශයේ සහ කේෂම් දූපතේ පිහිටි ඉරාන රේඩා මධ්‍යස්ථාන වෙත ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය පවසන්නේ ඇමරිකාවේ බිම ආක්‍රමණශීලී ක්‍රියාවට ප්‍රතිචාර ලෙස තමන් කලාපයේ පිහිටි සතුරු මිලිටරි කලවුරු වෙත මිසයිල් ප්‍රහාර එල්ල කළ බවයි. එමෙන්ම හෝමු සමුද්‍ර සන්ධිය ඇමරිකානු නැව් නැවත ස්ථානගත කිරීමට ගත් උත්සාහයන් තෙරෙහිව ලාරික් දූපත ආසන්න මුහුදේදී අනුසුරැඟවීමේ වෙඩි තැබීම් සිදු කළ බවද ඉරානය තහවුරු කරනවා. මේ වන විට අඩාල වී පවතින සාම සාකච්ඡා සාර්ථක එකඟතාවකින් කෙලවර නොවුණහොත් කලාපය පුරා මහා පරිමාණ විනාශකාරී යුද්ධයක් ඇතිවීමේ අවදානම උපරිම මට්ටමකට ළඟා වී ඇති බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ. මේ අතර ලෙබනන් දේශ සීමාවේ පවතින ගැටුම්ද තවදුරටත් දරුණු අතට හැරෙමින් පවතිනවා. ඊශ්‍රායලයේ විසින් දකුණු ලෙබනනයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ලෙබනන් හමුදා නිලධාරියෙකු ඇතුළු සෙබළුන් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ලෙබනන් හමුදාව තහවුරු කර ඇත්තේ. මාර්ගයක ගමන් කරමින් තිබූ හමුදා රථයකට එම ප්‍රහාරය එල්ල වී තිබෙනවා. ඊශ්‍රායලයේ සහ හිස්බුල්ලා සංවිධානය අතර පවතින මෙම ගැටුම්වලට ලෙබනන් රජයේ නිල හමුදාව මෙතෙක් ඍජුව මැදිහත් වී නොතිබීම විශේෂත්වයක්.
0: Net News
2: Nimava මීළඟ net news සෙට උදෑසන 6:45ට. වැඩි තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. සුබ රාත්‍රියක්.
0: Net News ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්. Net News ඔබ වෙත ගෙන එන්නේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
5: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
6: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
5: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 076-716-3672.
7: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල්නෙත් ට්‍රැවල්නෙත් අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
8: එක එක දේවල් වලට සීට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට්. SLT Mobitel Home 4G Connection හැමතිස්සෙම සෙට්.
9: චුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණයක් අනුමැතිය තවසින් LB සංමිත අමතන්න 0112-200200.
10: කිල්ස් වෙතින් දැන් නම් නිෂ්පාදන සඳහා අජම මිල වට්ටක ග්‍රෑම් 100ක් දැන් රුපියල් 9යි. අර්ථ කොළඹ අඹ ග්‍රෑම් 100ක් රුපියල් 29යි. ඉස්සෝ මධ්‍යම ග්‍රෑම් 100ක් දැන් රුපියල් 179යි. කිල්ස් නම් බබයි අජම මිලයි.
11: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැන්ම රුපියල් 1278ක් reload කරන්න.
12: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
13: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්දිකා සේනාරත්න අමීෂ මිනෝල්
14: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
13: Tickets, mytickets.lk within. Sri Lanka Vidyut Vikashakeenge Sansadaye Idiripat Kirimak. Anugrahaya.
15: Hondama de aduma milata. Tipa vyapta shakha jalayak samagin. Kasagala Green Super. Jeevithayata Itiriyak.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: තැන කාටම මේලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදල අතුර කිරිය මුල්ලේරියාව නාරම්මල ගනි මුලකම් පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2077-87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0.112 200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල් සමාගමකි.
1: කීල්ස් වෙතින් දැන් නම් නිෂ්පාදන සඳහා ආජම මිලක් වට්ටක ග්‍රෑම් 100ක් දැන් රුපියල් 9යි. අර්ථ කොළඹ අඹ ග්‍රෑම් 100ක් රුපියල් 29යි. ඉස්සෝ මධ්‍යම ග්‍රෑම් 100ක් දැන් රුපියල් 179යි. කීල්ස් නම් බබයි ආජම මිලයි.
3: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.

0: Sit net asse voor. Sit net asse voor.
1: අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අපි සෙනසුරාදා සිත්නේ තසපුව වැඩසටහනයි අරඹන්නට සූදානම් වෙන්නේ. අදත් අපි ඔබට ඉතා වැදගත් වූ දේශනාවක් සෙනසුරාදා සිත්නේ තසපුවෙන් ලං කරන්නටයි සූදානම් වෙන්නේ. ඒ වෙනුවෙන් සුපුරුදු ලෙස අදත් අපි ගෞරව නමස්කාර පූර්වකව ආරාධනා කරන්නට යෙදුනේ ගලගෙදර සමනගිර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ අතිපූජනීය වන්දනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට. උන්වහන්සේව ශ්‍රද්ධාවෙන් ගෞරව නමස්කාරයෙන් යුක්තව පිළිගෙන සෙනසුරාදා සිත්නේ තසපුවේ ධර්මානුශාසනාව පැවැත්වීමට උන්වහන්සේට ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු ගරුතර මහා සංඝරත්නයන් වහන්සේයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද සෙනසුරාදා සිටින තසපුවට ඉතාම ගෞරවයෙන් දායකත්වයට එකතු වෙනවා නොම්බර 105 B ඉස්වැල්ල කිනිදිවැල්ල පදිංචි PDS නිල්මිනී මහත්මියතුළු ඒ පින්වත් දුවදරුවන් විසින් එයත් හැම දිනාගෙම සියලුම සත් ප්‍රාර්ථනා සඵල වෙන්නට අපි බොහොම මෙත්සිතින් සෙත්පතමින් ආශිර්වාද කරනවා ජීවිතයේ එක එක්කෙනා ගෙවන කර්ම විපාක සමහර වෙලාවට පින්වත්නි අපිට හරි දරුණු විදියට ආරංචි වෙන අවස්ථා ජීවිතයේ ඕනතරම් අත්දැකලා තියෙනවා මේ දවස්වලත් අපිට ඒ වගේම කර්ම විපාක පිළිබඳ හිතට තදින් දැනෙන කාරණාවක් කාලීනව සිද්ධ වෙලා තියෙනවා ඒ තමයි එක්තරා වැඩිහිටි නිවාසයක් හොරණ ප්‍රදේශයේ පවත්වගෙන ගිය ගිනි අරගන්නවා මේ වැඩිහිටි නිවාසය එහි ඒ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සහ විශේෂ අවශ්‍යතා ඇති අය 70 ගානකට අධික පිරිසක් ඉඳලා තියෙනවා ඒ අතරින් මම හිතන්නේ සැලකිය යුතු ප්‍රමාණයක් අපිට ආරංචි වුණ පරිදි 12 දෙනෙක් හෝ 13 දෙනෙක් අතරවත්ගේ ප්‍රමාණය ඒ අතරින් පින්වත්නි ගින්නට හසු වෙලා මිය යනවා සමහර අය ගින්නෙන් බේර ගන්න බැරි විදිහට අඟුරු වෙන තරමට දැවිලා ගිය ඡායාරූප අපි දැක්කා කෙනෙකුට ඒක බලන්න බැරි තරම් හරි සංවේගජනකයි පින්වත්නි දැන් මේ වගේ සිදුවීම් වෙනකොට අපිට මොන වගේ කර්මයක් මේ ජීවිතවල ඔවුන්ගේ පසුපසින් එන්නේ ඇද්ද කියලා ධර්මයේ දන්න අයට හිතට එකපාරටම ඇති වෙන හැඟීමක් මං හිතුවා අද දවසේ ඔබට ටිකක් මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න ඕනේ කියලා මේ ගැන කතා කරන්න ඕනේ කියලා අතීතයේ මේ වගේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වෙඩීදිත් සිද්ධ වෙච්ච සිදුවීම් තියෙනවා ඔබට එකපාරට මෙහෙම මතක් වෙන්නේ සාමාවතීගේ කතාව. සාමාවතී විතරක් නෙමෙයි තවත් ඒ වගේ සිදුවීම් තියෙනවා පින්වත්නි. අපි මේ කර්ම සහ කර්ම විපාක පිළිබඳ ටිකක් කතා කරමු. මේක අපිට හිතන්නත් බොහෝ දේ ඉතුරු වෙනවා. මේ පිටිපස්සේ ඇත්තරම ජීවිතේ මේ කර්මයකට කෙනෙක්ගේ හිත නැමෙනකොට ඒක පාප කර්මයක් නම් ඒ පාප කර්මයේ විපාක මොන විදියට මට ගෙවන්න වෙයිද කියලා ඒ කර්මය කරන අවස්ථාවේ කවුරුවත් හිතන්නේ නැහැ පින්වත්නි. කර්මය විපාකයක් විදියට දවසක ගෙවනකොට ඒ ගෙවන්නේ මෙන්න මේ කර්මය කරපු හින්දා කියලා හිතෙන්නෙත් නැහැ. කර්මය කරන වෙලාවට විපාකෙ මතක් වෙන්නෙත් නැහැ. විපාකේ ගෙවන වෙලාවට කරපු කර්මෙ මතක් වෙන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා මිනිස්සු කර්මයෙන් හැමදාමත් පීඩා විඳින්මින් මේ සංසාරේ අනන්ත අප්‍රමාණ දුක්ඛම් කටළු එක්ක ගෙවාගෙන එනවා. ඒ එන ගමනේ අපි දැකපු මේ ආසන්න සිද්ධියත් එක්ක අපිට හිතන්න ගොඩාක් දේ ධර්මයේ ඔස්සේ ඉතුරු කරලා දෙනවා. අපි බලමු පින්වත්නි දැන් ඔය වැඩිහිටි නිවාසය තුළ විශේෂ අවශ්‍යතා තියෙන ලොකු පිරිසක් හිටියනේ. සමහර අය මානසිකව සාමාන්‍ය ප්‍රකෘති තත්ත්වෙ හිටපු අය නෙමෙයි. යම්කිසි මිනිසෙකුට ප්‍රකෘති මනසින් හිතන්න පුළුවන් විදියට ඔවුන්ට හිතන්න බෑ. ඒ නිසා ඇතැම් අයව පාලනය කරන්න දන්වැල් වලින් කඹ වලින් ගැට ගහලා තිබුණයි කියලා කියනවා. නීතිමය වශයෙන් කොහොමද මේකේ තත්ත්වය කියන එක නීතිබාර ඒ තීරණ ගන්න අය බලාගනි. නමුත් අපි කල්පනා කරලා බැලුවොත් පින්වත්නි කෙනෙකුගේ මානසික ව්‍යාකූලකමක් හින්දා එයාගේ තියෙන මානසිකව ඇති
විකෘති භාවයක් හින්දා ඒ කෙනාගේ තියෙන දරුණුව, ඒ කෙනාගේ හැසිරෙන සමහර ඒ හැසිරීම් තව කෙනෙකුට හානි වෙන හින්දා ඔවුන්ව කඹයකින් හරි දන්වැලකින් හරි ගැට ගහන්න වෙන තත්වෙට ඒ කෙනාගේ ජීවිතේ පත් වෙනවා කියන්නේ පින්වත්නි, ඔබ හිතන්න මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන තව කෙනෙකුට හානියක් කරදරයක් නොකර පාඩුවේ ඉන්න මිනිස්සු මේ බණ ටික අහනවනේ. ඔබ හිතන්න අපි මොන තරම් සසරේ නොහිතුවට ඔහොම දන්වැල්වල ගැට ගහලා බැඳිලා ඉන්නේ නැද්ද? දැන් ওই දන්වැලක ගැට ගහලා තිබිච්ච දරුවෙක්ව ඒ ගමේ අයට බේරගන්න විදිහක් නැතුව ගින්නට හසු වෙලා පිච්චිලා ගියා කියලා ඒ මොහොතේ ඒ බේරගන්න ආපු අය අතරින් කතා වෙනවා ප්‍රවෘත්තිවල. එතකොට ගමේ අය දැකලා තියෙනවා ඔවුන්ට පුළුවන් ප්‍රමාණයක් 6-7 දෙනෙක් 8 දෙනෙක් බේරගත්තයි කියනවා ගින්න අස්සෙන්. නමුත් අර දන්වැලකින් ගැට ගහලා තිබිච්ච කෙනෙක්ව බේරගන්න අමාරු නිසා කොච්චර උත්සාහ කරත් ඒ වෙලාවේ ගින්න අස්සේ අමාරුවෙන් බේරගන්න බැරි වුණ හින්දා ඒගොල්ලන්ගේ ඇස් පනා පිටම ගින්නට අහු වෙලා පිච්චිලා ගියා කියනවා. මට ඔය සිද්ධිය ඇහෙනකොට ඒ ප්‍රවෘත්තිය මට මතක් වුණේ පින්වත්නි, ඔය ගම් වතුර ගලනකොටත් ඔය වගේමනේ. සමහර ලාවට ගින්නට ජලයට හසු වෙලා මිනිසුන්ගේ ජීවිත විතරක් නෙමේ සත්තුන්ගේ ජීවිතත් ඔය වගේ කොච්චර විනාශ වුණාද? සමහර ලාවට බල්ලා ගැට ගහලා කොහේ හරි ගමනක් ගිහිල්ලා ඒ ගමන ගියාය බල්ලව ගැට ගහලා ගියාට තමහට යනකොට අල්ලපු ගෙදර මිනිසුන්ට කෑම ටිකක් දෙන්න මොකක් හරි කියලා යනවා. ඉතින් ඔය වගේ ගම් වතුරක් එහෙම එනකොට පින්වත්නි සමහරු ඒගොල්ල හිතා ගන්න බෑ, අල්ලපු ගෙවල මිනිසුන්ට සමහර මතක් වෙන්නෙත් නැහැ අර බල්ලව ලෙහන්න කිසි කෙනෙකුට මතකයක් නැති නිසා. අන්තිමට මොකද වෙන්නේ? අර වතුර යටම බල්ලා වතුරේ දඟලලා දඟලලා මැරෙනව පින්වත්නි දන්වැලට ගැට ගිහිලා ඉඳා. මේ අනන්ත සසරේ දන්වැල් වලට ගැට ගිහිලා මිනිස්සු නෙමේ සත්තු කොච්චර මැරිලා තියනද ඔය වගේ ගින්නට හසු වෙද්දී, සමහර වෙලාවට ඔහොම ජලයට අහු වෙද්දී, සමහර වෙලාවට පින්වත්නි ඈතින් කඳ කඩාගෙන එනවා දකින්න සතෙකුට දුවන්න පුළුවන් තත්වයක් තිබ්බත් ඔබ දන්න ඔය හරක් එහෙම සමහරට ගැට ගහලා ඉන්නකොට මේ වෙලාවේ දිට්ටා ඔය කුණාටු කාලෙත් ගම් වතුරට පවා හරක් එහෙම හුණා. ගැට ගැහිලා බැඳිලා හිටපු නිසා ඔවුන්ට දුවන්න බෑ. දුවන්න උත්සාහ කරන මේ ඈත කඳ කඩාගෙන එනවා පේනවා, දුවන්න උත්සාහ කරනවා, දුවලා බේරෙන්න බෑ පින්වත්නි. සමහර ලාට අපි නොහිතුවට මේවා කර්ම විපාක. ඒ විපාක ගෙවනවා ඇස්පනා පිට බලාගෙන ඉන්නකොට. මනුස්ස ජීවිතයක මිනිස්සෙක් ඒ වගේ දන්වැල් වලට ගැට ගැහිලා ගින්නට හසු වෙලා මැරෙයි කියලා කවුද හිතන්නේ පින්වත්නි? කර්ම විපාක ඒ විදිහට මෝන දෙන්න සිද්ධ වෙයි කියලා කවුද හිතන්නේ? මිනිස් ජීවිත ලබලත් එහෙම කර්ම ගෙවන්න සිද්ධ වෙනවා නම් සත්ව ආත්ම ගැන කතා කරන්න දෙයක් තියෙනවද පින්වත්නි? මේ සිදුවීම් එක්ක අතීත ජීවිතවල වෙච්ච සමහර කාරණා අපිට බුදුරජාණන් වහන්සේගේ කාලේ වෙච්ච සිදුවීම් ඇසුරෙන් මේ වෙලාවේ තේරුම් ගන්න ගොඩක් දේ තියෙනවා. ඔබ දන්නවද එක දවසක් ස්වාමීන් වහන්සේලා පිරිසක් බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ඇවිල්ලා උන්වහන්සේලා මේ අපි ඔය දකින ප්‍රවෘත්ති වගේ දැකපු සිද්ධියක් ගැන බුදුරජාණන් වහන්සේව දැනුවත් කරනවා. ඔබ දන්නවද එක දවසක් ස්වාමීන් වහන්සේලා පිරිසක් බුදුරජාණන් වහන්සේව හම්බෙන්න ඇවිල්ලා උන්වහන්සේලා දැකපු දෙයක් බුදුරජාණන් වහන්සේට මතක් කරනවා. මේ ස්වාමීන් වහන්සේලා ඇස් පනා පිට දකිනවා පින්වත්නි, ආකාශෙ ගියපු කපුටෙක්ව ගින්නකට අහු වෙලා ඒ කපුටා අහසෙන් බිමට වැටෙනවා. වැටුණාට පස්සේ මේ ස්වාමීන් වහන්සේලා දකිනවා මේ කපුටා ඒ ගිනි ඇවිලි ඇවිලි වැටෙන්නේ අන්තිමට ඇස්පනා පිටම අර කපුටා ගිනි අඟුරු ගොඩක් වෙනවා පිච්චලා ගිහිල්ලා. ඔබ බලයි අහසෙ කොහොමද කපුටෙක් පිච්චෙන්නේ කියලා. ඒ කාලේ ගෙවල් තිබුණේ පං වලින් හෙවිල්ලලා, ඉලුක් හෙවිල්ලලා. එතකොට මේ හෙවිල්ලලා තියෙන පං ගහස් ඒ ගිනිගත්ත ගෙදරකින් ඇවිලි ඇවිලි අහසේ පාවෙලා යද්දී ඇවිලෙන ඒ පං හුල මේ කපුටෙක්ගේ ඇඟේ පැටලිලා මේ කපුටව පිච්චෙන්න ගත්තේ. පිච්චි පිච්චි බිමට වැටිච්ච කපුටා ගිනි අඟුරු ගොඩක් වෙනවා. ඔබ දන්නවද මෙහෙම පිච්චිලා ගිනි අඟුරු වෙලා
මේ කපුටා මැරෙන්න හේතුව ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේකින් ඇහුවට පස්සේ මේ ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලාට භාග්‍යතුන් වහන්සේ මේ කපුටගේ අතීත කර්ම විපාකෙ පෙන්නලා දීපු විදිහත් එක්ක පින්වත්නි හිතනවා මේ අනන්ත සසරේ කොච්චර මිනිස්සු අවිද්‍යාවත් එක්ක නොහිතා හිතට එන ද්වේෂයක් පිට කරලා සමහර වෙලාවට වගේ කර්ම රැස් කරගත්තුවා කොතන කොහොම ගෙවයිද කපුටෙක් විදියට අහසේ පියාඹද්දී ආකාශෙත් කර්ම විපාක දුන්නා නම් කොතන කොහොම කර්ම ගෙවයිද මොකද්ද දන්නද මේ කපුට අතීතේ කරලා තියෙන කර්මේ බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට කියනවා මහණෙනි ඔය කපුට එක ආත්මික ගොවියෙක් වෙලා ඉඳලා තියෙනවා ගොවියෙක්ව ඉන්නකොට මේ ගොවියාගේ ගොවිතැන් කරන කටයුතු වලට කුඹුර වැඩවලට උදව්වට හිටපු හරක්ගෙන් නගුල බැඳපු එක හරකෙක් ඉඳලා තියෙනවා නාහට අහන මේ හරක කොච්චර කිව්වත් කියන දේ නෙමෙයි කරන්නේ ඉන්න කිව්වොත් යනවා යන්න කිව්වොත් ඉන්නවා වාඩි වෙලා ඉද්දි නැගිටින්න ගුවම නැගිටින්නේ නැහැ නැගිටලා ඉන්න වෙලාවට වාඩි වෙනකම් වාඩි වෙන්නේ නැහැ මේ හරක හැමතිස්සෙම කියන එක නෙමෙයි වෙන එකක් කරන්නේ එතද මේ විදියට හැම වෙලාවෙම අකීකරු විදියට හැසිරෙද්දි මේ හරක ගැන මේ ගොවියට ඇවිල්ලා තියෙන හිතට කාලයක් තිස්සේ මහ තරහක් ඒ තරහත් එක්ක මේ හරකට ගහනකොට ඒ තරහෙන්ම මේ හරකට කතා කරනකොට හරක තව තවත් අකීකරු විදියට හැසිරෙනවා ඔබ දන්නව දැන් සමහර ලාවට මිනිස්සු එක්ක වුණත් අපිට ඔවගේ එක සිද්ධියක් ඔළුවේ තියාගෙන අපි ඒකටම කතා කරනකොට තව තවත් අපිට අර වෙච්ච දේ තව වැඩියෙන් සිද්ධ කරනවානේ සමහරු ළමයිනුත් ඉන්නව වගේ දිගට බයිනකොට ඒ ළමයා තව තවත් අකීකරුකම් කරනවා පින්වත්නි මේ හරකත් ඒ වගේම අර ගොවියට එපා වෙන විදියට තවත් අකීකරු විදියටම හැසිරෙන පටන් ගන්න තියෙනවා මේ ගොවිය දවසක් හිතලා තියෙනවා මූට හොඳ පාඩමක් උගන්වන්න ඕනේ කියලා අර තරහත් එක්කම මේ ගොවිය මොකද කරන්නේ පොඩි කඹ කෑල්ලක් බෙල්ල ගැට ගහලා ඒ කොට කඹෙන් මේ හරකව කණුවක ගැටලනවා පින්වත්නි ඊට පස්සේ කියන්නේ මේක කරන්නේ කුඹුරේ කමතේ ඔයත් දන්නවා කමතේ ගොයන් කපලේ වුණාට පස්සේ අර ගොඩ ගහපු මේ ගොයන් ගස් පිදුරු තියෙනවනේ මේ පිදුරු ගොඩක් අර හරකව වැහෙන්න ගොඩ ගහලා තියෙනවා ඒ වෙලාවේ ඒ කියන්නේ හරකට එහා මෙහා යන්න බැරි වෙන්න කණුවක ගැට ගහලා තියෙන්නේ ඒකත් කොට කඹ කෑල්ලා ඊට පස්සේ මම හරකව වැහෙන්න පිදුරු වලින් වහනවා වහලා ඉවර වෙලා මේ ගොවියා අර පිදුරු ටික ගිනි තියෙනවා මේ හරකත් එක්ක තියෙන තරහට කරපු වැඩක් පිදුරු ටික ගිනි තියෙනකොට ඔබ හිතන්නේ පිදුරු අස්සේ ඉන්න හරකට දැන් බේරිලා යන්න බෑ ගැට ගහලා ඉන්නේ එහෙම ගින්නට අහු වෙනවා අහු වෙච්ච මේ හරකව ඒ ගැට ගහිච්ච පිදුරු ගොඩ අස්සෙම පිච්චිලා කරවලා පන පිටින්ම පිච්චි මැරෙලා යනවා පින්වත්නි සමහරලාට මෙතෙන්දී හරකත් අතීතේ කරපු කර්ම විපාකයක් ගෙවුවා වෙන්න පුළුවන් ඒක තමයි කියන්නේ කෙනෙක් කර්මය ගෙවනකොට තව කෙනෙක් කර්මයට කර ගහනවා පින්වත්නි අන්තිමට මේ ගොවියා අලුතෙන් කර්මයට කර ගැහුවා මේ හරකව ඒ විදියට පන පිටින් ගැට ගහලා පුච්චපෙකේ කර්ම විපාකෙට ආත්මකනම් ගැට ගැහි පිච්චි මැරුණා පින්වත්නි එහෙම ගැට ගැහි ආත්ම ගණන් පිච්චි මෙරිමරි ගියපු ආත්ම අතරේ තිරිසන් සතෙක් වෙලා කපුටෙක් විදියට ඉපදිලා ආකාශේ දැවිල පිච්චිලා ගියත් ඒ ගොවියමයි කියලා බුදුරජාණන් වහන්සේ සංඝයාට කියනවා. ඊට මේ කාලීනව දැකපු පොඩි සිද්ධියක් වුණාට පින්වත්නි කපුටා පිච්චිලා ගියා කියන එක පොඩි දෙයක්. අදටත් අපි ඕනතරම් දකින්නවනේ කරන්ට් වයර් වල ඔබ දැකලා ඇති වවුල්ු එහෙම එල්ලිලා පිච්චිලා ඉන්නව කර වෙලා. කොච්චර දකින්නවද මිනිස්සු? ඕ වගේ අපිට ඕනතරම් සමාජයේ සත්තුන් අපේනවා පිච්චිලා මැරිලා කර වෙලා ඉන්නවා. ඊළඟට හිතන්නකෝ ඔය ගිනි ගොඩවල් වල එහෙම පින්වත්නි කොච්චර සත්තු පිච්චිලා ඔහම මැරෙනවද? සමහර වෙලාවට අපේ රටේ ලොකුවට නැති වුණත් ගොඩාක් රටවල් වල ලැව් ගිනියනවා. මහා තද පෑවිල්ල කාලයක් යනනේ සමායකත් එක්ක. එතකොට ඔය කැලෑ ගිනි ගන්නවා සෑහෙන. ඔය වනාන්තර ඇතුලේ හදන හොටෙල් වගේ ස්ථානවලට ඉන්සෝරන්ස් එක පවා පිටරටවල් වල ගොඩාක් වැඩි කැලෑවල් ඇතුලේ. මොකද හේතුව කැලෑවල් ඇතුලේ ගිනි ගන්නවා කියන එක ලැව් ගිනි වගේ ගිනි ඇවිලිලා යනවා කියන එක සමහර රටවල් වල සාමාන්‍ය දෙයක් පින්වත්නි. හරිද? එතකොට දැන් ඇතැම් රටවල් තියෙනවා ඉන්දියාව එහෙම ඔය ආටා
හදන තිරිංගු වගා කරනවාට මිනිස්සු. ඒ තිරිංගු වගා කරාට පස්සේ ගොඩක් වෙයිද මේ කාලේ එහෙම ඒ තිරිංගු හේන් ඊට පස්සේ කොඹුරු ගිනි තියෙනවා. දැන් අපේ වී වගේ තමයි පිදුරු ටික වගේ ඔවුන්නේ හේන් පිටින් ඒ යායවල් පිටින් ගිනි තියෙනවා. ඒ ගිනි තියෙනකොට වායුගෝලයට පවා ඒ ගින්නේ බලපෑම මහත් අදට එනවා. ඈ පරිසරයේම වැහෙනවා, ඈත කඳුවත් පේන්නේ නැති තරම් ආකාශයේ වැහෙනවා ඒ දුමට. එතරට ගිනි තියෙනවා. ඉතර ඔබ හිතන්නේ මේ කැලෑවල් ගිනි තියද්දි, ඊට පස්සේ වගේ හේන් ගිනි තියද්දි, කුණු ගොඩවල් ගිනි තියද්දි මේවා අස්සේ ඉන්න සත්තු උනත් කොච්චර පිච්චිලා කරවලා මැරෙනවද? සමහර වෙලාවට මේ එක කරපු කර්ම එක විපාකේ ආත්ම ගණන්, එක කර්මයක් වෙනුවෙන් ආත්ම 100,000 වාර ගණන් පිච්චි මැරෙන්න ඕනේ පින්වත්නි. එතකොට මේ සතෙක්කුගේ පිටුපස අපිට නොදකින කර්ම විපාකවල, කපුටා කියන්නේ එක සතෙක් වුණාට කපුටාගේ පිටිපස්සේ මනුෂ්‍යාත්මයක් ගෙවපු කෙනෙක් ගොවියෙක් විදිහට හිටපු ආත්මිකද කරපු කර්ම විපාකයක් මේ හැංගිලා තියෙන්නේ අපි දන්නේ නැති වුණාට. ඒ වගේ මේ තිරිසන් සත්තුන්ගේ වුණත් අපි දකින්නේ නැති මොනතරම් විපාක පිටිපස්සෙන් ඇද්ද? ඒතර මේ ජීවිතේ පින්වත්නි මානසික රෝගී දරුවෙක් විදිහට ඉපදිලා ගැට ගැහිලා ගින්නකට අහුවෙලා පිච්චිලා මැරෙනවා. ඒතර ඒ වගේ රෝගී විදිහට ඉපදුනා කියන්නේ ප්‍රകൃති විදිහට ඉපදිලා නැහැනේ. මොනවහරි කර්ම විපාක නිසා තමයි එහෙම උපදින්න හේතු වෙලා තියෙන්නේ. ශරීරයෙන් මනසින් ප්‍රකෘති නැහැ, විකෘති ආබාධ සහිතයි. එතකොට ආබාධ සහිතව උපදින්නත් යම් කර්මයක් බලපානා වගේම පින්වත්නි දන්වැල් වලට ගැට ගිහිලා පිච්චිලා මැරෙලා යන්නත් මොනතරම් විපාක කර්ම පිටිපස්සේ සසරයක්ද? එතන මේ වගේ දන්වැල් වලින් ගැට ගහලා එහෙම මිනිසුන්ව පාලනය කරන්න රජයේ ලියාපදිංචිවත් නැති ආයතනයක් විදිහට කටයුතු කරපු එකේ හරි වැරද්ද ගැන මං අමුතුවෙන් ඔය ඇත්තන්ට කියන්න ඕනේ. ඒ මේ ජීවිතේ අපිට මතු පිටින් පේන කාරණාවේ අර්ථකථන කරන්න අපි ඕනේ. ඒක ගැන ඕනතරම් මිනිසු ඒවා විශේෂයෙන්ම අදාළ බගකෙවේතු බලධාරීන් ඒව බලාගනි. නමුත් අපිට මෙතනදී හිතන්න තියෙන මේ සංසාරය කොච්චර භයංකරයිද? මේ වගේ නොකරපු කර්ම තවත් කරන්ඩ ලැජ්ජ බය නැති හිත් මේවා දැක්කට පස්සේ අඩුතරමේ නොකරපු කර්ම වලින් තමන්ගේ අතින් එවැනි කර්ම

තු මොනවා කතා කරන්න තිබ්බත් අපි නොහිතුවට අතීතයේ සැඟවුණු කර්ම මේ විපාක වලට බලපාන එදා කරපු කර්ම ඒ බුදු කෙනෙක් වැඩ ඉන්න කාලෙක ඉඳන් උන්වහන්සේ පෙන්වලා දුන්නට අද කවුරු පෙන්වලා දෙන්නද? දැන් ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ කාලෙ මේ යෝගී වෙච්ච සංවේදීම සිද්ධියක් තමයි සාමාවතිත් එක්ක 500ක් ඒ රාජ පරිවාර කාන්තාව එක මාලිගාවක් ඇතුළේ ගිනිබත් වෙච්ච සිද්ධිය. සාමාවතිත් එක්ක දැඩිව වෛර බැඳගත්ත මාගන්දියනේ ඕක කරන්නේ. මාගන්දියගේ අම්මයි තාත්තයි ඔබට මතකෙති මහන වුණා. ඒගොල්ලෝ ධර්මය අවබෝධ කළා. මොකද බුදුරජාණන් වහන්සේ මාගන්දියා එක්ක විවාහ කරවන බලාපොරොත්තුවෙන් තමයි ඒ අම්මයි තාත්තයි බුදුරජාණන් වහන්සේ ළඟට එන්නේ. තමන්ගේ දුවව බාරගන්න කියලා බුදුරජාණන් වහන්සේට ඉල්ලීම් කරන්නේ. නමුත් උන්වහන්සේ ඒ අයගේ සසර නිදහස් වෙන්න අවශ්‍ය කරන සසරින් ඒ අයට එතර වෙන්න උදව් වෙන ධර්මයක් දේශනා කරනවා. අම්මයි තාත්තයි ඒ ධර්මයට ගෞරවයෙන් අවබෝධයක් ඇති කරගෙන ඔවුන් පැවිදිත් වෙද්දී දුව මොකද කරේ? ඒ ධර්මයටම ගැටුණ පින්වත්නි. ඒ ගැටිච්ච මාගන්ධය කරපු කර්ම විපාක වල එකක් තමයි ඔයගේ ධර්මය අවබෝධ කරපුම කාන්තාව පිරිසක් පුච්චල මරපු එක පණ පිටින්. හිතන්න ඔබ අම්මයි තාත්තයි එකම දේශනාවට ධර්මය කෙරෙහි පහදින්නත් අවබෝධ කරන්නත් දුව ඒ දේශනාවටම ගැටිලා නිරය උපදින මහා කර්ම ගොඩාක් එකතු කරගත්ත බුදුරජාණන් වහන්සේට වෛර කරපු කෙනෙක් වෙන්නත් කොහොමද මේ හිත් කැරගෙන හැටි කියලා හිතන්න එක. එක හිතක් මේ විදිහට ඇති කරගත්ත වෛර බැඳීම බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඒ ඇතිවෙච්ච වෛරේ එක කොච්චර දුරකට බැඳුනද කිව්වොත් ඒ වෛරෙත් එක්ක බුදුරජාණන් වහන්සේට ප්‍රියමනාප වෙච්ච අයවත් පේන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේට පහදින අයගෙන වෛරයක් තිබ්බේ. එතකොට මේ මාගන්දියගේ මේ වැඩවලට ටකට ටක උදව් කරන්න හිටිය මාම කෙනෙක්. මේ මාම තමයි ඔක්කොටම උල්පන්දන් ටික දුන්නේ උදව් කරේ. ඒ වගේ ඉන්නවනේ පින්වත්නි, කවුරු හරි මොකක් හරි අකුසලයක් කරද්දී ඕනම කරන අකුසලයකට කරගහන්න කට්ටිය ඉන්නවා. එකට එකතු වෙලා කරගහලා රැස් කරගන්න කර්ම එකට එකතු වෙලාම විඳවනෝ. ඉතින් අපිට මේ වැඩිහිටි නිවාසී වුණත් එක එක පැතිවලින් ආපු අම්මලා තාත්තලා එක එක ප්‍රදේශවලින් එක එක වයස් මට්ටම් වල, එතකොට මේගොල්ලෝ විවිධ ප්‍රදේශවලින් ඇවිල්ලා ওই විදියට එකට එකතු වෙලා එක තැනක පිච්චිලා මේ යනකොට අතීතයේ සමහරලට අපි නොහිතුවට එකට එකතු වෙලා කරපු කර්ම ඇති පින්වත්නි. මාගන්දිය මාමත් එක්ක එකතු වෙලා එකට කරපු අකුසල් අද මේ වෙනකොට එකට විපාක ගෙවනවා ඇති එක තැනක කොහේ හරි ඉපදිලා. පින්වත්නි, සාමාවතීට උනේ ඒකම තමයි. මාගන්දි අලුතෙන් කර්මය රැස් කරගද්දී සාමාවතී අතීතේ කරපුවා ගෙවමින් හිටියේ. සාමාවතී කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි අවබෝධයකට පත්වෙච්ච මාර්ගඵල ලැබපු ශ්‍රාවිකාවක් කියලා ඇත්ත දන්නවා. සාමාවතීත් එක්ක හිටපු සියලුම දෙනාට ධර්මයේ කෙරෙහි ලොකු ප්‍රසාදයක් අවබෝධයක් තිබුණා පින්වත්නි. ඒ නිසා ඒගොල්ලෝ ගින්න අස්සේ පිච්චෙනකොටත් මෛත්‍රීසිත රැකගන්න දක්ෂ වුණා. විශේෂයෙන්ම සාමාවතීගේ තිබිච්ච ඒ අවබෝධයත් එක්ක, එයාගේ අනුශාසනත් එක්ක. ඒකට ඇත්තටම කුජුත්තරත් ලොකු කාර්යයක් කළා. කුජුත්තරා කියන්නේ සාමාවතීගේ සේවිකාවක්නේ. එතකොට පින්වත්නි, දැන් ওই සාමාවතී සහ මාගන්දියාගේ සම්බන්ධය මොකද්ද කියලා කෙනෙකුට හිතෙයි. උදේනි කියන රජතුමාට හිටියා අගබිසෝවරු 3 දෙනෙක්. සාමාන්‍යයෙන් රජෙකුට ඉන්නේ අගබිසෝවරු එක්කෙනෙක්නේ. මෙයාට හිටියා අගබිසෝවරු 3 දෙනෙක්. ඒ 3 දෙනාගෙන් දෙන්නේ තමයි මාගන්දියා සහ සාමාවතී කියන්නේ. එතකොට මේ රජුරුව මාලිගා 3ක රජකම් කළා. මාස 4කට සැරයක් මාලිගාව මාරු කරනවා. අවුරුද්ද 1 මාස 4ක් මාගන්දියාගේ මාලිගාවේ රජකම් කරනවා. ආය මාස 4ක් සාමාවතීගේ මාලිගාවේ රජකම් කරනවා. ඔය වගේ මාලිගා 3ට මාස 4න් 4 මාරු වෙවි රජකම් කරපු කෙනෙක් මේ උදේනි රජතුමා කියන්නේ. ඉතින් ඔය කාලේ දැන් මාගන්දියාගේ මාලිගාවට ඇවිල්ලා රජකම් කරන කාලේ වෙනකොට සාමාවතීගේ මාලිගාවේ මේ රාජකීය පිරිස නැහැ. ඒකේ ඉන්නේ එතකොට සාමාවතී සහ එයාගේ පරිවාර කාන්තාව ටික විතරයි. අර එහෙම මාරු වෙච්ච කාලෙක තමයි
මේ ප්‍රශ්නේ උනේ පින්වත්

අපි බලමු එතන මොකක්ද උනේ කියලා. දැන් මාලිගාව සම්පූර්ණ එළියෙන් අරින්න බැරි වෙන්න අගුළු දාලා වහලා හැම තැනක්ම සූක්ෂම විදිහට ගිනි ගන්න ඕන විදිහට ගිනි ගන්න තෙල් වර්ග පොඟවලා ඒ රෙදි වලින් ඔතලා හැම තැනම සැලසුම් කරලා තිබ්බ කල් ඇතුව මේ පිච්චිලා විනාශ වෙන්න පුළුවන් වෙන විදිහට. මේක රාත්‍රියේක වැඩක්. එතකොට ඒ රාත්‍රියේ ගිනි තිබ්බට පස්සේ මුළු මාලිගාවම ඉක්මනට දැවිලා අළු වෙලා විනාශ වෙලා යන්න මහ කාලයක් ගියේ නැහැ. මාලිගාව ඇතුලේ හිටපු කිසි කෙනෙකුට මොන දොරටුවකින්වත් එළියට එන්න බැරි වෙන විදිහට පින්වත්නි ඔක්කොම එළියෙන් අගුළු දාලා වහලා මේ කට්ටිය ඇතුලේ හිර වෙනවා මේ ගින්න ඇස්සේ. එහෙම හිර වෙලා ඇතුලේම පිච්චිලා විනාශ වුනේ. ගින්න ඇස්සේ පිච්චෙද්දී සාමාවතේ තමන්ගේ යෙහෙලියන්ට ධර්මයම කියලා දීලා තියෙනවා. මොකද මේ සිද්ධිය පුංචි සිද්ධියක් නෙමෙයිනේ පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ජීවමාන විද්ධි වෙච්ච සිද්ධියක්. ඉතින් මේ සාමාවතීට ඇයි මෙහෙම වුණේ කියලා කර්මය පවා බුදුරජාණන් වහන්සේ සංඝයාට විස්තරය කියනවා. සාමාවතී කියන්නේ රාජකීය බිසවක්නේ. එතකොට රාජධානියක් කැළඹෙන සිද්ධියන්නේ පින්වත්නි, රජ මැදුරක් මේ විදියට ගින්නකට අහුවෙලා අග බිසවක් පරිවාර ශ්‍රීණුත් එක්ක ඒ ගින්න ඇස්සේ පිච්චලා මැරෙනවා කියන එක ඒක මේ රටක් දැනගත්ත ප්‍රකට සිද්ධියක් හින්දා ඒ සිදුවීමේදී බුදුරජාණන් වහන්සේ සම්පූර්ණ මොකද්ද මෙතන උනේ කියලා කියනවා. මම ඔබට කර්ම විපාකය කියන්න. ඊට කලින් මතක් කරන්නම්, සාමාවතී ඔය ගින්න ඇස්සේ පිච්චෙන වෙලාවේ මේ තමන්ගේ යෙහෙලියන්ට මොකද්ද කියන්නේ? මෛත්‍රී සිත ඇති කරගත. මොකද මේගොල්ලෝ දන්නව හොඳට මේක කරේ මාගන්ධිය කියලා. මාගන්ධිය කලිනුත් වගේ එක එක විදිහට සාමාවතියගෙන් පලිගත්ත තැන් තියෙනවා. ඔබ දන්නවද රජතුමාගේ හිත මීට කලින් වාර ගානක සාමාවතීත් එක්ක කොටවලා තියෙනවා. ගැන සාමාවතී ගැන අපහදෝලා රජුරුවන් එක එක විදිහට සාමාවතීට වෙනස්කම් කරන තැනට මාගන්ධිය කටයුතු කළා. එකපාරක් පණ තියෙන කුකුළු පස් දෙනෙකුයි මැරිච්ච කුකුළු පස් දෙනෙකුයි ගෙනල්ලා කරපු වැඩක් තියෙනවා. මේව සමහරු දන්නේ නැහැ. මම නිකන් පොඩ්ඩක් ඒකත් මේ වෙලාවේ ඔබට මතක් කරන්න. මාමට කියලා ගෙන්නගත්ත මාගන්ධිය පණ තියෙන කුකුළු පහකුයි මැරිච්ච කුකුළු පහකුයි. ඒ දවස් ටිකත් මාගන්ධියගේ මාලිගාවේ හිටපු මාස 4ක් රජ්ජුරුව. දවසක් හවස රජ්ජුරුව මාගන්ධියත් එක්ක අරක්කු බිබි උඩ සඳළු තලේ විනෝද වෙන වෙලාවක මාගන්ධිය සැලසුම් කරලා තිබ්බ හරියට මේ වෙලාවේ අර පණ තියෙන කුකුල්ලු පස් දෙනාව ඉස්සෙල්ලා ගේන්න කියලා. එතකොට මාම සේවකයෙකුට දීලා ඒ සේවකයා ලව්වා මේ පණ තියෙන කුකුල්ලු පස් දෙන, ඒ කියන්නේ ඒ කාලේ හිටපු බොහොම රසවත් දුර්ලභ කුකුල්ලු වර්ගයක් පින්වත්. එතකොට මේ කුකුලන්ගේ මස් වර්ගේ සාමාන්‍යයෙන් එහෙම නිතර කන්න හම්බෙන්නේ නැති දුර්ලභ මස් කුකුල්ලු වර්ගයක් මේ කුකුල්ලු පස් දෙනාව ගෙනල්ලා රජුරවන්ට පෙන්නනවා. රජතුමනි, මෙන්න මේ වර්ගයේ අපිට කුකුල්ලු ටිකක් හම්බුණා කියලා. ඊට පස්සේ රජ්ජුරුව කියනවා මේ වෙලාවේ හරි වටිනවා, අපිට මේ කුකුල්ලු ටික ඉක්මනට සූදානම් කරවලා එවන්න පුළුවන් නම් හොඳයි කියලා කියද්දි මාගන්ධිය කියනවා රජතුමනි, සාමාවතී තමයි දන්නේ හොඳටම මේ කුකුල්ලු වර්ගේ රහට හදන්න. මම එකපාරක් කාලා තියෙනවා. හරිම රසට හදනවා සාමාවතී. දැන් ඔන්න බලන්න තමන්ගේ හිතේ ඉන්න හතුරුකම් කරන කෙනාගේ ಗುಣ කියනවා ඔයගේ අවස්ථානුකූලව. මම එකපාරක් කාලා තියෙනවා මේ කුකුළු වර්ගේ හරිම රහට වෙනවා සාමාවතී. එයාගේ ඒ පරිවාර ස්ත්‍රීන් අතර ඉන්නවා මේ හොඳට හදන කට්ටිය. ඒගොල්ලෝ මේ දවස්වල නිකන් ඉන්නෙත් අපි මේ ටික එහෙට යවමු කියලා. රජ්ජුරෝ කියනවා ඒක හොඳයි කියලා. ඉතින් අර සේවකයාට දැන් මේ කුකුළු ටික ගෙනහිල්ලා සාමාවතීට පෙන්වන්න කිව්වා. මේ ටික ඉක්මනට රජ්ජුරෝ වෙනුවෙන් මරලා මේ පිහලා ලෑස්ති කරලා එවන්න කියලා පණවිඩේ කිව්වා ගිහිල්ලා සේවකයා. ඔබ දන්න දැන් මේ පණ තියෙන කුකුළු පහක් ගෙනහිල්ලා කියනකොට තෙරුවන් සරණ ගියපු ධර්මය අවබෝධ කරපු සාමාවතී එකඟ වෙන්නේ නැහැ නේ පින්වත්නි. මේ පණ තියෙන කුකුළු මරන්න රජ්ජුරෝ නිසාවත් සාමාවතී එක ප්‍රතික්ෂේප කළා. අපි මොන හේතුවකටවත් ප්‍රාණඝාත කරන්නේ නැහැ කියලා බෑ කිව්වා. හරි, ඊට පස්සේ ඔය කාරණාවත් එක්ක ආපහු ඇවිල්ලා මේ සේවකයා විස්තරේ රජ්ජුරුවන්ට කියද්දි ස්වාමීනි මෙහෙම ප්‍රාණඝාත ගන්න අපිට බෑ කියලා ඇය ප්‍රතික්ෂේප කරා කියලා කියද්දි
මාගන්දය එයාගේ සැලැස්ම ඉතුරු වැඩේ කරනවා. මාගන්දය කිව්වා, රජතුමනි ඔන්න බලන්ඩ, ඔබ වහන්සේ වෙනුවෙන් ඔය කුකුල්ලු ටික පිසින්න බැරි වුණාට ඔය සාමාවතී බුදුහාමුදුරුවන්ට ඕන එකක් කරනවා. ඔබ වහන්සේගේ බිසව වගේ පෙනී හිටියට අන්තිමට මා ඔය සාමාවතී ඇත්තටම කාගේ බිසවද කියලා ඔබ වහන්සේට ඔප්පු වෙයි. ඔය කුකුල්ලු ටික ආපහු යවන්නක පුළුවන් නම් බුදුහාමුදුරුවන්ට හෙට දානෙකට සූදානම් කරලා දෙන්න කියලා, බලන්නක මොකෝ වෙන්නේ කියලා කියලා දැන් මාගන්දිය රජ්ජුරුවන්ට කියනවා. ඊට පස්සේ රජ්ජුරුවෝ බීලා හිටියේ, හා එහෙනම් එහෙම කරහන් කියලා අර වැඩ කරන සේවකයාට කිව්වා. ඊට පස්සේ දැන් සේවකයා යනින් ගමන් මාගන්දියගේ මාමගේ සැලැස්ම තිබ්බේ අර පණ තියෙන කුකුල්ලු ටික වෙනුවට දෙවෙනි ටර්න් එක යනකොට මැරිච්ච කුකුළු පස් දෙනාට මාරු කරලා අරන් යනවා. ඊට පස්සේ දැන් ඒ සැලැස්මේ විදියට ඔන්න මැරිච්ච කුකුළු පස් දෙනාව අරගෙන යනවා දෙවෙනි වතාවේ. දැන් ඒක රජ්ජුරුව දන්නේ, මේ පණ තියෙන කුකුළු පස් දෙනා මාරු කරන වැඩේ කරන්නේ මගදී. සාමාවතීට අර මැරිච්ච කුකුළු ටික ගෙනල්ලා ඒක වෙන සේවකෙක් අතේ එවනවා. ඒ විදියට එවලා මේ දානෙකට හෙට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ මැරිච්ච කුකුළු ටික සූදානම් කරන්න කියලා අර මැරිච්ච කුකුල් මාස් ටිකක් විදියට ගිහිල්ලා දෙනවා. එතකොට එතන ඒ ස්ට්‍රීන් එක බාර ගන්නවා පින්වත්නි. එතකොට සාමාවතී ඒ මැරිච්ච කුකුල්ලු ටික, මොකද ඔවුන් අතින් ඒ ප්‍රාණඝාතය වම් සිද්ධ කරන්නේ, මේ කුකුල්ලු ටික දානය සඳහා පිළියෙල කරලා තියෙනවා. මේකදී නිර්මාංශ ප්‍රශ්නයට බලපෑමක් කතාවක් සම්බන්ධ කාරණයක් කෙනෙකුට හිතෙන්න පුළුවන්. මේක අටුවාවේ තියෙන ඒ කාලේ මාගන්දිය කරපු කුමන්ත්‍රණ කීපයක සත්‍ය සිද්ධිය මේක ධම්මපදයේ තියෙන්නේ. මම ඔබට මේ කාරණාවල නිර්මාංශ ප්‍රශ්න සම්බන්ධ පැහැදිලි දේශනයක් කලින් කරලා තියෙනවා සිත්නතසුපේදී. ඉදිරියේ අපි ඒක නැවත කතා කරමු. දැන් මේක මාතෘකාවට අදාළව කතා කරන්න ඕනේ මේ ප්‍රශ්නේදී. ඊට පස්සේ දැන් බාරගත්තාය කියන පණිවිඩය ඇවිල්ලා අර සේවකයෝ අතින් රජ්ජුරුවන්ට දැනුවත් කෙරෙනවා. උදේනි රජ්ජුරුවෝ ඒ පණිවිඩේ දැනගද්දි, යකෝ මට උයන්න බැරි මස්ටික බුදුහාමුදුරුවන්ට උයන්න පුළුවන් කියන්නේ මේ සාමාවතී මොන වගේ ගෑණියෙක්ද කියලා සාමාවතී ගැන එතනත් ගැටෙනවා පින්වත්නි. රජ්ජුරුවෝ වගේ වාර ගාණක් සාමාවතිත් එක්ක ගැටෙන විදිහට මාගන්දිය හරිම උපක්‍රමශීලී විදිහට සැලසුම් ගාණක් හැදුවා. ඉතින් ඕවා කරලා හැබැයි ඒ ඔක්කොම පස්සේ අහු වෙනවා. අන්තිමේදී ඒ තිබ්බ ඔක්කොම වෛර පිටින් ඔළුවේ දාගෙන තමයි අර ගිනි තියලා මරනවා කියලා දැටි අර තරම් අමානුෂික විදිහේ තීරණයක් මාගන්දිය ගන්නෙ. ඉතින් ඔතෙන්දී පින්වත්නි, ගිනි තියලා පුච්චලා මරණ වෙලාවේ ඒ පිච්චි පිච්චි ගිනි දැලි අස්සේ, හරිද, ගිනි දැල් අස්සේ පිච්චි පිච්චිද්දි ඔබ හිතන්නකෝ සාමාන්‍යයෙන් පණ තියෙන කෙනෙක්ව මේ ගින්නක් අස්සේ පිච්චෙනකොට කොහොම දැනෙනවද කියලා කිවස ගන්න හිතන්නවත් පුළුවන්ද? මාගන්දියා සේවිකාවන්ටයි ඒ තමන්ගේ පරිවාර ස්ත්‍රීන් හැමෝටම කිව්වේ එකම දෙයයි, අපිට මේ පිච්චෙන එක අස්සේ ඉවසන්න තියෙන පොඩි වෙලාවයි තව. කෑක ගහ කිව්වෙච්චරයි, කෙල්ලනේ පොඩි වෙලාවයි උඹලට ඉවසන්න තියෙන මේ ගින්න අස්සේ, පැය ගණන් ඉන්න ඕනේ, තව පොඩ්ඩකින් අපේ ජීවිතේ මෙතනම අඟුරු වෙනවා, පිච්චෙනවා, ඉවර වෙනවා. ඉවසපම් මේ පොඩි වෙලාව. අපි අනන්ත සසරේ මොනවහරි කරපු කර්මයක්මයි ගෙවන්නේ, ඒක ගැන හිතලා ඉවසපම්. මේ හානිය අපිට කරපු මාගන්දියා ගැන උඹලා ගැටුනොත් මේ වෙලාවේ ආයි සුගතියකට මෙහෙම එන්න වෙන්නේ නැහැ, දුගතියට යන්න වෙන්නේ. බල මේ වෙලාවේ ගැටෙන්නේ නැතුව හිත රැකගත්තොත් අපි කරපු පින්කම් එක්ක කුසල් එක්ක අපිට සුගතිය උපදින්න පුළුවන්. ඒ නිසා තව පොඩි වෙලාවකින් සුගතිය යනවා උඹලා. පිච්චුණත් ඉවසපන් පුතේ, ගැටෙලා දුගතිය යන්න නම් එපා. මේ වෙලාව තීරණාත්මකයි, මේක ගැටෙනවද ගැටුනොත් දුගතියේ, මෛත්‍රී කළොත් සුගතියේ, ඉවසපන් දරුවනී කියලා කෑක ගහ පින්වත්නි මාගන්දියාගේ මේ හතුරුකන් එක්ක මාගන්දිය කරපු මේ මහා විනාශය එක්ක මාගන්දිය ගැනත් මෛත්‍රී සිත ඇති කරගෙන තමයි සාමාවතිය වෙලා පිච්චුනේ. සාමාවතියගේ ළඟ හිටපු ඒ කාන්තාවගේ හිතත් සාමාවතිය එහෙමයි පින්වත්නි වෙලාව රැක්කේ. මොකද එක පැත්තකින්
මෙගොලු හැමෝම මාගන්දියා කෙරෙහි මෛත්‍රී සිත ඇති කරගන්න හිතුවා. අපි මේ පිච්චනෝ වගේ දැන් ඉතින් ආත්ම ගණන් මාගන්දියට සසරේ පිච්චෙන සිද්ධ වෙනවා. කර්ම විපාක දැක දැක තමනුත් කරපු කර්මයක් නෙමේ ගෙවන්නේ කියලා සිත සිත ඒ වෙලාවේ මෛත්‍රී සිතින් සිත රැක්ක ආරි උත්තමාවියෝ ටිකක් පින්වත්නි, එදා හැම පිච්චිලා ඒ ගිනි අස්සේ අඟුරු වෙලා කර වෙලා ගියේ. අද මේ වැඩිහිටි නිවාසයේ ඒ වගේ දැවුණු පිච්චුණයට එච්චර දෙයක් හිතන්න තරම් ධර්මයක් දන්නේ නැහැනේ පින්වත්නි. ඔවුන් මොනවා හිතන්නේ නැද්ද? ඔවුන්නේ පිච්චිලා මේ ගිනි අස්සේ දැවෙනකොට දඟලනකොට ඉවස ගන්න බැරි ඒ පුංචි වෙලාව මොනවා හිතන්නේ නැද්ද? ඒ හිතන පුංචි වෙලාව ඇතුලේ හිතන දේ ඔවුන්ගේ සසරටම බලපානවා කියලා ඔවුන් දන්නේ නැහැනේ පින්වත්නි. ඔබ හිතන්න සමහර වෙලාවට වාහන ගිනි ගන්නවා මිනිස්සු වාහන ඇතුලේ. ඔබට මතකද තායිලන්තේ පොඩි දරුවෝ ටික, ඒ මොන්ටිසෝරි දරුවෝ ටික ට්‍රිප් එකක් ගිහිල්ලා අන්තිමට ඒ බස් එක ඇතුලේ පිච්චිලා මැරුණ පාසල් ගුරුවරියත් එක්කම ඒ දරුවෝ ටික. මේ වගේ පින්වත්නි සාමූහිකව පිච්චිලා මැරෙනවා සසරේ කරපු කර්ම විපාකත් එක්ක. ඇත්තටම සාමාවතීට සහ මේ පරිවාර ස්ත්‍රීන්ට ඒ වගේ කර්ම විපාකයක් විඳින්න අතීතේ මොකක් කරන්නේද්ද ඔබ හිතන්නේ? බුදුරජාණන් වහන්සේ සංඝයාට විස්තර කරලා දුන්න පින්වත්නි, මේ සාමාවතී අතීතේ මොනවාගේ කර්මයක්ද මේ දුක විඳින්න හේතු වෙන්න කරේ කියන එක ගැන, මේ විපාකයට බලපාපු ඒ කර්මය පින්වත්නි එදා ඒත් සාමූහිකව කරපු කර්මයක්. එදත් මේ කණ්ඩායමමයි හිටියේ, ඒත් රාජකුමාරිකාවක් එක පරිවාර ස්ත්‍රීන් විදියට ඒ ආත්මේ ඒ කර්මය කරන දවසේ. ඔබ දන්නවද බුද්ධ ශාසනයක් තිබ්බ කාලයක් නෙමේ, මෙයාලා දවසක් හවස් කාලෙක ගඟක දිය ක්‍රීඩා කරන්න ගියා. වතුරේ කරන දිය ක්‍රීඩා අදටත් තියෙනවනේ. මේගොල්ලෝ දිය ක්‍රීඩා කරලා දියේ සෑහෙන වෙලාවක් සතුටු වෙලා ඊට පස්සේ ගොඩට ආවට පස්සේ ගංයවුරුදි මේගොල්ලන්ට දැනුණ හරී සීතලක්. ඊට පස්සේ දැන් මේ රාජකුමාරිකාව ටික සීතලත් එක්ක මේගොල්ලෝ කතා වුණා, මෙතන ගංයවුරෙම තව ටිකක් වෙලා ඉන්න තිබ්බනම් හොඳයි, හැබැයි සීතල නැති කරගන්න පොඩි ගිනි මැලයක් ගහගන්න තිබ්බනම් වටිනවා කියලා. මේගොල්ලන්ට ගිනි මැලේක අවශ්‍යතාවය දැනුණට පස්සේ වටපිට බලනකොට එතන ගංයවුර ආසන්නෙම චුට්ටක් එහාට වෙන්න තිබුණා ලොකු මේ පිදුරු ගොඩක් වගේ ගොඩ ගහලා. එතකොට මේක දැක්කට පස්සේ එතන කට්ටිය කතා වුණා, ආන් අර පිදුරු ගොඩ ගිනි තියලා අපි එතන පොඩි ගිනි මැලයක් ගහගත්තන මේ හරි අපිට පොඩි රස්නයක් එනවා, අපේ සීතල නැති කරගෙන තව ටිකක් වෙලා මෙතන නිදහසේ සතුටින් ඉඳලා යන්න තිබ්බ කියලා. එක්කෙනෙක් ගිහිල්ලා මේ ගිනි ගොඩට මේ පිදුරු ගොඩට ගිනි තිබ්බ පින්වත්නි. පිදුරු ගොඩට ගිනි තියලා එතන ගිනි ගොඩක් ලොකෝ ගිනි ගොඩක් විදියට ඒ දැන් ඇවිලෙනකොට මේගොල්ලෝ එතන සින්දු කිය කිය නටනට විනෝද වුණා අර රස්නෙත් එක්ක. හැබැයි මේ සින්දු කිය කිය විනෝදේ වැඩි වෙලාවක් මේගොල්ලන්ට ගෙනියන්න බැරි වුණා. මේගොල්ලොන්ට තේරුණා අර ගිනි ගොඩ ඇස්සේ කවුරු හරි ඉන්නවා කියලා. ඊට පස්සේ ළඟට ගිහිල්ලා බලනකොට මේ පිදුරු ගොඩක් ගොඩ ගහගෙන හිටියට මේගොල්ලෝ දැක්කේ නැහැ ඒක එක පැත්තක පොඩි කටක් හදාගෙන තිබිලා තියෙනවා. මේක පින්වත්නි පසේ බුදුරජාණන් වහන්සේ නම නිදහසේ භාවනා කරන්න මේ ගංයූරේ හදාගත්ත පුංචි කුටියක් මේක. තනිකර පිදුරු ගොඩකින් හදාගත්ත පොඩි කුටියක්. සමහරලාට අර පොඩි ලීකෝටු ටිකක් මැස්ස වගේ ගහලා ඒක යට භාවනා කරනවා. ඉතින් ඒක උඩින් පිදුරු දාලා වහලා මේගොල්ලෝ දැක්කේ පිදුරු ගොඩක් විදියට. දැන් මේක ඇවිලීගෙන යනකොට තමයි දැක්කේ ඇතුලේ ඉන්න ශ්‍රමණෙක්. මේගොල්ලෝ දැනන් හිටියේ නැහැ මේ කවුද ශ්‍රමණයා කියලා. එතකොට දැන් මේ ඇතුලේ කෙනෙක් ඉන්නවා කියලා විතරක් දැක්කට පස්සේ ගිහිල්ලා බැලුවම භික්ෂුවක් ඉන්නේ ශ්‍රමණයෙක් කියලා දැක්කම මේගොල්ලෝ බය වුණා. මොකද හේතුව මේගොල්ලන්ගේ පිය රජතුමා මේ ශ්‍රමණයන් වහන්සේලාට හරියට ගරු කරනවා. එතකොට දැන් ශ්‍රමණයෙක්ව මේ විදියට ගින්නට හසු වෙන විදියට මේ ගිනි ගොඩක් ගහගෙන විනෝදුණා කියලා දැනගත්තොත් පිය රජතුමාගෙන් විසුමක් වෙන්නේ නැහැ කියලා බය වුණා. බය වෙච්ච පාර මේගොල්ලෝ කතා වුණා මොකෝ කරන්න කියලා. කුමාරිකාව කිව්වා, ඒ කියන්නේ සාමාවතී එදා ඒ ආත්මෙදී ඒ කුමාරිකාව කිව්වා, අපි ආය අලු ටිකක්වත් ඉතුරු වෙන්නේ නැති වෙන්න සම්පූර්ණ මේ ශ්‍රමණයව පුච්චලා ගිනි තියලා ඒ අලු ටිකත් ගඟේම පා කරලා අරිමු කියලා. ඒ කියන්නේ
සාක්ෂි ඉතිරි වෙන්න නැති වෙන්න ඉවරයක් කරලා දාම කිව්වා. දැයිති වෙච්ච එක වුණා කියලා මේගොල්ලෝ මොකෝ කරේ, දැන් හැම තැනම තියෙන කෝටු පිදුරු එක එක ඒවා එකතු කර කර එකතු කර කර පුළුවන් තරම් ගෙනල්ලා දදා මේකේ ගොඩ වැඩි කරා. ගිනිගොඩ වැඩි කර කර කෝටු ගෙනත් දදා අවුලෝනෝ දැන් තනි කර තියෙන වදක චිත්තයක් පින්වත්නි. නිකන් ඔබ හිතන්න, මේ ගෞතම බුද්ධ ශාසනේ ධර්මය අවබෝධ කරලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න තරම් මේ භාග්‍ය පෙන තිබිච්ච කෙනෙක් සසරේ වරදින හැටි හිත පින්වත්නි, හිත වරදින විදිය. ද්වේෂ සිතකින් ජීවිතය නිකන් නෙමේ, භාවනාවෙන් ඉන්න ශ්‍රමණයෙක්ගේ ජීවිතේ ඉවරයක්ම කරලා දාමු කියලා වදක චිත්තකින් පින්වත්නි බලන්න කෝටු ගෙනත් දදා ගින්න වැඩි කරපු හැටි. හැබැයි මෙයාලා හිතපු නැති දෙයක් උනේ. මේගොල්ලෝ දැඩි ද්වේෂ සිතකින් මේ විදියට හැසිරුණාට මෙයාලට හිතාගන්න බැරි වුණ අන්තිමට මේගොල්ලොන් බලාගෙනිද්දිම අර භාවනාවේ ධ්‍යාන සමාපත්තියෙන් හිටපු පසේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ තිබුණ ඉරිදි සමාපත්ති සුවයෙන්ම ඒ ගින්න තිබුණ ගිනිගොඩෙන් එහෙම්මම ආකාශයට අර අල්ලු පිටින්ම ආකාශයට නැග්ග පින්වත්නි, ඉරිදියෙන් උන්වහන්සේ එතනින් වැඩම කළා. ඇත්තටම උන්වහන්සේ ඒ වෙලාවේ ගින්නට දැවිලා විනාශ වෙලා පිරිනිවන් පෑවේ නෑ පින්වත්නි. දැන් එතකොට උන්වහන්සේගේ ජීවිතේ ඝාතනය කරන්න මේගොල්ලන්ට බැරි වුණා. එතකොට දැන් ඝාතනයක් නොවුණු හින්දා ප්‍රාණඝාත අකුසලයක් සම්පූර්ණ වෙන්න අවසානයේ ප්‍රාණය ඇති කෙනාගේ ජීවිතේ ඝාතනයෙන් අවසන් වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඒක ප්‍රාණඝාතයක් වෙන්නේ. දැන් මෙතනදී මේ මිනිස් ජීවිතයක් අහිමි කරන්න, ශ්‍රමණයන් වහන්සේ නමකගේ ජීවිතයක් අහිමි කරන්න අවශ්‍ය සියලු උත්සාහය ගත්තට ප්‍රාණඝාත කර්මයක් උනේ නැහැ. හැබැයි පසේ බුදු කෙනෙකුටයි මේ විදිහට කරේ. නිකලෙස් උත්තමයෙකුටයි මේ හානිය කළේ. ඒක පුංචි නැහැ පින්වත්නි. මේකේ කර්මය මේගොල්ලන්ට ආත්ම ගණන් විපාක විඳින්න සිද්ධ වුණා. එදා රාජකුමාරිකාව විදියට ජීවත් වුණාට සුව පහසු විදියට ඉන්න ඇති. දැන් ඔය සිද්ධියෙන් පස්සේ ජීවත් වෙන්න ඇතිනේ තව කොච්චර හරි කාලයක් ඒ ජීවිතය තුළ. ඊට පස්සේ කාලයක් යද්දි මේගොල්ලන්ට ඕක මතක නැති වෙන්නත් ඇති. මොකද තරුණ කාලේ අර දියකෙලි කරනකොට වෙච්ච සිද්ධියක් දවසක් දා පස්සේ ඉතින් ඒගොල්ලන්ටත් මතක නැහැ මෙහෙම එකක් අපේ අතෙන් වුණා කියලා. හොඳ යහන් ගබඩාවල නිදාගෙන සුවපහසු ජීවිත ගෙවන්න ඇති, විවාහ වෙන්න ඇති, දරුමල්ලු හදාගන්න ඇති, හොඳ රසමසෝලු කෑම කකා ඉන්න ඇති, ඒ ජීවිතය ඔය විදිහට ගෙවලා මිය යන්න ඇති පින්වත්නි. නමුත් අර කරපු ඒ කර්මය ලස්සන්ට හැංගිලා හිටියා අවස්ථාව වෙනකම් විපාක දෙන්න. ඒ රාජකීය ජීවිතේ අවසන් කරලා මැරුණට පස්සේ පින්වත්නි මේ කට්ටිය ඔක්කොම ගිහිල්ලා මැරෙන කෙනා ඉපදුනේ නිරේ. නිරේ ඔක්කොම දැවි දැවි පිච්චි පිච්චි කාලයක් තිස්සේ නිරේ දුක් විඳා. නිරේ දුක් විඳලා කාලයක් ඊට පස්සේ නිරෙන් නිදහස් වුණාට පස්සේ එක එක තිරිසන් ආත්මවල මේ වගේ පිච්චි පිච්චි මැරුණා පින්වත්නි. ඒ වගේ ආත්ම ගාන පිච්චි පිච්චි දුක් විඳ විඳ ආපු මේ සාමාවතී අනන්ත සසරේ ධර්මයත් එක්කත් ගොඩාක් කුසල් කරපු කෙනේ. ඒ නිසාමයි ගෞතම බුද්ධ ශාසනයේදී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් විදිහට ධර්මය අවබෝධ වෙන්න පවා ඒක උදව් වුණේ. ඉතින් ඒකේ අර ඒ අතීත කුසල් තිබ්බ හින්දා මේගොල්ලෝ මනුස්ස ජීවිතේ ඉපදුනා. හැබැයි මනුස්ස ආත්මවලත් පින්වත්නි ආත්ම ගානක් මේ වගේ පිච්චි පිච්චි ගෙවල් ඇතුලේ සාමූහිකව පිච්චිලා මැරෙන්න සිද්ධ වුණා. ඔබ දන්නවද රාජකීය කුමාරිකාවක් විදියට සාමාවතී එදා රජකම් කරන රජෙකුගේ අග බිසවක් වඳලත් ඒ කර්මයෙන් බේරෙන්න බැරි වුණා පින්වත්නි. මාලිගාවම පිච්චිලා යනකොට ඒක ඇතුලේ දොරගුළු වැහිච්ච මාලිගාවක් අස්සේ හිර වෙලා අමු අමුවේ පිච්චිලා මැරෙන්න සිද්ධ වුණා. දැන් ඔබට පේනවද මේවා පිටිපස්සේ අතීත ජීවිතයක සිදුවීමක් කර්මයක් විදියට තියෙන ගමන් මේ ජීවිතයේ මොනවා හරි සිද්ධියකුත් පේනවා. මේ ජීවිතයේ සිද්ධිය තමයි මාගන්ධියාගේ වෛරය. ඒ වෛරයත් එක්ක කරපු දෙයක් විදියට මේ ජීවිතේ පේනුනට ඒව පිටිපස්සේ අතීත කර්මක් තියෙනවා පින්වත්නි. දැන් වැඩිහිටි නිවාසේ සිද්ධිය ගත්ත ඒ සිද්ධිය පිටිපස්සේ මේ ජීවිතයේ තුල අපිට පේන දේ තියෙනවා. ඒ වැඩිහිටි නිවාසේ පුංචි නිවසක් ඇතුලේ 70 ගානක් වගේ අධික පිරිසක් ඉන්න එක. එහෙම බෑ. සමාජ සේවා දෙපාර්තමේන්තුවට අනුව මේ ලියාපදිංචි වුණ ආයතනයක් නම් ඒගොල්ලන්ට තියෙනවා
ප්‍රමිතියා මෙන්න මේ ප්‍රමාණය විතරයි මේ ඉඩකඩට අනුව ඒ අවකාශයට අනුව තියන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඇඳන් දෙකක් අතර තියෙන්න ඕන ඉඩ ප්‍රමාණයක් තියෙනවා පින්වත්නි. ඕන ඕන විදිහට පුරවන්න බෑ. දැන් අපි දන්න ට්‍රී රෝද රථයක බයික් එකක පාරේ යනකොට ඒ යන්න ඕන ප්‍රමාණයක් තියෙනවා. ට්‍රිවිල් එකකට ඕන තරම් පිරිසක් නගින්න බෑනේ. නගින්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. බයික් එකකට නගින්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. අන්න ඒ වගේ තමයි මේ වගේ වැඩිහිටි නිවාසයක් කරනකොට උනත් තියෙන්න ඕන ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමිතිය නැතුව 70 ගානක් මේක චූටි ගයක් ඇතුලේ ඉන්නවා. ඊළඟට පින්වත්නි අර හදිසි ගිනි ගැනීමකදී අවශ්‍ය කරන සන්නිවේදනය දෙන ඒ තාක්ෂණික වශයෙන් කරන්න ඕන උපක්‍රම ඒව ආරක්ෂිත විධිවිධාන සිද්ධ කරලා තිබුණේ නැතිකම එක්ක. හරි. ඊළඟට අපි දන්නවා මෙතනදී මේ අයට අවශ්‍ය කරන බේරා ගැනීමදී උනත් ඒ ඉන්න ඕන අනුපාතයක් තියෙනවා, සේවක අනුපාතයක්. එහෙම සේවක අනුපාතයක්වත් ඉඳලා නැහැ. ඒතර මේගොල්ලෝ මේ වගේ වැඩිහිටි නිවාසයක් තුලට රටේ විවිධ පැතිවලින් එකතු වෙනවා. නොසැලකිලිමත්කම සහ ඒ ප්‍රමිතියක් නැති පහසුකම් කියන එක ඇතුලේ ඔවුන්ට ජීවත් වෙන්න සිද්ධ වෙනවා. මේ ජීවිතේ යම් යම් කාරණා අපිට මතුපිටින් පේනේවට අමතරව අතීතෙත් අපි නොහිතුවට පින්වත්නි එකට සාමූහිකව කරපු කර්ම විපාකයක් ඇති. සමහරලාවට සත්තුන්ව පුච්චල මරපු හරි මොනවා හරි කර්ම විපාකයක් තියෙන පුළුවන් පින්වත්නි අපි නොහිතුවට අතීත ජීවිතේ. මේ අනන්ත සසර පොඩ්ඩක්වත් ඔබ හිතන්න එපා අපි දැන් අද මේ ගෙවන ජීවිතේම හැමදාමත් අපිට මේ වගේ එක විදිහට ගලාගෙන යන සිද්ධ වෙනවා කියලා. මේව දකිද්දි හිතන්න, මේව ඇහෙද්දි හිතන්න, අපි කොහොම මැරෙයිද? අද අපි මේ හිටියට අපේ ජීවිතේ අවසන් වෙන දවස කොයි විදියට කොහොම කෙලවර වෙයිද? පින්වත්නි අපි කිසි කෙනෙක් නොහිතන කතාවක් අපේ ජීවිතවල ලියවිලා තියෙන්න පුළුවන්. බිම්බිසාර රජතුමා සිංහාසනවල වාඩි වෙලා රාජකීය විදියට සුව පහසු ජීවිත ගෙවමින් සැප සම්පත් විඳිමින් එතුමා හොඳට රාජකීය රසම් අසවුලු විඳිමින් සුව යහන් ගබඩාවල නිදියමින් සැප විඳට ඔබ හිතන්න පින්වත්නි එතුමගේ ජීවිතේ අවසන් වෙන්නේ කොහොමද කියන එක ගැන එතුමවත් දැනගෙන හිටියේ නැහනේ. එතුමා හීනෙන්වත් හිතයිද තමන් විසින් අනදෙන හොරුන්ව මංකොල්ලකාරයන්ව වැරදිකාරයන්ව හිරේට දාපු තමන්ගෙම රටේ තමන්ගෙම හිරගෙදර. හරි, තමන්ගේ රටවැසියන් වැරදි කරාම තමන් විසින් අන කරලා දාපු හිරගෙදර තමන්ගේ ජීවිතේ අවසානේ ගෙවන්න සිද්ධ වෙන්නේ කියලා තමන් හිතුවේ නැන්නේ පින්වත්නි? හීනෙන්වත් හිතනවද එහෙම? මේ ජීවිතවල කර්ම අවසන් වෙන විදිය කවුරුවත් දන්නේ නැහැ. අපි එකිනෙකාගේ ජීවිතවල අතීතේ කරපුවා කොච්චර ඉතුරු වෙලා තියෙනවද කියන එක අපි කවුරුවත් දන්නේ නැහැ. මොන මොන විදිහේ දුක් විඳින්න තව අපිට මේ සසරේ තව ඉතුරුද කියලා අපි දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සමහර වෙලාවට පින්වත්නි ඔය දස කුසල්ම කරගෙන හොඳට ඉන්න කෙනෙක් උනත් අතීත කර්ම විපාකයකට ඊළඟ ජීවිතේ දුක තියන්න පුළුවන්. මේ ජීවිතේ හොඳට දස කුසල් කරන් ඉන්නේ. හැබැයි මැරිලා උපදින දුගතිය. මොකද අතීතේ බලවත් වූ පාප කර්මයක් මේ මොහොතේ කරන කුසල කර්ම ඉක්මවා ඉස්සරහට එනවා. ඒ වගේ එක තියෙන මහා කම්ම විභංග සූත්‍රේ ඒ වගේ අපි නොහිතන විදියට පින්වත්නි ජීවිතවල ලියවුණු කර්ම හරිද මේ පිටිපස්සේ අතීත ආත්මවල තව මොනවා ඉතුරු වෙලා තියෙනවද දන්නේ. ඒක ඉතින් නිවන් දකින කම්ම පින්වත්නි ආයතින් උරුම දෙයක්නේ, දායාදයක්නේ. මුගලන් මහරහතන් වහන්සේට වෙච්ච දේ අහන්න දෙයක් නැහැනේ. අච්චරීටි තිබිලත් පින්වත්නි ඇට කොඩු වෙනකන් ගුටි කන්න සිද්ධ වුණා නම් ඒ අන්තිම කාලේ මොනවද පින්වත්නි අපි ගැන කවර කතාද කියලා හිතන්නකෝ. ඒ වගේ අග්‍රම ශ්‍රාවකයෙකුටත් එහෙම වුණා නම් අපි කවුද? අපිට මොනවා කව ඉතුරුයිද? සෝවාන් වෙච්ච මගඵල ලැබපු සාමාවතීලට ඒ වගේ මේ බිම්බිසාර රජවරුන්ට ඊළඟට ඔය රහත් වෙච්ච මුගලන් මහරහතන් වහන්සේ වගේ මහ රහතුන්ට එදා එහෙම කර්ම විපාකවලට මොන දෙන්න සිද්ධ වුණා නම් අවසානයේ ජීවිතේ අවසන් කරන්න උනේ ඒ වගේ දුක්ඛිත අවසානයක් නම් පින්වත්නි මේ බණ ටික අහන අපි හැමෝගෙම ජීවිතවල
අවසාන හුස්මටික ගෙවන විදිය කොහොමද කියලා අපි කිසි කෙනෙක් දන්නේ නැහැ. ඉන්න මේ මොහොත පුළුවන් තරම් තවත් අලුත් කර්ම රැස් නොවෙන්න ජීවිතේ වග බලා ගන්න. ඔබේ හිතේ මේ බණ ටික අහන මොහොත වෙනකොටත් ඔබ හිතාගෙන ඉන්නවා නම් අරුගෙන් පලිගන්න ඕනේ, මුගෙන් පලිගන්න ඕනේ, අරුව ඉවරයක් කරන්න ඕනේ. හිතන හිතාගෙන ඉන්නවා නම් තරහ මරහ පින්වත්නි තවදුරටත් ওই සිතුවිලි ඔබ පවත්වන එක ආත්ම ගණන් කල්ප ගණන් මේ වගේ විඳෝ විඳෝ මැරෙන විපාක තව එකතු කරගන්න ලැජ්ජ බයක් නැතුව මොනවද පින්වත්නි තවත් ඔය හිතන්නේ? ඔය හිත කියන එක නිසා කොච්චර කල්ප ගණන් කායිකව පවා අන්තිමට විපාක විඳින්න සිද්ධ වෙනවද කියලා ඇයි ඔබට අමතක? ඇයි ඔබ නොහිතන්නේ? ඔබ හැම දෙනාටම මේ වෙලාවේ සිහිපත් කරනවා මේ අනේක ප්‍රකාර දුක් විපාක ගැහැට විඳිමින් මේ සසරේ පින්වත්නි නොයෙකුත් අයුරින් ගෙවා දමපු කාලයට වඩා, ගෙවා දමන්න තියෙන කාලය ගෙවපු කර්මවලට වඩා ගෙවන්න ඉතුරු වෙච්ච කර්ම කොච්චරද දන්නේ නැති කියලා හිතාගන්න බැරි ගමනක අපි යන්නේ කියලා මේකේ තියෙන අවදානම තේරුම් ගන්න ඔබ හැම දෙනාටම මේ සිදුවෙන ඇහෙන පේන දැනෙන දේවල් උපකාර කරගන්න භාග්‍ය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. හැම දෙනාටම තියෙන කර්මවලින් නිදහස් වෙන්න, අලුත් කර්ම රැස් නොකරගෙන සියලු කර්ම ක්ෂය කරගන්න, මේ වෙලාවේ ලැබිච්චේ උත්තම දහමෙන් පළ ලබන්න භාග්‍ය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. අද ධර්ම දේශනාවට ඉතාම ගෞරවයෙන් දායකත්වයෙන් එකතු වෙනවා නොම්බර 105B හිස්වැල්ල කිරිඳිවැල පදිංචි PDS නිල්මිණි මහත්මිය ඇතුළු දුවදරුවන් විසින්. එයත්ෝ අරමුණු කරගෙන තියෙනවා මීට වසර 3කට පෙර එනම් 2023 6 මාසේ 6 අභව ප්‍රාප්ත වෙච්ච විශ්‍රාමලත් බන්ධනාගාර සැරයන් KW කොළසූරිය මහතාට පින් පමුණවන්නට, ඒ වගේම මීට වසර කිහිපයකට පෙර අපවත්ති වදාළ අතිපූජනීය හිස්වැල්ලේ සෝරත හිමිපාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරන්නට, අභව ප්‍රාප්ත KD ගෝමිස් මහතා, ජීලින් කුලසූරිය මහත්මිය, KDJ ගුණවර්ධන මහත්මිය ඇතුළු ඒ පවුලේ මියගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. එයත්ෝ සිහිපත් කරගත්තු තමන්ට සිහිවෙච්ච සහ සිහි නොවෙච්ච සංසාරගත සියලුම මියගිය ඥාතීන්ටත්, ඔබ හැම දෙනාගේම සසරගත සියලුම මියගිය ඥාතීන්ටත් අපි මේ වෙලාවේ මේ පින් අනුමෝදන් කරනවා. සියලු ඥාතියෝ මේ උතුම් පිනෙන් පරලොව සැනසෙත්වා සුවපත්වෙත්වා කියලා කවුරුත් සාදු කියන්න. දෙවියෝත් සතුට සිතින් මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ මේ උතුම් පිනෙන් දෙව්ලොව සැනසෙත්වා සුවපත්වෙත්වා කියලා අපි දෙවියන්ටත් මේ පින ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. රැස් කරගත්ත හැම පිනක්ම PDS නිල්මිණි මහත්මිය බලාපොරොත්තුන විදියට තමන්ගේ සුජීවත්ව සිටින ආදරණීය මෑණියන් වන KD ප්‍රේමවති මෙතිනියටත්, ඒ මෞතුමියටත් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඇයටත්, ඒ වගේම දායකත්වයෙන් එකතු වෙච්ච PDS නිල්මිණි මහත්මියටත්, ඒ දූ දරුවන්ටත්, පවුලේ හැම දෙනාටමත් අපි මේ පින ආශිර්වාද කරනවා. නෙත FM සභාපතිතුමන්ට, ප්‍රධාන විධායක නිලධාරීතුමන්ට, ආගමික අංශ ප්‍රධානී අපේ පින්වත් වරුණ මහත්මයාට, ඒ වගේම සියලුම කාර්ය මණ්ඩලයට net ශ්‍රවණය කරන සිත්නේ තසපුවට හැමදාමත් ඉතාමත් ආදරෙන් ගෞරවයෙන් එකතු වෙන පින් ඇති ඔබ හැම දෙනාටම මේ පින ආශිර්වාද කරනවා, අනුමෝදන් කරනවා. මෙලොව හිතසුව පිණිස, පරලොව යහපත පිණිස හැම දෙනාටම මේ පින් හේතු වෙන්නට කියලා. කාට කාටත් මේ පින මේ ජීවිතයේ තියෙන කර්මයන් තව තවත් පුණ්‍ය කර්මයන්සේ කුසල කර්මයන්සේම රැස් කරගන්න, තවත් ඒ කර්මයන් අතරට අද රැස් කරගත්තු උතුම් පුණ්‍ය කර්මයන්ද හේතු වේවා. හැම දිනාටම යහපතක් සැපතක් ශාන්තියක් සැනසෙල්ලක්ම වෙත්වා. පරලොව සුගතියටත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය ඉක්මන් කර ගැනීමටත්
මේ හැම පිනක්ම කුසලයක්ම හේතු ආසනාම වෙත්වා කියලා අපි සියලු දෙනාට ආශිර්වාද කරනවා, අනුමෝදන් කරනවා. සාදු සාදු සාදු. අභිවාදන.

0: සාධෝ සාධෝ සාධෝ. සෙනසුරාදා සිත්නෙතා සපුව ධර්ම දේශනාවයි ඔබ ශ්‍රවණය කළේ. ඉතින් මේ වගේ උතුම් දහම් කාරණා තුළින් තවදුරටත් අපි දැනුවත් වෙමු, ඔබේ ජීවිතයේ ධර්මයේ ලංකර ගනිමු. ඒ සඳහා ඔබට සිටින කල්යාණ මිත්‍රයා තමයි net fm රේඩියෝව. ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාව. මේ වැඩසටහන, මේ දේශනාව නැවත අහන්නට ප්‍රිය ඔබට අපි ආරාධනා කරනවා. නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා net fm බණ වැඩසටහන ඔස්සේ ඒ දේශනාව නැවත අහන්නට. ඒ උතුම් දේශනාව පැවැත්වූ අපේ අතිපූජනීය වන්දනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ උතුම් ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් විරාමයකට ගිහිල් ඊට පසුව ධර්ම සාකච්ඡාව සමගින් තවත් දාම් කාරණා සාකච්ඡා කරන්නට අපේක්ෂා කරනවා. විරාමයට යන වෙලාවේ ඔබට මතක් කරනවා, සෙනසුරාදා සිත්නේ තසපෝ දේශනාව ඇතුළු කොටගත් net radio විකාශය වන ධර්ම දේශනාවල ධර්ම දායකත්වය දරන්න ඔබට පුළුවන්. ඔබේ ඕනෑම අරමුණක් හිතේ තබාගෙන මියගේ ඥාතීන්ට පින් දෙන්න, සුජීවත් වෙන්න අයට ආශිර්වාද කරන්න, උපන් දිනයක් වෙනුවෙන් ධර්ම දානය ලබා දෙන්න, ඒ වගේම විශේෂ අවස්ථාවකදී, විවාහ සංවත්සරයකදී, මේ ඕනෑම අවස්ථාවකදී ධර්ම දානය ලබා දෙන්නට ඔබේ හිතේ අදහසක් තිබෙනවා නම් net radio වේ මේ ධර්ම දේශනාවල ධර්ම දායකත්වය ඔබට දරන්න පුළුවන්. ඒ සඳහා 0.74025214 අංකයට කතා කරලා තමන්ගේ අවස්ථාව උදා කරගන්නයි ආරාධනා කරමින් කෙටි විරාමයක් ලබනවා සෙනසුරාදා සිත්නේ තසපුවෙන්. හැම දිනාටම තෙරුවන් සරණයි.
1: Net Asapur. Net Asapur.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර නවාතැන් බස් රථය පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙනම් සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙත් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙත්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
2: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
3: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
2: මාරයිනේ.
4: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්. ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ. කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777-3940 ඉගෙනුමට හොඳ මාත්‍රල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්හලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772-313-336
5: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්දේකැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
6: දවසටම
4: ඕන කරන විටමින්ස් Alpha Studio.
6: Yes, yes. Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
4: රටේම දරුවන්ගේ දක්ෂතාව එක්ක සතුටින් දවස පටන් ගන්න.
7: Good morning.
6: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.

0: Sitnet Asapuar. Sitnet Asapuar.
1: අයිබවන් සුබ සන්ධ්‍යාවක්. අපි සෙනසුරාද සිත්නේ තසපුව ධර්ම සාකච්ඡාව අරවන්නට සූදානම් වෙන්නේ. මේ හෝරාව තුලත් ඔබට දහම් ඥානය වැඩි දියුණු කරන්නට ඉවහල් වන ධර්මකාරණා අපේ ස්වාමීන් වහන්සේගෙන් අනුශාසනා ලෙස ලං කරන්නට සූදානම් වෙන වෙලාවේ නැවත වාරයක් අතිපූජනීය වල්පොළ ගෝතම ස්වාමීන් වහන්සේව සෙනසුරාද සිත්නේ තසපුව ධර්ම සාකච්ඡාවට පිළිගනු ලබනවා. අවසර ස්වාමීන් වහන්ස, අපි ඔබට ආරාධනා කරනවා නේත්‍රාලෝක YouTube නාලිකාවේ මේ වැඩසටහන තිබෙනවා. ඒ නිසා නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා තහනට බැරුණු අයට මේ ධර්මදේශනාව ධර්ම සාකච්ඡාව නැවත අහන්නට අවස්ථාවක් තිබෙනවා. ඒ නිසා ඒ සඳහා ආරාධනා කරනවා. දැන් අපි පොසොන් මාසයට ඇවිල්ලා ඉන්නේ. පොසොන් මාසය කියන්නේ අපිට ධර්ම දායාදය ලැබුණු අවස්ථාව. අපි ඇත්තටම සතුටටපත් වෙන්නට පුළුවන් අපේ රටේ මුළු මහත් බෞද්ධ ජනතාවටම සුවිශේෂී වූ පුණ්‍ය කර්මයක් තමයි විපාක දුන්නේ. පොසොන් මාසයේදී බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්නට ලැබෙන අවස්ථාව. ඉන්පසු කාලාන්තරයක් මුළුල්ලේ තවමත් අපි බෞද්ධ ජන සමාජයේ බෞද්ධයෝ ධර්මයත් එක්ක ජීවිත හදාගනිමින්, ජීවිතයේ ඇතැම් වෙලාවට මේ සංසාරයේ නිස්සාරභාවය හඳුනා ගනිමින්, එවැයින් මිදෙන්නට, සසරයෙන් මිදෙන්නට, නිවන් මඟ ලබන්නට, අවම සෝතා පන්න භාවයට පත්වන්නටවත් උත්සාහයක් දරමින් ඉන ගමනක් මේ. ඒ සඳහා ධර්මය අපට ඉතිරිව, ධර්මය අපේ රට තුළ තාමත් ස්ථාපිතව, ගෞරවනීය මහා සංඝරත්නය ඒ උතුම් ශ්‍රී සද්ධර්මය සමාජගත කරමින් අනුශාසනා කරමින් වැඩ සිටීමම අපට ශක්තිය. මේ කාලේ අපි දන්නවා ස්වාමීන් වහන්සේලාටත් එක ආකාරයේ චෝදනා එල්ල වෙන අවස්ථාවන් තිබෙනවා. භික්ෂු සමාජය අපේ සමාජයට අවශ්‍ය නැහැයි කියලා මත මතාන්තර ගොඩනංවන සමාජ ක්‍රියාදරයන් අපි සමාජයේ දකින්නවා. ඕනෑම වෙලාවට විවිධ කල්ලි කණ්ඩායම්, එහෙම නැත්නම් නිරාගමික, එහෙම නැතිනම් තවත් වෙලාවකට විවිධ රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රතිලාභ වතින් යැපෙන එහෙම විවිධයි ඉන්න පුළුවන්. කෙසේ නමුත් ශාසනය පිළිබඳව තිබෙන ගෞරවය හිතේ ඇති බෞද්ධයාට ඒ ශාසනයේ උන්නතිය උදෙසා රුකුල් දෙන ගෞරවනීය මහා සංඝරත්නය හැම විට වටිනවා. එනිසා අපේ ගෞරවනීය මහා සංඝරත්නයත් එක්ක තිබෙන අන්‍යෝන්‍ය සම්බදතාව රැකුණොත් මං හිතන්නේ අපිට ධර්මකාමී ජීවිතය හැඩගස්සවා ගන්න පහසු නැහැ. මොකද ස්වාමීන් වහන්සේලා, භික්ෂුන් වහන්සේලා ශාසනය අපේ සමාජයෙන් දුරස් වෙන, අපේ හිත් තුළින් දුරස් වෙන තමයි අපි අනිත් පැත්තට නැඹුරු වෙන්නේ. කොහොම නමුත් අපිට ඒ ලාභය ලැබලා තිබෙනවා. නෙත් රේඩියෝ වහන අපේ ශ්‍රාවක බොහෝ පිරිසකට මේ සිත්නේ තසුප වුණත් දැන් අවුරුදු 10කට වැඩි අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ වැඩසටහන් සිදු කරමින් ඔබට අනුශාසනා කරන ඒ නිසාම ලංකාවේ අතිශය බහුතර ජනතාවක් සිත්නේ තසපු වටාත් එකතු වෙලා ඉන්නවා. අපි ඔබට ආරාධනා කරනවා ඒ ධර්ම මාර්ගයේ තවදුරටත් ගමන් කරන්නට මේ ලබා දෙන දහම් අවවාදයන් අනුශාසනාවන් ජීවිතයට ප්‍රායෝගිකව ලං කරගන්න කියන ආරාධනාවත් කරනවා. ඉතින් අපි අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ගෞරවනීය වැඩමවීම සමරන්නට සැරසෙන මාසය තුළ ඔබට තවත් දහම් පදයක මිහිරියාවයි සිත්නේ තසපුවෙන් ලං කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇසුරේ උන්වහන්සේගේ කරුණා පාරාදීසයක් දැන් අරඹලා තිබෙන්නේ. විශේෂයෙන්ම වැඩිහිටියන්ට සරණක් අවැසි වැඩිහිටියන්ට සරණක් පිහිටක් පිළිසරණක් බවට පත්වෙන්නට උන්වහන්සේ කටයුතු කරලා තිබෙනවා. ආධ්‍යාත්මිකව ඔවුන්ගේ ධර්මඥානය වැඩි දියුණු කරන්නට, ඒ කියන්නේ ධාර්මිකව ආධ්‍යාත්මිකව ඔවුන්ගේ සිත් සුවපත් කරන්නටත්, භෞතිකවත් ඔවුන්ගේ ලෞකික ජීවිතයටත් යම් ආකාරයේ දුක් වේදනා කම්කටොළු වලින් තරමක් හෝ මුදවා ධර්මයට ලං කරන්නට පුළුවන් අවස්ථාවක් උදා කර දීම උන්වහන්සේගේ අපේක්ෂාව. ඒ නිසා මම හිතන්නේ කරුණාපාරාදීසය ගැන දැන් ලංකාවේ බොහෝ දෙනෙක් දන්නවා. අපේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේගේ Facebook පිටුවේම ඒ පිළිබඳ අනන්තවත් කාරණා සිහිපත් කරනවා. ඒ අතර උන්වහන්සේ ගමින් ගමට ගිහිල්ලා වැඩම කරලා ඒ වගේ අසරණ අය හොයාගෙන කරුණාපාරාදීසයට කැටු වෙන අවස්ථාවන් පිළිබඳව අපිට දකින්නට ලැබෙනවා. ඉතින් මේ හැම දේවල් එක්කම මිනිස් සමාජයේ ධර්මයත් එක්ක මුසු කරන්නට ගන්න උත්සාහය අපි බොහොම අගය කරනවා, ගෞරව කරනවා. අපි හැමදෙරණේ අපි සාකච්ඡාව ආරම්භමු මේ සියලු දේවල් එක්ක. මට අද අපි පොඩ්ඩක් කරුණාපාරාදීසය ගැන සිහිපත් කරලා සාකච්ඡාවට එමු. අපි හැමදෙරණේ කරුණාපාරාදීසය ඇති කරන්නට මේ පිහිටක් සරණක් අවශ්‍යයිට, සරණක් ලබා දෙන්නට ධර්මයත් එක්ක මුසුකොට ඔබ වහන්සේ කටයුතු කරන්නට හිත පෙළඹුණේ ඇයි? අපේ ස්වාමීන් වහන්සේ තුල අපි ඇත්තරම දැන් බොහෝ වෙලාවට ලංකාවේ තියෙනවා වැඩිහිටි නිවාස ඕනෑ තරම් තියෙනවා, ළමා නිවාස තියෙනවා. අපි දැන් පහුගිය දවසක නැත්තම් මේ දින කිහිපයකට පෙර ආතුව හරි ඛේදවාචකයකුත් දැක්කා. වැඩිහිටි නිවාසයක් ගිනිගෙන බොහෝ පිරිසක් වයසක අම්මලා තාත්තලා මිය ගිය අවස්ථාවලත් අපි දැක්කා. දැන් මේ වගේ අදහසක් ඔබ වහන්සේගේ හිතේ මතුවුණේ ඇයි සහ මේ දැන් කරුණාපාරාදීසය කියන්නේ තවත් වැඩිහිටි නිවාසයක්ද කියන කාරණයක් පොඩ්ඩක් පැහැදිලි කරලම අද සාකච්ඡාවට පිවිසුමක් ලබා ගනිමු. ඊට පස්සේ ඉතාමත් වැදගත් කාරණාවක් අපේ හිතේ මගේ හිතේ මතුවුණු කාරණාවක් ඔබ වහන්සේගේ නිවසදෙන ගන්නට තිබෙන අවසර අපි ස්වාමීන් වහන්සේ.
2: ඔව් අරුණ, හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඔක්කොඩව කලින් කියන්නට ඕනේ, සමහර අය සිත්නෙත් අසපුව අද ඉඳලා අපි නවත් තුවද කියලා සැකේක හිටපුවා හිටියා. ඉතින් ඇයි මොකක්ද එතන උනේ කියලා සිත්නෙතසපේදීම අපි දැනුවත් කිරීමක් කරපු නැති හින්දා ඒ ගැනත් කතා කරගෙනම සාකච්ඡාව පටන් ගමු කියලා හිතුණා. ඇත්තටම වරුණ, මේ සමාජ මාධ්‍ය අපි යම්කිසි පණිවිඩයක් දුන්නා වුරුදු 13කට වැඩි කාලයක් තිස්සේ කරපු මේ සිත්නෙතසපුවට සමුදෙනවා කියලා. ඉතින් සිත්නෙතසපුවට සමුදෙනවා කියන තීරණය ආවේ පස්සේ අපිට මෙත්නෙත් පාමුල වෙනුවෙන් ආපු ආරාධනාවක් එක්කයි, වරුණගේ සහ ප්‍රධාන විධායක නිලධාරිතුමාගේ. ඊට පස්සේ අපි යම්කිසි මත විමසීමක් කළාට පස්සේ දැක්කා සිත්නෙතසපුව සෙනසුරාදා සිද්ධ කරන එක බොහෝ දෙනාට පහසුයි කියන එක. ඒ හින්දා අපි ඉතින් නැවතත් ඒ තීරණයටම ආවනේ දවරුණ.
1: මම ගොඩක් අයට සතුටුත් ඇති, සමහර මත විමසීම් වල ලැබුණු ප්‍රතිචාර දිහා බැලුවාම අනේ හාමුදුරුවනේ මෙතනම වැඩ ඉන්න සිත්නේ තසුපුවම කරන්න එහෙම කියපු අවස්ථා තිබුණ සෑහෙන. මම හිතන්නේ ඔවුන් හුරු වෙලා තිබෙන විදිය. ඉතින් ඒ නිසා අපි තවදුරටත් සිත්නේ තසුපුව ඔස්සේම අපි ස්වාමීන් වහන්සේගේ අනුශාසනාව ඔබට ලං කරන්න තමයි මේ වැඩසටහන දිගින් දිගටම තවත් ඉදිරියට කරගෙන යන්නේ.
2: වරුණ, දැන් ඔය හුරු වුණා කිව්වට පස්සේ මට දෙයක් කියන්න හිතුණා. ඔබ ඉස්සෙල්ලා ඇහුව කරුණාපාරාදීසය ගැන. ඇත්තටම දැන් ඔය කරුණාපාරාදීසයට අපි ඔකට අදහස ඇති වෙච්ච කාරණාව ඉඳලා ඉගෙන ගන්න. කෙටියෙන් කිව්වොත් ඔය පාරවල් වල දුක් විඳින සහ කාත් කවුරුත් නැති, සමහරට ඉඳ හිටින්න තැනක් නැති අය අපිට සමහරලාට දැන් අවුරුදු ගානක් තිස්සේ හම්බෙනවා, අපි අයට උදව් කරනවා. නමුත් ඔය උදව් කිරීම සියල්ල මොහොතකට තාවකාලිකව සිද්ධ වෙන උදව්. දැන් අපි සමාජ මාධ්‍ය තුල පරුණ යම්කිසි කවුරු හරි උදව් අවශ්‍ය කෙනෙක් ගැන දැනුවත් කිරීමක් කරලා අපිත් මොන හරි උදව්වක් කළා කියමුකෝ, ඒ අර ආසන්න ටිකේ අපෙනුත් ඒ කෙනාගේ විස්තර හොයාගෙන ගිහිල්ලා කට්ටිය උදව් කරනවා. අර පණිවිඩේ ගිය වීඩියෝ එක ගිය ආසන්න ටිකේ. හරිද? ඊට පස්සේ වරුණ, මම සමහරලාට අවුරුද්දක් විතර ගිහිල්ලා ආපහු හොයලා බලනකොට අනේ අර බොහෝ උදව් හම්බෙච්ච, මේක මගේ ෆේස්බුක් පිටුවේ විතරන්නේ මේ වරුණ, ඔය දුප්පත් අසරණ අයට උදව් කරන බොහෝ දෙනාගේ සමහරලාට ප්‍රධාන මාධ්‍ය නාලිකාවල ප්‍රවෘත්තිවල පවා ඇතැම් අසරණ අය ගැන පණිවිඩ යනවා. එතකොට ඒ පණිවිඩය සමාජගත වෙච්ච ආසන්න ටිකේ ඒ මිනිස්සුන්ට ඇත්ති තරම් බඩු භාණ්ඩ, වියලි ආහාර ද්‍රව්‍ය, මුදල් වලින් හැම දෙයකින්ම උදව් හම්බෙනවා ඒ ආසන්න ටිකේ. ඊට පස්සේ වරුණක ටික කාලෙකින් මිනිසුන්ටත් මතක නැහැ. මොකද මිනිස්සු වරුණ එක කෙනෙක්ව හැමදාම හිතේ තියාගෙන හැම උදව් කර කර ඉන්නවා කියලා එකක් නැහැනේ. එතකොට අර ආසන්න ඒ උණුසුමේදී උදව් ලැබුණට ඕක ඊට පස්සේ අමතක වෙලා ගිය ගමන් ඒ මිනිස්සු ආපහුර පරණ අසරණ තත්ත්වෙටම වැටෙනවා. ඉතින් මං ඕක අපිම සමාජ මාධ්‍යයේ දැනුවත් කිරීම කරලා මිනිස්සුන්ගේ උදව් අරන් දීපු කීප දෙනෙක්ගෙන්ම පස්සේ අවුරුදු කීපයකට පස්සේ ආපහු අහන්න ලැබෙච්ච, දකින්න ලැබෙච්ච සිද්ධියක් වරුණ. හරිද? ඉගෙන මම කීප දෙනෙක්ව නැවත ගිහිල්ලා අපිට දැන් ආපහු සරයක් සමාජ මාධ්‍යයේ එකනාගෙන දැනුවත් කරන්න බෑ. හැබැයි මම නැවත ගිහින් උදව් කරපු වාර තියෙනවා ඒ ප්‍රදේශවලින් වඩිද්දි. මොකද අපිට අර ගොඩක් කාලවලට ධර්මදේශනවලට රටේ විවිධ ප්‍රදේශවලට නිතරම වඩින නිසා අපි උදව් කරපු කෙනෙක්ගේ නිවසකට ආපහු යනින් ගමන් ගොඩ වෙලා වැඩම කරලා කතා බහ කරලා යන්න අවස්ථා කරගන්නවා. ඉතින් මම ඕකෙදි දැකපු දෙයක් තමයි මොහොතකට ගිහිල්ලා උදව් කරන එකට වඩා මේ ඇයට දීර්ඝ කාලිනව අපි ළඟ තියාගෙන උදව් කරන වැඩපිළිවෙලක් වයෝවෘද්ධය වෙනුවෙන් විශේෂයෙන්ම තියෙන්න ඕනේ කියලා. කියන්නේ මේක වැඩිහිටි නිවාසයක් නෙමෙයි, රැකවරණ මධ්‍යස්ථානයක් විදියට, කෙයාර් සෙන්ටර් එකක් විදියට. ඉතින් එතකොට මෙතෙන්දී මූලිකම එකට එක හේතුවක් හැදෙනවා. කතරගම ප්‍රදේශයේ අම්මා කෙනෙක්ගේ රිසෝට් එකක්. ඒ අම්මා අපිට පූජ කරන්න කැමැත්තකින් ඉදිරිපත් වෙනවා. ඒ අම්මගේ ස්වාමි පුරුෂයා මිය ගියාට පස්සේ අපේ පින්වත් රාණි අම්මා මට කතා කරලා පණිවිඩය කියනවා. සන්නහස අපිට මේ රිසෝට් එක තවදුරට කරගෙන යන්න බැහැ. මටත් දැන් අවුරුදු 70ක් වෙනවා. මේක ඔබ වහන්සේගේ ඕන කටයුත්තකට පූජ කරන්න කැමතියි කියලා. කැමති ඕනම දෙයකට. ඊට පස්සේ තමයි මං ඒ අම්මට කිව්වේ හොටෙල් එකක් විදියට කරන්න මට කැමැත්තක් නැහැ අම්මා. ව්‍යාපාර කටයුතු කරන්න මේ පැවිදි ජීවිතේ මං කිසිම විදියක සම්බන්ධ වෙන්න කැමති කෙනෙක් නෙමෙයි. ඒ නිසා මෙන්න මේ වගේ අසරණ පාරවල් වල ඉන්න කාත් කවුරුත් නැති ඉන්න තැනක් නැති අය වෙනුවෙන් රැකවරණ මධ්‍යස්ථානයක් විදියට පවත්වගෙන යන්න අම්මා ඉඩ දෙනවා නම් මං මේ රිසෝට් එක බාර ගන්නම් කියලා. ඉතින් ඇය ඒකට බොහොම කැමැත්තෙන් ඉදිරිපත් වුණා. ඊට පස්සේ වරුණ මම මේ එතන ඇත්තටම කාමර පහක පහසුකම් තියෙන්නේ අංග සම්පූර්ණව නිමා කරපු කාමරවලින්. ඊට පස්සේ මට දැන් මෙතෙන්ට අවශ්‍ය කට්ටිය සූදානම් කරගනිද්දී ඔබටත් මතකද වරුණ ගල්ලෙනක අවුරුදු 13ක කාලයක් හිටපු අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි අකුරැස්සේ. එතකොට මං ඒ ගල්ලෙනටම ගිහිල්ලා එයාට උදව් කරමින් ඉදිරිපත් වුණා. මොකද මට එතෙන්දී ගොඩක් වෙලාට මේ කට්ටිය දැන් වයෝවෘද නිසා තවදුරටත් ගල්ලෙනට යන එන ඒ ගල් ගොඩවල් වලින් පැනගෙන යන තැන කැලෑ මාවතේ යන එක පව දුෂ්කර හින්දා මං ඒ ඇත්තන්ට පොරොන්දු වෙලා තිබුණා මං ඒගොල්ලන්ව මගේ ළඟට ගන්නවා කියලා. ඉතින් මට දැන් මේ රිසෝට් එකට ඉස්සෙල්ලම ඒ කට්ටිය තමයි ගේන්න අවශ්‍යතාවය තිබ්බේ. අදටත් මේ වැඩසටහන මේ වෙලාවේ වෙන්නෙත් වරුණ ඒ කතරගම රිසෝට් එක තියෙන තැන ඉඳලා. කරුණාපාරාදීස කියන නම මේ ස්ථාන වෙනුවෙන් තමයි අපි ඇත්තටම දාන්නේ. දැනටත් මේ මොහොතෙත් ඒ ගල්ලෙනේ අම්මයි තාත්තයිත් මේ කරුණාපාරාදීසේ රැඳී සිටිනවා. අපි ඒගොල්ලන් අරගෙන ආවා. ඒගොල්ලෝ බොහොම මේ හරි සතුටින් දැන් ඉන්නවා. එතකොට වරුණ මේ අය එක්ක මට දැන් එතනින් එහාට මේකේ තව කාමර පහක පහසුකම් තියෙන හින්දා තවත් එහෙම රටපුරා ඉන්න අය දැනුවත් කරන්න කියලා කැමති අයටත් මම පණිවිඩය දුන්නා. අනේ ඒ පණිවිඩෙත් එක්ක මට විශාල පණිවිඩ ප්‍රමාණයක් අපේ කාර්යාල අංකයට ලැබෙමින් තවමත් පවතිනවා වරුණ.
1: මටත් ගොඩක් අපේ ස්වාමීන් වහන්සේ මේ කෙටි පණිවිඩ වලින් කරුණාපාරාදීසිය මොකද්ද කොහෙද තියෙන්නේ ගොඩක් අය විමසුපි ගත්තමයි කොහෙද මේ ස්ථානේ තියෙන්නේ කියලා. ඉතින් මමත් ඔබ වහන්සේගෙන් විමසුව සනස ගොඩක් අය අහනවා තැන කොහෙද කියලා. කියන්නේ ඒ ලොකු මේ කියන්නේ ඒ පිළිබඳ පිබිදීමක් හිතවල තිබුණා මිනිසුන්ගේ. මම අද සාකච්ඡාවට මූලික වුණේ ඒකම තමයි මේ මුලදී කතා කරන්න ඕන කියලා.
2: ඔව් හොඳම දේ වරුණ මේ පහුගිය දවස්වල මම දැක්ක සමාජ මාධ්‍යවල කාත් කවුරුත් නැති අසරණ කියලා විනායකවරුනි දාපු පෝස්ට් වලට පවා කමෙන්ට්ස් දාන අය ගොඩාක් මෙන්ෂන් කරලා තිබුණා කරුණාපාරාදීසයට මේ පුළුවන් නම් රැගෙන යන්න කියලා. ඉතින් තැනක් දන්නෙත් නැතුව මිනිස්සු හරිද මම මේ කරුණාපාරාදීස කියන නම විතරයි තාම කොහෙදකින්ද බන්දවත් නැතුව මිනිස්සු විශ්වාසයක් තියාගෙන තියෙනවා ඒ ස්ථානය ගැන. ඒක ගැන අපි බොහොම සතුටින් සිහිපත් කරන්නේ අපිට ඒ විශ්වාසය හැමදාම ආරක්ෂා වෙන විදිහට ඒ කටයුතු ටික අපි සිද්ධ කරනවා. වරුණ දැන් මේ වෙනකොටත් ලැබෙමින් පවතිනවා විශාල පණිවිඩ ප්‍රමාණයක්. අහවල් පාලමයට අම්මා කෙනෙක් ඉන්නවා, මෙන්න මෙතන මේ තාත්තා කෙනෙක් ඉන්නවා. වරුණ කොළඹ ප්‍රදේශේ පව ගොඩාක් තැන් ගැන අපිට ලැබිච්ච තොරතුරු තියෙනවා. ඉතින් ඒ බොහෝ දෙනා සමහරවිට අර උදව් කරපු අය ඒ තොරතුරු දැනගෙන අනේ මේගොල්ලන්ව කොහෙටද යොමු කරන්න කියලා හිතාගන්න බැරුව හිටපු අය. මොකද ඇත්තම කතාව සමහරවිට වැඩිහිටි නිවාසවලත් දැන් සමහර වැඩිහිටි නිවාසවල ඉන්න පිරිස ප්‍රමාණවත් තවදුරට ඉඩකඩ නැහැ. හරිද? එතකොට ඒ මේ ගොඩක් වෙලාවට සමහර වැඩිහිටි නිවාසවලදී ඒ බාර ගන්න අයට මොනවා හරි පෙන්ෂන් එකක් හරි එක්ක දරුවන් හරහා යම්කිසි මාසික දීමනාවක් හරි ලැබෙනවද කියන එක බලන ඒකට ප්‍රයොරිටි එක දෙන තැනුත් තියෙනවා. ඉතින් අර කාත් කවුරුත් නැති අසරණව මහමග වැටිච්ච අය ගන්න තැන් නැතුව නෙමෙයි. හැබැයි ඒ වගේ අයට තියෙන අවස්ථා හරි අඩුයි සමහර වැඩිහිටි නිවාසවල. ඉතින් කොහොම හරි අපි මේ කරුණාපාරාදීසය කියන වැඩිහිටි නිවාසයක්ම නෙමෙයි මං එකයි කිය මේක කෑසෙන්ට් එක. මේකට වරුණ මොන හේතුවකටවත් දරුවෝ යටතේ ඉන්න අය අපි බාර ගන්න සූදානම් කරන තැනක් නෙමෙයි. එහෙම ගෙනත් දෙන්න හිතන්නවත් එපා. එතකොට මහපාරේ ඉන්න අයගේ දෙගොල්ලක් ඉන්නව වරුණ. එක පිරිසක් ඉන්නවා සිංගමණේ යන අය. ඒගොල්ලෝ යාචකයන් විතර ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ඒ ජීවිකාව එතන දිගටම කරගෙන යන්න කැමැති අය. ඒගොල්ලෝ කැමති නැහැ ඒකෙන් නිදහස් වෙන්න.
1: ඒක තමයි යාළුවගේ බිස්නස් එක. ඇත්තම කිව්වොත්.
2: ඒක ඒගොල්ලගේ බිස්නස් එක. ඔව් වරුණ. හැබැයි අපි කියන්නට ඕනේ මහපාරේ ඉන්න හැමෝම යාචකයෝ නෙමෙයි. යන්න එන තැනක් ඇත්තටම නැතිකමට අසරණකමට පාරට වැටිච්ච අය ඉන්නවා. අපි කතාවටත් කියන්නේ වරුණ මේ මෙහෙම ගියොත් එහෙම පාරට වැටෙන්න වෙන්නේ කියලා. හරිද? සමහරලාට ගෙවල් උගස් කරලා මොනහරි දේවල් වලට මුදල් අරගෙන මිනිසුන්ට අන්තිමට ගෙදරින් මහපාරට වැටිලා. දැන් ඇතම් කෙනෙක් එහෙම අපි නොහිතුවට ලංකාවේ විශාල පිරිසක් මහපාරට වැටිච්ච මිනිස්සු ඉන්නවා. හැබැයි පාරේ නැහැ. මොකද ඒගොල්ලෝ කුලියට ඉන්නේ. හරිද? ලොකු පිරිසක් ඉන්නවා, ඉඩමක් නැහැ, ගෙයක් නැහැ, කුලියට ඉන්න මිනිස්සු කොච්චර ඉන්නවද ලංකාවේ? හැබැයි ඒ අයට කුලියක් ගෙවා ගන්න හරි මොනවා හරි Tamanට කියලා ආදායමක් තියෙනව වරුණ. නමුත් අපි දන්නවා මේ රටේ ඇතැම් අය වයෝවෘද වැඩි. හරිද? ඒ නිසා එක්කෝ ආබාධිතයි. අන්න ඒ වගේ අය දැන් තවදුරටත් කොහේ හරි ජොබ් එකක් කරන්න බෑ. දැන් අර ගල්ලිනේ තාත්තා ගත්තත් ඒ තාත්තා ගස් නැගලා කුරුඳු කපලා කීයක් කරේ හොයාගත්ත කාලයක් තිබ්බ ගල්ලිනේ හිටියට. එතකොට ඒ අයට වරුණ දැන් වයසත් එක්ක තවදුරටත් ගස් නගින්න ඒ දේවල් කරන්න බෑ. එතකොට ඔබ දකින්න ඇති පහුගිය දවස්වල මම කුරුණෑගල හයිවේ එක ගාව හිටපු තාත්තා කෙනෙක්ව එක්කගෙන ආව ගිහිල්ලා නාවල කරලා. දැන් ඒ තාත්තා හයිවේ එක හදන තැන මැටි ගෙදරක ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ අන්තිමට ඒ මැටි ගෙදරත් එක්ක ඒ ඉඩම ගන්නවා ඒ හයිවේ එකට. ඉතින් පවුලේ දරුවන් සහ ඒ කට්ටිය මේ තාත්තව ඒ මැටි ගෙදරම තියලා යනවා. අන්තිමට මේ තාත්තාගේ මැටිගේ අයින් කරන්න සිද්ධ වෙනවා හයිවේ එකට. ඊට පස්සේ අපි මේ වෙලාවේ කියනවනේ හයිවේ එකේ ඒවකට හිටපු ඉහළ නිලධාරීන් තීරණයක් අරගෙන තියෙනවා මෙයා වයසක මිනිහෙක්නේ එයාට ඔය ඉන්නකම් ඉන්න දෙන්න කියලා. ඒ හයිවේ එක ගාව හයිවේ එකට අයිති ඉඩමෙම හයිවේ එකේ තිබිච්ච බ්ලොග් ගල්ලාදී දේවල්ම පාවිච්චි කරලා මේ හයිවේ එකේ වරුණ මේ එක්සිට් වලට හදන බිල්ඩින් තියෙනවානේ ඒ බිල්ඩින් වලට ගෙනාවු බඩුවලම ඉතුරුවා පාවිච්චි කරලා හදපු චූටි කාමර කෑල්ලක මේ තාත්තා හිටියා. ඉතින් අවුරුදු 70 ගානක් ආබාධිතයි. හරිද? එතකොට අපි දන්නවා තව ටික කාලෙකින් අනිවාර්යෙන් දැන් වරුණ ලෙඩ ඇඳකට වැටුණට පස්සේ අසූචි ටික ඇඟේ යන දවසක් එනකොට දැනටත් ඒ තාත්තට හැමතිස්සෙම මුත්‍රා යනවා. දැන් මම වාහනේ අරගෙන එනකොට අපේ වාහනේ එන අතරේ පවා ඒ තාත්තා දන්නේ නැතුව මුත්‍රා යනවා. එතකොට අපි හිතන්න එහෙම මුත්‍රා ටික මල පහ ටික ඇඟේ යනුමින් ලෙඩ ඇඳට වැටෙන කාලෙක මේ මිනිස්සු වෙනුවෙන් කවුද ඉන්නේ? හරි, අන්න ඒ නිසා අපිට හිතුණා මේ කරුණා පාරාදීසි කියලා නම පවා දැන් මේකයි ඒ වෙනුවෙන් සෝදානම් කරනවා. ඉතින් අර කතරගම රිසෝට් එක එකට සෝදානම් කරාට පස්සේ අපිට දැන් ආපු පණිවිඩ ප්‍රමාණය අධික නිසා, ඒ කියන්නේ මේ අවශ්‍යතා ඇති අය බොහෝ ඉන්න හින්දා අපි තීරණය කළා වරුණ ගම්පහ බවුන් පැලස්සෙත් එක කොටසක් ගම්පහ බවුන් පැලස්සේ භාවනාවට තියෙන කොටස් ටිකක් තියෙනවා. සක්මන් මළු තියෙන, ඊට පස්සේ මැටිලෙන් කුටි භාවනා කරන ප්‍රධාන ගරේ ආදී ඒ ටික හැම තියාගෙන අපිට තව කොටසක් වෙන් කරන්න පුළුවන් මේ අය වෙනුවෙන්. මොකද ඒ අහිංසක මිනිස්සු ඒගොල්ලෝ සද්දබද්ධ කරන අය නෙමෙයි. අහි පාඩුවේ ඉන්නවා දැනටත් මේ මොහොතේත් මම මේ පටිගත කිරීම කරන්නේ. ඒ අර හයිවේ එක ළඟ ඉඳලා ගෙනාපු තාත්තත් ඉන්නවා, ගල්ලෙනේ අම්මයි තාත්තයි ඉන්නවා. නමුත් මේ මිනිස්සුන්ගෙන් එහෙම කිසිම සද්දයක් බද්දයක් කරදරයක් නැහැ. ඒ නිසා නිත්‍රාව කියන්නේ සතුටු වෙන්න පුළුවන්. බවුන් පැලැස්සෙත් කොටසක් කරුණාපාරාදීස වෙනුවෙන් වෙන් කෙරෙනවා. බවුන් පැලැස්සේ හැම අස්ස

0: මම හිතා මතාම කරපු දෙයක් ඒක. ම වරුන්ට කියලා තියෙනවා මේ මට මේක මාධ්‍ය දෙකක දැනුවත් කිරීම කරලා හදන්න ඕනේ නෑ වරුණ, මොකද net හරහා හැදෙමින් ගියපු එකක් නිසා ඒකේ අර ගෞරවය net එකටම ලැබෙන්න ඉඩ හදන්න ඕන හින්දා, net එක නිසාම හැදුනා කියන ගෞරවය තියන්න ඕන හින්දා මම මගේ Facebook පිටුවේ එක post එකක්වත් දාන්නේ නෑ වරුණ කියලා ඒ දවස්වල මම කිව්වා. ඉතින් අපි ඊට පස්සේ හදලා ඉවරුනහම භාවනා කරන්න එන්න කියන පණිවිඩය විතරයි මිනිසුන්ට දුන්නේ. ආයතනෙ ගොඩ නැගුණේ සිත්නතසපුවෙන්. එහෙනම් කරුණාපාරාදීසය net එක තරහා මේ වෙලාවේ ගොඩ නැගෙන්න හේතුවක් වුණා කියලා කියත හැකි බවුන් පැලස් එක කොටසක් පාවිච්චි කරන හින්දා අපි ඔය වැඩිහිටියන්ට ප්‍රත්‍යපහසුකම් ආදී දේෙන් උපකාර කරන එක විතරක් නෙමෙයි වරුණ. එතන භාවනා මධ්‍යස්ථානයක පහසුකම් සියල්ල තියෙන හින්දා ඒ අම්මලට තාත්තලට ඒ අවශ්‍ය පරිසරෙත් එතනදී ගොඩනගලා දෙන්න බලාපොරොත්තු වෙනවා. දැන් කොටින්ම ඔය හයිවේ එක ළඟ තාත්තමට කියනවා විදුලියවත් නැහැ වරුණ ඒ කාමර කෑල්ලේ. එතකොට ඉස්සර රේඩියෝ එකේ එළි වෙනකම් පිරිත් අහලා තියෙනවා මේ net FM එකේ. ඒතර වරුණ මේ බැටරි කෑලි හතරක් කොනෙලු. ඉතින් ඒක දිගටම කරන්න බැරි හින්දා අන්තිමට ඒ වියදම දරා ගන්න බැරි හින්දා රේඩියෝ එක දිගටම අහන අවස්ථාව නැති වෙලා තියෙනවා. ඉතින් හිතන්න මේ සමහර වෙලාවට බැටරි කෑලි ටිකක් දාගෙන බණක් අහන පිරිතක් අහන මිනිස්සුත් තාම රටේ ඉන්නෝ අපි නොහිතුවට. මේ මිනිස්සුන්ට වරුණ යම්කිසි පිළිසරණක් රැකවරණයක් ඒගොල්ලෝ තනි වෙලා නැහැ කියන හැඟීමක් අපි හිතනවා අපිට මේ කරුණා පාරාදීසය හරහා දෙන්න ලැබෙයි.
1: මට හිතෙනවා අපි ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ මේ කියන කාරණා දිහා මට විමසිල්ලේ බලාගෙන කොට හිතෙන්නේ දැන් ගොඩක් කාලවට දැන් අපි දැක්කා පව්ගේ දවසේ අර සෙනෙහසේ කැදැල්ල ගිනිපත් වුණ අවස්ථාවන් පිළිබඳව. ඒ අම්මලා දෙඩි වසරන වෙලා මිය යන්නට ඇතිනේ අපි ස්වාමීන් වහන්සේ.
0: ඒක වරුණ සෙනෙහසේ කැදැල්ල නෙමෙයි ඔගේ නම මේ මව්පිය සෙවන. සමහරව අර මේ සෙනෙහසේ මොකද්ද සින්දුවක් දාලා ගොඩක් ලාවට යයි අර නටන ඒව තිබුණා හින්දා සෙනෙහසේ කැදැල්ල කියන නම මම හිතන්නේ පාවිච්චි වුණා වෙන්න ඇති. කොහොම හරි මං හිතන්නේ ඔය ලොකු අයියා කියලා මේ ප්‍රකට වෙච්ච නමකින් එතුමා ඒකේ ඔය අමාලි වගේ නම් තියෙන දරුව ටික හරිම ප්‍රකටව මිනිස්සු අතර කාලයක් තිස්සේ මේ ජනප්‍රියව විනෝද වෙමින් සතුටින් හිටියා. ඒගොල්ල හරිම මං හිතන්නේ ලංකාවේ සතුටින්ම හිටපු මේ වැඩිහිටි පිරිසක් හිටපු වැඩිහිටි නිවාසයක් ඕක.
1: ඔව් මට දැන් මෙතනදී අර මතුනේ ස්වාමීන් වහන්සේ දැන් ගොඩක් කාලවට සතුටෙන් ඉන්න එක ඇසබැවේ. ගොඩක් කාලවට වැඩිහිටි නිවාසයකට අපි උනත් දානයක් එහෙම අරන් ගියාම ඒ අම්මලා සතුටු කරන්නට තමයි ගොඩක් දේවල් දෙන්නේ. ඇඳුම් පැළඳුම් දෙනවා, කෑම ජාති දෙනවා, සින්දු කියලා නටන එහෙම. හැබැයි දැන් අර අවසාන මොහොතේ මරණාසන්න මොහොතේ ඔවුන්ගේ හිතට මොන වගේ චේතනා එනවා ඇද්ද ධර්මයත් එක්ක මුහු වෙලා තිබුණා නම් දැන් වෙලාවට ඊට වඩා විශාල රැකවරණයක් බවගාමී ජීවිතයට හේතුවක් වෙන්නට පුළුවන්. දැන් මේ ඔබ වහන්සේ මේ ගොඩනගන කරුණාපාරාදීසය තුළ මට හිතෙන්නේ මේ එක පැත්තකින් ලෞකිකවත් ඔවුන්ට සහනයක් රැකවරණයක් භෞතික දේවල් එක්ක අනික ඒ ඔක්කොමට වැඩියෙන් ආධ්‍යාත්මික රැකවරණයක් ලැබෙනවා කියන්නේ ඒක හරි විශේෂයි නේද අපි ස්වාමීන් වහන්ස.
0: වරුණම් මේ ආයතනේ තාම පටන් අරගෙනත් නැහැ කියලා කියන්න පුළුවන් මට්ටමේ. හැබැයි දැනටමත් මම ගත්ත විශේෂ තීරණයක් තියෙනවා. ඒ තමයි දැන් මෙතන මම ගොඩක් ආබාධිතයි එහෙමනේ අරන් එන්නේ. ඒතර වරුණ ඒ අයට අවශ්‍ය රැකවරණයට අපි අපේ ගෞතම පුණ්‍යභාරයත් හරහා දැනටමත් ලබන 10 වෙනිදා ඉඳලා ඒ කියන්නේ සලබන සතියේ ඉඳලා සේවක බඳවා ගැනීම ටිකක් කරලා තික් කරන්න සූදානම් කරලා තියෙනවා. ඒකට අවශ්‍ය පිරිස මේ වෙනකොට අපි තෝරගෙන තියෙනවා කී දෙනෙක්ව ගන්නවද කවුද ඒකට සුදුසු කියලා දැනට ලැබෙන පණිවිඩ හරහා තෝරගනිමින් සිටිනවා. ඉතින් වරුණ මේ අපිම අපේ පිරිස අතින් උපස්ථාන කටයුතු සියල්ල සිද්ධ කරද්දී ඔය බොහෝ වැඩිහිටියන්ට හම්බෙන ආබාධිත දීමනා ඕ වැඩිහිටි දීමනා ඕව තියෙනවනේ වරුණ රජයෙන් ඒගොල්ලන්ට හම්බෙන. අපි දැනට ඒගොල්ලන්ට ලැබෙමින් පවතින මුදල දැන් වරුණ මම හිතන වැඩිහිටි දීමනාව විදියට රුපියල් 5000ක් ද කොහෙද හම්බෙනවා. හැබැයි ආබාධිත දීමනාවේදී 10000ක් හම්බෙනව වරුණ. එතකොට ඒ ආබාධිත කෙනෙකුට හම්බෙන 10000ෙන් දැන් ඔය මං කියන අර හයිවේ එක ළඟ හිටපු ආබාධිත තාත්තා ඒ 10000ෙන් තමයි මාසෙ යගේ සියලු වැඩ ටික කරගත්තේ. එතකොට මම ඒ අපි අරගෙන එන අයගේ ආබාධිත දීමනා තියනවා නම් අපි ඒක 7-5ක්වත් ආයතනයේ ඇතුලේ පාවිච්චියකට ගන්න ඒ අය වෙනුවෙන්වත්. හරිද? අපි ඒ මුදල එයාලා ලව්වා මොනවා හරි පිනක් කරන්න අවස්ථා

0: හදල දෙන්න සාකච්ඡා කරලා තියෙනවා ඒගොලන්ට කියලා තියෙනවා. ඉගෙන මෙතෙක් කල් ඒගොල්ලෝ මේ මුදලෙන් ඒගොල්ලන්ගේ ජීවිතේ බෙහෙත් හේත් ආහාර පාන ඔය දේවල් වලටනේ. දැන් ඇත්තරම ආබාධිත කෙනෙක්ගේ වරුණ ගත්තට පස්සේ එයාට පොඩි දෙයකට හරි ගමනක් යන්න වෙන්නේ සමහරවිට ත්‍රී රෝද රථයක. උන්ට එහෙම වියදම් තිබුණා හරියට. කොටිම මං අර කියන තාතා බෝමිදෙල් ටික කියන කඩේට යන්න උනත් එයාට ත්‍රිවිල් එකක් ගෙන ගන්න සිද්ධ වුණා. ඉතින් එහෙම Tamanට කියලා වියදම් තිබ්බා. දැන් අපි මේ වියදම් ඔක්කොම අපේ ආයතන හරහා බලනවා වරුණ. එතකොට ඔතෙන්දී ඒගොල්ලන්ගේ අතට ඉතුරු වෙන මේ මුදල, රජයෙන් දුන්න මුදල අපි යාළගෙම ගිනුමක ඒගොල්ලන්ටම තියාගෙන ඒකෙන් පින්කම් කරනවා. මොකද හේතුව අද ඔවුන්ට ඉන්නවත් තැනක් අහිමි වෙන්න, හරිද, කාත් කවුරුත් නැතුව අසරණ වෙන්න, තනි වෙන්න හේතුනේ සසර යම්කිසි නොදුන්නා වූ කර්මයක විපාකයක් විදිහට, ඵලයක් විදිහට වෙන්න පුළුවන්නේ. හරි, එතකොට එදා නොවුණු කුසලය, එදා නොවුණු පින අදත් නොවීම මේ යන්න ඉඩ නොදෙන්න ඕනේ. හරිද, ඒ නිසා ඔවුන් සතුව යම් මුදලක් රජයෙන් මේ වෙද්දී ඔවුන්ට ලැබෙනවා නම් ඒ මුදලෙන් ඔවුන්ට තව තවත් කුසලය කරන්න අවස්ථා හදන්න ඕනේ කියන තැන මං තීරණයක් කරගෙන තියෙනවා. ඉතින් ඒකයි මේක හැමදාම උදේට වන්දනාව, හවසට වන්දනාවට ඔවුන් සහභාගී වෙනවා. ඒ වගේම අපි ඉදිරියේදී දවසේ ධර්ම දේශනාවක් අනිවාර්ය හැමෝටම, ඒ කියන්නේ ඉන්න තැනක ඉඳලා හරි ආබාධිත කෙනෙකුට තමන්ගේ කාමරේ ඉඳලා හරි අහන්න පුළුවන් වෙන විදිහේ පරිසරය හදලා දෙනවා. එතකොට ඒ වගේ අර ගොඩක් වැඩිහිටි නිවාසවල නොවන ඇතැම් දේවල්, වැඩිහිටි නිවාසයක් නොවන සුන්දර වූ රැකවරණ මධ්‍යස්ථානයක් ඇතුළේ ඔවුන්ට අර ඔබ කිව්වා වගේ ආධ්‍යාත්මික රැකවරණයට ලොකු පහසුවක් හදනවා. ඉතින් ඔතන දැන් ඔය එක තාත්තා කෙනෙක් මේ ගිහි කාලේ, එච්චන ඉස්සර තරුණ කාලේ තමන්ගේ තාත්තත් එක්ක ගිහි පිරිත් කණ්ඩායම් වල පිරිත් පවා කියපු කෙනෙක්. ඒ වගේ අපිට ඉස්සරහට තව බොහෝ හම්බෙයි. අනිත් එක තමයි ඔන්න ඉඩ ලැබෙන පුළුවන් අවස්ථාවල වන්දනා ගමනක් එක්කන් යන්න ඕනේ. අපි කලිනොත් මම වැඩිහිටි නිවාසවල අයව අපේ ගෞතම පුණ්‍යභාරය හරහා වැඩිහිට මේ අනුරාධපුරයෙන් වන්දනා ගමන් එක්කන් ගියපු අවස්ථා තියෙනවා. අපිට ඒ වගේ කාරණාවලදී සමහරවිට දඹදිව වන්දනාවක් එක්කන් යන්න, එහෙම අර ඔවුන්ට ආධ්‍යාත්මිකවත් මං කිසිසේත්ම විනෝදය කියන එකටම අපි මෙතනදී තැන දෙනවා කියලා සමහරවිට හිතන වැඩිහිටි නිවාස තියෙනවා. නමුත් ඔබ කිව්වා වගේ කොයි වෙලාවෙ මොනවා වේද කියන්න දන්නේ නැහැ. ජීවිත අනිත් එක ඕන් දැන් ගෙවන්නේ ජීවිතයේ අන්තිම කාලේ. ඔව්, අවුරුදු දැන් 70 80 පෙන්න කියන්නේ තව බොහොම පොඩි කාලේ අපිට ජීවත් වෙන්න තියෙන්නේ. වරණ මම අර හුරු වෙච්ච කතාව අර ඔබ ඉස්සෙල්ලා කිව්වේ සිඩ්නෙත් අසපුව සෙනසුරාදට හුරු වෙච්ච අයට නිකන් ඒක දාලා යන්න බැරි වගේ හැඟීමක් ඉන්න සමහරු හිටියා කියලා. හරිද,
1: තාත්තලා හිටියද මෙතන එහෙම දාලා ඉන්න බැරි?
0: වරණ මම කියන්න ගියේ ඒකයි. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේ ගිහින් කතා කරනකොට මම බොහෝ විට මේ වැඩිහිටියන් සම්බන්ධ කරගනිද්දී ඒ ග්‍රාම නිලධාරි වරු හෝ වරියන් එක්ක එකතු වෙලා තමයි මේ වැඩේ කරන්නේ, ඒගොල්ලොත් සම්බන්ධ කරගෙන. ඒතරො ඒ හැම පලාතකම සමාජ සේවා නිලධාරීන් ඉන්නවා. වරුණ, ඔය ගොඩාක් මම එක්කන් එන අය ඔබ දන්නවද, ඒ ග්‍රාම නිලධාරීවරු පවා පුදුම වෙනවා. ඔවුන් කාලයක් තිස්සේ ඒ සමාජ සේවා නිලධාරීන් පවා මේගොල්ලන්ව කොහේරි වැඩිහිටි නිවාසයකට යොමු කරන්න උත්සාහ කරලා තියෙනවා. හරිද, ඒ උත්සාහයන් හැම එකකදීම ගොඩක් කලාවට මේ දෙමව්පියෝ කැමති නැහැ, මේ අම්මලා තාත්තලා. මොකද ඒගොල්ලන්ට අර හුරු වෙච්ච ජීවිතය අතහරින්න ඒගොල්ලෝ කැමති නැහැ වරුණ. ඒගොල්ලන්ට වැරහැලි පිටින් හිටියා අර අපි සමහරලාට කතාවට කියන නේද වරුණ, මොන රාජකීය මාලිගාවකට ගියත් තමන්ගේ ගෙදර ඇඳයි කොට්ටේයි තමයි හුරු කියලා. හරිද, තමන්ගේ නිදාගන්න කොට්ටේ ඇඳ ගෙදර තියෙන කොට්ටේ තරම් පහසු කොට්ටයා මාලිගාවකවත් නැහැ කියනවා. ඒකට එක හේතුවක් මන් දකිනවා වරුණ. ඔක පහුගිය දවසක ඔබයි මායි කතා වුණා මේ රටවල් වල යන අයගේ මානසිකත්වෙත් එක්ක. ඔබට මතක ඇති. ඒ කියන්නේ මොන්න සුව පහසු කොයි රටට ගියත් වරුණ අපිට එතෙන්ට ගියාම හැඟීමක් තියෙනවා පිට එකා කියලා. හරිද, ඒ පිට එකෙක් කියන හැඟීම හින්දා ඒ රට කොච්චර හොඳ වුණත් ඒක වැඩි කාලයක් ඉඳ හිතෙන්නේ, ආපහු ලංකාවට එන්න හිතෙනවා. හරිද, ඔන්න ඔය පිටේකෙක් කියන හැඟීම යම්කිසි කෙනෙකුට යම් තැනකදී දැනෙන හින්දා ඕනම කෙනෙක් තමන්ගේ හිත හුරු වෙච්ච තැනක් තියෙනවා නම් ඒ තැන කොච්චර දුෂ්කර තැනක් වුණත් අර තැනේ තියෙන දුෂ්කරකමට වඩා වටින්න එතන තමන්ගේ කියන හැඟීම තියෙන කවරුණ. හරිද? අන්නේ නිසා තමන්ගේ කොට්ටේ, තමන්ගේ ඇඳ, තමන්ගේ කාමරේ, තමන්ගේ නිවස කියන එක එක්ක වරුණ මිනිසුන්ට ලොකු බැඳීමක් තියෙනවා. ඕක හිතේ ස්වභාවෙත් එක්ක අපි හොඳට තේරුම් අරගත්ත කාරණාවක්. ඉතින් ඒක හින්දා වරුණ දැන් එහෙම බැඳීමක් ඇති වෙන්නේ, කියන්නේ ඔතන අර කවුරුත් කොහිටවත් ගිහිල්ලා පිටතනක ඉන්නවා කියන හැඟීමකින් ඉද්දී ඒක හිර වෙච්ච ගතියක් තියෙනවා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. අකමැති එහෙම හිර වෙච්ච තැනක අනුන්ගේ තැනක අනුන්ගේ මේ අනුන් එක්කනේ එහෙම ඒ වගේ හැඟීමක. කොහොම නමුත් තමන් ඉන්න තැනට එහෙම බැඳෙනවා කියන්නේ ඔයත් ඔය සමහර ලාවට හරීම දුක්ඛිත ඒවා එනවා අපිට. මටත් එකපාරම බැහැ කියපු අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි මේ අම්මා කෙනෙකුයි පුතෙකුයි හම්බෙනවා පවුගේ දවසක නිට්ටඹුව පැත්තේ. වරුණ මේ ඒ අම්මා අවුරුදු 76ක් මේ වෙනකොට, පුතාට අවුරුදු 51ක් වෙනවා. හරිද? ඉපදිච්ච දායිඳම්ම පුතා ඇඳේ. අදටත් අවුරුදු 51ක් තිස්සෙම මේ පුතා අබාධිතයි ඇඳේ. එතකොට අම්මා විතරයි ඉන්නේ. අම්මා දැන් 76ක්, කොන්ද ඔක්කොම දෙකට නැවෙන්න කුදු ගැහිලා තියෙන්නේ. ඔබ දකින්න ඇති වරුණ, ඒ කියන්නේ ඒ අම්මා අවුරුදු 51ක් තිස්සේ මේ දරුවාව උස්සනවා වඩා ගන්නවා. හරිද? අම්මා කෙනෙක් තමන්ගේ දරුවා උස්සගන්නේ වඩා ගන්න පොඩි කාලයයිනේ. හරි. හැබැයි 51ක් තිස්සේ උස්සන වඩා ගන්න දරුවෙක්, අනේ වරුණ, ඒ අම්මා කුද්දු ගැහිලා ඉන්නේ ඒ ගෙදර පෙරේත ගුහාවක් වගේ. පව් කියන්නේ වරුණ, මොන හේතුවකටවත් ඒ අම්මා කැමති නැහැ එතනින් අයින් වෙන්න. ඒ අම්මට ඒ ගෙදර සැපයි. හරිද? ඒ ඇඳ, ඒ තියෙන පරිසරේ, ඒක කොච්චර දුෂ්කර වුණත් එයාට ඒක සැපයි. ඒ හින්දා එයා කැමති නැහැ එතන ඉවත් වෙන්න. එතකොට අර රාජ්‍ය නිලධාරීන් උත්සාහ කරලා තියෙනවා ඒගොල්ලන්ව වෙන තැනකට ගෙනියන්න, එහෙම කැමති නැහැ. එතකොට පුතාව හරි වෙන තැනකට යොමු කරන්න බලලා තියෙනවා. අම්මා ඒ කැමතිත් නැහැ තමන් මැරෙනකම් පුතාව බලා ගන්නවා කියන තැන ඉන්නවා. ඉතින් වරුණ, අපිට මොන හේතුවකටවත් ඒක ගන්න බැරි වුණා. ඒ අම්මට තරහ යනවා තව මේ දිගටම ඇහුවොත් එහෙම. හරි. ඒ හින්දා එහෙම අහන්නත් බෑ. අදක තමයි මම දන්න ගොඩක් ඕවගේ තැන්වල දැන්. හරි, ඒගොල්ලෝ එතන ඉවත් වෙන්න කැමති නැත්තම් වරුණ, අඩුතරම එතන සුද්ධ කරලා පිරිසිදු කරලා දෙන්න කැමති මිනිස්සු ඕන තරම් ඉන්නවා. හරි. හැබැයි ඔබ දන්නවද සමහරු එහෙම කැමතිත් නෑ වරුණ. ඒ කියන්නේ ඒ එතන ගෙදර තියෙන බඩු මුට්ටු තියලා තියෙන තැන් තියෙනවනේ. ඒගොල්ලෝ හිතනවා ඒවා එහා මෙහා වුණාට පස්සේ අපිට කරදරයි ඒක. හරි. ඒ තියෙන තැන්වල තීච්චාල් උන්නු ගොඩවල් වගේ ගොඩ ගහගෙන ඉන්නවා. අත්ත තියන්න දෙන්නේ. වරුණ, ඔයා කර්ම වෙන්නත් පුළුවන්. හරිද? කර්ම කෙසේ වෙතත් මේව බලවත් කෙලෙස්. ඒ කියන්නේ අත්ත තියන්න දෙන්නේ. අර කුණු ගොඩවල් තියෙන සමහරට අත තියන්න දෙන්නේ. දැන් වරුණ දන්නවද, එක තාත්තා කෙනෙකුට අපි ඇඳුම් වගේක් අරන් යනවා එකපාර. අපි ඔය කරන ගොඩක් සමාජ සේව සමහරය වරුණ ඔය ෆේස්බුක් පේජ් එකේ දාන්න ඒවා නෙමෙයි සමහරය. හරිද? ඇතැම් වෙලාවට මේ ඒ අය ගැන අපි හිතසුව පිණිස දාන්න බැරි ඒවා තියෙනවා. හරි. වරුණ දන්නත් දැන් එක තාත්තා කෙනෙකුට අපි දවසක් ඇඳුම් වගේක් ගිහින් දෙනවා. ඊට පස්සේ බලනකොට පාවිච්චි කරපු නැති ඇඳුම් ගොඩාක් තියෙනවා හම්බෙච්චා. හරිද? එක එක්කෙනා දෙනවා, දෙන ඒවා එකතු කරලා. ඉතින් ඒවා දැන් ගොඩක් මේ අය නාන්නේ සමහරලාවට. හරිද? මොකද උණු වතුර ටිකක් උණු කරලා එහෙම පහසුකම් නැහැනේ වරුණ ඔය ඉන්න දුප්පත් පැලක. දැන් අර මම කියපුව හයිවේ එක ගාව හම්බෙච්ච තාත්තා ටොයිලට් එකේ තියෙන එක ටැප් එක විතරයි ගෙදෙට්ටම තියෙන්නේ. ඒ ටැප් එකත් අල්ලපු ගෙදරකින් දීපු වතුර ලයින් එකක්. මේ තාත්තා නාන්නෙත් ඔය ටැප් එකෙන්, වතුර ටික බොන්න ගන්නෙත් ඔය ටොයිලට් එක ඇතුලේ ටැප් එකෙන් වරුණ. හරිද? එතකොට මේ අය සමහරලාවට අර සීතල වතුර හින්දා ඔවුන්ට අර වයසට ගියාම සීතල තදින් දැනෙනවනේ එකට. මේ එතකොට මේගොල්ලෝ හරි නානෙම අඩුයි. සමහරලාට මාස ගණන් නාන්න නැතුව ඉන්නව වරුණ. ඉතින් එතකොට ඒගොල්ලෝ අර හම්බෙච්ච අලුත් ඇඳුම් අඳින්න හිතන්නේත් නැහැ. ඔබ දන්නවද අර මම කියපු මං අර කියපු එක තාත්තා කෙනේ කාලය තිස්සේ මිනිසුන්ගෙන් හම්බෙච්ච පැකින් පිටින් ඇඳුම් අනේ වරුණ පෙට්ටියක්ම මියෝ කාලා. ඇයි ඉතින් කාටවත් අස් කරන්න දෙන්නෙත් නැහැ. ඒව හිම ගොඩ ගහගෙන තියනවා, අත්ත තියන්න දෙන්නේ නැහැ. සමාහලට හිතන්න ඔහොම ඉඳලා මැරුණොත් එහෙම පෙරේති වෙලා ඕකටම එනවා. හරි.
1: ඔව්, මම මමත් ඔයකටම සම්බන්ධ එකක් තමයි දැන් ඔය. ඔබ වහන්සේ කියන වගේ අසරණ වෙලා, තනි වෙලා, හුදෙකලා වෙලා එහෙම විච්ච අය වගේ විතරක් නෙමෙයි, සාමාන්‍ය වැඩිහිටියෝ ඉන්නෝ නිවාසවලත්. ඒ කියන්නේ Tamange gederath ඉන්න අපේ ස්වාමීන් වහන්සේ. දැන් දරුවෝ කොච්චර හොඳ ඇඳුම් ගහලා දුන්නත් ඒව ගොඩ ගහලා තියාගන්නව අර Tamanට පුරුදු ඇඳුමම. තමමනේ මට මේක තමයි හොඳ මේක ඇඳනවා තමයි පහසුව කියලා එහෙම සියාගන්න පිරිසක් ඉන්නවා. අරව එන අයට පෙන්නනවත් එක්ක. මේ මට ගෙනත් දුන්න මෙයා ගෙනත් දුන්න මෙයා ගෙනත් දුන්න කියලා එහෙම අට්ටි ගණන් ගහලා තියෙනවා. හැබැයි අඳින්නේ නැහැ. ඒ එහෙමකුත් තියෙනවා.
0: සමහර වරු සමහරට අපේ දැන් මෙලයි සිත් නිදස පුහහනම්මලා තින්න පුළුවන් කොහොම. හරිද? එතකොට ඕකට මම පොඩි දෙයක් කියන්නම්. මේක සිත් නිදස පුහහනම්මලා හගෙන ඉන්නවනම් මේක දැනගන්න එක වටිනවා. ඒ වගේ අර පාවිච්චි නොකර තියෙනකොට සමහරව හිතන්නේ ඔබ පාවිච්චි කරලා නිකන් නාස්ති කරන්න මොකටද? හරිද? අවශ්‍ය තැනකට අඳින එක මිස ඉතින් එහෙම හිතනවා. දැන් ඔය අර ගොඩක් කාලවලට අලුතෙන් හම්බෙච්ච ඇඳුම් හැමෝම හිතන්නේ වරුණ ගමම් බිමන් වලට විතරයි අඳින්න ඕනේ කියන එක. කොහොමත් ගෙවල් වලට නිකන් වැරහැල විදිහට නිකන් අඳන් ඉන්න බලන්නේ. එතකොට දැන් අර ඔය වයෝවෘද්ධ වෙලා ආබාධිත වුනහම එක ප්‍රශ්නයකට තියෙන වරුණ එහෙම ගමම් බිමන් යන අවස්ථා අඩුයිනේ. දැන් මේ කිහිලි කරුවලින් රෝද පුටු වලින් ඔයගේ ඉන්න යාගණ්ඩ අනිතක වියහියදම් කරන්න විදිහක් නැහැ බොහෝ දුර එහෙම යන්න එන්න. ඒ හින්දා ඉතින් ගමම් බිමන් නැතිම තරම්.
1: ඒ කියන්නේ වයසය හිතන්න මොහොනේ එක තමයි නේද? මට ගමම් බිමන් ඉස්සරහට ලේසි නැහැ කියලා.
0: ඔව්. ගමම් බිමන් අඩුයිනේ වරුණ. පොල් ගෙඩියක් ගේන්න කඩේට යනකොට යකෝ මේ අලුතෙන් හම්බෙච්ච ෂර්ට් එකක් සරමක් මේ ඌව ගවුමක් ඕක අඳින්න ඕනේ කියලා හිතනවා. ඉතින් ඒව අඳින්න ආයි වෙන ගමන් හම්බෙන්නෙත් නැහැ. වරුණ මේක හරි හිතන්න ඕන කතාවක්. එක වයසක ආච්චි කෙනෙක් ඔහොම ජීවත් වුණා. මේ ආච්චි කෙනෙක් නෙමෙයි එයා සීයා කෙනෙක්. හරි මේක විනය පිටකේ තියෙන කතාවක් මම මේ කියන්නේ ත්‍රිපිටකේ. මේ සීයා ඔය විදියට එයාගේ හම්බෙන අලුත් ඇඳුම් හරියට යට එහෙම හම්බුනෙත් නැහැ. හැබැයි වරුණ මෙයා මැරුණට පස්සේ ඔය ඒ කාලේ අර ශරීරයට මලමිණියට ඔතන්න දරුවෝ අලුත් ඇඳුම් ගෙනල්ලා ඇඳුවා. හරි ඉන්න කන්දුන් නැහැ. මැරුණට පස්සේ ඇඳුව අලුත් ඒවා ගෙනල්ලා. අලුත් රෙද්දක් සම්පූර්ණ වහන්න දැම්මා මල සිරුර. මේ ටික දැම්මට පස්සේ වරුණ මෙයාව ගෙනහිල්ලා සොහොනේ අර අමු සොහොන්වල ඔහේ ගිහින් තියෙනවනේ මිනිය. එහෙම ගිහින් තිබ්බා අලුත් රෙද්දකින් වැහුවා මිනිය. වරුණ දන්නවද මේ මියගිය කෙනා සම්පූර්ණ ඔය බැඳීම් එක්ක පීඩන එක්ක ජීවත් වෙලා මැරිලා අමනුෂ්‍ය ලෝකේ කියන්නේ පෙරේතාත්මික ඉපදුනේ. පෙරේතාත්මික ඉපදිලා කෙලින්ම ඇවිල්ලා අර මිනියට වැහුණා. ඇයි දන්නවද මිනියට වැහුනේ? මිනිය ඔතලා තියෙන රෙද්දට දැන් ආස හිතුණා. යකෝ මං ජීවත් වෙද්දිවත් මට හම් පාවිච්චි කරන්න හම්බෙච්ච නැති හොඳ එකක් නේ මේක කියලා අරකට වැහුණා. මේ වැහිලා දැන් මිනියට ආරුඩු වෙලා ඉන්නේ මේ පෙරේතයා. සොහොනේ තියෙන මිනියට. ඊට පස්සේ තමන්ගෙම මිනිය කලින් ආත්මෙකට. දැන් මේ පෙරේතයා මිනියට වැහිලා ඉන්න අතරේ ඔය පාංශුකෝල සිවුරු වලට රෙදි හොයන්න සොහොනට එනවා හාඳුරු කෙනෙක්. මේ ස්වාමීන් වහන්සේ දකිනවා අලුත් රෙද්දක් තියෙනවා මෙතන. ඊට පස්සේ උන්වහන්සේ සිවුරට ගන්න පහසු වෙනි කියලා මේ රෙද්ද උසලා ගත්තා, ඇදලා ගත්තා. දැන් වරුණ රෙද්දට තියෙන ආසාවටමනේ පෙරේතයා මල මිනියට බැහැගෙන හිටියේ. රෙද්ද හාමුදුරුව ඇදලා ගත්තට පස්සේ මේ පෙරේතයා මොකද උනේ? තරහ ගියා. ඊට පස්සේ මේ පෙරේතයා මේ හාමුදුරුවගේ පස්සෙන් රෙද්ද ගන්න දුවන්න ගත්තා. දැන් වරුණ පෙරේතයා නිකන් නෙමෙයි දුවන් එන්නේ, මෙයා බැහැලා හිටියේ මිනියටනේ. හරි මිනිය නැගිටලා දුවගෙන එනවා. මිනිය දුවගෙන එනවා කියන්නේ කෙටින් කොට පිටින් පේන්නේ හාමුදුරුව රෙද්ද ඇදලා ගත්ත ගමන් මිනිය නැගිට්ටා කියලා. දැන් හාමුදුරුව දුවනකොට මිනියත් පස්සෙන් දුවන් එනවා කියලා තමයි දැන් ඕන කෙනෙකුට පේන්නේ. වරුණ දැන් හිතන්න පාංශුකොළ සිවුරක් එහෙම පාවිච්චි කරගෙන ඉන්න මේ හාමුදුරු කෙනෙක්. ඉතින් ওই ගොඩක් කාලවට මේ දුස්සීලය නෙමෙයි වරුණ ඒ තරම් මේ කැපකිරීමක් කරන්නේ දුෂ්කරව. හරිද? පාංශුකොළ සිවුරක් එහෙම පාවිච්චි කරනවා කියන්නේ නැන්සි බොහෝ විට සීලයක් එහෙම රැකපු හාමුදුරු කෙනෙක් වෙන්න ඇති. නමුත් නිකන් ඔබ හිතන්න දැන් මේ අමනුෂ්‍යයෙක් පස්සෙන් දුවන් එන්නේ අර හාමුදුරන්ගේ දුස්සීලකමකට නෙමෙයි, ඒ හාමුදුරුවන්ගේ අර අතේ තියෙන රෙද්දට ආසාවට. හරි හාමුදුරුව දන්නේ හාමුදුරුව අන්තිමට කැලේ කුටියක හිටියේ. කුටිය ඇතුළටම වැඩම කරලා ටක් ගාලා දොර වහගත්තා. අර මිනිය එතන දොර ඉස්සරහා බිම ඇදගෙන වැටුණා වරුණ. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කුටිය තිබිච්ච වෙන දොරකින් දුවලා ගිහිල්ලා එතන ළඟම තිබුණ ආරාමයක හාමුදුරුවන්ට කිව්වා, මට හිතාගන්න බෑ මෙහෙම දෙයක් වුණා කියලා. දැන් හාමුදුරුව දන්නෙත් නෑ හේතුව. හාමුදුරුව දන්නේ මිනිය පස්සෙන් දුවන් ආවා කියලා. කෙනෙකුට කිව්වට විශ්වාස කරන්නෙත් නෑ වරුණ. මිනිහක් පස්සෙන් දුවන් ආවකෝ. පස්සේ බුදුරජාණන් වහන්සේ තමයි දකින්නේ රෙද්දට ආසාවෙන් ඒ මැරිච්ච කෙනාම පෙරේතාත්මෙන් ওই මිනිහට බැහැගෙන හිටියා කියන එක. ඉතින් එදා ඉඳලා සන්නහසලට ශික්ෂාපදයක් පනවනවා. අමුසොහනේ තියෙන මේ රෙදිගොලදී පාංශුකොළ සිවුරකට අලුත ගෙනාවපු මිනිහක රෙදි ගන්න තහනම් කරලා. හරි දෙතොට මේක ඇත්තට සිද්ධ වෙච්ච එකක්. ඒ නිසා හරි භයානකයි ওই රෙදිවලට ඇඳුම් වලට ওই විදියට තෘෂ්ණාවෙන්. මොකද මේ දිරල යන රෙදි කෑලි අලුතෙන් හම්බෙච්ච කොට ඇඳලා ලස්සනට නාල කරලා පිරිසිදු ඉන්න කාලේ ඉන්න ඕනේ. අපි දන්නේ අද මැරෙනවද කියලා. හරි තව කොච්චර දවසක් ජීවත් වෙනවද කියලා. අනිත් එක තමයි තව දෙයක් කියන්න ඕනේ. ඔතන පින නැතිකමකුත් තියෙනවා.
1: මම මේ අහන්න හදපු කාරණාවත් ඒක තමයි සංස. මම දැන් අහනවා කියලා හිතුනේ. මේ දැන් ඔය ඔබ වහන්සේ එක්කගෙන එනවනේ ගිහිල්ලා මට දැන් ඔබ වහන්සේ කිව්වා මේ දැන් මේ පටිගත කිරීම කරලා ඉවරලා හෙට මහියංගනේ යන්න තියෙනවා කියලා. එතකොට දැන් මේ වැඩසටහන වෙනකොට ඒ තාත්තව ගෙනහල්ලා තියෙන්නට ඇති. දැන් අපි අර කතාවට කියන්නේ පරණ පිනක් මගේ හිසේ කඩාගෙන වැටුණා කියලා. අන්න ඒ වගේ අවස්ථාවක් නෙමෙයි. ඒකට පින තියෙන්නට ඕන නේද අපි සවන්හස.
0: වරුණ දැන් ඔය ගොඩක් තාත්තලා අපිත් ගිහින් කතාරාට පස්සේ අර කලින් නිලධාරින් උත්සාහ කරා වගේ බෑ කියන එකම තමයි ගොඩක් අයගේ උත්තරේ. අර හුරු වෙච්ච දැන හිඳ බෑ කියනවා. මං ඇත්තම ගිහිල්ලා ඉස්සෙල්ලාම අහන්නේ යං කියලා කියන්නේ නැහැ වරුණ. හරිද? යං කියන්නේ නැහැ. මං අහනවා දැන් ඔයා ඔතන ඉන්නකොට ඔයා දැන් අසනීප වෙලා ලෙඩ ඇඳට වටන කවුද බලන්නේ? හරි? ඊට පස්සේ ඉතින් කියනවා ඔය අල්ලපු ගෙදර මිනිස්සු එහෙම ඇවිල්ලා හොයලා බලලා යනවා කියලා. සමහරట్లాට එහෙම බලන කෙනෙක් ගැන කියනවා. ආනේ ඉතින් දැන් ලෙඩ ඇඳේ දිගටම ඉන්න උනොත් කක්ක ටික අසුචි ටික ඔක්කොම ඇඟේම ගියොත් එහෙම එතකොට ඒගොල්ලෝ දිගටම ඔතන ඉඳන් බලනවද? අන්න එතකොට තමයි ඒගොල්ලන්ට තේරෙන්න ගන්න ඇත්ත තමයි කියලා. ඇයි දැනට වරුණ ආබාධිත දීමනාවක් හරි හම්බෙලා ඔහේ ඉන්නව පේනවනේ. හරි මේ මොහොතේ කෑව බිව තේරුණාට මෙයාලා හිතන්නේ මේ තමන්ගේ ඇඟේ අසුචි ටික දාගෙන ලෙඩ ඇඳකට වැටුනොත් එදාට කවුරුත් ළඟ ඉන්නේ නැහැ. හරිද? මිනිසුන්ට කරන්න පුළුවන් සීමාවක් තියෙනවනේ වරුණ. එතන කවුරුත් එහෙම ඒ තරම් කැප වෙන්න එහෙම ලෑස්ති නෑ. ඉතින් ඔන්න ඔය පැත්තෙන් කියලා ඊට පස්සේ ඒත් දැන් මෙතනින් දාලා යන්නම් බෑනේ. මං එක තාත්තා කෙනෙක්ගෙන් අහනකොට මට ඒ තාත්තා කියනවා මේ ළමයින්ගෙන් එහෙම අහලා ඉන්නම් කියලා. හරිද? දැන් මේ මෙච්චර කාලයක් මට දැන් ගම්වල මිනිසුත් ගොඩක් වෙලාට මාත් එක්ක ඔය අවස්ථාවට යනවා වරුණ. ඉතින් ඒ ගමේ මිනිසුත් කියනවා හාඳුරනේ අවුරුදු මෙතන මේ තාත්තා ඉන්නවා අවුරුදු මෙච්චර කාලයක් මෙතෙක්කල් නිකන් ඇවිල්ලා බලපු නැති ළමයි කොහෙද හාඳුරන්නේ තවත් ඒ ළමයින්ගෙන් අවසර ගන්න ඕනෙද කියලා ගමේ මිනිසුන්ටම තේරෙනවා. හරිද? හැබැයි අර දාල යන්න බැරිකමට අරයාගෙන් අවසර ගන්න ඕනේ මෙයාගෙන් අහන්න ඕනේ කියලා සමහර වැඩිහිටියෝ අර එකපාර බෑ කියන්න බැරිකමට කියන වෙලාවල් තියෙනවා. වරුණ මං හිතුවට ඒගොල්ලන්ට අහන්න එකයි. දැන් මාරය ඇවිල්ලා කතා කරන්නේ නැද්ද කොහෙලේ? හරි. හරිද? ඒ කතා කරනකොටත් අරයාගෙන් අහන්න ඕනේ මෙයාගෙන් අහන්න ඕනේ කියලා කියනවද ඔයා? හොඳේ. දැන් එක තාත්ත කෙනෙකුට අපිම දන්න දරුවේ මේ ගෑස් සිලින්ඩර් එකක් ගිහින් දීලා තිබුණා. හරිද? එතකොට දැන් මම ওই මේ ඉස්සලා කියපුම තාත්ත කෙනේ ඒ තාත්තට අපි යන් කියනකොට මේ තාත්ත අහනවා එතකොට හාඳුරන්නේ මේ ගෑස් සිලින්ඩර් එක මොකද කරන්නේ? මම හිතුවා දැන් මාරයා කතා කරොත් එහෙම මාරයා කිරුත් ওই ප්‍රශ්නේ අහනවා තාත්තා ගෑස් සිලින්ඩර් එක මොකද කරන්න කියලා. හරිද? එතකොට මේ ඇත්තරම ඒ සමහර අය වරුණ ඇතැම් දේවල් මං අර ඉස්සලා කියමින් ආවේ පාවිච්චි නොකර ඉන්න දේවල් උනත් ඇත්තටම පාවිච්චි නොකරන එක පිටිපස්සේ හිතේ තියෙන කෙලෙස් වෙන්නත් පුළුවන්. හැබැයි අපි නොහිතන තව ප්‍රශ්න තියෙනවා වරුණ. හොඳ කතාවක් මේක. ඔය එක අවස්ථාවකදී මේ පසේබුදුරජාණන් වහන්සේ නම පිණ්ඩපාතේ වඩිනවා එක මිනිහෙක්ගේ ගෙදරකට. වරුණ දන්නවද පසේබුදුවරු බණ කියන්නේ නැහනේ. ඉතින් පිණ්ඩපාතේ වැඩම කරලා දානෙ ටික පිළි අරගෙන උන්වහන්සේ පාඩුවේ ආයි වඩිනවා. වැඩියට පස්සේ මේ කෑම ටික දානෙ ටික බෙදපු මිනිසයා මෙයා අර පසේබුදුරජාණන් වහන්සේ එතනින් වැඩිය කොට කල්පනා කරනවා දැන් උන්වහන්සේට දුන්නා මං මේ කෑම ටික. ඒ හාමුදුරුවෝ ගත්තා ගියා. දැන් මට මොනවද හම්බුනේ? පසේබුදුවරු ඉන්න කාලේ කියන්නේ බුදුවරු ධර්මදේශනා කරපු ධර්මයේ ප්‍රකටව තියෙන කාලයක් නෙමෙයිනේ. ඒ නිසා දැන් මේ මිනිසයා බණක් දන්නෙත් නෑ වරුණ. අර දැක්ක පැහැදීමට දෙන්න හිතුණා දුන්නා. ඊට පස්සේ මෙයාට හිතුණා අපරාධයකේ හාන්දුරන්ට දුන්නේ ඔය කණ්ඩ නැති මොකෙක් හරි මිනිහිට දුන්නා නම් අතුපතු ගාගෙන මොකක් හරි තනකොළ ටිකක් කපාගෙන වැඩක් කර ගන්න තිබ්බනේ කියලා හිතුණා වරුණ. ඊට පස්සේ දැන් අර දෙන්න හිතුණා දුන්නා හැබැයි පස්සේ අපරාධය දුන්නේ කියලා පසුතැවුණා. වරුණ දන්නවද මේ මිනිස්සයා ආත්ම ගානක් ජීවිත ගෙවගෙන ආපු විදිහක් තියෙනවා. මෙයාට අර දෙන්න හිතුණ වෙනුවට වරුණ හම්බෙනවා. හරිද? ආත්ම ගණන් හම්බුණා. පසේ බුදු කෙනෙකුට දුන්නේ නිකන් නැහැනේ. හැබැයි දීලා අපරාධ දුන්නේ කියලා පස්සේ පසුතැවුණානේ. වරුණ දන්නවද පසුතැවිච්චකේ විපාකෙට මොකද උනේ කියලා? අර හම්බෙන කිසිම ජීවිතයක හම්බෙන දේ පාවිච්චි කරන්න හිතෙන්නේ නැහැ වරුණ. හරිද? හම්බෙනවා හැබැයි පාවිච්චි කරන්නේ නැහැ. කැම ඒකට හිතක් එන්නේ නැහැ. වරුණ මෙයා ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ තිපදිලා හිටිය සිටුවරෙක් වෙලා. මෙයාගේ නම අපුත්තක සිටුතුමා. දැන් මේ සිටුතුමා හොද්දට සිටු සම්පත් සියල්ල තිබ්බට මේ මිනිස්සයාට අලුතෙන් වාහනයක් ගන්න හිතෙන්නේ නැහැ කියන්නකො. තාත්තල සියල පාවිච්චි කරපු කබල් කරත්තයක්ම තමයි ඇන ගගහ මාට්ටු කර කර ඔක දිගටම ඇදගෙන පාවිච්චි කරගෙන ගිය මග කැඩි කැඩි පැද්දි පැද්දි යනවරුණ කබල් කරත්තේ. ජීවිත කාලෙන් පාවිච්චි කරේ අර කබල් කරත්තේ. අලුත් වාහනයක් ගන්න සල්ලි තියනවා ගන්නෙ නැහැ. හරිද? ඊට පස්සේ වරුණ මේ මිනිස්සයා අර ඇඳපු ඉරිච්ච ඇඳුම්ම මහමහා ඒවම අඳිනවා. අලුතෙන් ඇඳුමක් ගන්න හිත දෙන්නේ නැහැ. හරිද? කණ්ඩ උයන්නේ මොනවද දන්නවද? දැන් මේක කසාද බඳලා නැහැ, ළමයි නැහැ. හරිද? එතකොට තනියෙන් ඉන්න මිනිස්සයානේ. සේවක සේවිකාවෝ ඉන්නවා. ඒ සේවක සේවිකාවන්ට වෙනම උයනව වරුණ කාඩි හොද්දයි නිවුඩු හාලේ බත්. ඒ කාලේ රජමැදුරු සිටුමැදුරු වල සමහර ලාවට එහෙම කරනවා. රාජකීය අයට හොඳ එක හදනවා. වැඩ කරන ස්ටාෆ් එකේ අයට කාඩි හොද්දත් එක්ක නිවුඩු හාලේ බත් හදනවා. මේ කියන සිටුතුමා සේවකයන්ට කියනවා මට විතරක් වෙනම අමුතුවෙන් උයන්න ඕනේ. ඔය තමුසෙලා උයා ගන්න එකකින්ම යවනවා මටත් කියලා කාඩි හොද්දයි නිවුඩු හාලේ බත් විතරම මේ මිනිහ ජීවිත කාලෙම කන්නේ වරුණ. හරි? ඒ වගේ හරියට නිදා ගන්න තැනක් නැහැ. හරියට ඇඳුමක් අඳින්නේ නැහැ. හරියට කන්නේ නැහැ. හරියට ගමනක් යන්න සුවසේ එහෙම කිසිම පිළිවෙලක් නැති ජීවිතයක්. කාල කන්නේ වගේ ජීවිතයක්. ඕන කෙනෙක් හිතයි මෙයා කාට දරුවොත් නැති එකේ කාට ඉතුරු කරනවද කියලා කල්පනා කරයි. හොඳේ මෙච්චර සම්පත් තියාගෙන මේ මොන කුණෙද්ද කියලා බණී වරුණ. හැබැයි මිනිස්සු දන්නේ නැහැ මේ මිනිහගේ අතීතයේ සිද්ධ වෙලා තියෙන එක. ඒ කියන්නේ වෙලා තියෙන්නේ අර වාසේ බුදුරජාණන් වහන්සේට දුන්න හින්දා තමයි මේ ඔක්කොම ලැබිලා තියෙන්නේ දීපු එකේ විපාකෙට. හැබැයි අර අපරාධය දුන්නේ කියලා පසුතැවිච්ච එකට වරුණ පාවිච්චි කරන්න හිතේ නැම. මේක තේරුම් ගත් එක දෙයක් තමයි අපිට පින් දෙකක් ඕනේ මේ හැම දාන එකම. ඒ පින් දෙකේ විපාක දෙකක් තියෙනවා. අලියයි හෙන්ඩුවයි වගේ මේ කතාව. හෙන්ඩු කියන්නේ ඔරුවයි හබලයි වගේ. වරුණ හබල නැතුව ඔරුව තිබිල වැඩක් නැහැනේ. ඒ වගේ තමයි මේකේ මහපින තමයි දෙන පින. දෙන පිනට ලැබෙන විපාකේ තමයි හම්බෙන එක. ඊට පස්සේ ඒකේ තියෙනවා තව පිනක්. ඒ දෙන පිනත් එක්කම කරන්න ඕන තව පිනක් තියෙනවා. දීලා සතුටු වෙන එක. ඔය කතාවට කියන්නේ දීලා සතුටු වෙන්න කියන්නේ කට කහනවට නෙමෙයි. ඒ සතුටු වෙන්නේ නැති එකේ විපාකේ තමයි පසුතැවෙන එක. පසුතැවුනොත් අර හම්බෙච්ච එක පාවිච්චි කරන්න හිතෙන්නේ නැහැ. එහෙනම් වරුණ හම්බෙන එක පාවිච්චි කරන්න සතුටින් හිතෙන්නේ ඒකට මොන පින කරොත්ද? දීලා සතුටු වීම කියන පින කරොත්. එතකොට දෙනවා කියන එක ක්‍රියාවක්, සතුටු වෙනවා කියන එක තව ක්‍රියාවක් නේ වරුණ. ක්‍රියා දෙකක් නේ එක වාක්‍යයක් ඇතුලේ කියන්නේ දීලා සතුටු වෙන්න කියලා. එතකොට බලන්න මේ ක්‍රියා දෙක පුණ්‍ය ක්‍රියා දෙකක්. විපාක දෙක තමයි එක විපාකයකට ලැබෙන අනිත් විපාකයකට පාවිච්චි කරන්න හිත වෙනවා. එතකොට මේ මොහොතේ මේ බණ ටික අහන අම්මල කවුරු හරි ඉන්නව නම් ගෙදර හම්බෙච්ච එකක් පාවිච්චි කරන්නේ නැතුව හංගගෙන හිර කරගෙන ගොඩ ගහගෙන ආයි හුස්ම ටික කොයි වෙලෙ යනවද දන්නේ නැහැ. මැරිලා පෙරේතය වෙන්න වෙයිද දන්නේ නැහැ. මොකක් හරි සාධාරණ හේතුවක් කියා පාවිච්චි කරන්නේ නැතුව ඉන්නවා. වෙලා තියෙන්නේ සමහර විට දීලා ඇති, දීලා අද හම්බෙනවා. හම්බුණාට වරණ සමහරලට පාවිච්චි කරන්න හිතේ එන අර සතුටු වෙලා නැහැ, පසුතැවෙන්නේ නැති අපරාධේ දුන්නේ කියලා. ඉතින් ඒ හින්දා දැන්වත් ඕක තේරුම් අරගෙන හොඳට පාවිච්චි කරන්න කොයිලේ මැරෙද්දන්නේ තියෙන්ද.
1: හොඳයි, අපිට මම හිතන්නේ මේ පැත්තකින් බොහොම සංවේදී කාරණාත් අරගෙන අපේ සමාජයේ මිනිස්සුන්ගේ හිත් තුළට මනුස්සකමත් පාදා දෙන කාරණාත් අරගෙන සිදුවීමුත් අරගෙන ඉනිහාට ගිහිල්ලා සසිරේ තියෙන ආදීනවයන් නැත්තම් භයානක භාවයත් පෙන්වා දුන්නු සාකච්ඡාවක නිමාව සටහන් කරන්න කාලය ලැබිලා තිබෙනේ. හොඳයි, මං හිතන්නේ ඔබ ගොඩක් දේවල් දැනගත්තා. අපි මිනිස්සු විදිහට දැනගත යුතු දේවල් මේවා, සහ අනිපසින් අපි මිනිස්සු විදිහට කරන වැරදි හදාගන්න ඕන දේවල්. සමහරලාට සුළු දෙයක් කියලා අපි හිතන්නේ, හැබැයි ඒක සසිරේ ලොකු විනාශයක මුලක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ වගේ කාරණා ඇත්තටම අපි වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ තමයි අපිට ගොඩක් කලවට පහදලා දෙන්නේ. මම සමහර අවස්ථාවල දැන් මේ අද සාකච්ඡා කරන්න මැත්තේ මේ හිතේ තිබුණු ප්‍රශ්නයක් කිව්වා උන්වහන්සේ, කෝ අපි කතා කරමු කියලා ඊළඟ සතියේ කතා කරන්න පුළුවන් කමක් ලැබේවි. ඒ සම්බන්ධව අදට වැඩසටහන නිමා කරන්න කාලය ලැබිලා නිසා එහෙම ප්‍රැක්ටිකල් අර කියන්නේ අපි ජීවත් වෙන පරිසරයේ යම් යම් දේවල් එක්ක ධර්මයේ මුසු කරන්නේ කොහොමද කියන එකට තවත් උදාහරණයක් තමයි අද වැඩසටහන. ගිය සතියේට කලින් සතියේත් අපි හැමම වැඩසටහනක් ඔබට ලං කළා. කොහොමද ජීවිතයේ ධර්මය ලං කරගන්නේ කියලා. අදත් ඒ වගේ වැඩසටහනක් තමයි සාකච්ඡාවක් තමයි මෙලෙස නිමවටපත් කරන්නේ. කරුණාපාරාදීසයේ ඉදිරියේදී උන්වහන්සේ සක්‍රියව අපේ පිහිටක් අවැසි සරණක් අවැසි ආධ්‍යාත්මිකව සැනසෙන්නට ඉඩකඩක් නොමැති අයට එසියල්ල ධර්මයත් එක්ක මූසුකොට ලං කරන්නට කරුණාපාරාදීසයේදී කටයුතු කරાવી බවුන් පැලස්සේ කොටසකුත් ඒ සඳහා එකතු වෙනවා ගුණවහන්සේ සිහිපත් කළා. ඉතින් ඒ නිසා ඒ සියලු දේවල් පිළිබඳ තවත් විස්තර ඔබට අපිට ඉදිරියට ලං කරන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම උන්වහන්සේගේ වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේගේ නමින් තිබෙන Facebook පිටුව ඔස්සේ උන්වහන්සේ දැනුවත් කිරීම සිදු කරනවා. ඉන්නේ සියලු දේවල් එක්ක අනාගතයේ තවත් බොහෝ පිරිසකට ධර්මදායාදය ලං කරන්නට අසරණයිගේ සිත් සුවපත් කරන්නට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගී භාවයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ සෑම සියලු කුසලයක්ම ඔබ වහන්සේ උතුම් නිර්වාණ මඟ සාක්ෂාත් කර ගැනීමටම හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අද වැඩසටහන අපි නිමවට පත් කරනවා. නේත්‍රාලෝක YouTube නාලිකාවට ගිහිල්ලා ඔබට මේ වැඩසටහන නැවත අහන්න පුළුවන්. අද මේ ධර්මදේශනායි වගේ ඉදිරි ධර්මදේශනාවල ධර්ම දායකත්වයේ දරන්නට අපි ශ්‍රාවකයන්ට අපි ආරාධනා කරනවා. 0777 75 214 අංකයට කතා කරන්න කෞෂිර කතා කරලා දායකත්වයේ දරන්න. ඒ වගේම ඔබේ නිවසේ පැවැත්වෙන ඔබ ප්‍රදේශීය පැවැත්වෙන ධර්මදේශනා මේ පින්කම් නෙත් රේඩියෝ වේ විකාශය කරගන්නට නේත්‍රාලෝක YouTube නාලිකාවේ විකාශය කරගන්නට 0777 980 6234 දුරකථන අංකයට කතා කරන්න කියලා ආරාධනා කරන්න. ඒ වගේම ට්‍රැවල් නිතායතනය පිළිබඳවත් සිහිපත් කරන්නට ඕන වැඩසටහන නිමා කරන වෙලාවේ ට්‍රැවල් නිතායතනය කියන්නේ දඹදිව බුද්ධ භූමි කරා ඔබව ගෙන යන්නට ඉතසිතින් ගෞරවයෙන් ඔබට ඒ සඳහා මඟ පෙන්වීම ලබා දෙන ආයතනයක්. ට්‍රැවල් නිතායතනයේ ඉදිරි වන්දනා ගමන් අගෝස්තු මාසේ ආරම්භ කරනවා. ඔබට සාධාරණව යන ගමන පින්කමක් විදිහට නැත්නම් වන්දනාවක් විදිහට සාර්ථකව සිදු කරන්නට ඔවුන් මඟ කියා දෙනවා. දුෂ්කර අවස්ථාවන් තමයි බොහෝ වෙලාවට ඉන්දියාවේ දඹදිව බුද්ධ භූමි කරා යනකොට උද්ගත වෙන්නේ. වැනි අවස්ථාවලදී ඔවුන් ඔබට සෞඛ්‍ය ආරක්ෂිත ආහාර ලබා දීලා, සෞඛ්‍ය ආරක්ෂිත පානීය ජලය ලබා දීලා, සුව පහසු කාමර පහසුකම් ලබා දීලා සහ ගමනාන්තය සිදු කිරීම සඳහා හොඳ සුඛෝපභෝගී බස් රථ ලබා දීලා ලොකු පහසුකමක් සපයනවා. ඒ වගේම ස්ථාන කරා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ඒ සිදුවුණු කාරණාවන් වල ඒ ධර්මකාම ඉතිහාසයේ සිදු වූ විශේෂ අවස්ථාවන් පිළිබඳ සිහිගන්වමින් මහ පින්කම් කරන්නටත් අවස්ථාව ලබා දෙනවා. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා ට්‍රැවල් නිත් ආයතනයත් එක්ක දඹදිව යන අය මෙන්න මේ දුරකථන අංකයට කතා කරලා විස්තර දැනගෙන ඒ සඳහා එකතු වෙන අගෝස්තු මාසයේ ඉඳලා වන්දනා ගමන් ආරම්භ වෙනවා. 0112 863 363 0767 173 872 අංකයේ විවෘතව තිබෙනවා. එහෙමනම් සිත නසපුව ආදරණීය කරනවා. හැමට තෙරුවන් සරණයි.
2: Net Asapur. Net Asapur.

Hello. Hello. Hello. මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: ශ්‍රී ලාංකේය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: Sloan Green Caps. Your city, your ride.
2: ඇයි ෂුගර් කියලා මූණෙන්නකන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747 31 33 540.
3: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය.
4: සංක දිනය සශිකා නිසංසලා,
5: සුනීර සුමංගා,
6: නුවන්තිකා සේනාරත්න,
7: අමීෂ මිනෝල්.
3: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
5: Tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
8: හොඳමදී අඩුම බිලට තිප්ප ව්‍යාප්ත ශක්ක ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.

0: Happening when they love me. Happening when they love me.
1: හැපි එක යහන්න ජනි එක දේ දුමාවත උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: සංසාරයක් කියන්නෙම කතන්දර ගොඩක එකතුවක්. ඒ කතන්දර තුල ඔබේ ජීවිතයත් තියෙවි. හැම සෙනසුරාදම උදේ 8ට මතකයේ අවසන අතීත කතා එක්ක. net fm සංසාර කතන්දර.
2: ඔම්ම දොරටු හරනු ඇත.
3: ඔම් මණ්ඩපයේ කඩාවැදි යකඩ බුදුරු වලින් පහර දෙනවා. සුගා උඩම් පිරෙනනවා.
1: හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමා එකට සති අන්තයේ අලුත් වෙනසක්.
4: net fm සංසාර කතන්දර.
1: සෙනසුරාද උදේ 8ට අහමු නේද?
5: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
6: Wake up. Satutu Hormones Alpha Studio.
7: දවසටම ඕන කරන විටමින්ස් Alpha Studio.
6: Yes. Yes. Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
7: රටේම දරුවන්ගේ දක්ෂතාව එක්ක සතුටින් දවස පටන් ගන්න.
8: Good morning.
6: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. net fm facebook live.
5: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
9: හලෝ. හලෝ. හලෝ. මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: දිනෙන් දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙක් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබුවන් පින්බර රාත්‍රයක් නෙතෆම් සෙනසුරාදා ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නටයි ඔබ සූදානම්ව සිටින්නේ. උතුම් වූ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට මත්තෙන් ඔබටත් පුළුවන් මේ උතුම් වූ ධර්මානුශාසනා සඳහා ඔබේ පින්බර දායකත්වය ලබා දෙන්න 0777-275-214 අංකයෙන් අපේ කෞෂිත කතා කරන්න කාර්යාල වේලාවන්හිදී. අද සෙනසුරාදා නෙතෆම් ධර්ම දක්ෂිණාවට අපි නමස්කාර පූර්වක පාදාභිවන්දනෙන් ආරාධනා කළා. නුගේගොඩ ගංගොඩවිල පඤ්ඤෝදයාරාමය ගාලුණවඩුන පීල්ලගොඩ චෛත්‍යාලංකාර පුරාණ මහා විහාරය කොළොන්නාව සුමනසරණ අසපු යන විහාරත්‍රයාධිපති කොළඹ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යනාංශය අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අවසරයි වන්දනීය පූජනීය මඩිහේ සුගතසිරි ගෞරවනීය ස්වාමින් වහන්සේට. උන්වහන්සේට නැමුදුම් පූර්වක පාදාභිවන්දනේ ආරාධනා කරනවා උතුම් වූ ධර්ම දක්ෂිණාව පවත්වන්නට. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
2: සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු

ายโนสันหังสักขิละสัมบาสังเปสุเนยัพหายนังมัชเชระวินัยยุตนังสัจฉังโคธาบิกุงนรังตังเวเดวาตาวติงสาอาหุสัมบุริสุอิติසදහ බර වාසනාවන්ත පින්වත්නි, අදත් අපේ පින්නතුන් නෙත්තෙප්පෙම් නාලිකාව තුළින් උතුම් බුදු බණ පදයක් ශ්‍රවණය කිරීමටයි මේ සූදානම. නිතර බණහන අපේ පින්නතුන්ට අමුතුවෙන් ධර්මාවාදයක් දිය යුතුයැයි මම අදහස් කරන්නේ. මම හිතනවා මේ ඇත්ත බුද්ධ ගෞරවය, ධර්ම ගෞරවය, සංඝ ගෞරවය ඇති කරගෙන ඉතාම ඕනකමින් මේ ධර්මදේශනාව ශ්‍රවණය කරයි කියලා. අද අපේ පින්නතුන්ට මම කියලා දෙන්නේ හොඳ මිනිස්සෙක්, යහපත් මිනිස්සෙක්, සත්පුරුෂ මිනිස්සෙක් වෙන්නේ කොහොමද කියලා. ලෞතර බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාළ මෙම ගාථාවෙන් පින්නතුනි යහපත් මිනිස්සෙක් වීමේ කරුණු හතක් පෙන්වලා දීලා තියෙනවා. මාතා පෙත්ති භරං ජන්තු, පළවෙනි එක තමයි අම්මා තාත්තට සැලකීම. මව්පියන් කියන්නේ කවුද කියලා හොඳට තේරුම් ගන්න ඕන පින්නතුනි. මාතෘත්වය කියන එක සහ පිතෘත්වය කියන එක ආවට ගියාට ලැබෙන දෙයක් නෙවෙයි. සෑහෙන්න සසර පුරාම පින් කර කර ලැබෙන උතුම් තත්ත්වයක් තමයි මේ මාතෘත්වය සහ පිතෘත්වය කියන්නේ. අම්මා කෙනෙක් වෙනවයි කියන එක ලේසි වැඩකින් වෙන දෙයක් නෙමෙයි පින්නතුනි. ලෞතර බුදුපියාණන් වහන්සේ පවා මාතෘත්වයේ ඉතාම අගය කරලා සැලකලා තියෙනවා. උන්වහන්සේක නිසා බුද්ධෝ විය මාතා, අම්මයි කියන්නේ බුදුහාමුදුරු වගේ කියලා පෙන්නුවේ. ඉතින් ඒ නිසා උන්වහන්සේ බොහෝ ධර්මදේශනාවන් වලදී අම්මට බොහොම සැලකපු බව පෙන්නලා තියෙනවා. අම්මට විතරක් නෙමෙයි පුංචි අම්මට පවා සැලකූ ආකාරයේ මහා ප්‍රජාපති ගෝතමී අපදානෙන් පේනවා. මහා ප්‍රජාපති ගෝතමියට අෂ්ට ගරු ධර්ම පිළිගන්නේ නම් සසුන්ගත වීමට අවස්ථාව දුන්න විතරක් නෙවෙයි, උන්වහන්සේ තමන්ගේ සුළුමෑණියන් රහත් වෙලා පසුව පිරිනිවන් පාන්න බුදුපියාණන් වහන්සේ වෙත පැමිණිලා උන්වහන්සේට වැඳලා නමස්කාර කරලා උන්වහන්සේගෙන් අවසර අරගෙන පිරිනිවන් මංචකයේ පිරිනිවන් පෑමට යනවායි කියන කියපු වෙලාවේ ඒ තමන්ගේ සුළු මෑණියන්ගේ පසුපස ගිය පුවතක් පොතේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ බුදු කෙනෙක් එහෙම කරන තරම් ගෞරව කරලා තියෙන්නේ තමන්ගේ මෑණියන්ට. ඉතින් ඒ නිසා මාතෘත්වය අති පූජනීය දෙයක්. බුදුපියාණන් වහන්සේගේ ධර්මයේ තුල අම්මට සලකන්නේ නැත්නම් එයා හොඳ මිනිස්සෙක් කියලා කිසි දවසක කියන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි හොඳට තේරුම් ගන්න ඕන අපේ මෑණියන්ට සැලකීම උතුම් ගතියක්. ඒක විශේෂයෙන් ඉගෙන ගන්න දූල පුතාලා හැමදාම තමන්ගේ මෑණියන්ට වැඳලා, තාත්තට වැඳලා, ගෙදරින් පිටත් වෙලා යන්න පුරුදු වෙන්නට ඕන. රාත්‍රියට නිදාගන්න ඉස්සෙල්ලා මව්පියන්ට වැඳ නමස්කාර කරලා නිදාගන්නට පුරුදු වෙන්න ඕන. මොකද හේතුව අපිට අම්මා තරං, තාත්තා තරං මේ ලෝකේ යහපත සලකන, අපි වෙනුවෙන් ආශිර්වාද කරන කෙනෙක් මේ ලෝකේ අපිට හම් වෙන්නේ නැහැ. අම්මා කෙනෙක් දරුවන් පිළිබඳ දක්වන දයාව, කරුණාව, මුදිතාව කොච්චරද කියන එක එතුමියගේ රතුපාට රුධිරය කිරවීමෙන් පේනවා. දැන් මේ අත දන්නවා අම්මගේ මොළේ තියෙන පිටියුටරිය කියන ග්‍රන්ථියෙන් ක්ෂීර ජනක කියන හෝමෝනේ ශ්‍රාවය වුණාට පස්සේ ඒ අම්මගේ රතුපාට රුධිරය කිරි වෙනවාය කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඒ එහෙම වුණත් පින්නතර නිකම්ම ඒ හෝමෝනේ ශ්‍රාවය වෙන්නේ අම්මාට දරුවා ගැන තියෙන ආදරය, දයාව, කරුණාව, මුදිතාව මේ ඔක්කොමත් එක තමයි පින්නතුනි අම්මගේ රතුපාට රුධිරය කිරි වෙන්නේ. ඉතින් ඒ නිසා බණ කියන මමත්, බණ අහන ඔබත්, අපි ඔක්කොම අම්මගේ ලේ බීලා හැදිලා තියෙන්නේ. කිරි කියලා බීලා තියෙන්නේ අම්මගේ ලේ. එහෙමනම් අපිට පුළුවන් නම් අම්මා අමතක කරන්න, මේ ලෝකේ කරන්න බැරි අකුසලයක් නැති බවයි ධර්මයේ උගන්වන්නේ. ඒ නිසා තමන්ගේ දයාබර මෑණියන් වහන්සේට බොහෝම හොඳින් සලකන්න ඕනේ. ඒක තමයි සත්පුරුෂයෙක් වීමේ පළවෙනිම ලක්ෂණය.
ඒ වගේම තමාගේ පියාණන් වහන්සේට පිතෘත්වයක් එවදුපදයක් තමයි බුද්ධෝ විය පිතා කියලා බුදුහාඳුර ඉගැන්වුවේ. පියාණනු කියන්නේ එවදුම කෙනෙක්. මොද තාත්ත වෙන්නත් පින්නොතුනි සසර ගොඩාක් පින් අවශ්‍යයි. මේ ඇත්ත දන්නවා. අද වර්තමානයේ යුග දිවියට පත් වෙච්ච අය කොච්චර ඉන්නවද? අවුරුදු 10 15 ගිහිල්ලා තාත්ත වෙන්න බෑ. තාත්ත වෙන්න සසර පින් අවශ්‍යයි. ඉතින් ඒ නිසා පින්නතුනි පිතෘත්වයත් එබඳුම එකක් කියලා හොඳට හිතන්න ඕන. පෝසෙන්ති තිබි පිතා පෝෂණය කරන හිඳයි තාත්තයි කියන්නේ. තාත්ත බලන්න දිවාරෑ නොතකා තමන්ගේ දූපුතුන් වෙනුවෙන් කරන කැපකිරීම කොච්චරද කියලා කියන්න බෑ. ඒ නිසා අපි තාත්තටත් ඒ වගේම සලකන්නට අවශ්‍යයි. තාත්තගේ ගුණ සිහිපත් කරන්න ඕන, තාත්තට වඳින්න ඕන, තාත්තගේ වචනයට කීකරු වෙන්න ඕන. මොකද හේතුව දැන් සමහරලාට මේ තමන්ගේ පියාණන්ට ආචාර උපාධියක් ශාස්ත්‍රපති ඒ වගේ උපාධි නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ වුණාට ඒ ඇත්ත ජීවිතේ ලබපු පරිඥානෙ නැත්තම් ජීවිතෙන් ලබපු අත්දැකීම් ටික අය ඒ කියන උපාධි වලට වැඩිය සුවිශේෂ වෙන්න පුළුවන් අවස්ථා ඕන තරම් තියෙනවා. ඉතින් ඒක නිසා අපි අපේ තාත්තගේ වචනයට අහුම්කන් දෙන්න ඕන. වැඩිහිටියන්ට අහුම්කන් දීම හරි වැදගත් දෙයක්. ඉතින් ඒක නිසා තාත්ත කෙනෙක් දරුවන් ගැන ඇති කරගන්නා වූ බලාපොරොත්තුව කොච්චරද කියලා ඉතාම පැහැදිලිව ලියලා තියෙන්නේ අපේ කුමාරතුංග මුනිදාස මහත්මයා. මේ ඇත්තද අහලා තියෙන්නේ කුමාරතුංග මුනිදාස මහත්මයා ලියපු පිය සමර කියන පොතේ. කුමාරතුංග මුනිදාස මහත්මයා තාත්ත කෙනෙක් කොහොමද දරුවන් ගැන හිතන්නේ, දරුවන්ගේ බලාපොරොත්තුව කොහොමද කියලා ඉතාම ලස්සනට ලියලා තියෙනවා. ඉතින් මේ ධර්ම ශ්‍රවණය කරන පින්වතුන් තමන්ගේ හැදීගෙන එන දූල පුතාලට මේ පිය සමර පොත අරගෙන කියවලා කී තේරුම් කරලා දෙන්න. මෙන්න මෙහෙමයි තාත්ත කෙනෙක් දරුවන් ගැන හිතන්නේ කියන එක හරිම අවශ්‍ය දෙයක් පින්වතුනි. වර්තමානයේ වෙනකොට අපේ හුඟා දෙනාට මව්පියන්ගේ වටිනාකම නැති වෙලා තියෙනවා. බුදු පියාණන් වහන්සේ ඒකයි පෙන්වුවේ, යම් කිසි කෙනෙක් තමන්ගේ වයසට ගිය අම්මා තාත්තට සලකන්නේ නැත්නම් එයා පිරිහෙන කෙනෙක්. යෝ මාතරංවා පිතරංවා ජින්නකංගත යොබ්බණං පහුසන්තෝ නබරති තං පරාභවතෝ මුකං කියලා ඉතාම පැහැදිලිව බුදු පියාණන් වහන්සේ පරාභව සූත්‍රයේදී දේශනා කොට වදාලා, යම් කිසි කෙනෙක් තමන්ගේ අම්මට තාත්තට සලකන්න නැත්නම් එයා පිරිහෙන කෙනෙක් බවයි. ඉතින් ඒක නිසා අපි පින්නතුනි මොන හේතුවක් නිසාවත් තමන්ගේ අම්මා තාත්තට නොසලකා හරින්න හොඳ නැහැ. ඒ වගේ වසල සූත්‍රයේදීත් පෙන්වුවා, යම් කිසි කෙනෙක් තමන්ගේ මව්පියන්ට නොසලකනවා නම් ඒ තනත්තා වසලෙක්, ඒ කියන්නේ ඉතාම පහත් කෙනෙක්, අයහපත් කෙනෙක් බවයි පෙන්වුවේ. ඉතින් ඒක නිසා මව්පියන්ට සැලකීම හරිම අවශ්‍ය දෙයක්. ඒක හොඳට හිතට ගන්න ඕන. තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ඕන. තමන්ගේ අම්මා තාත්තා වගේ දෙන්නෙක් අපිට ජීවිතේ හම්බෙන්නේ නැහැ. එකයි බුදුහාඳුර ඉගැන්වේ, දින්නාහං භික්කවේ න සුප්පතිකාරං වදාමි මාතුච්ච පිතුච්ච මහණනි, මේ ලෝකේ දෙන්නෙක් ඉන්නවා මොනතරම් උදව් කළත් උපකාර කළත් සත්කාර කළත් ගෞරව කළත් වැන්දත් පිදුවත් ඇතී කියලා හිතන්න බැරි. ඒ දෙන්න තමයි ආදරණීය අම්මයි තාත්තයි. ඉතින් ඒක නිසා තමන්ගේ ආදරණීය අම්මට තාත්තට සලකන්න ඕන. බුදු පියාණන් වහන්සේ අවසාන වශයෙන්ුත් පෙන්නලා තියෙන්නේ මාතා පිතු ගුණ අනන්තෝ, අම්මගේ තාත්තගේ ගුණ කියලා ඉවර කරන්න බෑ. ඒ තරම් සුවිශේෂ ගුණස්කන්ධයකින් හිමි තමන්ගේ මව්පියන්ට සලකන්න ඕන. දැන් බලන්න මාතු පෝෂක ජාතකයේ ආදී ජාතක දේශනාවන් කියෙව්වොත් මේ අත් දන්නෝ බෝසත්ත්වය කොච්චරනම් තමන්ගේ මව්පියන්ට සැලකුවද කියලා. අපි කවුරුත් දන්න සාම ජාතකයේ සාම කුමාරයා කොච්චර තමන්ගේ අන්ද අම්මට තාත්තට සැලකුවද කියන එක අපි දන්නවා. ඉතින් ওই වගේ ජාතක කතා වලත් ඕන තරම් මේ සිද්ධි තියෙනවා. අපේ පින්නතුන් ඕ හොඳට අහලා තියෙනවා. ඒ නිසා තමන්ගේ දයාබර දෙමාපියන් වහන්සේලා හොඳට ආරක්ෂා කරගන්න, රැකගන්න උත්සාහ කරන්න. දෙවෙනි කාරණේ පින්නතුනි පෙන්නුවේ කුලේ ජෙට්ටා පචායිනෝ, කුල දෙටුවන් පිදීම. කුල දෙටුවන් කියන්න පින්නතුනි අපිට වැඩිය වැඩි හිටිය අය ප්‍රධාන වශයෙන් පස් දෙනෙක් ඉන්න. සීලවෘද, ඥානවෘද, ගුරුදවෘද, ගුණවෘද, තපෝවෘද, වයෝවෘද කියලා. සීලවෘද කියන්නේ සීලයෙන් වැඩි හිටිය අය, ගුණවෘද කියන්නේ ගුණයෙන් වැඩි හිටිය අය, වයෝවෘද කියන්නේ වයසින් වැඩි හිටිය අය, තපෝවෘද කියන්නේ තපසින් වැඩි අය,
වැඩිහිටියාය ඥාන වෘද්ධ කියන්නේ ඥානයෙන් වැඩිහිටියාය මේ හැම දෙනාටම අපි සලකන්න ඕන වැඩිහිටියන්ට සැලකිය යුත්තේ ඇයි පින්නතුනි වැඩිහිටියෝ කියන්නේ ජීවිතයේ අද්දකීම් එකතු කරගත් අය ඒ ඇත්තන්ගේ අද්දකීම් අපේ ජීවිතයට පින්නතුනි හරියට බලපානෝ දැන් සොක්‍රටිස් කියන්නේ කොහොමද දරුවාට ගිනිදැල්ල අල්ලන්න ඉඩ දෙන්න ඉතින් දරුවා ගිනිදැල්ල ඇල්ලුවාට පස්සේ එයා දැනගන්නවා මේක පිච්චෙන දෙයක් මේක අල්ලන්න හොඳ නැහැ කියලා. හැබැයි බුදුසමය උගන්වන්නේ එහෙම නෙමෙයි පින්නතුනි අවවාද සහ අනුශාසනා. අවවාද කියන්නේ යම් කිසි කෙනෙක් වැරද්දක් කරාම ඒකේ ආදීනව පෙන්නලා ඒක නොකරන්න කියලා කියන එක පින්නතුනි. ඒ වගේම අනුශාසනා කියන්නේ වැරද්දක් කරන්න ඉස්සෙල්ලා එයා වැරද්දින් වළකා ගැනීම සඳහා දෙන උපදෙස්. ඒක නිසා බුදු පියාණන් වහන්සේගේ ශාසනය තුල අවවාද අනුශාසනා දෙකම තියෙනවා. ඉතින් බුද්ධාගමේ උගන්වන්නේ අවවාදයක් දීම නිදානයක් පෙන්වා දෙනවයි වගේ කියලා. නිදී නම් වපත්තාරං යං පස්සේ වජ්ජ දස්සනං නිග්ගය වාදින් මේ දාවි තාදිසං පණ්ඩිතං බජේ තාදිසං බජවානස්ස සෙය්‍යෝ හෝති නපාපියෝ. එතකොට බුදු පියාණන් වහන්සේ උගන්වලා තියෙන්නේ පින්නතුනි යම් කිසි කෙනෙක්ගේ වැරද්දක් පෙන්වා දෙනව නම් ඒක හරියට නිදානයක් පෙන්වා දෙනව වගේ අන්නේ එබදු වැරද්ද පෙන්වා දෙන පණ්ඩිතය නුවණැතිය ඇසුරු දිසුරු කරන්න එහෙම ඇසුරු කරන තනත්තාට දියුණුවක්මයි වෙන්නේ නරකක් වෙන්නේ නැති බවයි. ඕවා දෙයියානු සාසෙය අසබ්බාච නිවාරේ සතං එසෝ පියෝ හෝති අසතං හෝති අප්පියෝ. මේ බලන් ධම්මපදයේ පඬිත වර්ගයේ මේ ගාත තියෙන්නේ. මේවයින් පෙන්න ඉතාම ලස්සනට බුදු පියාණන් වහන්සේ පෙන්නනවා ඕවාදං අනුශාසෙය ඕවාදසා අනුශාසෙය දෙකම අවවාද කරන්න ඕන අනුශාසනා කරන්න ඕන. ඒ අවවාදය කිව්වා මම මේ ඇත්තට දැන් මුලින් කියලා දුන්නා. අවවාද කියන්නේ පින්නොත්තුනි වැරද්දක් කළාම ඒ වැරද්දෙන් වළක්වා ගැනීමට ඉදිරියට කරන්න පාය කියන ආයති සංවරයේ පිහිටීම. ඒක බුද්ධාගමේ තියෙන සුවිශේෂ දෙයක්. දැන් විනය කර්මයට යන්නේ ඉස්සෙල්ලා භික්ෂුන් වහන්සේලා සියලු දෙනා ආයති සංවරයේ පිහිටනවා. ස්වාමීනි මගේ අතින් දැන හෝ නොදැන මෙබඳු යම්කිසි ක්‍රියේ වැරද්දක් වෙලා තියෙනවා මට අනුකම්පාවෙන් සමාව දෙනසේක්වා මින් පස්සේ මම ඉබදී ඒ දෙයක් කරන්නේ නැහැ කියලා නැවත ආයති සංවරයේ පිහිටනවා පින්නතුනි. ඒ නිසා යම් කිසි කෙනෙක් වැරද්දක් කරාම ඒ වැරද්දෙන් වළක්වා ගන්න අවවාද කරන එක තමයි මෙතෙන්දි පෙන්වුවේ. ඒ වගේම අනුශාසනාවත් එහෙමයි. අනිත් කෙනා වැරද්දෙන් මුදවා ගැනීම සඳහා බුදු පියාණන් වහන්සේ සමහර සූත්‍රවල දේශනා කරලා තියෙන අනුශාසනා. ඒ වගේ විනය නීති පනවල තියෙන ඕවාද වශයෙන් දැන් බලන්න සුදින්න හාමුදුරුවෝ කියන හාමුදුරුවෝ පින්නතුනි මේ තුන ධර්මයේ යෙදුනම බුදුහාඳුරෝ නිග්‍රහ කළා මෙබුද්දයක් කරන්නට හොඳ නැහැ. එහෙම කරොත් තමන්ගේ මහණකමයි පින්නතුනි පැවිද්දයි දෙකම අවසන් කියලා නෂ්ට ප්‍රාප්ත වෙන බව හරියට තල් ගහක කරටියෙන් කැඩුව වගේ කියලා නැත්නම් කළු ගලක් දෙකට දෙබෑ කළා වගේ කියලා කොහොමයි පෙන්වලා තියෙන්නේ. අන්න ඒවට කියනෝ පින්නතුනි අවවාද. ඒ අවවාදයෙන් පස්සේ තමයි විනය නීතිය පැනෙව්වේ. වැරද්ද කරා ඒකට තියෙන වැරද්ද පෙන්නලා දුන්නා ඒ අනුව වැරද්ද කරන්න එපයි කියලා නීතිය පැනෙව්වා. එතකොට විනය නීති හැම එකක්ම වගේ පනවල තියෙන ඕවාද කියන මේ කොටස යටතේ පින්නතුනි. ඒ වගේම පින්නතුනි අනුශාසනා කියන ඒවා බුදු පියාණන් වහන්සේ දැන් ධර්ම සභාවට වැඩියට පස්සේ උන්වහන්සේම හිතලා සමහර දේශනා කරලා තියෙනවා. දසීමේ භික්කවේ ධම්මා පබ්බචිත්තේන අභින්නං පච්චවෙක්කි තබ්බං මහණෙනි පැවිද්දා විසින් නිතර සීකල යුතු කරුණු 10කි. ඔක්කෝම් පින්නතුනි අනුශාසනා. උන්වහන්සේ හිතලා භික්ෂුන් වහන්සේලාගේ දියුණුව වෙනුවෙන් දේශනා කරපුවා. ඒව අනුශාසන. එබඳු දේශනාත් මහරහසියක් තිනු. මේ අවවාද සහ අනුශාසනා දෙකම කරන්නට ඕන. අවවාදං අනුශාසෙය අසබ්බාච නිවාරේ. අස වැරදි දෙයින් වලක්වා ගන්නට ඕන. දැන් දැන උගත්තයි නුවණැතියයි සිල්වත්තයි ගුණවත්තයි මොකද කරන්න ඕන? අනේකා වැරද්දෙන් මුදවා ගන්න. දැන් සමහර අය ඉන්නේ කම්මන්නේ. ඉතින් යා කරන දේ යා අරගෙන අපි කරන දේ අපි එහෙම කියන්න බෑ පින්නතුනි.
ඇයි අපිට එහෙම කියන්න බැරි? අපිට එහෙම කියන්න බැරි පින්නතුනි, අපිට මේ ලෝකේ තනියම ජීවත් වෙන්න බැරි ඉඳා. දැන් මේ ඇත්ත හිතන්න ඕන, මට දැන් වතුර භාජනයක් පූජා කරනවා. පූජා කරාට පස්සේ මේ වතුර භාජනේ මං වළඳනකොට මට හිතෙන්නට ඕන, මේ වතුර භාජනයට කී දෙනෙක් සම්බන්ධයිද? මේ වතුර භාජනේ තියෙන කෝප්පේ හදන්න කී දෙනෙක් සම්බන්ධයිද? මේ වතුර ටික පෙරලා ගන්න ඇත්තේ පෙරහන ඒක හදපු කට්ටිය නේද? ඉතින් ඕවා ඔක්කොම එකිනෙක බලනකොට 100,000 කෙනෙක් ඉන්නවා මේ වතුර භාජනේ මට පූජා කරන තැනට එනකොට. එතකොට මගේ බැදීමක් යුතුකමක් තියෙනවා අන්නේ 100,000 කෙනාම යුසුපත් කරන්න. මොකද හේතුව ඒ ඔක්කොටම නිසා තමයි මම අද මේ වතුර ටික බොන්නේ කියලා මං හිතන්න ඕන. එතකොට පින්නතුනි ඒ නිසා අනිත් එක්කෙනා වැරද්ද කරා කමන්නෑ, ඒකට එයාගේ ඕනකමනේ කියලා කියන්න බෑ. දැන් සමහර වෙලාවට මේ ඇත්ත කියනවා දූල පුතාලට වුණත්, ඉතින් හාමුදුරනේ අපි කිව්වට වැඩක් නැහැ නේ, ඒ කට්ටිය ගණන් ගන්න නැහැ, කට්ටිය හිතන්නේ නැහැ. ඉතින් ඒ කට්ටිය කරගන්න දේවල් එයාලා කරගනි, අපි කරගන්න දේවල් අපි කරනවා කියලා එහෙම කියන්න බෑ පින්නතුනි. මොකද හේතුව අපි අනිත් එක්කෙනා යහපත් කිරීමට බැඳිලා ඉන්නෝ. කාටවත් කියන්න බෑ මම ඒක අපි ඕකට බැඳිලා නැහැ, අපි දන්නේ නැහැ යාළගේ වැඩ යා ඒවා, එහෙම කියන්න බෑ පින්නතුනි. මොකද අයනම් අපිට වැඩිහිටියෝ කියන්න බෑ. අපි මේ ඒ ඇත්තන්ගේ පින්නොතුනි පූර්ව ආචාර්යවරු නැත්තම් මාර්ගෝපදේශකයෝ කියන්න බෑ නේද? ඒ නිසා යම්කිසි කෙනෙක් වැරද්දක් කරන කරාම පින්නොතුනි ඒ වැරද්ද වළක්වන්න උපදෙස් දෙන්න.

පුළුවන් නේද? අන්න ඒකයි පින්නතුනි මෙතන පෙන්නේ. ඒ නිසා අපි මේ දෙකම කරන්න ඕන. නරකින් අනිත් මිනිහා වළක්ව ගන්න ඕන. ඒව සැහැදිච්ච අයගේ යුතුයකම් පින්නතුනි. ඒක ඒවට අපි බැඳිලා ඉන්නෝ. එහෙම කරනකොට සතං ඉසෝපියෝ හෝති අසතං හෝති අප්පියෝ, සත්පුරුෂයන්ට ප්‍රිය වෙනෝ. නේද? වැරද්ද දැන් බලන්න, ආයතනික වැඩ කරන තැනක වුණත් සමහර කෙනෙක්ගේ වැරද්ද පෙන්වලා දුන්නම ඇතන කේන් තියනවා. සමහරලාට අපිත් එක්ක වෛර බැඳ ගන්නවා. සමහරලාට අපෙන් පලි ගන්න හදනවා. අන්න ඒකයි සමාජයේ තියෙන එහෙම අසතං හෝති අප්පියෝ, බුදු පියාණන් වහන්සේ පෙන්වුව එක අසත්පුරුෂයන්ට අප්‍රිය වෙනවා. නමුත් සත්පුරුෂ ඇත්තුණං වැරද්ද පෙන්වුවම ඒක පිළි අරගෙන තමන්ගේ වැරදි හදා ගන්න. දැන් බලන්න රාහුල හාමුදුරුව හැමදාම වැලි දෝතක් අරගෙන උඩ දැම්මලුනේ. මේ අනේ මට මේ හැමදාම මේ වැලිකට ගානට අවවාද අනුශාසනා ලැබෙන්නේ. ඉතින් ඒ වගේම සරුවත් මහරහතන් වහන්සේ පෙන්වුවේ මොකද්ද? තදහු පබ්බ ජිතෝ ජාතෝ ජාතියා සත්ත වස්සිකෝ සෝපි මං අනුශාසෙය පතිගණ්ණාය මුද්දනා. දැන් යම් කිසි කෙනෙක් අදම පැවිදි වෙච්ච අවුරුදු 7ක් වෙන සාමණේරයන් කෙනෙක් මට අවවාද කරනවා නම් මං ඒක මුහිස් මුදුනින් පිළිගන්නවායි කියලා. කවුද මේ කියන්නේ? කල්පයක් වහින වැස්සේ වතුර බින්දු ගාන කියන සාරිපුත්ත මහරහතන් වහන්සේ, ධර්ම සේනාධිපතීන් වහන්සේ, ලෞතුරා බුදුහාඳුර ඇරුණාට පස්සේ මේ ලෝකේ පහළ වෙච්ච මහා ප්‍රඥාවන්තීන් වහන්සේ කියනවා, අද පැවිදි වෙච්ච කෙනෙක් මට අවවාද කරනව නම් මං ඒක හිස් මුදුනින් පිළිගන්නවා කියලා. අපි ගැන කවර කතාද පින්නතුනි? ඉතින් ඒක නිසා අපි හොඳට හිතර ගන්න ඕන මේ වැඩිහිටියන්ට ගරු කරන. දැන් වර්තමාන සමහරලාට වැඩිහිටියන්ට ගරු කරනවා කියනක ඉතාම පිරිහීගෙන යන යුගයක් වෙලා තියෙනවා. සමහර දැන් ඉස්සර අපි වැඩිහිටියෙක් ගුරුවරයෙක් දැක්කම නැගිටිනවා. දැන් සමහර අතු නැගිටින්නේ නැහැ නේද? තමන්ගේ වැඩ බලාගෙන ඉන්නවා. ඉතින් ඒ වගේ යුගයක් උදා වෙලා තියෙන පින්නතුනි. ඉතින් ඒ නිසා අපි වැඩිහිටියන්ට සලකන්නට ඕන, වැඩිහිටියන්ට ගරු කරන්න ඕන, වැඩිහිටියන්ට උදව් කරන්න ඕන, ඒ ඇත්තන් කටයුතු වලට සහයෝගය දෙන්න ඕන. මේවා හරිම වැදගත් දේවල්, සත්පුරුෂයන්ගේ යුතුකම්. ඒකයි බුදු පියාණන් වහන්සේ පින්නේ සත සත්පුරුෂයන්ට ප්‍රිය වෙනව, අසත්පුරුෂයන්ට අප්‍රිය වෙනවයි කියන්නේ. ඉතින් ඒක නිසා සතං ඉසෝ පියෝ හෝති අසතං හෝති අප්පියෝ. ඒක නිසා අපි හොඳට සිතට ගන්න ඕන අපේ මේ වැඩිහිටි මොන වැඩිහිටියට උනත්, වයසින් වැඩිහිටිද, ගුණයෙන් වැඩිහිටිද, සීලෙන් වැඩිහිටිද, තපසින් වැඩිහිටිද, නුවණින් වැඩිහිටිද, මේ ඕනම කෙනෙකුට අපි සලකන්න ඕන. ඒ සැලකීම හරීම අවශ්‍ය දෙයක්. දැන් එදා මෙදා තුර පින්නොතුනි වැඩිහිටියන් වශයෙන් අපි සලකලා තියෙන්නේ කුල දේවතාවුන් වශයෙන් ගන්න භික්ෂුන් වහන්සේලා. හාමුදුරුන්ට සලකීම වැඩිහිටියන්ට සැලකීමක් වශයෙන් අපේ පින්නතුන් එදා ඉඳලා සලකලා තියෙන. මොකද භික්ෂුන් වහන්සේලා කියන්නේ පින්නතුනි හැම විටම අනේකාගේ දියුණුව වෙනුවෙන් කටයුතු කරපු අය. පරත්තං පටිපඤ්ඤත කියන බුදු පියාණන් වහන්සේගේ සම්බුදු වදනට අනුව අනිත් එක්කෙනාගේ දියුණුව වෙනුවෙන් වෙහෙසෙන්න කියලායි ලෝතුරා බුදුහාඳුරු ගැන්නුවේ. ඒ නිසා භික්ෂූන් වහන්සේලා යනු අනුන්ගේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන ඒ සඳහා කැප වී සිටින පිරිසක්. උන්වහන්සේලාට සැලකීමත් පින්නතුනි මෙතන වැඩිහිටියන්ට සැලකීම කියන කොටසට අයිති වෙනවා. කුලේ ජෙට්ටා පොචායිනෝ සන්හං සකිල සම්බාසං යහපත් ප්‍රිය උපදවන වචන කතා කිරීම. දැන් බලන්න සමහර අයට පින්නතුනි කතා කරනකොට දන්නේම නැහැ තමන්ගේ වචනේ මොකද්ද කියවෙන්නේ කියන. බුදුහාඳුරු දේශනා කළ අත්තවාදී, සත්‍යවාදී, භූතවාදී, ධම්මවාදී, විනයවාදී වචනයක් කියනකොට මෙන්න මේ කරුණ ටික බලන්න කියලා. ඒ කියන්නේ පින්නතුනි මං කියන වචනේ අර්ථවත්දයක්ද, මං කියන වචනේ සිදු වෙච්ච දෙයක්ද, මං කියන වචනේ ධර්මයට ගැලපෙනවද, මං කියන වචනේ විනයට ගැලපෙනවද, මං කියන වචනේ සත්‍යවාදී දෙයක්ද ඔහොම කියලා බලන්න ඕන. පුරිසස්සයි ජාතස්ස කොටාරේ ජායතේ මුඛේ කියන්නේ මිනිස් මනුෂ්‍යයගේ පින්නතුනි කටේ කෙටේරියක් තියෙනවා. ඉතින් ඒක නිසා අපි මොන හේතුවක් නිසාවත් නරක වචන කියන්නට හොඳ නැහැ. මේ අත්තන්න මතක ඇති මං කියලා දීලත් ඇයි සමහර වෙලාවට අර වේදේහිකා රාජකුමාරිකාවේ කතාව. ඉතාම ලස්සන තැනක් වේදේහිකා රාජකුමාරිකාවට පින්නතුනි කාලී කියලා දාසියක් හිටියා. මේ කාලී දාසිය ගෙදර වැඩ හැම දෙයක්ම අනලස්ව කරනවා. හරිම හොඳට වැඩ හොයලා බල්ල කරනවා. දවසක් පින්නතුනි රෑ වෙනකන් වැඩ කරලා මේ කාලී දාසියට නිින්ද ගියා. නිින්ද ගියාට පස්සේ ওই කාලී දාසිය
මේ නිදි නිසා මේ වේදේහිකා රාජකුමාරිකා උදේ

0: ඉල්ල බලනකොට මෙයා හොඳටම නිදි හොඳටම කෑ ගැව්වා. ඇයි මෙච්චර ගන්න නිදාගන්නේ, ඉරපායන ගන්න නිදාගන්නේ, මොන කාලකන්නි කමන්ද, හරකද මේකද කියලා බැන්නා. බැන්නාට පස්සේ ඉතින් මේ කාලිදාසිගේ හිත රිදුනා. ඊට පස්සේ පින්නතුනි වැඩ දැන් කරන්නේ අර වේතනේ සඳහා විතරයි. ඕන කමකින් නෑ, කරන්න ඕන හින්ද කරනෝ මිසක. කොහොම ගිහිල්ලා ටික දවසක් යනකොට ආයි දවසක නිින්ද ගියත් මේ දත් හොඳට ඕම බැන්නෝම දවස් 3-4ක් වුණා, අහන්නෙම නෑ. පස්සේ මොකද කරන්නේ? කාලිදාසිය මෙහෙම නිදාගන්න වෙලාවක වේදේහිකා රාජකුමාරිකාව ඒ කාලේ ඉතර පරණ ගෙවල් වල පින්නතුනි පිටිපැත්තේ දොර වහලා ඊට පස්සේ දොර පිටිපස්සේ දොර ලීයක් දාන. මෙන්න මේ දොරලිය ගලවලා ගත්ත මේ රාජකුමාරිකාව ගැහුවා ඔළුවට පාරක්. පැර ගැහුවට පස්සේ මේ ඔළුව පැයිලා ලේ බේරි බේරි කාලිදාසිය පින්නතුනි මුළු ගමේම ඇවිද ඇවිද කිව්වා, මෙන්න ඔයාලා හොඳයි කියන මේ කාලිදාසි මේ වේදේහිකා රාජකුමාරිකාව මගේ ඔළුව පැලුවයි කියලා. ඉතින් මිනිස්සු බයින්නේ හිටියා. පාසක බාලු තමයි මීයෝ දෙන්න දෙන්න අල්ලන්නේ කියලා වර්තමානයේ අපේ කතාව තියෙන. අන්න ඒ වගේ මේ හොඳයි කියලා හිතාගෙන ඉන්න මිනිස්සු තමයි මේ වගේ නරක වැඩ කරන්න ගෙදර සේවිකාවට ගැහුවා බැන්නා ඔහොම කියලා පින්නතුනි දොස් කියන්න ගත්තා. ඉතින් ඒ පාර දොස් කියන්න ගත්තට පස්සේ මොකද උනේ? මේ රාජකුමාරිකාවට ඔක්කොම කට්ටිය බයින් හිටියේ. ඉතින් ඒක නිසා පින්නතුනි වචනේ හරි භයානකයි. දැන් රටේ තියෙන විවිධ ප්‍රශ්න ඇති වෙන්නත් හේතුව වචනයයි. ඒ නිසා අපි කතා කරනකොට හොඳට සී කල්පනාවෙන් කතා කරන්න. මිනිසුන්ගේ හිත නිමෙන වචන දැන් බලන්න. බුදුහාඳුරන්ගේ ධර්මයේ කිසි තැනක පින්නතුනි හිත රිදෙන වචන නැහැනේ. බුදුහාඳුරන්ගේ වචනය නිතරම සාන්තයි. අනිත් කෙනාගේ හිත නිවන එකක්. උන්වහන්සේ කවදාවත් දැඩි වචන පාවිච්චි කරේ නැහැ. රළු වචන, කැත වචන, අපිරිසුදු වචන, කෙනෙක්ගේ හිත දූෂිත වෙන වචන මේකක්වත් ලෝතුරා බුදුහාර පාවිච්චි කරේ නැහැ. උන්වහන්සේගේ ස්වභාවය උනේම අනිත් එක්කෙනාගේ දියුණුව වෙනුවෙන් යහපත් වචන කතා කිරීම. ඒක තමයි ලෝතුරා බුදුහාඳුර පුරුදු කළේ. ඉතින් ඒ නිසා පින්නතුනි අක්කෝස භාරද්වාජ බ්‍රාහ්මණයට කිව්ව එකනේ. අක්කෝස භාරද්වාජ බ්‍රාහ්මණයා බුදු පියාණන් වහන්සේට දානෙට එන්න කියලා හොඳටෝම බැන්නා. බැන්නට පස්සේ මොකද කරන්නේ? බුදුහාඳුර ඇහුව බ්‍රාහ්මණය, ඔබ දැන් ඔබගේ යාළුවෙකුට නැත්තම් ඥාති පිරිසකට හිතවත් පිරිසකට ගෙදරට කෑමට එන්න කියලා එනවා. එතකොට මේ ඔබ හිතනෝ මේ කට්ටියට කෑම ටිකක් හදන්න ඕන කියලා විවිධ පළතුරු වර්ග, කිරි වර්ග, විවිධ ජාති ගෙනල්ලා අනිකුත් ආහාර පාන ගෙනල්ලා හොඳ කෑම වේලක් සකස් කරනවා. සකස් කරලා ඉතින් මේ ස්ටේට යවලා ඉතින් ඒ ඔක්කොම කරලා හරි ගස්සල් ලස්සනට පිරිසුදුව මල් තියලා ලස්සනට තියෙනවා. තියෙන වෙනකොට මොකද වෙන්නේ? මේ කට්ටිය දැන් ගෙදරට එනවා. ඇවිල්ලා කතා බහ කරලා කන්න කිව්වම අනේ අපි කාලයි ආවේ, අනේ දැන් නම් කන්න බෑ කියලා ඉවරලා ඒ කෑමක ප්‍රතික්ෂේප කරොත් නැත්නම් ඔබ හදලා තිබිච්ච රසවත් ප්‍රණීත ආහාරයට ගත්තේ නැත්නම් ඔබ මොකද කරන්නේ? අනේ ස්වාමීනි, මම ඉතින් මගේ අමුදරුවන් එක්ක ඒ ආහාර ටික හොඳට අරගෙන අපි කාලා බීලා සන්තෝෂෙන් ඉන්න ඕන. ඉතින් එහෙම කියලා කිව්වා. එහෙනම් භාරද්වාජේ ඔයා ඔබෝයි කියපු සේරම බැනුම් මං ඔයාගේ කිසි දෙයක් පිළිගන්නේ නැහැ. ඒ ඔක්කොම ඔයා බාර ගන්න නේද? ඒකයි බුදුහාරු ගැන්නු ආකාරයට අක්කෝ දේන ජිනේ කෝදං. ක්‍රෝධ කරන්නාට ක්‍රෝධ නොකිරීමෙන් දිනන්න, නරක වැඩ කරන්නාට හොඳ වැඩ කිරීමෙන් දිනන්, බොරු කියන්නාට ඇත්ත කීමෙන් දිනන්න, දන් නොදෙන්නාට දන් දීමෙන් දිනන්න. නේද? බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ තියෙන හැම අක්කෝ දේන ජිනේ කෝදං අසාදුං සාදුනා ජිනේ ජිනේ කදිරියං දානේන සච්චේ නලිකවාදිනං. ඒක නිසා පින්නතුනි අපි නිතරම යහපත් ප්‍රිය උපදවන වචන, හැම දෙනාගේම හිත නිවෙන වචන. අපිට කෙනෙකුට බනින්න දොස් කියන්න ඕව කරන්න පුළුවන්. සමහර අය හිතනවා අනිත් කෙනාට බනිනකොට තමන් තමයි ලොකු මිනිස්සයා, තමන්ට ලොකු ගෞරවයක් ආවා. එහෙම නැහැ. අනිත් මිනිස්සු පිළිකුල් කරනවා. අයියෝ මෙයා තමන්ගේ ශ්‍රේවකයට කතා කරන්නේ දන්නේ නැහැ, තමන්ගේ දුවට කතා කරන්නේ දන්නේ නැහැ, පුතාට කතා කරන්නේ දන්නේ නැහැ, මෙයයි මහා නැහැදිච්ච එක්කෙනෙක් කියලා ඔන්න ඒ ඇත්තන්ට පින්නතුනි දේශ කරනවා. ඉතින් ඒක නිසා ඒක මහා ලොකු දෙයක් නෙවෙයි. බුදාරු ගන්නන්නේ ඒකයි. යම් කිසි කෙනෙක් පරුස වචනයෙන් බැන්නත් මාවෝච පරුසං කිංචි උත්තා පටිව දෙයියුතං දුක්ඛායිසා රම්භකතා පටි දණ්ඩා පුසෙයියුතං. ඉතින් ඒකයි පින්නොත් යම් කිසි කෙනෙක් කැත වචනයෙන් අපිට බැන්නොත් අපි ඒකට ප්‍රතිවදන් දෙන්න හොඳ නැහැ. මොකද හේතුව එයා අපිට බැන්නට අපි යාට බනින්න යන. මොකද පාරිනම්මිචේ වනෝ නාස්ස හරෙය්‍ය පානිනාවිසං. අතේ තුවාලයක් නැත්නම් ඕනම් වසක් විසක් අතට ගන්න පුළුවන්. ඒකයි බුදුහාරි කියන්නේ අක්කොච්චි මං අවදි මං අජිනි මං අහසිමේ මට බැන්න මට ගැහුවා මා පැරද්දුවා මගේ දියුණුව නැති කරායි කියලා අනිත් කෙනෙක් කෙරෙහි ක්‍රෝධයක් වෛරයක් ඇති කරගන්න එපා. පර දුක්ඛූප දානේන අත්තනෝ සුඛ මිච්ඡති වේර සංසග්ග සංසට්ඨෝ වේරෝ නපරි මුඤ්ජති. අන්න බුදු පියාණන් වහන්සේ කියන්නේ අනිත් කෙනාට දුකක් දීලා තමන්ට සැපක් බලාපොරොත්තු වෙනවා නම් ඒ වෛර සහගත සිත නිසාවෙන් තමන්ට දුක්මයි ලැබෙන්නේ කියන එක ලෞතර බුදුහාඳුර කියලා දුන්නා. ඒක නිසා පින්නතුනි අපි කාටවත් දුකක් දීලා අපිට සැපක් බලාපොරොත්තු වෙන්න අරගෙන මොකද හැමතිස්සෙම බුදුහාර කියන්නේ අත්තානං උපමංකත්වා නහනෙය නගාතේ. තමන් උපමා කරලා අනිත් කෙනාට ගහන්න එපා, බයින්න එපා, එයත් අංග දේවල් සොරකම් කරන්න එපා. එහෙමයි බුදුහාර කියන්නේ. ඉතින් ඒක නිසා පින්නතුනි අපි හැම විටම උත්සාහ ගමු අපේ ජීවිතය පුරාම අනිත් එක්කෙනාට උදව් කරන යහපත් හොඳ ජීවිතයක් ගත කරන්න. සන්නං සකිල සම්වාසං. කිසිම දවසක වෙන කෙනෙකුගේ හිත රිදෙන වචනයක් කියන්න එපා. අපි ඒ කට්ටිය කිව්වයි කියලා අපි කියන්න යන්න ඕනේ නැහැ පින්නතුනි. අපි නිතරම හිතන්න ඕන අනිත් එක්කෙනා මොනව කරත් මම එහෙම කරන්නේ නැහැ, මම යහපත් කෙනෙක් නේද. අර ශාන්තිවාදී තාපසයා කිව්වනේ, ශාන්තිවාදී තාපසයා මෙයද දන්නේ කතාව. ශාන්තිවාදී මේ කලාබු රජුරෝ මේ කැලේ මේ උය උද්‍යානයට ගිහිල්ලා නටල දඟල්ලා සෙල්ලම් කරලා මොකද කරන්නේ, මහන්සි හරියට එක්තරා රාජ මහේසිකාවකගේ උකුළුඩ ඔලිය තියාගෙන සතපෙනවා. සතපුණාට පස්සේ මොකද වෙන්නේ, මේ රාජ මහේසිකාව ටික වෙලාවක් යනකොට එයා බලනවා, බලනකොට පින්නතුනි වටපිට මේ කවුරුත්ම පේන්නේ නැහැ. මෙයාට හරි බයක් හිතට ඇති වෙනවා. එයා කකුල සොලවනවා. සලෙව් ගමන් රජුරෝ ඇහැරෙනවා. ඇහැරිලා බලනකොට කවුරුත් පේන්නේ නැහැ. කොහොම මේ ළමයි කියලා ඇහුවා. අන්න හරේ ගියයි කියන ඔය පාර මේ රජුරෝ නැගිටලා වදකයාත් එක්කම යන්නේ. ගිහිල්ලා බලනකොට මෙන්න තාපසේක ළඟ බණ අහනවා. ඊට පස්සේ ඇහුවා, ඔයා කවුද? ඔයා මේ මොකද්ද, ඔයා කවුද කියලා ඇහුවම ඊට පස්සේ කිව්වා, මම ශාන්තිවාදී තාපසයා. ආ ඇත්තද? ඔයා ශාන්තිවාදී දෙගින් ඔයාගේ ශාන්තිය බලමු අපි කියලා අත් දෙක කැපුවා. පාදෙක් කැපුවා, කන් දෙක් කැපුවා, මිනාහෙ කැපුවා, මේ මොනවා කැපුවත් පින්නතුනි මෙයා ශාන්තිවාදීත්වයෙන් අයින් වුණේ නැහැ. අන්න එතෙන්දී තාපසතුමා කිව්වේ මොකද්ද, යෝ මේ හත්තේච පාදේච කන්න නාසංච ඡේදයි සුඛිතෝ හෝතු සෝ රාජා නහි කුච්ඡන්ති මාදිසි. යම්කිසි රජ කෙනෙක් මගේ අත්පා කැපුවද ඒ රජුරුව සුවපත් වේවා. මම වෙන කෙනෙකුට වෛර කරන්නේ නැහැ. මම වගේ කෙනෙක් කේන්ති ගන්නෑ. මම කේන්ති ගන්න එක වැරදි. එහෙමයි පෙන්නතුනේ පෙන්වුවේ. ඉතින් ඒක නිසා අපි හොඳ වචන කතා කරන්න ඕන. කේන්තියෙන් කතා කරන්නම නරකයි. කේන්තියක් ආපු ගමම පින්නතුනේ මෛත්‍රිය මතක් කරගන්න. ඇයි මම කේන්ති ගන්න, ඉස්සෙල්ලම කිලුටු වෙන්නේ මගේ හිත නේද? දැන් කෙනෙකුට මඩ ගහන්න නම් පින්නතුනේ මඩ අතට ගන්න ඕන. මඩ නිකන් යන්නේ නැහෙනි. ඉතින් ඒ වගේ ඉස්සෙල්ලම කේන්ති ගන්න, ඉස්සෙල්ලම අපිරිසිදු වෙන්නේ මගේ සිතයි. ඉතින් මම මොකද මගේ හිත අපිරිසිදු කරගන්නේ කියලා හිතන්න ඕනේ. එහෙම හිතලා තමන්ගේ හිත පිරිසිදු කරගන්න අදිෂ්ඨාන කරගන්නට ඕනේ. ඒකයි කුවේ සන්නං සකිල සම්වාසං. පේසු නෙයි අපහායි නං. පේසු නෙයිය කියන්නේ පින්නතුනි කේලං කීම. ඉතින් කේලං කීම කියන එක මෙයාද දන්නෝ පිසුණු බස් කීමේ ආදීනව නේද? එක්තරා ස්වාමීන් වහන්සේ නමක් කොහොම කේලං කියලා මූණ කුණු වෙලා පින්නොතුනි ප්‍රේතෙක් වෙලා ඉන්නෝ දැක්කයි මුගලන් මහරහතන් වහන්සේ කියලා ධම්මපදට්ට කතාවේ තියෙනවා නේද? පිසුණු කියා සංඝ දෙනමක් වෙනස්කොට පැසුණු එකෙක් නිරයේ කල්පයක් සිට මුහුණු කුණුව තව පේතෝ විඳ ගැහැට පිසුණු බසක් නොකියව අද පටන් සිට කියලා ලෝඩ සංගරාවේ අපිට කියලා දෙන්න ඕනේ කාරණේ. ඉතින් ඒ නිසා පින්නොතුනි අපි එක එක්කෙනාට කේලම් කියන නරකයි. කේලම් කීම නිසා ඒ අයගේ විශ්වාසය නැති වෙනවා, ඇත්තන්ගේ දියුණුව නැති වෙනවා. මොන හේතුව නිසාවත් පින්නොතුනි තමන්ට හිතාගන්න බැරි තරම් ප්‍රශ්න ගැටලු ඉවරයක් නැතුව එන්න හිටිනවා. ඒක නිසා කිසි දවසක කේලම් කියන නරකයි අපි දැක්කේ නැහැ කියලා බොරුව වශයෙන් කියනෝ නෙවෙයි. අනේ මන් දන්නේ නැහැ, මං ඕකට සම්බන්ධ නැහැ. අපිට ওই වගේ වචන පාවිච්චි කරන්න පුළුවන් නේද? එක එක සමහර ඇතෝ තමන් මේක කියන විදියටම අහනවා පෙන්නේ. එහෙම අහනකොට අපිට කියන්න පුළුවන් ඔයි වගේ අනේක අනේ මට වගේ අහන්න මං කැමතිලා එක එක්කෙනාගේ දේවල් කතා කරන්න අපිට මොකට දනුන්ගේ දේවල් ඔහොම කියලා අපි පින්නතුනේ එතනින් මිදෙන්න පුළුවන් එතනින් අයින් වෙන්න පුළුවන්. එහෙම නැති වුණොත් එහෙම අපි රස කර කර ඒව කියන්න ගත්තට පස්සේ පින්නතුනේ ඇත්තක් කියනෝ බොරුක් කියනෝ සිදුවෙච්චක් කියනෝ නොහෙච්චක් කියනෝ ඉතින් ඒ ඔක්කොම එහෙම වෙනකොට තමන්ට පින්නතුනේ ප්‍රශ්න ඉවරයක් නැතුව ගැටලු ඇති වෙනවා. ඒකයි බුදු පියාණන් වහන්සේ කිව්වේ පේසු නෙයි අප්පහායිනම් කේලං කීමෙන් අයින් වෙන්න. මච්චේර විනයේ යුත්තං මසුරු මල දුරු කරන්න ඕන. මෙයා දන්නෝ ලෝභකමට එහා ගිය දෙයක් තමයි මසුරුකම. ලෝභකම කියන්නේ අනිත් එක්කෙනාට දෙන්නේ නැහැ. මසුරුකම කියන්නේ පින්නොතේ අනිත් එක්කෙනාට දෙන්නෙත් නැහැ, තමන්ගේ ප්‍රයෝජනට ගන්නෙත් නැහැ. එහෙම රාක්ෂසාදිග්‍රහිත විල් වගේ. ඉතින් දැන් විලේ පින්නතුනි වතුර සතෙකුට ප්‍රයෝජනවත් නැහැ, රාක්ෂයට ප්‍රයෝජනවත් නැහැ. අන්න ඒ වගේ සමහර මසුරුකම කියන්නේ ඒ වගේ දෙයක්. ලෝභකම කියන්නේ අනිත් එක්කෙනා නොදෙන ස්වභාවය, නැත්නම් සම්පත් සංගවන ස්වභාවය. නමුත් මසුරුකම කියන්නේ පින්නතුනි තමන් ප්‍රයෝජනට ගන්නෙත් නැහැ, වෙන කෙනෙකුට දෙන්නෙත් නැහැ. මසුරුකම කොටස් පහයි. වන්න මච්චරිය, කුල මච්චරිය, ලාභ මච්චරිය, ආවාස මච්චරිය, ඔම ධම්ම මච්චරිය කියලා උගන්වනවා. නේද? වර්ණ මච්චරිය කියන්නේ පින්නතුනි රූපය. දැන් වර්තමානයේ හුඟක් දෙනා එක එක රූප පින්නතුනි සබං ජාති අරව මෙවයි ක්‍රීම් ජාති පාවිච්චි කරලා එක එක්කෙනාගේ රූපේ තමන්ට වෙන්න කියලා හිතනවා. ඒ ඔක්කොම වර්ණ මච්චරිය පින්නතුනි. අපේ රූපය පිරිසුදු වෙන්න නම් ලස්සන වෙන්න නම් මොකද කරන්න ඕන? මෛත්‍රී පුරුදු කරන්න ඕන. නේද? මූණ ලස්සන මුඛවන්නෝ විප්පසීදත ලස්සන මූණක් ඇති වෙනව හොඳට මෛත්‍රිය පුරුදු කරාම. නැත්තම් අපේ උපන් ස්වභාවය පින්නතුනි වෙනස් කරන්න බෑ. ඒක අපි තේරුම් ගන්න ඕන. අපේ උපන්න ස්වභාවය තමයි තියෙන්නේ. ඒ නිසා අපි ඒ ස්වභාවය ආරක්ෂා කරගන්න ඕන. හැබැයි ඒ වුණාට ඒක වෙනස් කරගෙන ලස්සන වෙන්න හැඩවෙන්න එහෙම හිතන්නවත් එපයි කියලායි භික්ෂුන් වහන්සේලා නේව දවාය නමදාය නමණ්ඩ නායන විභූෂණාය බුදුහාඳුරෝ ආහාර ප්‍රත්‍යක්ෂා විදි පෙත් දීලා තියෙන එකයි. ඉතින් ඒක නිසා පින්නතුනි අපි මොන හේතුවක් නිසාවත් ඒ වර්ණය ගැන නැත්තම් තමන්ගේ රූපය හොඳ වෙන්න ඕන කියන එක හිතන්න නරකයි. ඒ වගේම පින්නතුනි ලාභ මච්චරිය. ලාභයක් කියන්නේ පින්නතුනි අනිත් හැම විටම අපේ ඇත්තෝ තේරුම් කරන්නේ බලාපොරොත්තු වෙන්නේ තමන්ට වැඩි ලාභයක්. දැන් බලන්න අපි ඇපල් ගෙඩියක් ගෑල්ලා පොඩි ළමයි 3 දෙනෙකුට දුන්නොත් පුතේ මේ කපාගෙන කන්න කියලා කපන එක්කෙනා කැල්ල මොකද වෙන්නේ? ලුකු වෙනවා. ඒක ස්වභාවයක්. කවුරු හරි කියනවා නම් නෑ කියලා ඒක අසනීපයක් හරේ මේ තියුනනම් සමහරලාට ඒක පොඩි කොටා කොටසක් කාලා අනිත් අයට වැඩි කොටසක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් Tamanට වැඩිපුර ඕනමයි. නේද? බුදු පියාණන් වහන්සේ පෙන්නා දීලා තියෙන එකයි හුඟක් දෙනා පින්නතුනි තමන් කරාය කියලා කියන්න තමයි කැමති. මම ඒවකත මඤ්ඤන්තු ගිහි පබ්බ ජිතා උපෝ කියලා පෙන්නා දීලා තියෙන එකයිනේ නේද? යම් සමහර ඇත්තෝ කියන්නේ මම තමයි පන්සල කළේ, මගේ තමයි දායකයෝ, මටමයි කරන්න ඕන, වෙන කෙනෙකුට කරන්නේ අපේ පන්සල අපේ දායකය. නේද? සමහර අය ගොදුරුගම් කියලා වෙනම තියෙනවා පින්නතුනි. මේ ප්‍රදේශයේ දායකයෝ වෙන පන්සලකට දන් දෙන්න ඕන නැ, මේ කට්ටිය දන් දෙන්න ඕන අපිටමයි. අපි තමයි ගමේ පන්සල නැතුව වෙන පන්සලකට යන්නේ කොහොමද? ඕම කියලා සමහර ඇත්තෝ තමන්ගේ කියලා අල්ලගෙන ඉන්නවා පින්නතුනි. ඉතින් ඒව ඔක්කොම ලාභ මච්චරිය තමයි. නේද? අර බරු ජාතකයේ තියෙන්නේ. බර ජාතකයේ කියන්නේ පින්නතුනි මේ නිගණ්ඨෝ හිතුවා මේ භික්ෂුන් වහන්සේලාට බුදුහාඳුරන්ට මෙච්චර මේ ධාන්‍ය ලාභ ඔක්කොම ලැබෙන්නේ මේ දෙවුරම හිඳයි කියලා. මේ කට්ටිය මොකද කරේ? දෙවුරම ගිහිල්ලා එක තැනක පින්නතුනි මේ පන්සලක් හැදුවා. හදලා ඉතින් ඒ කටයුතු එහෙම කරගෙන හිටියා. ඉන්නකොට මේක ගිහිල්ලා බුදුහාමුදුරුව මේ යව්වා භික්ෂුන් වහන්සේ නමක් මේ රජ්ජුරුවන්ට කියන්න මේ අපේ පන්සලේ මේ කට්ටිය තව පන්සලක් හදලායි කියලා. ඉතින් රජ්ජුරුව මේ ගණන් ගත්තේවත් නැහැ. ඊට පස්සේ පින්නතුනි තරුත් මහරහතන් වහන්සේ වගේ ටිකක් වැඩිහිටිය ස්වාමීන් වහන්සේ කෙනෙක් යව්වා. ඒත් මේ උන්නේ ඒ පාර තමයි බුදුහාරු වැඩි. බුදුහාඳුරු වැඩියට පස්සේ තමයි රජ්ජුරුව නැගිටලා ඇවිල්ලා හොයලා බලලා ඒ පාර විස්තර කළා. එතන බර ජාතකේ තමයි දේශනාක් බරු ජාතක. ඉතින් ඒක නිසා පින්නතුනි ඒකේ පෙන්නන්නේ අතීත කතාවේ එක්තරා ওই අහිගුණ්ඩකය ඉන්න මේ තැනක් තිබුණා. ඒ තැනට එක දවසක් මේ එක්කෙනෙක් ඇවිල්ලා අමතරේ අනේ මටත් පොඩි තැනක් නවා තැනක් දෙන්න කියලා කිව්වා. ඉතින් ඊට පස්සේ ආවම ඒ දිගට දිගට ආවා අන්තිමට මොකද වෙන්නේ අර අයිතිකාරයෝ එළවල යා තැන අයිති කරගත්තා. ඉතින් ඒකයි පින්නතුනි පෙන්වන්නේ. ඉතින් ඒක නිසා අර සංස්කෘත ශ්ලෝකෙකුත් තියෙනනේ මෙයත් වහලත් ඇති ඉස්තර හිටියලු මේ වයසක ගිජුලිහිණියක්. මේ ගිජුලිහිණියා මොකද කරන්නේ අනිත් කුරුල්ලන්ගේ පැටව් බලන එක තමයි කරගන්නේ. මොඳ මෙයාට පියාසර කරලා ගිහිල්ලා කෑම හොයාගන්න බෑ. අනිත් කුරුල්ල මොකද කරන්නේ කෑම හොයාගෙන නැකන් එයාලගේ පැටව් බලාගන්න එක තමයි මෙයාගේ කාර්යභාරය. ඉතින් ඒ පැටව් බලාගන්නවට මොකද කරන්නේ අනිත් කුරුල්ලෝ එක එක්කෙනා ගේන කෑම වලින් පොඩි කොටසක් මෙයාටත් දෙනවා. ඉතින් මෙයා ඒක කාල තමයි තමන්ගේ ජීවිතේ රැකගන්නේ. ඉතින් ඔන්න ඔහොම කාලය ගත වුණා පිළිවෙත්. කාලය ගත වෙනකොට එක දවසක් කූසෙක් මේ කුරුළු පැටව ඉන්නව බව දැනගෙන මෙතෙන්ට ආවා. එනකොට අනික් කුරුළු පැටව කෑ ගහගෙන ඇතුළට ගියා. යනකොට මොකද වෙන්නේ මේ ගිජුලිනියව කවුද බොල එපාර කිව්වා මම මෙහෙම පූසෙක් මම මේ භාගීරති තීරේ භාවනා කරන කෙනෙක් ඔබතුමාගේ සීල තේදසාල ඔබතුමාගේ බණ පදයක් අහගන්න ආවේ එහෙම කියලා. දැන් ඉතින් මෙහෙම කියනකොට අනේ අනික් කට්ටි උනත් දැන් තමන් වර්ණා කරලා කියනකොට ටිකක් නිහඬ වෙලා බලනවනේ. ඉතින් මෙයාත් බැලුවා. පස්සේ ඉතින් ඊට පස්සේ හා කමන්නේ නැහැ එහෙනම් ඉන්න කියලා ඉන්න දුන්නා. ඉතින් දන්නේම නැතුව මේ පූසි ගිහිල්ලා අර කුරුළු පැටියෙක් දෙන්නේ කාලෙහි මීට යන. ඔහොම ටික දවසක් යනකොට මේ කුරුළු අම්මලාගේ කුරුළු පැටව ක්‍රමක්‍රමෙන් අඩු වුණා. මේ කට්ටිය බැලුවා. බලනකොට මොකද වෙන්නේ? වටපිට බලනකොට දැන් හොට කෑලි පිහාටු කෑලි දැක්කා. ඊට පස්සේ මේ කුරුළු අම්මල හිතුවා මේ සතා අපේ මේ දියනල් දෙන කෑමත් කාලා මේ කුරුළු පැටවුත් කාලා මේ සතාන තියන්න හොඳ නැහැ කියලා ඔක්කොම එකතු වෙලා හොටෙන් ඇනලා මේ වයසක ගිජුලිනිය මැරුවා. ඒකයි කියන්නේ අඥාන කුල සීලස්ස වාසුදේවෝන කශ්‍යති මාර් ජාරසි දෝසේන හතෝ ගෘදෝ ජරජ්ජවක්. නොදන්නා කුලසිරිත් ඇති කිසිවෙකුටත් නවා තැනක් නොදිය යුතුය. බලලාගේ වැරද්දෙන් වයසක ගිජුලිහිණියා මලේය. සංස්කෘත ප්‍රථමාදර්ශ ද්විතියාදර්ශ පොතක තියෙන්නේ. ඉතින් ඒක නිසා පින්නතුනි අපි නිතරම කල්පනාවෙන් ඕන වැඩ කරන්න. ඒකයි මෙතන පෙන්නුවේ පින්නතුනි යම්කිසි කෙනෙක් වචන පාවිච්චි කරනකොට ඒවාදී බලපෑත් යුතු ආකාරය නැත්තම් දැන් මේ කුල මච්චරිය නේද? වන්න මච්චරිය කුල මච්චරිය කියන එක මේ පෙන්නුවේ එක එක කුලසිරිත් දැනගන්න ඕනේ. යාගේ ස්වභාවය ඒව දැනගන්න ඕනේ. නොදන්න එක සැරේට අපි අපේ සමීපයට ගන්න යන එක ටිකක් භයානක වැඩක්. අනුකම්පාව කරනවා කියන එකක් නොවිමසා වැඩ කිරීම තව එකක්. සමහරලාට අපි අනුකම්පාවට එක එක්කෙනාට උදව් කරාම ඒව පින්නොතුනි වැරදිලා තමන්ගේ ජීවිතයට අනතුරු වෙනවා. ඒ නිසා හොඳට කල්පනා කළ යෝනිසෝ මනසිකාරයෙන් බලන්න කියලා බුදු පියාණන් වහන්සේ හැම තැනකදීම අපිට දේශනා කරලා තියෙන්නේ ඒකයි. ඒක නිසා පින්නතුනේ කුල මච්චරිය කියන එක හොඳට කල්පනා කරන ওই දැන් වර්තමානයේ තියෙන එක එක්කෙනාගේ කුල પરම්පරා නෙවෙයි මෙතන කිව්වේ. ඒ කුලය නැත්තම් ඒ ගෘහ ජීවිතයට අදාළ කට්ටියගේ ස්වභාවය තේරුම් ගන්න ඕන. ඒව ගැන හිතලා ඒව ගැන මසුරුකම් ඇති කර ගන්න පුළුවන්. එතකොට ලාභ මච්චරිය, කුල මච්චරිය, වන්න මච්චරිය, ධම්ම මච්චරිය, ආවාස මච්චරිය. ආවාස කියන්නේ පින්නොතින් දැන් සමහර ගෙවල්, දැන් සමහරලාට අපේ කට්ටිය මොකද කරන්නේ? මහා විශාල නිවෙස් හදනවා. ඉතින් හදන්නේ කොහමද? බැංකුවට ණය වෙලා, ඒ වගේම මේ වෙනත් මූල්‍ය ආයතන වලට ණය වෙලා ඔහොම තමයි කරන්නේ. ඉතින් ජීවිත කාලය පුරා මොකද කරන්නේ? ණය ගෙවන එක. යාඩ සමහර වෙලාවට පින්නතුනි මුකුත්ම කරගන්න බෑ. මේ ණය බැරෙන් වෙලා තියෙනවා. සම්පූර්ණ ජීවිත කාලෙම කරලා තියෙන ණය ගෙවපේ නේද? ඉතින් එහෙම ලොකු ගයක් හදාගත්තම නඩත්තු කරන්න අමාරුයි, ආරක්ෂා කරගන්න අමාරුයි. ඒ ප්‍රශ්නත් අමතර එනවා. ඉතින් ඒක නිසා පින්නතුනි ආව අනිත් එක්කෙනා ගෙට වැඩිය මගේ ගේ විශාල වෙන්න ඕන කියන හැඟීමෙන් තමයි හුඟක් දෙනා එහෙම කරන්නේ. ඒවට කියන්නේ ආවාස මච්චරිය. වගේම ධම්ම මච්චරිය. ධම්මච්චරිය කියන්නේ සමහරු කියලා දෙන්නේ නේද? අනිත් කෙනා යම් කිසි දෙයක් ඇහුවම ඒක කියලා දෙන්නේ. දැන් සමහරලාට පින්නතුනි ආයතනික වශයෙන් විතරක් නෙවෙයි ඉගෙන ගන්න තැන්වල වුණත් දැන් සමහර ගුරුවරු ඉන්නෝ තමන් මේක දන්නවා. ඒ කියන්නේ ලියලා තියෙනවා, පොතපතේ තියෙනවා, යාගේ ලිපියලා තියෙනවා. ඇහුවට පස්සේ අනේ මතක නැහැ හාමුදුරනේ එහෙම කියනවා නේද? අසවල් මගේ පොත බලන්න ඒක මම ලියලා ඇත. අන්න එහෙමයි. ඒ විදියට පින්නතුනි උදව් කරන්නේ. ඒකට කියනවා ධම්ම මච්චරිය කියලා. තමන් දන්නා දේ කියා නොදිනීම. ඉතින් ඒ නිසා මච්චේර විනයුත්තං. මේ මසුරුකම කියන එකත් අපි අයින් කරගන්න ඕන එකක් වෙන්නතුනි. මච්චේර විනයුත්තං සච්ඡං ඇත්ත කීම. නේද? ඇත්ත කීම හරීම අවශ්‍ය දෙයක්. අභූතවාදී නිරයන් උපේති බොරු කියන්නා අපායමයි යන්නේ, නිරයටමයි යන්නේ. කා මොකද ඒකට හේතුව? යම්කිසි කෙනෙකුට බොරු කියන්න පුළුවන් නම් එයාට කරන්න බැරි අකුසලයක් නැහැ. ඒකං ධම්මං අතීතස්ස මුසාවාදිස්ස ජන්තුනෝ විතින්න පරලෝකස්ස නත්ති පාපං අකාරයන්. යම්කිසි කෙනෙකුට බොරු කියන්න පුළුවන් නම් එයාට මේ ලෝකේ කරන්න බැරි අකුසලයක් නැති බවයි බුදු පියාණන් වහන්සේ පෙන්වුවේ. ඒ නිසා බොරුව කියන එක හරි භයානකයි. පින්නතුනි, ලැදිව රදෙක් බොරු බස්කී විගසකයා ලැතිව රිද්දි බලයත්තේ මිනිස්කයා බොලව පලාගෙන ගොස් වැටුනි නරකයා මෙලව සතුනි ඉන් බොරු කීම නරකයා කියලා වීදාගම නායක හාඳුරන්ගේ ලෝඩ සංගරාව කියන පොතේ සඳහන් වෙලා තියෙන එකයි. ඉතින් ඒ නිසා බොරු කියන එක ඉතාම භයානකයි. යම්කිසි කෙනෙක් බොරු කියනවා නම් එයාට මේ තියෙන වාග් දුෂ්චරිත ඕනම එකක් කරන්න පුළුවන්. ඒ වාග් දුෂ්චරිත කිරීම තුලින් එයාගේ මෙලවත් පරලොවත් දෙලොවම පින්නතුනි විනාශ වෙලා යනවා. ඉතින් ওই අපාය සංවත්තනික කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ පෙන්නනෝ පින්නතුනි යම්කිසි කෙනෙක් ප්‍රාණඝාතය කරනවා නම් එයාට මොකද වෙන්නේ පින්නතුනි? අන්තිම වශයෙන් සසර දුක් විඳලා විඳලා විඳලා අන්තිම වශයෙන් මේ ලෝකේ උපන්නත් මොකද වෙන්නේ? එයා අඩු ඇසෙන් මැරෙනවා. ඒ වගේම සොරකම් කරන එක්කෙනා සම්පූර්ණ පින්නතුනි සසර දුක් විඳලා විඳලා විඳලා මේ ලෝකේ උපන්නොත් දිලින්දෙක් වෙලා උපදිනවා. ඒ වගේම කාමයේ වර්ධවා හැසිරෙන එක්කෙනා පින්නතුනි සසර දුක් විඳලා විඳලා විඳලා මේ ලෝකේ උපන්නට පස්සේ යාට ඒකේ විපාක වශයෙන් පින්නතුනි කිසි කෙනෙක් පිළිගන්නේ නැති ස්වභාවයකට පත් වෙනවා. ඉතින් ওই වගේ උඟාක් ආදීනෝ පෙන්නලා තියෙනවා මේ සූත්‍රවලදි පින්නතුනි. ඒක නිසා දැන් මත්පැම් බොන එක්කෙනා මේ ලෙඩ උම්මත්තකෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ වගේ පින්නතුනි බොරු කියන්නා විශ්වාස කරන්නේ නැති බවට පත් වෙනවා. ඉතින් ওই වගේ ආනිසංස මේ නෙවෙයි පින්නතුනි ආදීනව ලැබෙන්නේ. මේවා දුෂ්චරිත වලින් යුක්ත වුණාම යාළට ලැබෙන්නේ ආදීනව. ඒකයි මෙතන පෙන්නුවේ. අපි මොන හේතුව නිසාවත් මේ දුෂ්චරිතයන්ට යන්න නරකයි. දුෂ්චරිතයන්ට ගියොත් පින්නතුනි ඒවායිදී ඒවායින් මෙලෝ වශයෙන් විතරක් නෙවෙයි පරලෝ වශයෙන් සසර වශයෙන් දුක් විඳින්න වෙනවා. ඒකයි කුවේ සත්‍යං ඇත්ත කියන්න ඕන. දැන් අපි දන්නවා පින්නතුනි ওই සමහර ජාතක දේශනාවල බුදු පියාණන් වහන්සේ බෝසත්වරයෙක් වශයෙන් වැරදි කරලා ඒ වැරදි පිළි අරගෙන තියෙනවා. ඕනතරම් ජාතක කතාවල නේද, ඕනතරම් ජාතක කතාවල අපි දැකලා තියෙනවා බෝසත්වයන්ගේ කතාවල. එතෙන් එක්තරා ජාතක කතාවක් තියෙනවා, රජ්ජුරුව හැමදාම මේ තාපසතුමාට දාන ටික දෙනවා. දුන්නට පස්සේ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් කරන්නේ. ඉතින් මේ තාපසයා උඩින් තමයි එන්නේ හැමදාම. ඊට පස්සේ මොකද වෙන්නේ, මේ රාජමහේසිකාවට බාර දීලා රජුරු ඈතර රාජකාරී කටයුත්තක් සඳහා යනවා. පස්සේ මෙයා එනෝ ඇවිල්ලා මේ දානේ අරගෙන යනවා. එක දවසක් මෙයා මේ රාජමහේසිකාව සමග එයා දුහුල් ඇඳුමක් ඇඳගෙන ඉන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ, මේ තාපසතුමාට මේ රාජමහේසිකාවගේ අංග ප්‍රත්‍යංග දැක්කර පස්සේ එයාගේ හැඟීම් පාලනය කරගන්න බැරුව යනවා. මෙයා දෙන්නත් එක ලෝකාස්වාද රති යෙදෙනවා. යෙදුනට පස්සේ ඉතින් ඊට පස්සේ මෙයා දුස්සීලෙක් වෙලා යනවා. රජ්ජුරුව එනවා, සියලු දෙනා මේ සිද්ධිය කියනවා. මේ ඔක්කොම බලන් ඉඳිද්දි මේ ලෝකාස්වාද රති යෙදෙන්නේ කාමය කොච්චර භයානකද කියලා බලන්න. ඉතින් පස්සේ මොකද වෙන්නේ පින්නතුනි, මේ රජ්ජුරුව තාපසතුමා හම්බෙලා අහනවා. ඊට පස්සේ තාපසතුමා ඇත්ත කියලා පිළිගන්නවා පින්නතුනි. ඒ වෙලාවේ කිව්වනම් තාපස්තුමා නෑ එහෙම දෙයක් උනේ නෑ කියලා රජ්ජුරුව එක පිළිගන්නවා. නමුත් බොරු කීමේ භයානකම නිසා බෝසත් තාපසයා තමන්ගේ අතින් ඒ වැරද්ද සිද්ධ වුණා කියලා පිළිගන්නවා. ওই වගේ හුඟක් ඥාත කතාවල පින්නතුනි සත්‍යවාදීත්වයේ හරීමගේ කරලා සලකලා තියෙනවා. ඒ නිසා අපි කවදාවත් මොන හේත් ජීවිත හේතුම්පි මම ශාවකා සික්කා පදං නාතික්කමන්ත ජීවිතේ නැති වුණත් මගේ ශ්‍රාවකයෝ නම් ශික්ෂාපද කඩන්නේ නැහැ කියලා බුදු පියාණන් වහන්සේ කියන්නේ. ඉතින් ඒ නිසා පින්නතුනි සත්‍යවාදීත්වයේ හරිම අවශ්‍යයි. සච්ඡං කෝදා බිගුම් නරං මෛත්‍රිය පුරුදු කිරීම නේද? මෛත්‍රිය ධම්මයත් බලන්න අපි හැම විටම හිතන්න ඕන අහං අවේරෝ හෝමි මම වෛර නැත්තෙක් වෙම්වා. මම මට ආදරය කරමි, මම මාව රැකගනි. මොකද්ද පින්නතුනි මම මාව රැකගන්නවා කියලා මං කරන්නේ? මගේ පින්නතුනි ඉන්ද්‍රිය ආරක්ෂා කරගන්න ඕන. චක්කුණා රූපං විස්වාන නිමිත්තක් ගායි යෝති නානු බැංජනක් ගායි යෝති යත්වාදිකරණ වේතං චක්කු ඉන්ද්‍රියං සංවරං විහරන්තං සෝතේන සද්දං සුත්තාන නිමිත්තක් ගායි යෝති නානු බැංජනක් ගායි යෝති යත්වාදිකරණ වේතං සෝතින්ද්‍රියං සංවරං විහරන්තං ගානේන ගන්ධං ගායිත්වා නනිමිත්තක් ගායි යෝති නානු බැංජනක් ගායි යෝති යත්වාදිකරණ වේතං ගානින්ද්‍රියං සංවරං විහරන්තං. ඔමනේ පොතේ තියෙන්නේ. ඒ කියන්නේ පින්නතුනේ ඇහෙන් රූප දැකලා නිමිති ගන්න එපා, හොඳයි කියලා හිතන්න එපා, අල්ලන්න යන්න එපා, තමා සතු කරගන්න යන්න එපා. කණෙන් ශබ්ද අහලා, නාසයෙන් ගඳ සුවඳ දැනගෙන, දිවෙන් රස දැනගෙන, ශරීරයෙන් ස්පර්ශ දැනගෙන ඒව තමා සතු කරගන්නේයි කිය හිතුවොත් Tamanට මොකද වෙන්නේ? තමාට විරුද්ධ වෙන්න වෙනවා. ඒ කියන්නේ අපි වැරදි වැඩ කරන්නේ මම මට ආදරේ නැති හින්දානේ. මම්මට ආදරේ නම් මම දන්නෝ නම් කිච්චෝ මනුස්ස පටිලාභෝ කියන සම්බුදු වදන මං සීකරනවා නම් මම දන්නෝ නම් මනුෂ්‍යාත්ම භාවයක් ලබා ගන්න කිතාම අමාරු වැඩක්. කන කැස් බෑව විය සිදුරෙන් අහස දකින්න වගේ කියලා බුදුහාඳුරු ගාලා තියෙන ඒ තරම් අමාරු වැඩක් කියලා මම දන්නවා නම් පින්නතුනි කවදාවත් මගේ ඇහෙන් මං නරක දෙයක් බලන්නේ නැහැ. මට මගේ ඇහැේ වටිනකම තේරෙනව නම් මම දන්නවා මේව ඇහැ මට ලැබුණේ සසර සිල් රැකපු හින්දා. සිල් රැකපු හින්දා, සසර හොඳ වැඩ කරපු හින්දා, සසර යහපත් වැඩ කරපු හින්දා, ඒ යහපත් වැඩ කරලා ලැබුණු ඇහැ ඇයි මං නරක දේවල් බලන්න යොදාගන්නේ? එහෙමනම් මට ආදරේ නෑ නේද? මම මාව රැකගෙන නෑ නේද? මගේ ජීවිත කාලය පුරා මං සිල් සමාදන් වෙච්ච දවස් කොච්චර තියෙන්නේ? අටසිල් සමාදන් වෙච්ච දවස් කොච්චර තියෙන්නේ? නිති පන්සිල් පොහොය අටසිල් මං රැකලා තියෙනවද? ඇයි මම මට විරුද්ධ උනේ කියලා පින්නතුනි හිතට අදිෂ්ඨානයක් ඇති කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමන්ට ඉස්සෙල්ලා මෛත්‍රී කරනවා කියන්නේ පින්නතුනි තමන් රැකගන්නවා කියන එක. තමන් ඉන්ද්‍රිය ටික රැකගන්න ඕන. මේ ඉන්ද්‍රිය ආරක්ෂා කරගත්තේ නැත්නම් පින්නතුනි එක ඉන්ද්‍රියක් හරි වැරදිලා හරි දුරාචාරයක නරක දෙයක අපිරිසුදු දෙයක යෙදෙව්වොත් ඒ තනත්තාට හැමදාම හිතමින් වේදනාවට විඳින්න සිද්ධ වෙනවා. පින්නතුනි විඳවන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා හොඳට මතක තියාගන්න අපි ඔක්කොම පුරුදු වෙලා තියෙන පින්නතුනි නරක වැඩ කරලා මොකද්ද කියන්නේ? ආන්දරුනේ අපි කාම භෝගී ගිහියෝ. අපි කරාට කමන්නේ නේ නේද? අපි නැත්තම් පෘථග්ජන අය. පෘථග්ජන මිනිසු කරාට කමන්නේ. අන්න එහෙම පින්නතුනි සාධාරණීකරණය කරනවා. දැන් වර්තමානයේ හුඟාක් දෙනා එමය තමන් අඩුම ධර්මයෙන් පන්සිල් රකින්නේ නැහැ. රකින්නේ නැතුව අනිත් අත විවේචනය කරනවා. විවේචනය කර කර කියන්නේ කොහොමද? අනේ ආදරනේ අපි කාම භෝගී ගියෝ. අපි කරාට කමන්නේ. අපි පෘථග්ජන අය. අපි රහත් වෙලා නැහැ. අපි මහණ වෙලා නැහැ. අපි භික්ෂුන් වහන්සේලා නෙමෙයි. ගිහියන්ට ඕන වැරද්දක් කරන්න පුළුවන් කියලා හිතන්න එපා පින්නතුනි. ගිහි පාපෝ විපාපෝ, සමන පාපෝ විපාපෝ. ගිහිය කළත් පව පවමයි, පැවිද්ද කළත් පව පවමයි. මේ පැවට ඒක පින්නතුනි කරන දැනත් ආදාල නැහැ. විපාකේ ඔක්කොටම එකයි. ගිහියා කරාම ලැබෙන විපාකේ එක විදියක්, පැවිද්දා කරාම ලැබෙන විපාකේ තව විදියක් කියලා පොතේ නැහනේ නේද? හැම දෙනාම මොන කවුරු කරත් පවෙන් පින්නතුනි ලැබෙන විපාකේ එකම විදියක්. ඉතින් ඒක නිසා හොඳට හිතට ගන්න අපිට පින්නතුනි මට මම ආදරය කරනව නම්, මම මාව රැක ගන්නව නම්, මට මා මෛත්‍රී කරනව නම් මම කවදාවත් නරක දේවල් කරන්නේ නැහැ. මට හිතට විරුද්ධ දේවල් කරන්නේ නැහැ. මම නපුරු දේවල් කරන්නේ නැහැ. වැරදි දේවල් කරන්නේ නැහැ. සාවද්දි දේවල් කරන්නේ නැහැ. අකුසල දේවල් කරන්නේ නැහැ. මෙහෙම කියලා අදිෂ්ඨාන කරගන්න ඕන. ඒක තමයි පින්නතුනි තමාට ආදරය කරනවා කියන්නේ, තමාට රැක ගන්නවා කියන්නේ, තමාට මෛත්‍රී කරනවා කියන්නේ. ඊට පස්සේ තමයි පින්නතුනි අපේ අම්මට, අපේ තාත්තට, අපේ අයියට, අපේ අක්කට, අපේ නැන්දට, අපේ මාමට, අපේ පුංචි අම්මට, ওই කට්ටියට පින්නතුනි අපි මෛත්‍රී කරනවා. ඒ වගේ මසල් වාසීන්ට, නගර වාසීන්ට, ගමේ මිනිස්සුන්ට, රටේ මිනිස්සුන්ට, සියලු සත්ව ප්‍රජාවටම මෛත්‍රිය අපි ක්‍රමක්‍රමයෙන් පුරුදු කරන්නේ. මොකද මේ මෛත්‍රිය පුරුදු කරන්නේ සුඛං සුපති හොඳට නිින්ද යනවා. මෛත්‍රී කරාට පස්සේ අපිට හොඳට නිින්ද යනවා. සුඛං පටිමුඤ්ඤතු උදේ පාන්දර අවදීන. දැන් සමහර අයට උදේ අවදින්නේ නැන්නේ නේද? බුදුහාඳුරන් කාලේ හිටියලු පින්නතුනි අනත්ත පුච්චක බ්‍රාහ්මණ කියලා බමුණෙක්. මේ බමුණ ගිහිල්ලා බුදුහාරන් අහනවා, බුදුහාරනේ හැමදාම ඔබ වහන්සේ මිනිසුන්ට දිනු වෙන්නනේ බණ කියන්නේ, මට බැරිද ඔයගොල්ලෝ විනාශ වෙලා යන්න බණක් කියන කරුණු කීපයක් වපින්න පළවෙනි එක තමයි එළි වෙනකන් නිදා ගැනීම. ඒ නිසා එළි වෙනකන් නිින්දයන් මෛත්‍රී කරලා අඩුම තරමෙන් කරණීය සූත්‍රය කියලා නිදිය ගන්න උදේ පාන්දර හැරෙනවා. මනුස්සානම් පියෝති මිනිසුන්ට ප්‍රිය වෙනවා, අමනුස්සානම් ප්‍රියෝති අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා. යක්ෂයන්ගෙන් කුම්භාණ්ඩයන්ගෙන් විසාචයන්ගෙන් නාස අග්ගිවා විසංවා සත්තංවා කමති වස විස ගිනි විපත් ඒවයෙන් අවියාවුද සත්ත කියන පින්නතන මෙතන අවියාවුද ඒවා කිසි දෙයකින් කරදරයක් වෙන්නේ නැහැ. මුඛවන්නෝ විප්පසීත ලස්සන මූණක් ඇති වෙනවා නේද? දෙවියන් ආරක්ෂා කරනවා, අමනුෂ්‍යයන්ගේ ආරක්ෂාව ලැබෙනවා. ඉතින් ඒ වගේම පින්නතුනේ උත්තරින් අප්පටි වීජ්ජන්තෝ බ්‍රහ්මලෝකූපගෝ හෝති, මැරිලා ගිහිල්ලා බ්‍රහ්මලෝකෙ උපදිනවා. මේ වගේ ආනිසංස 11ක් බුදුපියාණන් වහන්සේ මෙත්තානිසං සූත්‍රයේදී පෙන්ලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි මෛත්‍රිය පුරුදු කරන්න ඕන. මෛත්‍රිය පුරුදු කරන්න අපේ ජීවිතේ පින්නතුනි අර්ථවත් වෙන බව ධර්මයට අනුව කියලා දෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අද දවසේ බොහෝම ශ්‍රද්ධාවෙන් ඕනෑකමින් යුක්තව මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරගන්නට යෙදුනේ. ඉතින් අද netteppe නාලිකාවෙන් මේ පින්නතුන් බොහෝම ඕනෑකමින් සත්පුරුෂයෙක් හොඳ මිනිස්සෙක් යහපත් මිනිස්සෙක් වෙන්නේ කොහොමද කියන කරුණු හතක් ඉගෙන ගත්ත. මව්පියන්ට සැලකීම, යහපත් වචන කතා කිරීම, ඒ වගේම කේලමෙන් අයින්වීම, සත්‍යවාදීත්වය, ඒ වගේම මෛත්‍රිය පුරුදු කිරීම, ওই වගේ කරුණු නේද? මාතා පෙත්ති බරං ජන්තු කුල දෙට්ටුවන් පිදීම නේද? මාතා පෙත්ති බරං ජන්තු අම්මා තාත්තට සැලකීම, කුලේ ජෙට්ටා පිචායිනෝ කුල දෙට්ටුවන් පිදීම, සන්නං සකිල සම්බාසං යහපත් ප්‍රිය උපද වචන කරන කතා කිරීම, පේසු නෙයි අප්පහායිනං කේලං කීමෙන් අයින්වීම, අපේසු නෙයි අප්පහායන මච්චේර විනේයුත්තං වසුරු මල දුරු කරන ස්වභාවය, සච්ඡං ඇත්ත කීම, කෝදා බිගුණරං ක්‍රෝධයෙන් අයින් වීම කියන මෙන්න මේ කරුණු හතෙන් යුක්තනම් එයාට තෞතිසා දිව්‍ය ලෝකේ දෙවියොත් වඳින බවයි සඳහන් වුනේ. ඒ නිසා අද දවසේ තෙත්තෙප්පෙම් නාලිකාවෙන් ධර්ම ශ්‍රවණය කිරීම තුලින් ලබාගත් පුණ්‍ය ශක්තිය මෙම නාලිකාවේ ආධිපතිත්වයේ දරණ අධ්‍යක්ෂකතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ පින්නතුන්ටත් ධර්ම ශ්‍රවණය කළ පින්වත් ඔබටත් තෙරුවන් සරණ. නිදුක් නිරෝගී සුවය සලසා දෙස්වා. රටවාසී ලෝකවාසී හැමටද සාන්තිය සිත සාන්තිය ආශිර්වාදේම සලසා දෙත්වා. මේ අත්තන් නවින් මියගිය හැමටද මේ පින් ලැබේවා. මියගිය ඥාතීන්ටත් ආරක්ෂක දෙවියන්ටත් අපිටත් සසර දුක් අවසන් වීමෙන් ලබන අමා මහ නිවනින් සැනසීමම ලැබේවා කියලා සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු තං සදා. සියලු දෙනාටම තුනුරුවන් සරණයි.
1: සාදු සාදු සාදු. netfm සෙනසුරාදා ධර්ම දක්ෂිනාවයි එලෙස අවසන් කෙරුණේ උතුම් වූ ධර්මානුශාසනාව පවත්වනු ලැබූ නුගේගොඩ ගංගොඩවිල පඤ්ඤෝදයාරාමය ගල්ුණ වටුන පිල්ලෙකොඩ චෛත්‍යාලංකාර පුරාණ මහා විහාරය කොළොන්නාව සුමනසරණ අසපු යන විහාරත්‍රයාධිපති කොළඹ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යනාංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වන්දනීය පූජනීය මඩිහේ සුගත සිරි ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. ඔබ ප්‍රදේශයේ විහාරස්ථානයේත් උතුම් වූ පොහෝ දිනය වෙනුවෙන් ශ්වේත පූජා පින්කම් මාලාව පවත්වන්නට ඔබ කල්පනා කරනවා නම් ඊට ඔබ සංවිධාන කටයුතු සිදු කරන්න අපි දර්ශන්ට කතා කරලා වැඩිදුර විස්තර දැනගන්න 0774142272 අංකයෙන්. ඒ වගේම උත්තම දඹදිව වන්දනාව තවදුරටත් සිහිනයක් නොවේ. ඒ නිසාම ශ්‍රී ලංකාවේ වන්දනා ගමන් සංවිධාන කරන ආයතන අතරින් ඉතාම දැඩි කීර්ති නාමයක් මේ වන විට සීලුම් බැතිමතුන්ගේ හදවත්වල රැඳී තිබෙන ආයතනයක් තමයි ට්‍රැවල් නෙත් ආයතනය කියලා කියන්නේ. ඔබත් අවබෝධයෙන් යුක්තව දඹදිව වන්දනා කරනවා නම් තෝරාගත යුතු එකම තැන තමයි ට්‍රැවල් නෙත්. අමතන්න 0163 0763 0776 716 3872 කියන අංකවලින් ට්‍රැවල් නෙත් අමතලා ඔබේ දඹදිව වන්දනා සිහිනය සැබෑ කරගන්නට පුළුවන්කම තියෙනවා. ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි.
2: කඨින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.

Net FM. Net FM. Ferit Mandebeer. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යයනා කරන මේ මහ පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාවන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලොවතෙක් රැස්ව සිටි දසදහසක් සක්වල දෙව්බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව්බඹුහු අදත් වැඩ සිටිති. දෙව්බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මේතලාව කොහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

මැසි මදුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

0: Nit FM. Nit FM. Spirit Vanderbilt.
1: දුටු ගැමුණු මහරජතුමාණන් විසින් රන්පත කලියා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර නිතර භාවිත කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද ආනුභාව සම්පන්න ගාථා රත්නය ඔබේ සියලු කටයුතු සාර්ථක කර ගැනීම උදෙසාත් යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිසත් මෙම ගාථා රත්නය ඔබට ශක්තියක් වනු නියතයි.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දුස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්නේ.

NetFM Spirit Mandebeeld. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමෙතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගෙන් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත් වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජක්ක පිරිත මෙතන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍යක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, දම්ගුණ, සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nyt FM. Nyt FM. Pirit Mandebjerg.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මුහුර්තයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය. දම්සක් පැවතුම් සුතුර. යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංකේය කල්ප ලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිද දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යනලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙන් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.